0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයබෝවන්, සුබ දවසක්. ඉස්සර කාලේ පුංචි නගරයක තරුණයෙක් හිටියා. එයාගේ යාළුවන්ට එක එක දක්ෂතා තිබුණා. සමහරෙක් පින්තූර අඳින්න, තවත් කෙනෙක් ලස්සන සංගීත නිර්මාණය කරන්න, එහෙම නැත්නම් ක්‍රීඩාවලින් ඉදිරියට යන්න උපතින්ම ලැබුණු දක්ෂතා පෙන්වද්දී මේ තරුණයාට හිතුණා එයා ළඟ කිසිම විශේෂ දක්ෂතාවයක් නැහැ කියලා. එයා හැම වෙලාවෙම දුක් වුණා, අනේ මටත් එයාලා වගේම උපතින්ම දක්ෂතාවයක් තිබුණා නම් කියලා. දවසක් මේ තරුණයා ගමේ හිටපු නෝනාකර වැඩිහිටියෙක් හමු වෙන්න ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. වැඩිහිටියා හිනාවෙලා ළඟ තිබුණු ලොකු ගල් පර්වතයක් පෙන්නලා මෙහෙම කිව්වා. පුතේ, දක්ෂතාවය කියන්නේ පසක වැටෙන නිකම්ම බීජයක් වගේ. ඒක කොච්චර හොඳ වුණත් වතුර නොදැම්මොත්, අවව නොලැබුණොත් ඒක මැරිලා යනවා. හැබැයි උත්සාහය කියන්නේ හැමදාම ටිකෙන් ටික වතුර දාලා කිසිම දක්ෂතාවයක් නැති පස් කන්දක් වුණත් අලංකාර මල් වත්තක් බවට පත් කරන මහන්සියට. අනික ලෝකේ වැඩිපුරම දිනන්නේ උපතින්ම දක්ෂතා අරගෙන ආපු අයම නෙවෙයි. නතර කරන්නේ නැතිව හැමදාම උත්සාහ කරන, කිසිම වෙලාවකවත් තමන්ගේ බලාපොරොත්තු අත්හරින්නේ නැති අයයි කියලා. එදා ඉඳන් මේ තරුණයා තමන්ගේ දුර්වලකම් ගැන හිත හිතා ඉන්නේ නැතිව තමන් කැමති ශ්‍රේෂ්ඨයකින් අඛණ්ඩව උත්සාහ කරන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට උපතින් දක්ෂතා තිබුණත් උත්සාහය අත්හැරලා දාපු ගොඩක් දෙනෙක්ව පසු කරලා එයා විශිෂ්ටයෙක් බවට පත් වුණා. අමතක කරන්න එපා, උපතින් ලැබුණු දක්ෂතාවයකට වඩා අඛණ්ඩ උත්සාහය සෑම විටම බලවත්. දක්ෂතා නැහැ කියන බිය නිසා ඔබේ හීන කොයිම වෙලාවකවත් අත්හැරලා දාන්න එපා. මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට දක්ෂතා පමණක් තියෙන කම්මැලි කෙනෙක්ව හරි ඉක්මනට පසු කරලා යන්න පුළුවන්. ඒක නිසා පොඩිම පියවරකින් වැඩේ පටන් ගන්න, දක්ෂ වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
3: Velau de hayai.
4: Me pay, moiva matakirima, surekimu magatunda.
5: Vahaneka gaman karanavita, nitharama arakshita bandapatiya pelandiyamata amataka nukaranna.
4: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබෝන් සුබෝදෑසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට. අද සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා බ්‍රහස්පතින්දා දවස තවත් ජයග්‍රහී දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩ විසහා ලක්කඩ ප්‍රවෘත්ති අංශයෙන් තොරතුරු ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය සටහන් කරනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි මේ විදිහට සටහන් කරලා තියෙන්නේ. එයාබස් ගනුදෙනුව නාමල් 23 තෙක් යලි රිමාන්ඩ්, මිලියන 100ක් ලැබුණු බව ඊමේල් වලින් තහවුරුයි. නියෝජ සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දන්වයි. අද මේ විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරනකොට දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අල්ලස් නඩුවෙන් හෙටතෙක් රිමාන්ඩ් කළ නාමල් CID නඩුවෙන් 23 තෙක් යලි ඇතුළට. එයාබස් සමාගමේ ඊමේල් මගින් නාමල් ක්‍රියා කළ හැටි හෙළි වී තිබෙනවා. නියෝජ සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කියයි කියලා ඒ සඳහන් වෙන්නේ. රැස්වීමක් තියෙනවා කියලානේ මේ රිමාන්ඩ් කළේ. නිමල් පෙරේරා ගිනුමට සල්ලි දාගෙන ගියාට අපි වැරදි නැහැ. ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා සඳහන් කරනවා කියලා AJA අබේනායක දිවයිනට වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතතරතුර සටහන් කළා තියෙනවා. විමර්ශන සෑහෙන දුරට අවසන්. නාමල්ට කඩිනමින් අඩු දානවා. නීතිපති උසාවියට දැනුම් දෙයි. 23 තෙක් යලි රිමාන්ඩ්. අද ලංකාදීප පුවත්පතේ විදිහට සටහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. Attorney General files further report in Airbus deal case. Namal remanded till 23rd. Furthermore, in detail, Fort Magistrate Pasan Amarasena yesterday ordered Sri Lanka Podjana Peramu National Organizer MP Namal Rajapaksha to be remanded till 23rd of September. Let's see more details about it in Sinhala. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය මේ ප්‍රවෘත්තියයි සඳහන් කරලා තියෙන්නේ. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. සුභාෂිනී සේනානායක අද වාර්තාව අරගෙනෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වූයේ ඇයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධීකරණ නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 23 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කළා. ඕස්ට්‍රේලියාවේ සිටින නිමල් හේමසිරි පෙරේරා යන අය ඔහුගේ ගිණුමට බැර වූ මුදලින් රුපියල් මිලියන 100ක් නාමල් රාජපක්ෂට ලබා දී ඇතැයි විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇති බව කී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා. මෙම නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කර නාමල් රාජපක්ෂ මහතා බවයි මේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ සඳහන් කළේ. සැකකරුට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් නඩුගොනුව නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට අධ්‍යයනය කරමින් පවතින බවත් නුදුරේදීම චෝදනා ගොනු කරන බවත් ඔහු සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. මෙම නඩුව ඊයේ පස්වරු දෙකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අතර බන්ධනාගාරයේ විසින් සැකකාර නාමල් රාජපක්ෂ විවෘත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා කියලා දීර්ඝ විස්තරයක් සහිතව අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙනවා. ඉන්දිය සහ ජපාන සහයෝගයෙන් රෝහල් 4කට නව ගොඩනැගිලි. අද දිනමින පුවත්පත මේ විදිහට සටහන් කරනකොට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. රෝහල් 4ක නව ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ජනපති අතින් කියලා චාරුපත් සමගින් අද සමන් මල්ලවරච්චි දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. අපි ලක්කන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරනවා. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. මන්නාරම දිස්ත්‍රික් මහරෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාරකකයේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එහිදී අදහස් දැකූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ රටේ සමස්ත පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජීවිතයක් උරුම කර දීමට රජය කැප වී සිටින බවයි. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනවරම තුල අපට පැවරී තිබෙනවා මේ රටේ සියලු පුරවැසියන්ට නිරෝගී ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දීමට. මන්නාරම් ප්‍රදේශය අපේ ජාතික ආර්ථිකයට ඉතා වැදගත් පංගුවක් ලබා දීමට නියමිත ප්‍රදේශයක්. දැන් වගේම ඉදිරියේදී දේශීය සහ විදේශීය සංචාරකයන් ඉතා විශාල වශයෙන් මේ ප්‍රදේශයට පැමිණේවි. එවැනි අවස්ථාවකදී මන්නාරම දිස්ත්‍රික් මහරෝහලේ සේවාව උසස් වීම වැදගත්. යනුව 2028 පළමු කාර්තුව තුලදී හදිසි අනතුරු සහ ඉමර්ජන්සි ඒකකය ඉදිකිරීම අවසන් කරලා සේවයට සැපයනවා. ඊට අමතරව මහල් 4ක අපේ වෛද්‍ය නිලධාරීන් සඳහා නිල නිවාස ඉදිවෙනවා. රුපියල් මිලියන 243ක් වැය කරමින් වසර එකමාරක් තුල ඉදිකිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මිලියන 230ක් වැය කරමින් ඉදිවන ළමා රෝග ඒකකය දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවතින්නේ. ඒ වගේම ඔබගේ දිගටම ඉල්ලීමක් පැවතුන රෝහලට අවශ්‍ය කරන සීටී යන්ත්‍රය දැන් පවතින්නේ ප්‍රසම්පාදන අධියරේ උපරිම පෙබරවාරි මාස වෙනකොට ඔබට අලුත් සීටී යන්ත්‍රයක් ලැබෙනවා. රුපියල් මිලියන 250ක් වටිනා. ඊට අමතරව ඔබේ සොරේජ් සිස්ටම් එක වැඩි දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා. මේ ගොඩනැගිලි සහ පහසුකම් දියුණු වන අතරේ ඔබට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයත් අපි සපයනවා. ඔබට ඉතිහාසයේ පළවෙනි වතාවට සීමාවාසික වෛද්‍යවරු ලැබුණා. තවත් සීමාවාසික වෛද්‍යවරු කීප දෙනෙක් ඔබට මේ ඔක්තෝබර් මාසේ හම්බ වෙනවා. ඒ වගේම ඔබට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සමහර වෙලාවට යම් හිඟතාවයන් පවතිනවා. දැනුත් ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුපාඩුව සම්පූර්ණ කරමින් යනවා. මේ ඔක්තෝබර් 31 වෙනිදා අපි හෙද නිලධාරීන් 2600ක් බඳවා ගන්නවා. එයින් කොටසකුත් ඔබට ලැබේවි. ඒ වගේම මේ වන විට ෆාමසිස්ට්, MLT, ෆිසියෝതെරපිස්ට් සහ රේඩියෝග්‍රාෆර්ස් කියන පරිපූර්ණික වෘත්තිකයන්ට අදාළ අය පුහුණු වෙමින් පවතිනවා. ඒ පුහුණු කාලය අවසන් වුණාට පස්සේදී අපිට සේවයට එකතු වුණාම මේ දිස්ත්‍රික් මහරෝහලට තව කීප දිනකගේ සේවය ලබා ගන්න පුළුවන්. මන්නාරම් දිස්ත්‍රික්කයටත් අඩුපාඩුවක් පවතින අපේ පෞල් සෞඛ්‍ය නිලධාරීන් ඔක්තෝබර් 2 වෙනිදාට අපි 1100ට පත්වීම් ලබා දෙනවා. එයිනුත් කොටසක් ඔබටත් ලැබෙයි. ඒ වගේම මෙම රෝහල පළාත් සභාවට අයිති රෝහලක් නිසා 18 වෙනිදා සෞඛ්‍ය සහායකයන් 300කට පත්වීම් ලබා දෙනවා. එයිනුත් කොටසක් ඔබට ලැබෙමින් නියමිතයි. News Alert.
0: ලකන මෝර්නින් න්ියස් වලට අහගෙන ඉන්න වෙලාව 6:13යි.

0: ලකන මොනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව දෙහය විනාඩි 18යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තාපික වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයි රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: පළමු දෙසන 6යි විනාඩි 20යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේ අද දිනමින පුවත්පත සඳහන් කළ තිබෙන ප්‍රවෘත්තියක් අද දවසේදී වාර්තා කළ තිබුණා. මේකල මේ කපිල චන්ද්‍රසේනගේ බිරියට ඇප තැබූ අරවින්දට හා බිරිඳට වරෙන්තු කියලාද සුභාෂිනී සේනානායකයි වාර්තාව ගෙනෙන්නේ දිනමින පුවත්පත වෙනුවෙන් යද තොරතුරු සටහන් කරලා තිබුණේ. අපි බලමු මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු වලට අවධානය යොමු කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහෝගේ බිරිය ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ වරෙන්තුවක් නිකුත් කළා කියලයි අද දිනමින පුවත්පත මේ කළමේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ. අපි බලමු දිනමින පුවත්පතේ අතුල් පිටුවලත් අද දවසේදී වැඩිදුරටත් මේ තොරතුරු සඳහන් කළ තිබුණා. අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ අතුල් පිටුවට.
1: ඔගේ අනේතකම අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. එයාබස් ගනුදෙනුව කපිලගේ බිරියට ඇප තැබූ අරවින්දටත් නෝනාටත් වරෙන්තු කියලායි සඳහන් වෙන්නේ. කෝටි 40ක ඇප රාජසන්තක නොකිරීමට හේතුත් අසයි කියලාද සඳහන් කරලා තියෙනවා. අපි දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරනවා. කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ ඇපකරුවන් ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා සහෝගේ බිරිය අධිකරණය හමුවට නොපැමිණීම නිසා මෙම වරින්තුව නිකුත් කරනවා කියලායි සඳහන් වෙන්නේ. ඇපකරුවන්ට නොතිසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ඇප මුදල් රාජසන්තක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන 30 වැනිදා කැඳවන ලෙස නියෝග කළා කියලායි සඳහන් වෙන්නේ. දිගින් දිගටම අධිකරණය මගහැර සිටින ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් ඔවුන් තැබූ ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු පිළිබඳව අවසන් ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. අරවින්ද ද සිල්වා මහතාගේ මෑණියන් අභව ප්‍රාප්ත වී අද අවසන් කටයුතු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියා. ඔවුන් දෙදෙනා දෙවැනි සැකකාරිය වෙනුවෙන් රුපියල් මිලියන 20ක් බැගින් වූ ශරීර ඇප දෙකක් අධිකරණය හමුවේ තැන්පත් කර තිබෙනවා කියලත් සඳහන් කරනවා. කපිල චන්ද්‍රසේන යන සැකකරුගේ බිරියවන නියෝමාලිට විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර ඒ ජාත්‍යන්තර පොලිසිය වෙත යොමු කර තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට
0: අපි අවධානය යොමු කරනවා. දවසේදී වාර්තා කළ තිබෙනවා දෙවෙනි පුවත්පතට දුම්රිය සාමාන්‍ය අධිකාරීට එරෙහිව වෘත්තීය සමිතිය 28ක් පැය 48ක වර්ෂණයේ දුම්රිය ගමන් වාර රසක් අවලංගු වේ කියලා දකිත පෙරේරා දෙවෙනි පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාවේ තොරතුරු සඳහන් කළා තිබුණා.
1: ලංකාදීප පුවත්පත තද සඳහන් කරනවා ගියහන් මේ සම්බන්ධයෙන් දුම්රිය අද සහ හෙට වර්ජනය අසාධාරණයි කියලා ඇමති බිමල් රත්නායක කියනවා කියලත් අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: වත්මන් දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 28ක නියෝජිතයෝ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා කියලායි තොරතුරු සඳහන් කරන්න. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුත් අද දිවයින පුවත්පත සටහන් කළා තිබුණා. අපි බලමු අවධානය යොමු කරලා තවදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. යනුයේ දහවණ කිරීමට නියමිත වූ රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 6ක් ඇතුළුව දුම්රිය ගමන් වාරයක් අවලංගු බව වර්ජනය නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් දෙවෙනි පුවත්පත සටහන් කළා තිබුණා. මෙම වර්ජනය අද සහ හෙට දෙදින තුල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දුම්රිය මාධ්‍ය ප්‍රකාශක සංක සමරසිංහ මහතා කියා සිටියේ වෘත්තීය සමිතියේ වර්ජකයන් ක්‍රියාත්මක කළ දුම්රිය ධාවනය විකිරීමට විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් සඳහන් කළා කියලායි අද දිවයින පුවත්පත අකිත පෙරේරාගෙන වාර්තාවේ සටහන් කරලා තිබුණේ.
1: හේතකම ගියහන් අද සඳහන් කරනවා වර්ජනය අසාධාරණයි කියලා ඇමති බිමල් රත්නායක කියනවා කියලා මගින්ට ප්‍රවාහන පහසුව සලසනවා කියලාත් ඔහු සඳහන් කරනවා. යොහන් බාසුරයි අද වාර්තාව ලංකාදීපට අරගෙන ඉන්නේ. දුම්රිය වැඩ වර්ජනයෙන් වන බාධාව අවම කිරීමට ප්‍රවාහන පහසුකම් දීමට උත්සාහ කරන බවත් එම වැඩ වර්ජනය සාධාරණ නොවන බවත් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනවා. අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය වැඩවර්ජනය පිළිබඳ කළ විමසුමකදී එසේ සඳහන් කළේ දුම්රිය වැඩවර්ජනයෙන් අනිවාර්යයෙන්ම ජනතාව අපහසුතාවයට පත්වන බවත් මෙම වර්ජනයට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ගැටලුවක් විශේෂයෙන් බලපා ඇතැයි නොසිතන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඇතැම් වෘත්තීය සමිතිවල කීප දෙනෙකුට දේශපාලන පසුබිමක් ද ඇති බව කී අමාත්‍යවරයා ඔවුන් ආණ්ඩුව යන දෙස බලා ඒ ආකාරයට හැඩගැසෙන්නේ නම් හොඳ බවද තුමන් සඳහන් කළා කියන තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දෙවයින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට දිස්ත්‍රික්ක 12කට මහවැසි දිස්ත්‍රික්ක 8කට නියඟය එවැගේම තමයි දිස්ත්‍රික්ක 3කට නියඟයයි වැස්සයි දෙකම කියලා දුචමින්ද සිල්වා ගෙන වාර්තාවේ තොරතුරු සටහන් කළ තිබුණා. අද ඩේලි නිවුස් පුවත්පතේ එවැගේම ලක්කන ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට.
1: Heavy rains forecast from October as El Nino intensifies. For the more in detail, risk of floods and landslides in several districts, severe drought conditions set to continue till April. Let's see more details about it in Sinhala Gihan.
0: El Nino tattve labana February maasa dakwa pavatina bava Kaluguna Vidyalaya Departamentuye Adhyaksha General ALK Vijayamana Mahata sanahan kala. October November maasa waladi adhika varshapatanayak balaporottu wiya haki bavai ohu ehidi penwa dunne.
2: El Nino tattve labana February maase awasan wenakamma anivaryenma pavatina bawata tamai dan me wenoita purwakathana dine ekena 100%ka sambhavithawakin prakashayata pat wenawa. February walin passe tamai meka anith patata herenne niyange kramakramayen nimawim pavatinawa. Api dan ilagada lasthu wenno one tada wasi walata ehema naththam gang wathura naayam කියන දේවල් වලට තමයි. මොකද අපි කොහොම කළත් සූදානම් වෙන්න ඕනේ වර්ස් සිනාරියෝ එකට. ඒ කියන්නේ වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි බලාපොරොත්තු වෙනවා මේ తాවකාලිකව මේ නියඟේ පැවති පැති වලට වැස්ස ඊයේ පෙරේද ලැබුණත් ආයේ දවස් කීපයක් වැස්ස අඩු වේවි. නමුත් මේ මාසේ අවසන් සතිය වෙනකොට තව දවස් 10කින් විතර පස්සේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල හවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේවි. සද්දි වේන පුරාම වගේ වැස් බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් මාසයේ වැසි තත්ත්වය වැඩි අගයකට යාවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් නොවැම්බර්
0: අනුරාධපුර සහ මාතර යන දිස්ත්‍රික්කවල ජනතාව වර්ෂාවෙන් සහ නියඟෙන් පීඩාවට පත් ඇති බවද වාර්තා වෙලා තිබෙනවා. අම්පාර අනුරාධපුර ගාල්ල හම්බන්තොට යාපනය කළුතර කෑගල කුරුණෑගල මාතලේ මාතර ත්‍රිකුණාමලයේ සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්වන විට අම්පාර අනුරාධපුර බදුල්ල මඩකලපුව මාතලේ මොනරාගල රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාව එලිනෝ තත්වය හේතුවෙන් නියඟෙන් පීඩාවට පත්වී ඉන්නවා කියලා තොරතුරු සඳහන. වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක පවුල් 935ක පුද්ගලයන් 842 පීඩාවට පත්වී සිටිනවා. අකුණු සර්වදීමෙන් මරණ එකක් සහ තුවාල සිදුවීම් දෙකක් වාර්තා වී තිබුණා. අර්ධ නිවාස හානි 108ක් සිදුව ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 26කට අදාළව පුද්ගලයන් 102ක් ඥාති නිවාසවල රැඳවීමට පියවරගෙන තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 427ක පුද්ගලයන් 2571ක් සහ ගාල්ලේ පවුල් 409ක පුද්ගලයන් 924ක් වැඩි වශයෙන් පීඩාවට පත්වී සිටිනවා. එළිනෝ තත්ත්ව හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක පවුල් 50174ක පුද්ගලයන් 163869ක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වී තිබෙනවා. පවුල් 43586ක පුද්ගලයන් 142236ක් සඳහා පානීය ජල ලබා දීමට පියවරගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු එතකම අද උදෑසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ නාමකයේ තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා වාසන්නේ පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතීම නිසා එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර සබරගමු මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි. ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුල්තේ දිස්ත්‍රික්කයේ පසවරු 1න් පසුව තැනින් තැන වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළන් වලින් ආරක්ෂා වීමට අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ.
1: දිනමින පුවත්පතටයි මේ අවධානය අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. FCID කැඳවීම 24 වෙනිදා ශිරන්ති හදිසියේම සිංගප්පූරුවේයි. TKG කපිලයි අද වාර්තාව අරගෙන ඉන්නේ. හෙටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය හදිසියේම ඊයේ අලුයම සිංගප්පූරුව බලාපිටත්ව ගොස් තිබෙනවා. ඇය මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ රෝහිත රාජපක්ෂගේ නැන්දම්මාවෝ ඇන් ද ලිවේරා මහත්මිය සමගින් ඔහු රැගත් සිංගප්පූරු ගුවන් සේවයේ SQ 469 දරණ ගුවන් යානයේ අලුයම 1:10ට කටුනායක ගුවන් තුඩුපලෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ගිහන් අපි අවධානය යොමු කරමු.
0: මේට පෙර ශිරන්තට FCID යන කැඳවීමක් කර තිබුණ නැහැ. ලියුම දුන්නේ ගුවන්තොටේ ගේට්ටුව ළඟදී රාජපක්ෂ පවුලේ සමාජිකයෝ කියයි කියලා සඳහන් කළ තිබුණ මූල අපරාධ විමර්ශන කොට්ටාස වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ත රාජපක්ෂ මහත්මිය රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පවුලේ සමාජිකයෙකු සඳහන් කළ තිබුණා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශිරන්ත රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලක සිට ඍජුවම ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි කියලයි අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් වාර්තාවේ. අපි අවධානය යොමු කරමු දිවෙනපත් පතේ තවදුරටත් ඇතුල් පිටවල මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. එමෙන්ම මූල අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මීට පෙර ඇයට කිසිදු කැඳවීමක් සිදු කර නොතිබූ බවද එම සමාජිකයා සඳහන් කළ තිබෙනවා. ගුවන් යානයේ ඊයේ අලුයම 12:50ට පිටත් වීමට නියමිතව තිබියදී ගුවන්තොටුපළ ගේට්ටුව ආසන්නයේදී ගුවන්තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ කැඳවීමේ ලිපිය ගෙනමෙත් චිරන්ත රාජපක්ෂ මහත්මිය වෙත බහර දී ඇති බවද එම සමාජිකයා වැඩිදුරටත් සඳහන් කළා. මීට පෙර ශිරන්ත රාජපක්ෂ මහත්මයට කිසිදු කැඳවීමක් කර නොතිබූ බවත් අදාළ ලිපියේ බහර දී ඇත්තේද ඇය ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව බවත් රාජපක්ෂ පවුලේ සමාජිකයා වැඩිදුරටත් සඳහන් කළා. ශිරන්ත රාජපක්ෂ මහත්මිය ලබන 19 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කරලා තිබුණා.
1: 24 වෙනිදා FCID එන්න සිංගප්පූරු යද්දී ශිරන්තිට කටුනායකදී ලිපිය බාර දෙයි රටින් පැන ගියේ නෑ 19 වෙනිදා යලි එනවා පොහොට්ටුව කියයි කියලත් අද මේ සම්බන්ධයෙන් ලංකා දීප පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: අපේ පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු. ලකන මෝනින් නිවුස් වලට එක ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 32යි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ගොවිසෙත 14,554 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 14 අංක 30 අංක 55 සහ අවසානයේට අංක 64 විදිහට ගොවිසෙත 14,554 වන ජයග්‍රහ දිනම් වාරයේ ජයග්‍රහ අංක සහ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ ඔය ඉංග්‍රීසි අක්ෂර ටිකයි.
2: එතකම මෙගාපව ජයග්‍රහී 2660 වන දින වාරේ ක්‍රියාත්මක වුණා ජයග්‍රහින් ග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ C ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුපිරි අංකයේ බවට පත් වුණේ අංක 2. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 20 අංක 32 අංක 50 සහ අවසානයේට අංක 59.
1: මෙගාපව හිම වෙද්දී දන නිදහණය 2342 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා E ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙනවා ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 31 අංක 51 අංක 56 සහ අවසානයේට අංක 78 විදිහට.
2: අදහන් ලොතරයටයි මේ අවධානය යොමු කරන්නේ. දවසේදී ජයග්‍රහ 1621 වන දින බාරේ ක්‍රියාත්මක වුණා ජයග්‍රහ ලග්න සංකේතය බවට පත් වුණේ වෘශ්චික ලග්න සංකේතය. ජයග්‍රහ අංක සටහන් වනවා අංක 2 අංක 15 අංක 36 සහ අවසානයේ අංක 57.
1: අද සම්පත ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ 887 වන ජයග්‍රහ දිනම් වාරයේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙනකොට ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 4 නැවතත් අංක 4 අංක 2 සහ අවසානයේට අංක 8 විදිහට.
2: වෙලඟට අවධානය යොමු කරන්නේ NLB ජයලොතරැයියට. NLB ජයලොතරැයිය දවසේදී ජයග්‍රහී 580 වන දින වාරයේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ N ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වනවා අංක 4 අංක 7 අංක 9 සහ අවසානයේට අංක 7 විදිහටයි. NLB ජය ජයග්‍රහී 580 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ.
1: සුබ දවසක්. 428 වන ජයග්‍රහ දිනම් වාරයේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 5 අංක 13 සහ අවසානයේට අංක 19. එතෙකම සුබ දවසක්. 428 වන ජයග්‍රහ දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 8908 විදිහට.
2: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
2: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 37යි.
3: NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීනිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන ප්‍රාදාන අභිමානයයි රයිනෝ.
7: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩ තහනේ නුතරයි ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙක් වන්
1: දශක තුනක ලක්කඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්කඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ නුඹේ හඬයි
1: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්කඬ ගෝල්ඩන් වොයිස් ලක්කඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දෙන්නේ මාරාන්තිකයි.
2: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලව දැසන 6 විනාඩි 41 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනඳ ලක්ෂණ ප්‍රවෘත්ති අංශය වර්තා කළ තියෙන ප්‍රවෘත්තියකටයි අපි මේලඟට අවධානය යොමු කරන්නේ.
1: පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව ආණ්ඩුව ක්‍රියා කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
2: මේ දක්වා කාලය තුළ අපිට පේනවා ආණ්ඩුවේ කැපවීම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුගතව යන්න. මොකද ආණ්ඩුව ඒ සඳහා මම හිතන්නේ වෙනත් ආණ්ඩුවල නොතිබුණු කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව පැත්තෙන්ම අධීක්ෂණ ක්‍රියාවලියක් සකස් කළා. ඒකට යම් අනුගත වෙලා එහෙම යන ස්වරූපයක් මේකේ අපි දැන් මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තිබුණා. අවුරුද්දක් ඇතුළත පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ තියෙනවා කියලා. ඒතකොට පළාත් පාලන මැතිවරණ කිව්වා වගේම තිබ්බා. දැන් පළාත් සභා මැතිවරණය පිළිබඳව කමිටුවක් පත් කරලා තියෙනවා. මම හිතන්නේ හොඳ කාරණයක් යම් කිසි උත්සාහයක් ගන්නවා කියලා පේනවා. ඒ වගේම තව එක පොසිටිව් කාරණයක් කියලා මම අවසන් කරන්නම්. දැන් ලෝකයේ මේ කරප්ෂන් රේට් එක පිළිබඳව දර්ශකය 121 ඉඳලා 107 දක්වා අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ අධජනතාවට සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ තුමාගේ රෝල් එකේකට සෑහෙන බලපෑමක් වෙලා තියෙන්න ඕනේ මේ 2024 ඉඳලා 2025 දක්වා.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානමද ලංකාදීප පුවත්පතට තවත් ප්‍රවෘත්ති කිහිපයක් වාර්තා කළ තිබෙනවා. රුමේෂ් කේ හෙල්ල වන්දිය ගෙවන්න තුර්කි ගුවන් සේවය ලෑස්ති වෙයි කියලාද සඳහන් කළ තිබුණා. තොරතුරු ඒත් එක්කම කැඩුණු හෙල්ලට ඩඩ්ලි අත දෙයි කියලාත් අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තිබුණා. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කරලා. ලෝක මලල් ක්‍රීඩා අවසාන ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ සවෙන් රන් පදක්කමක් දෙන රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ හෙල්ල පහට ගුවන් යානයේදී සිදු වූ පාඩුව කඩිනමින් ප්‍රතිපූර්ණය කිරීමට තුර්කි ගුවන් සේවය තීරණය කර ඇතැයි දැනුම් දී ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා. වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධහරින් සහ තුර්කි ගුවන් සේවයේ නියෝජිතයන් අතර සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම් දී තිබෙනවා කියලා සඳහන්. මේ සාකච්ඡාවේදී රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුව ඇති හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවා නියෝජිතයන් කනගාටුව පළ කළ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු කිරීමටද එකඟතාවය පළ කරලා තිබෙනවා කියලයි අද අංජුල මහික වීරරත්න ගෙරණ වාර්තාවේ සටහන් කරලා තිබුණේ.
1: ඔගේ අනද අංජුල මහික වීරරත්නම ලංකාදීපට අරගෙන එන ඔයා කලින් සඳහන් කළා වගේ කැඩුණු හෙල්ලට ඩඩ්ලිත් අත දෙයි කියලා ලෝක ශූර රොමේෂ් සරංග ක්‍රීඩකයාට මෙතැන් සිට සෑම වසරකම ලෝකයේ හොඳම තත්ත්වයේ හෙල්ල ලබා දීමට කටයුතු කරන බව අරලිය ව්‍යාපාරයේ නිර්මාතෘ ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළා කියලයි අද වාර්තා කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව අද තොරතුරු සටහන් වෙනවා. රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා සමග තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් රුමේෂ් තරංගට රජයෙන් ලබා දෙන හෙල්ලට වඩා වැඩි වටිනාකමකින් යුත් මෙම පරිත්‍යාගය කරන බවයි ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ. ඔලිම්පික් රන් පදක්කම රටට දිනා දීමතෙක් ඔහු හැකි ආකාරයෙන් බලා ගන්නා බවට තමා පොරොන්දු වූ බවද රැඩ්ලි සිරිසේන මහතා සඳහන් කර තිබෙනවා. රුමේෂ් තරංග ක්‍රීඩකයා ලෝක මට්ටමට රැගෙන යාම දක්වා හොඳින් රැක බලා ගැනීමේ වගකීම මෙම අවස්ථාවේ රට ඉහළ පෙළේ දේශීය ව්‍යවස්ථාකයන්ගේ යුතුකමක් බවයි ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ කියලයි අද වාර්තා කළ තියෙන්නේ තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන්.
0: අද වාර්තා කළ තිබෙනවා දිවයින පුවත්පත රජයට රතු එලි පෙන්වීමට සරසවි ඇදුරු කළු සතියක් ආරම්භද කියලා කමල් බෝගොඩ ගිනන වාර්තාවේ තොරතුරු සටහන් කළා තිබුණා. අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැටලු විසඳන ලෙස රජයට බල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් කැඳපු කළු සතිය ඊයේ සිට ආරම්භ වුණා කියලා අද තොරතුරු සඳහන් කළා තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කරලා. එම විරෝධතාවයට සහාය පළ කරමින් කොළඹ ජයවර්ධනපුර සෞන්දර්ය ඇතුළු විශ්වවිද්‍යාල රසක ආචාර්යවරු කළු පැහැති ඇඳුම් වලින් සැරසී විශ්වවිද්‍යාලය වෙත පැමිණියා. ඇතැම් සරසවිසි සුන්ද ඊට සහාය පළ කරමින් කළු පැහැයෙන් යුත් ඇඳුමින් සැරසී විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමේ සභාපති ආචාර්ය ඉසුරු මානවඩ මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මගින් මෙම සතිය කළු සතියක් ලෙස නම් කර තිබෙනවා. ඊට හේතුව තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලය මුහුණ දී තිබෙන අභියෝගවලට විශේෂයෙන්ම ආචාර්ය නිල නව කතිකාචාර්යවරුන් බඳවා ගැනීම සහ රඳවා ගැනීමේ අර්බුදය වැනි ගැටලු සම්බන්ධයෙන් රජයට රතු එළියක් පෙන්වීමයි. ඊට අමතරව රාජ්‍ය මේ ගැටලු විසඳීමට ගන්නා පියවර අනුව ලබන සතිය අපි තවත් විරෝධතාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා කියලත් අද වැඩිදුරටත් දෙවයින පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: දෙදෙනෙකු මරුට, හතරකට තුවාල, මෝටර රථයක් වාහන හතක් හප්පා මට්ටකුලේ මාරක අනතුරක්. මට්ටකුලේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී සිදු වූ මාරකරී අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වැටි අතර තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා කියලා සඳහන් වෙන්නේ. මෝටර රථයක් මාර්ගයේ ධාවනය වූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ මෝටර රථයේ ත්‍රිරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක ගැටී ඇති බවයි සඳහන් වෙන්නේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් හය දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අනතුරට හේතු වූ මෝටර රථයේ එරියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුව සම්බන්ධයෙන් මට්ටකුලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා කියලයි සඳහන් වෙන්නේ.
0: අවලක්කේ රාත්‍රිය තමයි මේ සම්බන්ධයෙන් සිද්ධිය වාර්තා වෙලා තිබුණේ. කොහොම නමුත් දැන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වල තිබුණා. ඒ වගේම තමයි බරපතල තුවාල ලබා තිබෙන පුද්ගලයන් හතර දෙනෙකු ඒ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වන අපි දිගින් දිගටම සඳහන් කරනවා මේ මාර්ගනතුරු සම්බන්ධයෙන් මේ මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම වෙනුවෙන් ටේකියා වැඩසටහන අපි ආරම්භ කළා. ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලය තවත් ආයතන ගණනාවක් සහභාගී කරවාගෙන ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් තමයි මේ වැඩසටහන කරන්නේ. ඉතින් අපි මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීම වෙනුවෙන් කැපවෙන වෙලාවේ සමහර රියදුරන් ඉන්නවා මේ කළා. ඔවුන් අවිනීත ලෙස මාර්ගයේ ධාවනය කරනවා. ඒ වගේම තමයි ඔවුන් කිසිසේත්ම කවුරුත් කියන කතාවක් අහන්නේ නැහැ. ඔවුන් අර අපි කියන්නේ නිකන් හිතාමතා අනතුරු සිදු කරනවා වගේ කිසිම සැලකිල්ලක් නැතිව රිය ධාවනය කරනවා. ඒ හින්දා තමයි මේ අනතුරු සිදු වෙලා තියෙන. දැන් ඊයේ රාත්‍රියේත් ඔය වගේ සිද්ධියක්ම තමයි වාර්තා වෙලා තිබුණේ මට්ටක්කුලේ ප්‍රදේශයෙන්. අපි තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන සූදානම්. ඉල්ලීම් ඉස්ලාම් දහමට අපහාස කළයි ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 30 වනදා කැඳවයි කියලාද AJA අබේනායක ගෙනන වාර්තාවේ සටහන් වනවා. ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළයි චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් යළි ලබන 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය දින නියම කළ තිබෙනවා. මෙම නඩු ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුණා. එම අවස්ථාවේ විත්තිකාර ගලගොඩ අතේ ඥානසාර හිමියෝ අධිකරණයේ හමුවේ පෙනී සිටියා කියලා තද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: එතෙකම ගියා නද සඳහන් වෙනවා ලංකාදීප පුවත්පතේ බෙහෙත් පෙති භාගයේ සිව් හැවිරි දිසිඟිත්තාට මරු කැඳවයි ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය යද වාර්තාව අරගෙන ඉන්නේ. බෙහෙත් පෙති භාගයක් ගුරේ සිරවිය අවුරුදු 4ක සිඟිත්තෙකු මියගොස් සතැයි මීගහවත්ත පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද මේ විදිහට ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
0: ඩොලරේ රුපියල් 335ට නැගී ශ්‍යාම් නුවන්ගණේවත්තයි වාර්තාව අරගෙන ඇවිත් තිබෙන්නේ. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊසලකිය යුතු පිරිහීමක් වාර්තා කරමින් අමරිකා ඩොලරයක අගය රුපියල් 335 ඉක්මවා ගොස් තිබුණා. යනුව පෙරේදා රුපියල් 333.84ක් අමරිකානු ඩොලරේ විකුණුම් මගය ඊයේ රුපියල් 335.48ක් දක්වා රුපියල් 1.64කින් ඉහළ ගොස් තිබුණා. එසේම අමරිකානු ඩොලරේ ගැනුම් අගයද පෙරේදා වාර්තා කළ රුපියල් 324.80 සිට ඒ රුපියල් 326.31ක් දක්වා රුපියල් 1.51කින් ඉහළ ගොස් තිබුණා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: මෙතමයි ගියන අද දවසේ දීපවත් පත්වල ප්‍රධාන සිරස්තල විදියට සටහන් කරලා තිබුණේ. අපේ මේ විරාමයේ අනතුරුව විදේශ පුවත් ක්‍රීඩා තොරතුරු සහ කාටුන් සුබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.
0: ආරාධනා කරන ඔබට FM 93.5 ලකන මෝර්නින් න්ියුස් අලර්ට් එක එකතු වෙන්න. ලකන මෝර්නින් න්ියුස් අලර්ට් හංගන වෙලාවත් මතක් කරගන්න. වෙලාව උදෑසන 6:00.
1: විනාඩි 54යි.

0: වෙලව දැස්සන 6:56 අපි සූදානම් අදවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන්න මේක ලද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා. මේ ඉරාන යුද්ධයෙන් ඇමරිකානුවන්ට බරපතල හානි පෙන්ටගනේ පළමු වරට හානි හෙලි කරයි කියලා තොරතුරු සඳහන් කළ තිබුණා. යුද්ධයේ පිරිවැය $42 billion ප්‍රහාරක යාන හෙලිකොප්ටර් 21ක් විනාශයි කියලත් අද තොරතුරු සඳහන් කළ තිබුණා. අපි මේ සම්බන්ධයෙන් වැඩිදුරට තොරතුරු හොයලා බලන සූදානම් අදවසේදීත් අපිත් එක්කතු වෙන ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරණය එවගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ. අයිබුවන් සුබදසනක් ඔබතුමන්ට.
1: අයිබුවන් සුබදසනක් ගියන් මේකලා.
2: අයිබුවන් සුබදසන.
0: දැන් මේ ඇත්තද මේ ඉරාන යුද්ධයෙන් ඇමරිකානුවන්ට බරපතල හානි වෙලා තියෙනවා කියලා පෙන්ටගනය සඳහන් කරනවා කියන කතාව?
1: ඔයතර අපි මේ දවසේ මේ ගැන කතා කළා. පෙන්ටගනය ගැන කතා කළා තියෙනවා. වගේම දවල මන්දිරයක ප්‍රතික්ෂේප කරලත් තියෙනවා. දැන් ඔය බාර සඳහන් කළා ගුවන් යාන හානි පිළිබඳව. යතර එක ගුවන් යානක් තියෙනවා F-35 මේ ගුවන් යානය ප්‍රහාරක යානයක්. එතරම් රෙඩ් අලර්ට් හසු නොවි ප්‍රහාර කළ හැකි යානයක්. එවැනි යානයකටත් හානියක් වෙලා. මේ හානිය අතරම ඇමරිකාව තුළ නෙවෙයි මැදපුරද කලාපයේ තියෙන ඇමරිකා ඉලක්කවලට ඉරානය එල්ල කළ ප්‍රහාර වලින් සිද්ධ වෙච්ච හානි තමයි මේ තරම් බරපතල විදිහට තියෙන මේ ඩ්‍රෝන යානා තමයි වැඩිපුරම තියෙන මේ අතර ඔබ කියපු විදිහට තමයි බරපතල විදිහට හානියක් වෙලා තියෙනවා. ඉතින් ඒ හානිය අතරතුරදී අද දවසේ ඇමරිකා ජනාධිපතිවරයා කියලා තිනවා ඉරානය සමග පවතින ගැටුම් අවසන් අදියරට ළඟා වෙමින් තියෙනවා කියලා. ඔකයන් මේක ඉතයික්මනින් ඉවර වෙනවා. ඒ වගේම ඔහු කියනවා ඍජුව සාකච්ඡා කරා කියලා. හැබැයි මීට පෙර ඔහු කිව්වේ නොවැම්බර් මාසෙ දක්වා මේ යුද්ධයයි කියලා. දැන් කියනවා ඉතයික්මනින් අවසන් වෙනවා කියලා. මේ කියන කාරණාත් පදනම් වෙන්නට ඇති ඔය කියන දේවල් සමග. හැබැයි තවමත් ඒක ප්‍රකාශයක් පමණයි. යථාර්ථය බවට පත් දලා නැහැ. මොකද ඉරානය කියනවා ඇමරිකාව කියන්නේ විශ්වාස කරන හැකි පාර්ශවයක් කියලා. නිසාම ඔවුන් විශ්වාස කරන නම් ප්‍රායෝගිකව Taman කියන දේ පැහැදිලිව සඳහන් කළ යුතුයි කියලා තමයි ඉරානය පවසන්නේ. ඒකට හේතුව දැන් ඉරාන ඇමරිකා යුද්ධයට අමතරව ගැටුම් වලට අමතරව හූතිවරුන්ගේ ප්‍රහාර වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබෙනවා. මේ කියන කාරණෙත් සමග තවදුරටත් මැදපෙරදිග වාතාවරණය වැඩි වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මොකද සෞදි ආරක්ෂක අංශත් එක්ක හූතිවරුන් ඇති කරගත්ත ගැටුම් හින්දා නිසා මේ යම් ආකාරයක අඛණ්ඩ යුද්ධයක් නැති වුණත් වරින් වර ඇති වෙන ප්‍රශ්න නිසා ඒ තත්ත්වය උසන්න වෙලා තියෙන අතර දැන් ප්‍රංශ ජනාධිපති රොයිෂෙන් විශේෂයෙන් කියලා තියෙනවා මේ ඉන්ධන ප්‍රවාහණයට විකල්ප මාර්ග හොයන්න ඕන කියලා. මොකද ලෝකේ රටවල් රසකම අතිවිශාල රටවල් ගණනාවක මේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන හින්දාම ලෝක නායකයන් ඒ ඉල්ලීම කරලා තියෙන වහාම යුද්ධය නවත්තන්න කියලා. ඒ වගේම තෙල් ප්‍රවාහණයට විකල්ප මාර්ග ඉතාම ඉක්මනින් මොකද හොමුස් ආශ්‍රිතව පවතින තත්ත්වය නිසා ඉන්ධන ගමනාගමන කටයුතු වලට බලපෑම් එල්ලලා තියෙනවා. ඒක අති කර ප්‍රශ්නයක්. ඒ හින්දා ඔහු කියන්නේ ඒ අතරතුර මේ ඇමරිකාවට තවත් තත්ත්වයක් මතුවලා තියෙනවා. මේ වසර 3කට පස්සේ ඇමරිකාවේ පොලි අනුපාතය ඉහළ දාන සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව දැන් අපාරකන සදාහන් කළා. ඊට අධික වියදමක් දාන සිද්ධ වුණා. $42 billion වැඩි මුදලක් වියදම් කරන සිද්ධ වෙලා තියෙනවා කියලා මේ කින කාරණා පදනම් කරගෙන උද්දමනය කියන ප්‍රශ්නත් මතු කරගෙන පොලි අනුපාතය ඉහළ දාන්න ඕන කියලා කියලා තියෙනවා. හැබැයි ජනාධිපතිවරයා මේකට අකමැති වෙලා තියෙනවා. උනත් ෆෙඩරල් සංචිත සභාපතිවරයා කිව්වේ වෙන කරන්න දෙයක් නැහැ. අපිට මේ ගණන් ඉහළ දැමිය යුතුයි කියලා උද්දමන නිසා ආර්ථික ගැටලු මත වෙනවා. දැන් පොලි අනුපාතය ඉහළ දැමීම නිසා ණය ගන්න එකට ඒ වගේ නිවාස ණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් වගේ ගන්න අයට වැඩිපුර වියදමක් දරන්න සිද්ධ වෙනවා. හැබැයි ඉදිරි කිරීම සඳහා වඩා හොඳයි කියලායි ඔවුන් කියන්නේ. කොහොම වෙතත් ඇමරිකා චන්දදායකයන්ට මේ තීරණය යහපත් දෙයක් වෙන්නේ නැහැ. මොකද දැන් නොවැම්බර් වල තියෙන මධ්‍යකාලීන මැතිවරණත් එක්ක ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව බවට පත් වෙන්නේ ජීවන වීදම කියන කාරණේ. ඒ නිසාම මේ සියල්ල සාධක පදනම් කරගෙන යම් ආකාරයක ජනාධිපතිවරයා උත්සාහ දරනවා යුද්ධය කඩිනමින් අවසන් කරලා සාමකාමී විසඳුමක් ගෙන එන්නට. අපි බලමු ඔහුගේ ක්‍රියාකාරකම් සහ ඉරානයේ ප්‍රතිචාර කොයි වගේ මට්ටමක තියෙද කියලා.
0: හොඳයි, මෙහෙම ස්තුතියි චන්ද්‍ර මාර්සිංහ මහතා. දවසේදී එකතුල අපිට මේ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කරාට අපි යන හඳන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ලංකාවට දරුණු පරාජයක්. අද දමින්ද විජේසූරිය වාර්තාව අරගෙන එනවා. ලංකා දීපපු පුවත්පතට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ දෙකේදී විද්‍යමාන කළ දේම පළමු වැනි 20x20 තරඟයේදී ප්‍රදර්ශනය කළා. එනම් පිටිහරමේදී හෝ පන්දුයමේදී එංගලන්තයට අලගු තබන්නට තියා ඔවුන් ආසන්නයටවත් යාමට තමන්ට නොහැකි බවයි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සවුත්හැම්ප්ටන් නුවරදී අඟහරුවාදා පැවති පළමු වැනි 20x20 තරගයේදී ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් කුරුම කරමින් එංගලන්තය ලකුණු 119ක දැවැන්ත ජයක් ලබා ගත්තා කියලායි අද සඳහන් කරලා තියෙන්නේ.
3: cartoons.
2: දිනමින අංජනගේ කාටුනය ඥානසාර හිමි අන්න ඉන්නවා මම හිතුවේ රහත් වෙලා කියලා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
0: ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ පාතාලයේ විහිදුනේ නැති තරමට ව්‍යාප්ත වෙලා. මේක නැති කරන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි කියලා ඇමති නලින්ද කියන්නේ. විපක්ෂයේ ඉන්නකොට නම් ඌව හරිම සිම්පල් වැඩ කියලා අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ කියලා තියෙන්නේ.
2: පංකජ රුවින්දගේ සරදම් ලංකාදීප පුවත්පත් අද මෙහිමයි සඳහන් කරන්නේ. අපේ එකෙක් ඇතුළට දැම්මොත් අපේ 100ක් පිබිදෙනවා කියලා කුට්ටි කියනවා. දැන් කීයක් පිබිදිලාද කියලා තමයි අහන්නේ.
0: මෙස්ටර් සමයන් කාටුනේ දිවෙන පුවත්පතේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 37යි මරණ 18යි ගිනිය විහත්සය 97යි කියලා නලින්ද කියනවා. බංකු අරන් එන්න කියලා කිව්වේ උගන්වන්න. ගණන් හදන්නද බං කියලයි අද සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී සමයන් කාටුනේ. නිතක මාන්රාදගේ ඕකයි තත්ත්වේ කාටුනේ අපි ලක්කන මෝනින් නිවුස් වල නිමා කරනවා. නීති විරෝධී වත්කම් ඒකකයෙන් තිස්ස කුට්ටි කැඳ ඌවම ආදරයෙන් උත්තර බඳින්නට වෙඩි වගේ හීසරයෙන් කිමද ආවේ මැදමුලනේ සාගරයෙන් කියලයි අද දවස සඳහන් කළ තිබෙන ඕකයි තත්ත්වේ කාටුනින් අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවටපත් කරන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහයි.
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සම අනුග්‍රහය Youth again, oyage future ekata plus point ekak. RDB Youth Plus. Youth ekama set wenna banking partner. RDB Youth Plus kinuma.
6: Sahayogita anugrahaya. Kotu de

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මු සම්මත දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.

0: Good morning, Subudasana Khatai Vinadi Dahayai.
1: Good morning.
0: Adha Khawadda?
1: Adha Dahatvini Brahaspatinda.
0: Me. Last thing I have to do.
1: Mama, da. Mama last
0: thing. Mang.
1: Vata hama mukhaid karane.
0: Mamma thama iya mood deke inni.
1: Nidida ahara raada natham vena mood ekakada.
0: Ehemath na ethi ara iye thing ara podda.
1: Program ekek ivara karapu mood ekek inni.
0: Oh mata ara hituna me hama dawasakma aluth dawasak kiyala thiyenawane mewa ekak.
1: Oh.
0: Oka mata samahara dawas walata amathaka wenawa.
1: Ha.
0: Oy gedara prashna. Office wala prashna oru ithiyana yanakota
1: neida.
0: අර එහෙම පොඩි ගතියක් තියෙනවා කියන්නේ හැම දවසක්ම අලුත් දවසක්.
1: ඒ තියරි ඔයා කැඩුවා.
0: ඔව්. එහෙම හිතන්න බෑ බැරි වෙන්නේ අර වගේ පහුගිය දේවල් වල ඔළුව එල්ලීලා තිබුණොත්. මනසින් අපි තාම ඉන්නේ ඊය නම් අද දවස අලුත් දවසක් නෙමෙයි.
1: නෙවෙයි.
0: හා? නිින්දෙන් නැගිටිනකොට අලුත් දවසක් විදිහට හිතන්න කියලා කියනවනේ.
1: ඔව්.
0: මේ විශ්වය මට ආශිර්වාද කරනවා.
1: ඊය දවසෙන් ඔක්කොම ඉවරයි ඒ අතීතයට බාර කරලා අද අලුතෙන් පටන් ගන්න
0: කියලා. හරි. අද ඇවිල්ලා කවද්ද අද ඇවිල්ලා
1: 17
0: සැප්තැම්බර් 17 වෙනිදා
1: බ්‍රහස්පතින්දා.
0: ඉතින් මේ සැප්තැම්බර් 17 වෙනිදා කියලා කුවම විශේෂයි. ඉතිහාසයේ හොයාගෙන යනකොට මේ අදිතාම සුවිශේෂ දවසක්. අදට යෙදෙන අනගාරික ධර්මපාලතුමාගේ 162 වෙනි
1: ජන්මදිනය.
0: ඉතින් ඔබ දන්නවා ලංකාවේ නේද සංස්කෘතිය බුදුදහම සිංහල ජාතිය ඔය දේවල් සම්බන්ධ කතා කරනකොට අපිට අනගාරික ධර්මපාල චරිතය අමතක කරන්න බෑ. මානවයාගේ පැවැත්ම බොහෝ විට තීරණය වෙන්නේ තමන්ගේ රට ජාති ආගම දේශීයත්වයේ භාෂාව නේද? චාරිත්‍ර වාරිත්‍ර අන්නේ ඒ ඇයට ආවේනික දේවල් එක්ක ඒවා රැකුණොත් තමයි නේද? දියුණු සමාජයක් ගොඩනැගෙන්නේ කියලා විශ්වාසයක් තියෙනවා. අපි වගේ රටක් අධිරාජ්‍යවාදයට යටපත් වෙලා බියගුළු වෙලා ඉන්න යුගයක ඒකට අවශ්‍ය කරන නායකත්වය දීලා ඒ නිින්දෙන් ඇහැරවගෙන නේ අර අපි කියන්නේ ජාතික වාත්සල්ය කියලා.
1: ඔව්.
0: අන්නේ දේවල් එක්ක අපිට නැවත ජන සමාජයක් ගොඩනගන්න ලබා දුන්න ඓතිහාසික නායකත්වය තමයි අනගාරික ධර්මපාල කියලා කියන්නේ. පොඩි කාලේ අපි මේවා ඉස්කෝලේ යන කාලේ රචනාවලට එහෙම ලිව්වා. ඩොන් ඩේවිඩ් හේවා විතාරණ නම් ඒ තරුණයා ගැන. ඉතින් අපි ගොඩාක් තැන්වල එතුමාගේ රතය ඊට පස්සේ ගව මස් නොකනු වගේ දේවල් තාමත් අපේ මතකයේ තියෙනවා. අපි දැන් මුහුකුරා ගිහිල්ලා වුණත් අපිට අමතක වෙන්නේ නැහැ ඒ පොඩි කාලේ අපි ඉගෙන ගත්ත ඉතිහාසය. රටක ඉතිහාසය සහ මේ වගේ ඓතිහාසික නේද පුරාවෘත මිනිස්සුන් අමතක කරලා අපිට ඉස්සරහට යන්න බෑ කියන එක අපි මේ උදේ පාන්දර ඔබට
1: මතක් කරනවා.
0: දැන් දරුවන්ට අනගාරික ධර්මපාල උගන්වනවා දන්නේ ඉස්කෝලේ සාමාන්‍යයෙන් ඒ චරිතය ගැන. ඔය දැන් ගොඩාක් ඒ සිලබස් එහෙම වෙනස් වෙනකොට දුරස් වෙනවා. ඒ දුරස් වෙන්නේ අපේ කම අපේ සංස්කෘතිය කියන එකත් අපි ඉතින් ආය ආයි දුකෙන් උනත් මතක් කරන්න ඕනේ. 7:12 වෙලාව.

0: උදහාතය වෙන අඩ 21යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක් ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: DPS Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0111 400 600
3: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
4: SLT Mobile සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
5: AI සමග පෙරට AI වල තියෙන හොඳ සහ නරක අපි ගොඩක් කලකට කතා කරලා තිනු. ඔය හොඳ සහ නරක කියලා කිව්වම ගොඩාක් කලාවට දැන් අපි පත්තරේ අරගෙන බැලුවම වැඩිපුර තියෙන හොඳද නරකද කියලා ගොඩාක් තියෙන්නේ දුක්ඛ දෝමනස්සය. හා
6: ඔව්.
5: ඉතින් මිනිමැරුම් පහර දීම් මංකොල්ල කෑම් ඇක්සිඩන්ට් ඔයගේ දේව. ඒ කොහොම වුණත් මේ ගොඩාක් ඒවාට ප්‍රශ්න වෙන්නේ ඔබ දන්නවා රටේ පවතින මත්ද්‍රව්‍ය ජාවාරම් මත් කුඩු මේවට ඇබ්බැහිවුවන් මේ නිසා තමයි සමාජයේ ලොකු ප්‍රශ්න ටිකක් මේ වෙනකොට හැදිලා තියෙන්නේ. ඉතින් ඒවා නවත්තන්න රටම එකට ජාතික වැඩසටහන මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඉතින් රජය මේ වෙනුවෙන් අවශ්‍ය කරන සියලුම කාර්යයන් කරද්දී ඔබට පුරවැසියෙක් විදියට යම් යෝජනාවක් තියෙනවා. ඇවිත් මේකට උදව් කරන්න කියලා. කොහොමද ඒකට උදව් කරන්නේ?
6: උදව් කරන්නේ දැන් ඔබ හිතන්න දැන් මේකට ගොදුරු වෙලා තියෙන්නේ ඔබේ පවුල කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ළඟම අසල්වාසියෙක් වෙන්න පුළුවන් නැත්නම් ඈදායක් වෙන්න පුළුවන් නැත්නම් ඔබ ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔබට කරන්න තියෙන මහ ලොකු දේවල් නෙවෙයි 19:24 කතා කරලා ඒගොල්ලෝ ගැන තොරතුරු දෙන්න මොකද ඔගොල්ලන්ගේ හිතේ තියෙන ආදරේ ඔවුන් ගැන ඔවුන්ගේ ජීවිතවල තියෙන වටිනාකම පෙන්වන්න තමයි අපි මේ කාර්යයට සම්බන්ධ වෙන්නේ කියලා ඔබට මතක් කරන්නේ 19:24 කතා කරන්න ආයමත් ඔවුන්ගේ පරණ ජීවිතය හොඳ ජීවිතයට යන්න අත්තල
5: විජය නිෂ්පාදන ගැන ජාත්‍යන්තරය තුලත් ලෝකයේ කොහේ ගියත් දැන් ලංකාවේ රසයට කෑම ටිකක් කන්නවට තියෙන අවස්ථාව තමයි විජය කුළුබඩු කියලා කියන්නේ. කුළුබඩු කියලා කිව්වම එතරම්ම සැලකිය යුතු මාතෘකාවක් නෙවෙයි කියලා කාට හරි හිතුණා නම් නේ අපේ කෑම කියන එකේදී අපි හැම නොසලකිල්ලක් දක්වන්නේ නෑනේ.
6: කෑම රස කරන්නේ නැවලින්නේ.
5: අපි හැමදේම කරන්නේ කන්නනේ. වේල් තුන කණ්ඩෝනි මොනවා හරි කණ්ඩෝනි එක වේලක් දෙකක් පරක්කු වෙනකොට බඩර දෙන අපහසුතාවය ආණ්ඩුවක් පෙරලන්න උනත් හේතුවක් ඒක දන්නවනේ. බඩගින්නට එහා වෙන මුකුත් නෑ අපිට. ඒ නිසා ඒ බඩගින්න නිවා ගන්නකොට අපි හැමතිස්සම කියනවා ප්‍රමිතියෙන් යුතු දේවල් ඔබ ඔබේ ආහාරයට එකතු කරගන්න. කුළු බඩු ගන්නකොට විජය නිෂ්පාදන රයිනෝ රූෆින් ෂීට් එක ගැන මතක් කරන්න පුළුවන් උදේ පාන්දර. මොකද මේ කාලගුණික වෙනස් වීම එක්ක රයිනෝ රූෆින් ගැන මේ දවස්වල කාගේ අවධානය යොමු වෙලා තිනෝ රයිනෝ රූෆින් ප්‍රීමියර්
6: මුලින්ම මතක් කරන්න ඕනේ රයිනෝ ගැන මතක් කරද්දී ඒ තියෙන මතුපිටින් ජල විකර්ෂ කාලයපයක්. මේ හින්දා මේ දවස්වල දැන් කොච්චර වැස්සත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. වහල ගැන බය වෙන දෙයක් ඇත්තම නැහැ. මොකද දිරන්නේ නැහැ කළු පාට දියසවල බැඳිලා වගේ කළු වෙලා වෙන්නේ නැහැ. දියසවල බැඳෙන්නේ නැහැ. පරණ පෙනුමක් එන්නේ නැහැ. හැමදාම අලුත් ඉදිරි තියාගන්න පුළුවන්. වහල ගැන තියෙන බර ඔළුවෙන් අයින් කරලා නිදහසේ ඉන්න පුළුවන්. ඔයා අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙලා තිබ්බත්.
5: ගෙදරක වහල කියන එක නේද? නිදහස් කරාට පස්සේ වගේ ඔළුව නිදහස්. තැන් තැන් වලින් තෙමෙන්නේ නැත්තම් ඊට පස්සේ තැන් තැන් වලින් පුපුරලා හැම නැත්තම් රස්න කියන කිනුත් එයාගෙන් වදයක් නැත්තම් ඊට පස්සේ තව මොනවද ඉතින් පෙනුම කියන එකත් හරිනම් තව මොනවද හිතන්න තියෙන වහලයක් කියන්නේ
6: මොකුත්ම නැහැ
5: උඩ බලාගෙන ඔහේ වාගේ වැටික් කරගෙන යන්න තියෙන්නේ
6: 7:26

0: අදත් ඉතින් රෑ කෑම හොඳට හම්බෙයි.
1: ඇයි එහෙම කියන්නේ?
0: අදත් ඉංග්ලන්ඩ් මැච් එක.
1: හරි.
0: නේද? ඉතින් අද තියෙනවා ශ්‍රී ලංකා එංගලන්ත දෙවනි T20 තරගය.
1: හොඳට කාලේ දෙයන්න තියෙනවා.
0: පළමු තරගයේ වෙච්ච එක අපි කතා කරා. ඉතින් කොහමද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අපිට තියෙන බලාපොරොත්තුව ඉතින් නැති වෙන්නේ නැහැ. බලමු හොඳ මැච් එක පොඩ්ඩක් බලමුකෝ. හරි.
1: හරි.
0: රයිට් අපි ඉක්මනටම ජාතික ලොතරැයි මල්ලීගත ටිකට් වල වාසනාවන්ත අංක ටික පොඩ්ඩක් බලන්න යමු. ඊ ඔයා ගත්ත ටිකට් ගොඩක් ඒ අතරේ දිනුමක් තියනවද කියලායි මේ හොයන්න යන්නේ. දැන් බලමු රුපියල් 40කට ඔයාගේ ජීවිතේ වෙනස් කරන හැටි. රුපියල් 40ක් කියලා කිව්වම අද කාලේ මොනවද කරන්න පුළුවන්? පාම් භාගයක් ගන්න බෑ රුපියල් 40ට. බනිස් කෙඩියක් ගන්න බෑ රුපියල් 40ට. හැබැයි ජීවිතයක් වෙනස් කරනවායි රුපියල් 40ම වියදම් කරාම ජාතික ලොතරැයි මණ්ඩලයේ.
1: හරි.
0: සුබ දවසක් ලොතරැයි වෘෂභ ලග්නයේ ජයග්‍රහයන්ක 5, 13, 19. ඊට පස්සේ ජය ලොතරැයි එන් අක්ෂරයත් එක්ක අංක 4, අංක 7, අංක 9, අංක 7. අද සම්පත අංක 2, අංක 8, අංක 4, අංක 2, අංක 8, අංක 4, අංක 4, අංක 2, අංක 8, ඩී අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයි ඒ දවසේ දිනුම් මැද්ද වෘෂික ලග්නයත් එක්ක අංක 2, අංක 15, අංක 36 සහ අංක 57. ධන නිදානය ගත්තනම් ඊ අක්ෂරයත් එක්ක අංක 31, අංක 51, අංක 56 සහ අංක 78. මෙගා පව සී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 2, ජැක් රයි අංක 20, අංක 32, අංක 50 සහ අංක 59. එවැගේම ගොවිසත ගත්තනම් ජී අක්ෂරයත් එක්ක අංක 14, අංක 30, අංක 55 සහ අංක 64. මහජන සම්පත අදත් දිනුම් මදිනෝ. ඉතින් ඊයේ දවසේ දිනුම් මැදි මේ ජැක් රයි අංක ටිකයි මේ මතක් කරන්නේ. ඩී අක්ෂරයත් එක්ක අංක 1, අංක 6, අංක 4, අංක 4, අංක 2 සහ අංක 8. ජාතික ලොතරැයි මණ්ඩලය තමයි ඒ දිනුම ගැන ඔබට කිව්වේ. ඉතින් පහුගිය දවස් ටිකේ සෑහෙන දෙයක් කරා රටේ සංවර්ධන කාර්යයන්වලදී වගේ. විශේෂයෙන්ම ඔබ දන්නවා මෙතන මේ රත්මලාන අන්ධ විද්‍යාලයටනේ පරිත්‍යාග කරා. ඉතින් විශේෂයෙන්ම ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් පොත් උපකරණ ඇතුළු දේවල්. ඉතින් ගොඩාක් තැන්වලට ඒ වගේ පරිත්‍යාග කරපු පහුගිය කාලවල ඩෙංගු මර්ධන ව්‍යාපෘතිවල ප්‍රජා සත්කාරක සේවාවල වගේම අඩුවාදෑම් ලාභී පවුල්වලට අවශ්‍ය කරන අධ්‍යාපනයට අවශ්‍ය කරන ඒ මූල්‍ය පරිත්‍යාග මේ සියල්ල එක්ක රටේ තවත් ගොඩාක් දේවල් ඔබ වියදම් කරන රුපියල් 40 ජාතික ලොතරැයි මණ්ඩලය හයියක් කරගන්නවා.
1: ඒ විතරක් නෙවෙයි මේ 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයන් 12 දෙනෙක් ඒ වගේම ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ඒ වගේම සුපිරි මෝටර රථයක් වෙන මේ වගේ වාසනාවන්තයෝ රැසක් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ඔබ වියදම් කරන මේ පුංචි 40න් ඔබ රටේ සංවර්ධන කාර්යයන් බොහෝමයකටත් දායක වෙනවා කියලත් මතක් කරන්න ඕනේ.

0: සමග මුසු වෙච්ච කළු ගතිය. හරි. අපි ඇහැ රවට්ටගෙන අපි බොරුවක් ඇතුළේ ඉන්න ඕනේ නේ. එහෙනම් අපි කතා කරමු සබාදහම ලස්සනම සහ හැංගුණම අපිරහස වෙන මේ දම් පාට ගැන. සත්තුන්ට පාට එන්නේ කොහොමද? සතෙක්ට පාටක් එන්න සබාධර්මයේ පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම දෙකක්
1: තියෙනවා.
0: එකක් වර්ණක. මෙතනදී වෙන්නේ ඇඟ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය වලින් පාට හැදෙන එක. උදාහරණයක් විදියට රතු පාට කුරුල්ලෙක්ගේ පිහාටුවක් ඔය අපි කියන්නේ කුඩු කළා බැලුවොත් ඒ කුඩුත් රතු පාටයි. මෙලනින් වලින් කළු සහ දුඹුරු පාටත්. වහලති ඔය කැරොටි නොයිඩ්ස් අනේ වැන් කහ සහ රතු පාටත් හැදෙනවා. ඊට පස්සේ තියෙනවා ව්‍යුහාත්මක වර්ණ කියලා. මෙන්න මේක තමයි මැජික් එක. සමහර සත්තුන්ගේ ඇඟේ පාටට අදාළ කිසිම රසායනිකයක් නැහැ. උදාහරණයක් විදියට නිල් පාට සමනලෙක්ගේ තටුවක් උඩට පොඩි ඇල්කොහොල් බින්දුවක් දැම්මොත් ඌ දුඹුරු පාට වෙනවා. දියවැලා යනවා. පාට ෂේඩ් වෙලා යනවා කියලා
1: කියන්නේ. ඔව්.
0: මේ සමනලයා නිල් පාටට පේන්නේ ඌගේ තටුවේ තියෙන මයික්‍රොස්කෝප් එකකින්වත් බලන්න අමාරු පුංචිම පුංචි කට්ට සහ ස්තර නිසා. මේ තට්ටු අතරින් ආලෝකයේ යද්දි අනිත් පාට ඔක්කොම කැපිලා ගිහිල්ලා පේන්නේ නිල් පාට විතරයි. මේ ක්‍රම දෙකෙන් නිල් පාට වර්ණකේ ලෝකේ මාරම දුර්ලභයි. හැබැයි සබාදහම ව්‍යුහාත්මක ක්‍රමයෙන් ලේසියෙන්ම නිල් පාට සතුන්ව නිර්මාණය කරලා තියෙනවා. හැබැයි දම් පාටනේ. අපි කියන්නේ ඇයි දම් පාට නැත්තේ කියලා? නිල් පාට හදන්න වගේ නිල් පාට හදන්න වගේ ලේසි ෂෝට් කට් එකක් දම් පාට හදන්න නැහැ. ඒකට හේතුව තමයි දම් පාට සහ වයලට් පාට කියලා කියන්නේ.
1: ඔව්.
0: මම වයලට් පාට දන්නවද?
1: ඔව්.
0: දන්නව? මොන පාට?
1: දම් පාටට හුරු පාටක් ඒක.
0: ඔය වයලට් ඔය කියන්නේ ඔය මේක ආලෝක වර්ණාවලිය නිල් පාටත් ඇහැයින් තියෙන ඇත්තම පාටක්. මේ පාටට අදාළ තරංග ආයාමයක් තියෙනවා කියලා කියනවා. අපිට මේ ඔළුවට බර වැඩි.
1: පුංචි ඔළුවට.
0: අයියෝ මේක මේ හරියන එකක් නෙමෙයි. හරි. ඒ කොහොම වුණත් අන්න ඒ කියන වගේ ඒක හදන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒ හින්දා දම් පාට සිංහ බල්ලෝ පූසු නැහැ. හරි. හේතුව ශීරපායින්ට සබාධර්මයෙන් දීලා තියෙන පාට පෙට්ටියක් නෙවෙයි. පාට දෙකක් විතරක් තියෙන පැන්සල් පෙට්ටිය. ශීරපායින්ගේ ඇඟේ තියෙන්නේ මෙලනින් විතරයි. ඒකෙන් හදන්න පුළුවන් කළු දුඹුරු කහ රතු පාට විතරයි. ඔය ඉන්න සතු ඔක්කොම ඒ ජාතිය තමයි.
1: ඒ ජාතියනේ.
0: ඔව්. ඉතින් නිල් පාට හදන්න කෙමිකල් එකක් නේ.
1: ආ.
0: තේරෙනවනේ.
1: කයි හේතුව?
0: වඳුරෙක් මාර්ගේමක් ගහලා තියෙනවා.
1: මොකද?
0: උගේ මූණ රතු පාට සහ නිල් පාට ඉරි තියෙනවා දැකලා ඇති. මේ නිල් පාට එන්නේ උගේ හැමේ තියෙන කොලජන් වල පිහිටීම නිසා. හරි. රතු පාට එන්නේ ලේවලින්. මේ හින්දා සතෙක් දිහා මීට පස්සේ බලනකොට හරි චොටක් ආයයි කල්පනා කරන්න මේ සතාගේ වර්ණ හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මෙලනින් කියලා කියව ගමන් අපේ සමගනත් අපිට හිතනවනේ සුදු වෙන්නේ එහෙම ගහන්නේ සමහරු. ගානවා කියන්නේ අය.
1: නානෝ
0: සමහරු පෙති බොනවා ඒක කියව තීරණ. හරි ඒ කොහොම වුණත් ශරීරයට අහිතකර කිසිම දෙයක් නේ එකතු කරන්න කිසිම අයිතියක් නැහැ. ඔබට එහෙම බෑ කරන්න. මොකද පිටින් දාන ඒවා ඊට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලා එනවා.
1: ඔව්.
0: කොණ්ඩ යනවා නේ.
1: පිච්චෙනවා.
0: ඊට පස්සේ වෙන වෙන පිළිකා වගේ වටේ.
1: වයසට වඩා වයස පෙනුමක් එනවා.
0: ඔව් ඒ නිසා එබැවින් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි හැමතිස්සෙම කතා කරන්නේ ස්වභාවික දේවල් ගැනනේ. හතයි විනාඩි 42 වෙද්දී අපිට ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන කතා කරන්න පුළුවන්. ඔබේ පෙනුම ගැනයි අපි කතා කරන්න ඕනේ. ඔබේ පෙනුම හරියට පවත් ගන්න නම් ඔබ කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවානේ. ඇහ පරිස්සම් කරගන්න. ටිකක් වැඩිපුර ඔයාගේ ඇහ වෙහෙස වෙන විදිහේ වැඩ කරන්න එපා. අර ලයිට් එක ඔෆ් කරලා ෆෝන් එකේ හැම ඉන්නවනะ.
1: ඔව්.
0: ලයිට් එක ඔෆ් කරලා ටීවී බලනවනะ. ඒ වගේ වෙච්චර හොඳ දේවල්
1: නෙමෙයි. ලං කරලා ෆෝන් එක පාවිච්චි කරනවනะ.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් රජයේ අනුමත ආයතනය.
1: ඔව්. එතනට ගියාම ඔයාට පුළුවන් මෙන්න මේ දේවල් ටික කරගන්න එකම තැනකින්. එතනින් ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඇස් කන්නඩ සේවා තියෙනවා, බාහිර රෝගී අංශ තියෙනවා, විශේෂයෙන්ම ලබාක්ෂ සායනත් එතන තියෙනවා, ග්ලූකෝමා සායන තියෙනවා, දියවැඩියා සායන තියෙනවා. ඒ වගේම ඇසේ සුදුවක් කරගන්න ඕන නම් ඔන්න ඒසත්කමත් එතනින් කරගන්න පුළුවන්. හරිම සුහදශීලී සේවාවක් තියෙන ගොලන්ගේ. 0706-478-478 කතා කරන්න, 0112-786-858 කතා කරන්න පුළුවන්. ඔයාගේ විතරක් නෙමෙයි, ඔයාගේ ළඟම ඉන්න කට්ටියගේ ඇස්වල පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, පෙනීමි පොඩි හරි වෙනසක් තියෙනවා නම්, ටක් ගාලා ඒගොල්ලන්වත් මෙතනට එක්කන් යන්න, නැත්නම් මේ පණිවිඩෙත් ඒගොල්ලන්ට කියන්න.
0: ඔය පේන විදිහ හරි විදිහට නොවුනම තමයි අපිට එක එක විකාර දේවල් පේන්නේ. ඔය දම්පාඩ ගැන කිව්වනේ.
1: ඔව්.
0: දම්පාඩ කියලා පාඩක් ලෝකේ නැහැ කියලා කියනවා.
1: හහ්.
0: ඒක අපේ ඇස
1: අපි රවට්ටනවා.
0: රැවටීමක් කියලා කියනවා. හරි. මොන තත්ත්වයක හැක්කුණත් හොන්දටම් පේන හැක්කුනත් අපි දම්පාට කියලෙකට හුරු ලයින්නවා.

0: ඇතුළේ දම් පාඩනයි. ඒක ඇතුළේ තියෙන හරියනවා දන්නවා ඉස්කෝලේ පොඩි කාලේ අපිට දම් පාඩ හදාගන්න ක්‍රමයක් කියලා දුන්නා.
1: ඔව්. මොකක්ද? රතු පාඩයි නිල්
0: පාඩයි. රතු පාඩයි නිල් පාඩයි. ඒ හින්දා දම් පාඩ ඇතුළේ තියෙන රතු පාඩයි නිල් පාඩයි. පාඩ පක්ෂ වේද ආයෙවත් ඕන මෙතන ඇප්ලයි
1: කරන්න. එදේ ඔයා කියන්නේ ඒවත් අපි ඇහැරවට්ටන දේවල්
0: කියලා. රතු පාඩයි නිල් පාඩයි දන්නේ. දන්නේ දන්නේ. කොළපාට හදාගන්නේ කොළපාට හදාගන්නේ කොළපාට නෙමෙයි තැඹිලි පාට හදාගන්නේ
1: කොළපාට හදාන්නේ කහපාටයි නිල් පාටයි දාලා
0: ආ හරි තොකොට තව මොනවද ඒ වගේ අපි හදාගත්ත පාට
1: රතුයි තව මොනවාද දුඹුරු පාට හදන්න පුළුවන් නෑ තව නෑ කළු දාන්න බෑ කළු ගෑවත අය ගෑවම තමයි වෙනස් කරන්න
0: අපි ඒ කාලේ එහෙම පාට හදාගත්තනේ
1: ඔව් අපි ගෙනියන අර මේ පාට පැන්සල් පාට මේ පෙටි පාට මදි වුණොත් එහෙම අපි ඔක්කොම මික්ස් කරලා මේ පාටවල හදාගන්න
0: පාට පැන්සල් වල එහෙම මික්ස් කරලා
1: පුළුවන් පුළුවන් ඕනම එකක් පුළුවන්
0: මම දන්නේ මම වෝටර් කලර්ස් තමයි මම ගොඩක් පාවිච්චි කරේ
1: ඔ මයි ගොඩ් සිත්තරක්
0: හරි 7:44 අපි පැල්ලත් කිරිපිටි පැකට් එක ගෙනත් මතක් කරලා සින්දුවකට යන්න. කිරිපිටි ගන්නකොට මාකට් එකේ තියෙන නේද? අපිට වගකීමක් සහිත කිරිපිටි නිෂ්පාදකයා තමයි පැල්ලත් කියලා කියන්නේ. ඉතින් යෝගට් එකක් ගන්න ගියත්, අයිස්ක්‍රීම් එකක්, බටර් එකක් ගන්න ගියත්, ඔයාලට පුළුවන් කමක් තියෙනවා මතක් කරගන්න මොකද්ද ප්‍රොඩක්ට් එක කියලා. හැමදාම උදේ පාන්දර අපි ඔයාලට මතක් කරන පැල්ලත් නිෂ්පාදකයා.

0: ලකන රේඩියෝ ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි.
8: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
9: ආතත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
10: ලකන මොමදින් ඉස්සල්.
11: සම අනුග්‍රහය.
12: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
13: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.

0: හතයි පනස් දෙකයි වෙලාව
1: මනුස්සේ කන්ත අසරණ අඩියට වැටනව තමයි මනුස්සය ළඟම ඉන්න ඕනි.
2: ඔව්.
1: එහෙම නැතුව අර තියෙනකොට ඉඳලා වැඩක් නැහැ. දැන් ශ්‍රී ලංකා ටීම් එකට මැච් දිනනකොට ලංකාවෙම මිනිස්සු නේද හොඳ කියනකොට ඒගොල්ලොන්ට අපි කවුරු හරි ඒ කියන්නේ ඒ වෙලාවට නෙමෙයි අපි ඒ අයව නේද හැමෝම ඉන්න වෙලාවට ඉඳලා වැඩන්නේ
2: නැහැ.
1: මේ වෙලාවේ කවුරුත් නැහැ. අතට කවුරුත් නැහැ කියන්නේ ස්පොන්සර් කෙනෙක්වත් නැහැ.
2: නැහැ.
1: මේ පාර ප්‍රධාන අනුග්‍රාහකයෙක්වත් නැහැ.
2: ඔක්කොම අතහැරලා දාලාද?
1: හොඳට තිබ්බ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? මම දැක්ක මේ ළඟදී දාලා තියෙන ලස්සන පෝස්ට් එක. මම මේ පුද්ගලින්ගේ නම කියන්න ලෑස්ති නැහැ. මේ අහවලා නැහැ. ක්‍රිකට් බෝඩ් එක පැත්තෙන්. ආයි අහවලා නැහැ ටීම් එකේ කැප්ටන්සි එක පැත්තේ.
2: හරි.
1: අහවල් ක්‍රීඩා යමතිත් නැහැ.
2: ආහ්.
1: ඒ පැත්තේ. හැබැයි දිනන්නෙත් නැහැ. දැන් ඔක්කොම මාරු කරනවනේ.
2: ඔව්.
1: තියෙන තත්ත්වයන් ඔක්කොම වෙනස් කරනවා කියලා හිතන්න. දැන් ඒ වෙනස් කරනකොට වෙනස් වෙන්න බෑ වැඩි.
2: ඒකනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ හැබැයිනේ.
1: අර යන ඔන්න එක ඉස්කෝලේ තියනවා කියලා හිතන්න. ඔන්න ඒකට ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා.
2: හරි.
1: ඒකට ඊටවසි ඉන්නවා හෙඩ් ප්‍රිවෙට් කෙනෙක් ඉන්නවා.
2: හරි.
1: ප්‍රපස්සේ තව සෙක්ෂනල් හෙඩ්ලා ඉන්නවා. ඔක්කොම ඉඳලා පාසල හරියට අපි හිතමු ඒ විභාගවල රිසල්ට් කරන්නේ හරියට දාන්නේ.
2: ඔව්.
1: ඊළඟට අධ්‍යාපන අමාත්‍යංශයෙන් හරි කොහෙන් හරි මැදිහත් වෙලා ප්‍රින්සිපල් ලයින් කරනවා. සෙක්ෂනල් හෙඩ්ලා ලයින් කරලා වෙන අය රිප්ලේස් කරනවා. වෙන ප්‍රින්සිපල් කෙනෙක් දානවා. හෙඩ් ප්‍රිෆෙඩ්ලා විශ්ව නායකයෝ
2: ඔක්කොම වෙනස් කරනවා.
1: ඒ ත්‍රිසල්
2: මොකද්ද වැරද්ද?
1: ඉගෙන ගන්න ළමයින්ගේ වැරද්ද නැද්ද?
2: හරි දැන මාරු කරලා නෑනේ.
1: ඒකනේ. දැන් අර උඩ ඔලු ගෙඩි මාරු කරලා
2: මොකද ප්‍රින්සිපල් ආ විභාගෙට ලියන්නේ?
1: අන්න ඒකයි. ප්‍රින්සිපල් ගිල විභාග ලිව්වේ නෑනේ. ඒ වගේ ටීම් එකේ මරේ පේන්නේ බඩ තියෙන පස්සේ ගහන මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා.
2: ඔව්.
1: ටීම් එකේ ප්ලේයර්ස්ලගේ ප්‍රශ්නයක්
2: තියෙනවා.
1: ඉතින් කොහොම හරි මේ වෙලාවේ අපිට එහෙමයි කියලා ඒගොල්ලන් අතාරින්න බෑ. රටක් නියෝජනය කරන නේද?
2: ඔව්.
1: මේ විරෝධාර ක්‍රිකට් කණ්ඩායමට අපි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
2: බය වෙන්න එපා. කොච්චර පරදුනත් අපි ඉන්නවා.
1: අපි ඉන්නවා. මේ ලංකාවේ එහෙම මිනිස්සු අතාරින්නේ නෑ. දෙන්න තුන් දෙනෙක් හරි ඉතුරු වෙනවා අන්තිම.
2: ඔව් ඒත් අපි ඉන්න.
1: ඔව් ඒ කාලෙට ඉතින් අපි ඉඳි ආයි දිනන කාලෙට ඉතින් ආයි ඉතින්
2: ඒනි කන්නේ නෑද අපේ කොල්ලෝ කියාගෙන
1: දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා හරි සින්දුවත් තියෙන
2: කරවට මල් මල් දමනවා
1: එකක් දෙකක් අයියෝ වැරදුනාම ගියෝ
2: කද්ද මේ කරේ අහනවා
1: අන්න ඒකයි වෙලා හරි මේ අපි පොඩ්ඩක් ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරමු යන්න කලින් ඩීප්ටෙක් සෝලා අපේ රටේ මේ වෙලාවේ තියෙන අවශ්‍යතාවයට නේ. ඔය ඩීප්ටෙක් සෝලා කියලා කියන්නේ නිකම් මේ සෝලා විතරක්ම නෙමෙයි හරි. තව ඒගොල්ලෝ ගොඩාක් දේවල් කරනවා. දැන් බලන්න ඩීප්ටෙක් සෝලා එකට ගියොත් එහෙම මට කියව ගන්න බැරි අමුතු අමුතු ඒවා තියෙනවා
2: ඒගොල්ලෝ.
1: හරි. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් සහ සර්විස් එක ගැන මම කියන්න. වේස්ට් වෝටර් පම්ප්ස්.
2: හරි.
1: සෝලා පම්ප්ස්.
2: හරි.
1: ඊට පස්සේ තියෙනවා සබ්මර්සිබල් බෝහෝල් පම්ප්ස්
2: මොනවානේ
1: අපි දන්නේ දැන් දන්නයි දන්නෝ ඒසී ඩීසී ඉන්වේටර්ස් ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් මෝටර් කන්ට්‍රෝල් පැනල්ස් ඉන්ඩස්ට්‍රියල් වෝටර් පම්ප්ස් ෆවුන්ටන් පම්ප්ස් අන් නොසල්ස් ඊට පස්සේ ඩිසයින් ඔෆ් වෝටර් ෆීචර්ස් ප්‍රෙෂර් බූස්ටර් සිස්ටම්ස් රූරල් වෝටර් සප්ලයි ප්‍රොජෙක්ට්ස් හරි මේ වගේ ගොඩාක් දේවල් කරන තැනක් තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේ ඔයාලට කියනවා වගේ වෝටර් පම්ප් එක සෝලා වෝටර් පම්ප් එකට යනවනะ. දැන් ගොවි කටයුතු නේද කෘෂිකාර්මික කටයුතු වල සෑහෙන්න ඕන කරන වතුර. ඉතින් මේ වගේ කාලවල ඔන්න ඩීප් ටෙක්ට කෝල් එකක් දීලා කොහොමද මේ කටයුත්තේ දේගොල්ල සම්බන්ධ කරගන්නේ කියලා කතා කරගන්න.
2: ඔව්. ඉතින් අද ඔයා ගන්න මේ නිවැරදි තීරණේ හින්දා හෙට ඔයාගේ නිවසට, වගේම ඔයාගේ වගාවට, ව්‍යාපාරයට ලොකු ශක්තියක් වෙනවා ඩීප් ටෙක් එක. ඒ හින්දා දැම්ම කතා කරන්න 077 777 73 74.
1: හරි. ඒ වගේ මේ පැය යන්න කලින් ක්‍රිමිරාජ් නිෂ්පාදනය මතක් කරන්නම්. වසර 77යි. තාමත් ඒ විශ්වාසයේ විදිහමයි කරල් ගුලි ගත්තොත් බඩේ අමාරු සුවයි. පේයාව ගත්තොත් උණ සනීපයි. වැල්මි පැණිය ගත්තොත් නේ?
2: ඔව්. ගුලි අමාරු.
1: ඊට පස්සේ සඳුන් පැණිය ගත්තොත් ගැස්ට්‍රයිටිස් හොඳ වෙනවා. කුරුලෑ සුවය ගාලා කුරුලෑ හොඳ කරගන්න. තව මොනවද තියෙන්නේ? නාගරාජ තෛලය.
2: ඔව් නාගරාජ තෛලය දෙනවා. ඔය මේ විසසත්තු එම කෑවම. ඔන්න ඒක හොඳයි. එතකොට සර්ව විශාදිත තෛලෙකුත් තියෙනවා. නිකන් අර සෙම් ගෙඩි කුද්දටි ඔන්න ඔය වගේ දේවල් ආවම ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හැම ලෙඩකටම බෙහෙත් ක්‍රිමිරාජ නිවසින් ඔයාලට ගන්න පුළුවන්. 0112 753 889 තමයි ඒගොල්ලන්ගේ නම්බර් එක.
1: අපේ ශ්‍රී ලංකා ටීම් එක වෙනුවෙන් මම මේ සිල්ලු ප්ලේ.
2: ඔකේ. ජය වේවා.

0: මොකක්ද ප්ලේ කළේ අහනවා
1: කවුරන්
0: මොකක්ද මේ ප්ලේ කරේ මෙයාගේ අමාරු තැනකද සත්‍ය බොහොම කටු
1: කටුකයි අපි සත්‍යයට මූණ දෙන්න
0: ඕනේ හරි ගුඩ් මෝර්නින් සුබදස්සනක් අලුත් පැයක ඉන්නේ උදේ 8යි විනාඩි 1යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: අපි අලුත් පැයක ඉන්නේ. වා කියනවා නේද ගොඩක් වෙලාවට හම්බ කරන් කන තැනට අගෞරව කරන්න එපා කියලා.
1: යස් කරන්න එපා.
0: ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් නේද පිළිගන්න කතාව.
1: ඔව්.
0: ඒත් බලන්නකෝ අපේ රුමේෂ් තරංග හම්බ කරන් කන හෙල්ලෙන්නේ අර විසිකරන්න
1: හිතක් පපුවක් නැතුව.
0: බැලුවොත් හෙල්ල විසිකරලා.
1: දැන් මන්ද කර කවුද යාට මේ අලුත් හෙල්ල අරන් දෙනවා කියලා කිව්වා. ඒ අරන් දෙල වැඩක් නැහැනේ අත්‍තරම මනුස්ස විසිකරනවානේ.
0: දැන් බලන්න හම්බ කරන් කන තැනට පයින් ගහන මිනිස්සු. ලානල් මෙසිලා වගේ. ආ ෆුට්බෝල් ගහනයි.
1: ඔව්. පයින් ගහනවානේ.
0: පයින් ගහනවානේ. හම්බ කරන් කන තැනට
1: වැරදියානේ. හරි වැරදි මේ මිනිස්සුන්ගේ වැඩ.
0: හම්බ කරන් කන තැනට කුණු ගොඩවල් ගෙනහිල්ලා ගොඩ ගහන මිනිස්සු නගර සභාවේ නේ.
1: ඔව්.
0: හම්බ කරන් කන වාහනේ ට්‍රැක්ටරේ.
1: ඔව්.
0: අනුන්ගේ කුණු ඔක්කොම
1: දාලා.
0: ඕකම අනිත් පැත්තට ගලි බවුසරියටත් ගන්න පුළුවන්. ඕන තැනකට ඇප්ලයි කරන්න පුළුවන්. හම්බ කරන් කන තැන. අපි කියනවා එතනට පක්ෂ වෙන්න ඕනි. පක්ෂපාතී වෙන්න ඕනි. නේ. එතනට අවංක වෙන්න ඕනි. එතනට ගරු කරන්න ඕනි. අපි ස්ටුඩියෝ එකට එනකොට සෙරප්පු ගලවල ඉන්නේ.
1: ඔව්.
0: ලයිව් එකට එනකොට. මොන ජගතාවත් සෙරප්පු ගලවල තමයි
1: මේ දරින් ඉන්න ඕනේ.
0: ඔව්. ඇතුළට ගන්න. මොන ජගතා?
1: ඔව්.
0: මහා බ්‍රහ්මයාවත්. සර්, එක්ස්කියුස් මී, සෙරප්පු දෙක පොඩක් ගලවලේ.
1: ඔව්.
0: ඒතන තමයි මේ මැදිරිය කියන තැන තියෙන්නේ. සමහර අයගේ දේවාල. කඩවල්. නේ. අපි කියන්නේ පොඩි රෙස්ටුරන්ට් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඒගොල්ලන් ඒ පරිශ්‍රයට අරගෙන යන විනය නීති ටිකක්
1: තියෙනවා.
0: ඒ ටික නැති තැන නේ. ඒ ටික නැති තැන හරිම අප්‍රසන්න තැන. හම්බ කරන් කන තැනනේ. දැන් මම දන්න තැනක් තියෙනවා. හැමදාම උදේට ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක ඔෆිස් එක ඉස්සරහා බුදු මැදුරේ බුදුන් වඳිනවා. මුළු ඔක්කොම මහා පාරට පේන. වා හිතන්නකෝ එක උදේකට ඉන්නවා පිටුම 50ක්. 50ම මේ මහා පාරේ තමන්ගේ ඔෆිස් එක ඉස්සරහා ඉස්කෝලේ වගේ. ඒ ආයතනේ ඒ ප්‍රදේශයේ ප්‍රචලිතයි අන්න ඒ කියන ක්‍රියාව නිසා.
1: ආහ්.
0: අර උදේට බුදුන් වඳින තැන ඔෆිස් එක.
1: අන්න හරි. එහෙම තමයි කියන්නේ.
0: එහෙම තියෙනවා.
1: ආහ්.
0: ඒවා ඒ කියන්නේ ඒ concept එකේ නිර්මාතෘගෙ ඉඳන් අද දවස් වෙනකන් අරගෙන ආපු දේවල්. ඉතින් ආයතනයක වුණාම අන්න ඒ වගේ විනයවත් හොඳ දේවල් එක්ක ගොඩනැගෙනකොට ඒ ආයතන වලට ආයි වරදින්න විදියක් නැහැ.
1: නැහැ.
0: හා. හම්බ කරන් කන තැනට අපි කොච්චර අවංක වෙන්න ඕනේ. මේකම තව සමහර තැනකදී හරිම අසාධාරණයි.
1: මොකද?
0: අවංක නැති තැන් කොච්චර තියෙනවද? අවංක නැති තැන් තමයි වැඩි.
1: වැඩි.
0: හම්බ කරන් කන තැනින් මාටිය ගහනවා.
1: ඔව්.
0: නේ?
1: හැබැයි මිනිස්සුන්ට අර හරියනවා කියලාත් අපිට පේනවා.
0: හැබැයි
1: වැඩි දවසක් නැහැ.
0: වැඩි කල් යනවා. හරියනවා හොඳේ.
1: ඔව්. ඉක්මනට හරියනවා.
0: මේ හම්බ කරන් කන තැනින් ඕන තරම් හොරකම් කරගෙන යන අය ඉන්නවා. ඇල්පෙන්ත ඉඳන් ඇල්පෙනිත් ඉඳන් අරන් යනවා.
1: ඔව්. ආ?
0: ස්ටේප්ලර් කටුවේ ඉඳන් අරන්
1: යනවා.
0: හාෆ් ෂීට් කොලේ ඉඳන් අරන් යනවා. නම් කියන්නම් මං එහෙම ඕන නැහැ
1: වයි. බයි බයි.
0: ඒ නිසා මේ ඒක හරිම අර දේවාලයක් වගේ තනක් කරගන්න. ඒක තමයි මේ පැය පටන් ගන්නකොට අපේ යෝජනා. රියදුරු දෑතර දෙවිපීඨයි කියලා කියනවනේ.
1: ඔව්.
0: වාහනයක් පදවල කෙනෙක් බාන උදේට තමන්ගේ පෞද්ගලික වාහනේ වෙන්න පුළුවන්. කුලී රථයක් වෙන්න පුළුවන්. වාහනේ හොදලා. හා රෝදවල ඉඳන් හොදලා අඩුම තරමේ වතුර පාරක් අල්ලනවා කියලා
1: කියනවා.
0: එහෙම කළා. ඊට පස්සේ කාපට් ටික මේවා කළා දාලා. ආ. ඊට පස්සේ මල් දෙකක් තුනක් කඩාගෙන ඇවිල්ලා. එතන තියෙන ඒ තමන්ගේ ආගමික ඒ විශ්වාසයන් එක්ක හඳුන් කෝරක් පත්තු කළා.
1: වැඳලා.
0: ස්ටියරින් වීල් එකට වැඳලා වැඩ පටන් ගන්න. මිනි පෙට්ටි විකුණන සාප්පුව අයියත් එහෙමයි. අනේ අද කීප දෙනෙක්.
1: පහල තියන්නේ එහෙම.
0: මට විශ්වාසයි. මැරෙන්න නොකියවත් මට අද බිස්නස් වැඩිපුර එන්න මිනි පෙට්ටි ටික වැඩිපුර විකිණේ. ඉතින් වැඩිපුර විකුණන්නේ කියන්නේ කවුරු හරි මැරෙන්න.
1: මැරෙන්න බෑ. එතකොට ලෝය.
0: කාට නඩු වැටේවා.
1: දික්කරාද වැඩි වේවා.
0: උදේ 8:00 විනාඩි 9:00 වෙලාව. දැන් ඔය නීතිඥ මහත්තයෙක් වගේ කෙනෙක් නේද රටක නීතියනේ වෙනුවෙන් පෙනී හිටින අය. ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව තියෙන රටේ නීතිය හා සාමය රැකීම. පොලිසිය වගේ අය නඩු වැටෙන්න කියන එක නෙමෙයි.
1: ඒ
0: කියන්නේ හරි විදියට නීත්‍යානුකූලව මේ සියලු කටයුතු කරගන්න අවශ්‍ය කරනනේ මේ පසුබිම හැදෙන්න රටක නීතිය කියන එකේ ඒ වටිනාකම. ඒ නිසා හැමෝටම තියෙන යහපත් චේතනාව.
1: ඔව්.

0: David Peris Motor Company within Rajya Sevaka Opata Bajaj Three Road Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatana Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyaya
1: NLP Hadhana Lankave Vedima Tagi Dina Tagi Avasta Vedimalutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balagana
2: සංවර්ධන ලොතරැය්‍ය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරු.
5: සේවන සාධන අභිමාන රයිනෝ.
6: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්.
7: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
3: වාර්තාපිට වාර්තා තබනි කෝටි අටේ එල්බ ධනනිධානය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: අටයි විනාඩි විසිය එකයි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න එල්බ වාසි කොයි කාටත් වාසි
4: වයසට ගියා තවසට ගෙදර කියලා කියනවානේ.
7: ඔව්.
4: හවසට ගෙදර යන එකනේ වැඩි. යහතින් යන එකයි වැඩි. බස්සෝල තෙරපිලා. ආ. ඊට පස්සේ
7: වැස්සට තෙමිලා.
4: ඔය යන අතරවාරේ අද වගේ දවසක කෝච්චි ස්ට්‍රයික්. අද කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ.
7: කෝච්චිනේ වැඩිපුරම යන්නේ කට්ටිය.
4: වර්ජන වර්ජන වර්ජන. හැම තැනකම වර්ජන. රංජන් රාමනායක අයගේ සින්දුව තවපුට්ටින් අහමුද අපි?
7: හා.
4: තියනවත් දන්නේ නැහැ බලමු අපි සිස්ටම් එකේ තියනවත් දන්නේ නැහැ. හැම තැනකම වර්ජන. ඉතින් අපි වර්ජන වලින් නම්බර් එකේ රට.
7: මොනාද වෙන්නේ? වර්ජන නම් අපේ රට තමයි.
4: දුම්රියට සම්බන්ධ කවුරු හරි ගෙදරක අපි වහගෙන ඉන්නවනේ. අනේ බම්බල මොනවද මන් දන්නේ? උඹලා දන්නවද මං ඇයි ඒ වර්ජනය කරන්නේ කියලා? උඹලා මයික් එක ඉස්සරහා කතා කරනවා වගේ එකක්ද මං ට්‍රේන් එකක් ගිරිනවා කියන එක. එහෙම කියලා කියන්න පුළුවන්.
7: පුළුවන්.
4: ඒක අපිට වැදගත් නැහැ.
7: අපි නියෝජනය කරන්නේ සාමාන්‍ය ජනතාව.
4: අපිට වැදගත් නැහැ. වර්ජන කරන්න නෙමෙයිනේ ඔය කතා කරලා ප්‍රශ්න
7: ගන්න. ඉස්ත ගන්න පුළුවන්නේ. ඒ සමහර විදාන්නේ නැතුව.
4: අපිට වැඩක් නැහැ කියලාත් එහෙම අත පියදා ගන්න බෑ ඉතින්. ඒක නැත්තම හිතන්න ඕනේ. නේද?
7: ඔව්.
4: වර්ජනයක් මේ වෙලාවේ තියෙනවා. බොහෝ ප්‍රදේශ වලට යන විශේෂම කාර්යාල දුම්රිය නම් සාමාන්‍ය විදිහට දහවෙනවා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් කියනවා. බලමු.
7: කිව්වට
4: බැහැලා බලන්න.
7: අපිට දන්නේ නැහැ.
4: අපිට මේ බිත්ති හතරට කොටු වෙලා ඉඳලා අපිට ලෝකෙ ගැන කියන්න බෑනේ. බලමු අපේ ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුරේ එහෙම මේ නෝඩ සෝෂල් මීඩියා වල එහෙම නම් කීපයක් අප්ඩේට් කරලා තිබුණා. හරි මේ අපි විෂමද්‍රව්‍ය සමග රටම එකට නේ විෂමද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් රටම එකට ජාතික වැඩසටහන ක්‍රියාත්මක ඒ ගැන මතක් කරන්නම්. ඔය දුම්රිය කියලා කියන්නේත් එහෙම තැනක් තමයි. කියන්නේ තොටුපළක් තෝතැන්නක් පාරාදීසයක්.
7: බිස්නස් එහෙම වෙනවා හොඳටම.
4: හොඳටම වෙන තැන නේ. සමහර විට ඔය බුලත් ටිකක් විකුණන්නේ නැකනා ළඟ වෙන්න පුළුවන්.
7: හැබැයි
4: ඕන කරන ආම්පන්න ටික තියෙනවා.
7: ඔව්.
4: ඒක දන්නවා හැසිරීමෙන් ඉතින්
7: ඒගොල්ලන්ට මේ භාෂා තියෙනවනේ නේද?
4: ඔව් ඒගොල්ලන්ට තියෙනවා. ඒවට ඒගොල්ලන්ට ආවේනික භාෂා.
7: භාෂා තියෙනවා.
4: ඉතින් ඔය විෂමද්‍රව්‍ය වලින් අපේ සමාජය ගලව ගන්න ඕනේ. ඒකට පුරවැසියෙක් විදිහට අපිට තියෙන වගකීම. ඒක තමයි මේ මතක් කරන්නේ.
7: මේ වගකීම අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවෝ වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන්, විශේෂයෙන්ම අපේ රට වෙනුවෙන් අපි දරන වගකීමක් 19:24 කතා කරන්න. ඒ ඔයා ගන්න කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. මොකද හෙට ඔයාගේ දරුවා, ඔයාගේ සහෝදර සහෝදරිය, ඔයාගේ බිරිඳ, සැමියා මේ ඕනම කෙනෙක් ගොදුරු වෙන්න පුළුවන්. එහෙනම් අදම මේක වලක්ව ගමු 19:24 කතා කරන්න.
4: විජය නිෂ්පාදන කෑම රස කරනවා. එතකොට මේ අතරේ තියෙනවා කුළුපඩු විතරක් නෙමෙයි, අදන්නෝ ඉදියාප්ප පිටි වගේ ඒවා, කුරක්කම් පිටි, හැලප එහෙම හදාගන්න. හැලප කියලා කියන්නේ හොඳ රස කෑමක්. හරිම ගුණයි. දැන් කුරක්කම් පිටි 100%ක් ස්වභාවික කුරක්කම් පිටි නම් පාවිච්චි කරන්නේ නේ.
7: ඔව්.
4: හවසකට, උදේකට, වීකෙන්ඩ් එකක කොහේ හරි යනකොට, ට්‍රිප් එකක් යනකොට හැලප ටිකක් හදාගත්තා. උණු වතුර බෝතලෙට තේ ටිකක් දාගත්තා.
7: හන්න.
4: එහෙම දේවල් තිබුණා ඉස්සර අපිට. දැන් තමයි මුකුත් නැහැ. යන් කිව්ගන් වාහනේට නැග්ගා.
7: මගද ෂෝටිස් මොන හරි ගත්තා.
4: ඔය හරි ගිහිල්ල ඔය කවුරු හරි හෝටලේක හදපු නේද පාම්පිටි කුලියක් බඩට දාගත්තා. වතුරු වගේ ප්ලේන්ටියක් බිව්වා. ලොකු ගානක තියදන් කළා. එහෙම නෙමෙයි. අතරම ගෙදර ඔය හැලපයක් දෙයක් හදාගන්න පුළුවන් නම් ළමයි ආසයි, දරුවෝ ආසයි, වගේ අමුතු විදියනේ
7: කෑම කන්න
4: නිරන්තරය කියන්නේ නිතර අපිට කන අවස්ථාවක් තියෙනවා නෙමෙයි. අපි හැමතිස්සෙම කනවා නම් මාළු පාන්, එළවලු රොටි.
7: ඔව්.
4: ඊට පස්සේ අපි නිතර කන තව මොනවද? ෂෝටිස්,
7: පේස්ට්‍රි,
4: රෝල්ස්, කට්ලට්, පැටිස්. ඇතිනේ. කොච්චර කනවද? 8:25 වෙලාව අපි විචි නිෂ්පාදනයෙන් මතක් කරේ. මෙන්න සින්දුව. වර්ජන. කවුරුද කරන්නේ වර්ජන?
7: මේ අපේ රටේ ගහපු එකක් නෙවෙයි නේ.
4: අපේ රටේ වර්ජන කරන කාලේ ගහපු. මේක මේ අදීය ගහපු සින්දුවක් නෙවෙයි. මීට අවුරුදු 4-5කට කලින් ගහපු. ඒ කාලේ වර්ජනමනේ. අදත් එහෙම නෑ. අඩුවන්නේ.
7: අඩු නෑ.

0: ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, ඔබට රටක් අගාධයට දාන්න නම් මුලින්මහි තරුණ පරපුරේ ආකල්ප මරලා දාන්න කියලා. ඔබට රටක් සමාජයක් බිඳුවට ඇදලා දාන්න ඕනේ නම් තරුණ පරපුරේ ආකල්ප මරලා දාන්න. මේක තමයි අදහස. මේක කොච්චර දුරට සාධාරණ කියමනක්ද කියලා චුට්ටක් හිතලා බලන්න. මම මේ දැක්ක පෝස්ට් එක තිබ්බ අදහසක් කිව්වේ. හරි, ඒක හරිද වැරදිද කොයි රටටද හරි කියලා ඔබට හිතන්න වෙලාව දෙන්න. වෙලාව දැන් කීයද?
1: උදේ 8:30.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට.
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: ලෝකෙ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, කිසිම දෙයක් දිහා ආපහු හැරිලා බලන්න එපා
1: කියලා.
0: අපි නම් කියනවානේ ආපහු හැරිලා බලන්න
1: කියලා. බලන්න කියලා වැරදිච්ච දැන් එහෙමනේ.
0: ඔව්. දැන් බලන්න ඉස්සරහටම යන්න. මොන සද්දය වුණත් ඔයා ඉස්සරහට යන්න. දරුවෝ කෑ ගැහුවත්, ඔයාට ආදරය කරන අය ඇඬලා කෑ ගැහුවත්, කවදාවත් ආපහු හැරිලා බලන්න එපා කියලා කවුරු හරි ඔයාට කිව්වොත් ඔයාට ඒක කරන්න පුළුවන්. හැබැයි පදන්නවද ග්‍රීසිය, කොරියාව, මැද පෙරදිග ආසියාව වගේ ලෝකේ එකිනෙකට කිලෝමීටර් දහස් ගාණක් ඈතින් තියෙන අවුරුදු දහස් ගණන් පරණ මිත්‍යා කතා ගණනාවක් තියෙනවා මේ නීතිය ගැන කියවෙන. හැම කතාවකම වගේ මේ නීතිය කඩලා ආපහු හැරිලා බලන එක තමයි වැඩියෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ.
1: හරි.
0: ආපහු හැරිලා බලන්න එපා.
1: එපා.
0: කියන්නේ ලෝකේ සමහර රටවල නීතියක්. ඇයි මේ කතාවේ දැන් මේ කතාවල ඉන්න චරිත හැමතිස්සෙම මේ නීතිය කඩන්නේ? ඔන්න ඔක තමයි අපි මේ කියන්නේ. මේ නීතිය තියෙන ලෝකේ ප්‍රසිද්ධම කතාව තමයි ඔෆියස් සහ යුරිඩීස්ගේ කතාව.
1: හරි.
0: මේ නම් මෙච්චර වැදගත්
1: නැහැනේ.
0: නිමල් සහ සුසිලා කියලා දාගමු.
1: හරි.
0: හරි. ඔය ඔෆියස් කියන්නේ ලෝකේ හිටපු දක්ෂතම සංගීතඥයා. එයාගේ සංගීතයට ගස්ගල් පවා වශී වුණා කියලා
1: කියනවා.
0: ඔෆියස් එයාගේ සංගීතයටත් වඩා ආදරය කළා එයාගේ බිරිඳට. බිරිඳගේ නම තමයි යුරිඩීස්.
1: යුරිඩීස්.
0: අපි ගමු කර අර සුසිලායි.
1: හරි.
0: සුසිලායි.
1: නිමලයි.
0: නිමලයි. හා. නැත්තම් පිය දාසයි සුසිලායි කියලා
1: ගමු. හරි.
0: හරි. ඔයගලන්ට ළඟ නම් දෙක. හා. හැබැයි යාලා බැඳලා මේ බැඳපු දවසේ විවාහවලට අධිපති දෙවියන් ඒ මොහොතට ආවට පස්සේ ගෙනාපු පන්දම පත්තුනේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මාරව නරක පෙරනිමිත්තක්ලු.
1: ආ හරි.
0: බැඳලා දවස් කීපයක් කැලේ ඇවිදිද්දී ඔය යුරිඩිස්ට සර්පෙක් ගහලා ඇය
1: මැරෙනවා.
0: කාන්තාව මැරෙනවා.
1: හරි.
0: බිරිඳ මැරෙනවා. ඉතින් දුක දරා ගන්න බැරි වුණ ඔය ඔෆියස් කියන ඔය සංගීතඥයා තමන්ගේ බිරිඳව හාගෙන පාතාල ලෝකෙට යනවා.
1: හරි.
0: එයා එතනට ගිහිල්ලා එයාගේ සංගීත භාණ්ඩ වාදනය කරමින් සින්දු කියනවා.
1: පාතාලෙට?
0: ඔව්. ඒ සංගීතේ කොච්චර දුක්බරද කියනවනම් පාතාල ලෝකයේ හිටු පාතාලය කියලා කියන්නේ මේ මෙතන අපාය වගේ එකක් කියලා
1: ගන්න. හරි.
0: අපි මේ ඒ කතාවලට අදාළ වුණේ මේ කතා කරන්නේ. ලෝකයේ හිටපු පෞකාරයෝ පවා අඳන්න ගත්තලු. පාතාල ලෝකයේ දෙවිවරු වුණ ඔය හේඩීස්. එතකොට පර්සෙෆෝන්. මේ අයගේ හිත් උණු වෙලා යුඩීස්ව ආපහු දෙන්න කැමති වුණා. ඒ කියන්නේ මෙයාගේ වාදනේ ලස්සනයි හින්දා බිරිඳව දෙන්න කැමති වුණා. හැබැයි යාලක නීතියක් දැම්මා.
1: මොකද?
0: ඔබට බිරිඳව අරගෙන යන්න පුළුවන්. හැබැයි මේ ලෝකෙන් යන අන්තිම දොරටුව ළඟට යනකම් ඔබ ආපහු හැරිලා බලන්න බෑ. ඉතින් ඔන්න ඉතින් බිරිඳව මවලා ආයි දුන්නා. මේක කතාවක් හොඳේ.
1: හරි.
0: හැබැයි යාලා දැන් ඔන්න දැන් පාතාල ලෝකේ ඉඳලා ඔන්න දැන් තමන්ගේ ලෝකෙට එන්න එනවා. දුර එනවා. එනකොට ඉතින් එක එක ගේට්ටු පව කරගෙන එනවා. මායිමට ආවා.
1: හරි.
0: මායිමටම ආවා. මායිමටම එනකොට
1: ඔන්න වෙන්න
0: ඔෆිසර්ස්ට හිතුණා
1: මොකද
0: වයිෆ් පිටිපස්සෙන් එනවද කියලා හැරිලා බලන්න.
1: අනේ අනේ මොඩයිනේ
0: අරුම්මාව රැට්ටුවද?
1: හා බොරුවක්වත් කිව්වද?
0: මේ එක්කිනා පස්සේ එක්කිනා එන ගමනන්. හා අතින් අල්ලන් ආවෙත්
1: නේ.
0: හා මම රැට්ටුවද කියලා හැරිලා බැලුවා.
1: හරිනේ හරිනේ ඉතින් ඉවරයිනේ.
0: පිරිමිනේ මොඩයිනේ
1: මොඩයිනේ
0: ආ
1: හරිනේ ඉවරයි ඉපස්සේ
0: වැඩි ඉවරයි. මායිම පයින්න තප්පර කීපයි තිබ්බේ.
1: නැති කරගත්තා.
0: ඊට පස්සේ යුරිඩීස් ආයි බිරිඳ පාතාල ලෝකෙට ඇදගෙන ගියා.
1: සදහටම නැති වුණා.
0: අන්තිමට අය මම සමු ගන්නවා කියලා විතරක් කිව්වා. හා සෝරි මං සමු ගන්නවා.
1: අයියෝ
0: එච්චරයි ඔෆිසියස්ට ඇහුනේ. ආපහු හැරලා බලන්න එපා කියන නීතිය ග්‍රීක කතාවල විතරක් නෙවෙයි ඔය සොදොම් සහ ගොමේරා කියන බයිබලයේ තියෙනවා කියලා
1: කියනවා.
0: ඔය ගැන බාලයතු පාපයෙන් පිරුණු නගර දෙකක් ගැන තව දවසක අපි කතා කරමු. ඒ හින්දා ආපහු හැරිලා බලන්න ඕනේ නෑ හැම තැනකම.
1: බලන්න ඕනේ නැති තැනුත් තියෙනවා.
0: අපි මේක කොහෙන් කොහොම අල්ලගන්නවද කොතනදී අපේ ජීවිතවලට මැච් කරනවද කියන එකට අපිට මුකුත් කියන්න බෑ.
1: අදාළ තැන් වලට මැච් කරගන්න.
0: ඔව් අපි කිව්වේ නිකන් කතාවක් කන්සෙප්ට් එකක්. හරි. මේක ගැන හොයලා බලන්න. අපේ ඒවට ඉතින් සමහර විට එහෙම අදාළ කරගන්න බැරි වෙන්න පුළුවන්.
1: අපේ තියෙනු නැද්ද නේද? රැයට තනියෙන් යද්දි සද්දයක් ඇහුනොත් බලන්න.
0: එතකොට බලන්න අර අපි කියන අත උස්සලා අත යටින් බලන්න
1: කකුල් එක යටින් අර බිමට පහත් වෙලා කෙලින් බලන්න එපා.
0: 8:38

0: අතහරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබ.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
4: David Pierce Motor Company within Rajya Sevak Upad Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600.
5: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
6: අනිත් හැපින්න මේ දුල්මියා ළමතන ගහම් මරා ගත්තට මට උඹ ලොක්කොම එකයි හොඳද? ඇයි හොරෙන් බලන්? අම්ම ගියාම පාළුයිනේ. මෙහෙන්න කෙල්ලෙ
7: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි.
8: ඒ කවුද?
7: එක්කෙනෙක් මගේ නංගි මල්මි.
8: අනේ, ඔයා නංගිට ගොඩක් ආදරේ නේද?
7: මම පුංචි කාලේ මගෙන් කවුරු ඇහුවොත් මගේ පණ කවුද කියලා මං කියන මගේ නංගි කියලා.
5: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
9: උදේ 8 විනාඩි 45යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: උදෑසන 8:54යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: කවුද ඉන්නේ කවුද ඉන්නේ දෙන්න?
2: තිරාපු යකඩ කෑලි ආඩු කෑලි පරණ මේ හට්ටි මුට්ටි කාර් බැට්ටි
0: බැට්ටි
2: අයියේ මේ ටිකට කීයද කියලා බා. බේසමත් එපා, බේසමත් තියාගන්න. මං අතින් ගානකුත් දෙනවා. මේ දවස්වල මේ ඔය ඩෙංගු මර්ධනේ ඇවිල්ලා රුපියල් 5000 දඩේ කෑවනේ ගොඩක් අය. දැන් ඔන්න ආයෙ අමතක වෙලා තියෙන.
0: අමතක වෙලා ඩෙංගු වැඩි වෙලාද?
2: ඩෙංගු වැඩි වෙලා තියෙන. දැන් අමතක වෙලා කියලා කියන්නේ මේ වගේ ලොරියක් කෙම යනකොට ඔය වත්ත පිටියේ තියෙන පරණ දේවල් නේ. ටින් බෙලෙක, පරණ බාල්දි, හට්ටි මුට්ටි, හැඳි වලං ඔය ඔක්කොම තියෙනවා.
0: යකඩ කෑලි.
2: ගෙවල් වල පැත්තක අයිනි ගහලා තියෙනවා පිටිපස්සේ. පරණ කැඩිච්ච ෆෑන් ආයි හදලා ගන්න කියලා ඉතින් කම්පැනි දැම්මත් ඒව
0: හදන්න බෑ.
2: ලෝභ කමට තියාගෙන ඉන්නවා කියන්නේ.
0: අයි අද්දි අරන් යන්න
2: බෑ. හොනේ. මේ වගේ මේ කුණු ලොරියක් නෙමෙයි මේ. නමුත් මේ වගේ වල දෙන්න පුළුවන් ඔය අබලි ද්‍රව්‍ය තියෙනවා.
0: යකඩ කෑලි වලට.
2: ඔව්. දීලා හොඳ ගාණක් ගන්න.
0: බේසමක් කරගන්න.
2: බේසමක් ගන්න අර පරණ කෝට් වල නේ. පරණ ඇඳුටයක් අඳින්න පුළුවන් ඇඳුම් දුන්නම් බේසම් දෙන්න. මේ වට දෙන්නේ පොඩි පොඩි ගාණක් දෙනවා. අපේ ලොකුවට බර දේවල් අරගෙන ඒගොල්ලෝ රුපියල් 200ක් ඉස්සරහ.
0: ඒත් කමක් නැහැනේ.
2: හරි. මේ ඊ අපේ ටීම් එකයි ලොරි එක නැගලා ඔන්න ඔය ක්ලිප් එක දාලා කීයේ වීඩියෝකුත් මම දැක්ක සෝෂල් මීඩියා වල තියෙනවා. මේ පරණ ෆේස්. හරි. 8:56 අපි ඊළඟ පැයට යන්නේ එහෙනම්. යන්න කලින් මේ පැය අපි මතක් කරනවාට ෆිචර් නිෂ්පාදන ගැන. අපි විජය මොනවා ගැනද කතා කරන්නේ? කිරිමාළු එක ගැන.
0: කිරිමාළු.
2: හා. කිරිමාළු කරියයි පරාට දෙකයි.
0: ඈ?
2: උදේ කෑමට.
0: හා.
2: පරාට කන්න එපා කිය කියා.
0: ඒක මම යහන්නේ හදුවා මට පරාට කන්න එපා කොහොමද?
2: කිරිමාළු කරියයි පාන් කාලයි. පොල් සම්බෝලත් පොඩ්ඩක් පැත්තකින් දාගත්තොත්.
0: ඉන්දියාපත් හොඳයි නේද හැබැයි.
2: සුපිරියක්. කිරිමාළු වලට හරි රස මිරිස් මාළුවක් නෑ මිරිස් මාළු කන්න බෑ.
0: මාළු
2: මිරිස් මාළු දෙයක්
0: බෑ. බෑ බෑ බෑ.
2: කිරිමාළුවක් හැදුවොත් තව මිරිසර තමුණත් හදාගන්න. බත් එකකටමයි.
0: බත් එකක
2: කිරිමාළුයි පොල් සම්බෝලයි රසයිනේ.
0: ඔව් පොල් සම්බෝල තමයි ගොඩක්ම මැච් වෙන්නේ.
2: තව මොන? උයලා නෑ වගේ මට වෙන්නේ.
0: උයනවා මං හැමදාම.
2: පරිප්පු තෙල් දාලා ගමු.
0: තෙම්පරාදු. තෙල් දාලා?
2: තෙම්පරාදු
0: කරලා. හරි.
2: අර මිරිස් කෑලි ටික.
0: ආහා ආ එහෙම දාමු.
2: දැන් මිරිසට වගේ ගලන් කිරිමාළුව හදලා කොටුකොල
0: සම්බෝලයි. පොල් සම්බෝලේ කුටකලද?
2: ඔව් මොකක් කරන්නද මේක?
0: හා.
2: පුළුවන් එක.
0: ඒ පපඩනොත්ද? ආ.
2: හොඳ කෑම වේලක් රස කෑම වේලක් මේ අපි කියන්නේ මේ දෙකක් තුනක් හරි හදාගන්නකොට ඒක රසල හදාගන්න. ඒ නිසා තමයි මේ ගැන මතක් කරේ. විජේ නිෂ්පාදන සීර්සියක් අපි හැමතාම කියනා වගේ ස්වභාවිකයි.
0: ඔව්.
2: තව පැකට් එකක් එක්ක ඕනේ මේක සංසන්දනය කරන්න මේක කියනවට වැඩක් නැහැ. තව ප්‍රොඩක්ට් එකක් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න විජේ නිෂ්පාදන ඔය කියන තරම් ස්වභාවික රස එකතු කරනවාද කියලා.
0: કૃત્રિમ රසකාරක මුකුත්ම නැහැ.

0: Lakhanda Radio ITN
1: Vela Pudhiya Navayai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාතික වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ අදිනවා රටත් දිනවට ධනනි

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අදත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තදවැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. හම්බන්තොට සිට පොතුවිල දක්වා බෙල්ලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 60ක් දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බ්‍රියානතුරකින් පුද්ගලයන් තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. අන්තර සිදුවුණේ මට්ටකුලිය ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී. මෝටර අත්‍යන්තය දුරට පාලනය කරගෙන ඉබට නොහැකිව තීරු රට දෙකක සහ යතුරුපැදි දෙකක ගැටී තිබෙනවා. ඉන් පුද්ගලයන් 13 දෙනෙක් තුවාල ලැබුවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර බෙමින් සිටියදී 3 දෙනෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වසර තුනකට පසුව පළමු වරට ඇමරිකාව පොලි අනුපාතිකය ඉහළ දමා තිබෙනවා. උද්දමනයේ ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඊට අනුකූලව පියවරගත් බවයි ඇමරිකා ෆෙඩරල් සංචිතය සඳහන් කළේ. පොලි අනුපාත අඩුකරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් ෆෙඩරල් සංචිතයේ ඒකමතික තීරණයක් අනුව පොලි අනුපාතිකය 3.5 සිට 3.75 සිට 3.75 සහ 4 දක්වා ඉහළ දමා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලකන බීලඟ පවිත්‍ර ප්‍රකාශයේ පෙරවරු 10ට බලාපොරොත්තු වන්නේ.

0: ඇති හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: විශේෂ පොළිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111. ශනිගමතුම් 19:06.
3: මේ පැයේ මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
4: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
3: සුබකවලක් පරිස්සමින් කිහිපෙන්න.
5: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 011-400-600.
4: උදේ 9:18.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,050,000 සහ 25,000 මුදල්කාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
7: 9:19 අපි මේ පැයදි මතක් කරනවා අපේ අනුග්‍රාහකයෝ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ඇස් දෙක පරිස්සම් කරගන්නා වගේම ඇස් දෙක පරීක්ෂා කරගන්න එකත් ඔබට තියෙන වගකීමක්. මාස 6කට සැරයක් අවුරුද්දකට සැරයක් හරි ගිහිල්ලා ඇස් දෙක ටෙස්ට් චෙක් කරගන්න ඕන.
4: ඔව්.
7: අපි හිතන හැමදාම මේ හොඳට තියෙනවා නෑ, හොඳට නෑ. මොකද ඔබ ඕකට දෙන දසවදත් එක්ක ගත්තම ඕක අපි තාම දැන් මීට අවුරුදු 5කට කලින් පෙවුණා වගේ නෙමෙයි තියෙන්නේ. ඔක යම් කිසි අවදානමක තියෙනවා නම් කලින් හඳුනගෙන ඒකට ප්‍රතිකාර කරමු ලෙන්ස් ටෙක් එකකින්.
4: ඔව්, මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න 0706-478-478 0112-785-858 යනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තරමුල්ල තමයි ඇඩ්‍රස් එක. හරිම සුහදශීලී සේවාවක් ඔබට ලබා ගන්න පුළුවන්. එහ සම්බන්ධ තියෙන ඕනම ගැටලුවක් කතා කරගන්න පුළුවන්. මෙතනට කියොත්.
7: එතකොට ඒ ලෙන්ස් ටෙක් ගැන කිව්වේ ඒ වගේ මේ පැය දෙකක් මතක් කරනවා. ඔයාට ඩීප් ටෙක් සෝලා ගැන, සෝලා කියලා කිව්වම ඉතින් දන්නවනේ ආ යමූතුෙන් දේවල් කියන්න ඕනේ නැහැ. ලෝක තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට දැන් අපි සාමාන්‍ය ජලවිදුලිය නේද, ජලවිදුලි ගැන තියලා තියෙන විශ්වාසය තවදුරටත් ඉස්සරහට තියන්න පුළුවන්ද මේ වෙන කාලගුණික විපර්යාසත් එක්ක? ඒ කොහොම නමුත් සූර්ය බලය එහෙම නැත්නම් සූර්ය හිරු එළිය දැන් තවදුරටත් බලශක්ති ප්‍රභාවක් විදිහට පාවිච්චි කරන රටවල් ඉතාම ඉස්සරහින් ඉන්නවා. සෝලා ගැන විශ්වාසය තියලා රටවල් ඒ අයගේ ඉස්සරහ තීන්දුව తీන්න ගන්නෙ. ඒ වට උනත් පුළුවන් gedara වෙන්න පුළුවන්, වාගේ වගාව සම්බන්ධ වෙන්න පුළුවන්. සෝලා පද්ධතියකට යනවා නම් ඩීප් ටෙක් එකකට අමතුමක් දෙන්න.
4: ඔව්, ඉතින් ජල ගැටලුවක් ආවට පස්සේ විසඳුම් හොය හොය හැම හේ දුවන් එපා. අදම ඩීප් ටෙක් එකකට කතා කරලා උගලන්ට තියෙන ප්‍රශ්න ඒගොල්ලන් එක කතා කරගන්න 077-777-773.
7: ඒ ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරේ. වගේම ක්‍රිමි රාජ නිෂ්පාදන අතරේ තියෙන ක්‍රිමි රාජ කුරුලෑ සුවය ගැන කියන්නම්. කුරුලෑ කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. විශේෂම අවුරුදු 16 17 20 22 25 30 විතරනක කුරුලෑ නිසා ඔබ තාම නේද මානසික වශයෙන් සෑහෙන පීඩනයට පත් වෙනවා.
4: අවලස්සන වෙනවා මූණ.
7: මේකට විසඳුම තමයි මේ කියන්නේ කුරුලෑ සුවය.
4: ගන්න අද මාටත් එහෙම කුරුලෑ ප්‍රශ්නයක් තියෙනවා නම් කොච්චර බෙහෙත් කරත් අඩු වෙන්නේ නැත්තම් කුරුලෑ සුවය ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හැම ලෙඩකටම ක්‍රිමිරාජ නිෂ්පාදන ගන්න පුළුවන්. ආර 011-2753-889 තමයි එකලංගේ නම් එක.
7: ඒ ක්‍රිමිරාජ ගැන මතක් කරේ. ඉතින් වසර 77ක විශ්වාසය ක්‍රිමිරාජ.

0: නවයයි විනාඩි 24යි වෙලාව. මේ රුසියාව ඔය වනසත්ත්ව සුබසාධන කණ්ඩායම් පෞගේ කාලවල ලොකු සටනක හිටියා. ඒ කිව්වේ ඒගොල්ල හැම වෙලේම කිව්වා මේ සත්ව හිංසනය වළක්වන්න ඕනේ කියලා. ඔව්. නවත්තන්න ඕනේ කියලා. ජකාර්තාවල 2013 වසරේදී අමානුෂික ටොපෙන් මොන්නෙට් කියන වෙස්මුණු පැලඳි වඳුරු සංදර්ශන තහනම්
1: කරා.
0: ඊට පස්සේ එතන ඉඳලා අවුරුදු දැන් අද වෙනකොට 2013 2026 අවුරුදු 13කට පස්සේ හරි මේ ඒගොල්ලෝ තීරණයකට ඇවිල්ලා තියෙනවා 2026 වසරේදී මැකෝ වඳුරන් සමග සියලු වඳුරන් ඔය වඳුරු සංදර්ශන සඳහා භාවිත කරන්නේ නැහැ කියලා.
1: ඔව්.
0: වඳුරු නැටුම් තහනම්.
1: තහනම්.
0: වඳුරු නැටුම් තහනම්.
1: ඒක කාටද දන්නේ නැහැ කිව්වේ නා.
0: ඉන්දුනීසියාව පුරා වඳුරු නැටුම් තහනම්. ලංකාවෙත් මං කියන්නේ වඳුරු නැටුම් තහනම් කරන්න.
1: තහනම් කරන්න ඕනේ. බල්න දෙන වඳුරු නැටුම් තියෙන.
0: රිලා නැටුම් නම් කමක් නැහැ. ඔය වඳුරු නැටුම් තහනම් කරන්න ඕනේ. කාව හරි මතක් වුණා? 9යි විනාඩි 25යි.
2: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද? ඒ

0: කපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: பக்கத்துலயே அலுவலகம் சம்பத் ஆகும்.
1: வாசி
2: வங்கு ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කය.
4: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: දහාට වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: දහාට වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
9: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
10: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
9: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
11: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
12: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
11: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
13: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට.

0: Dell Fiber could get the number fit karanna. Okkoma devices connect karanna. Gaming world low latency. Fast and stable. Unlimited. Thoraganna package rasa. SLT Mobitel Fiber.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. Lakhanda Radio on TN.

0: උදේ 9 වෙනි අර 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙනාවි.
2: හැංගි හැංගි බඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියත මත කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: ජාතික ලොතරැයි වන්නේ නේ රුපියල් 20ක් නැහැ. ඉස්සර 20යි දැන් 40යි. ඒත් ඒ ගාන වැඩි කියලා හිතෙන්නේ නැත්තේ නේද? ඒකෙන් කරන්න පුළුවන් දේවල් කොච්චරද? ඊයේ දවසේ දිනුම් මැද්ද ටිකට් කීපයක් තියෙනවා. මහජන සම්පත D අක්ෂර අංක 1 අංක 6, අංක 4 අංක 4 අංක 2 සහ අංක 8. ගොවිසත ගතනම් G අක්ෂරයත් එක්ක 14 30 55 64. මෙගා පවර් C අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 2. ජයංක අංක 20 32 50 සහ 59. ධන නිදානය ගත්තනම් E අක්ෂරය, ඒ වගේම 31 51 56 78. හඳහන වෘෂික ලග්නයේත් එක අංක 2 15 36 සහ 57. අද සම්පත ගත්තනම් අංක 2 අංක 8, අංක 4 අංක 2 අංක 8, අංක 4 අංක 4 අංක 2 අංක 8 D අක්ෂරයත් එක්ක. ජය ලොතරැයි ගත්තනම් N අක්ෂරයත් එක්ක අංක 4 7 9 7. ඊට පස්සේ සුබ දවසක් ලොතරැයි. වෘෂභ ලග්නය අංක 5 13 19. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද ටිකට් වල වාසනාව තක්ක ටික. අදත් ඔයා ටිකට් එකක් ගන්න ඕනේ. ඔයාට දිනුමක් නැතත් ජාතික ලොතරැයි මණ්ඩලයේ රට දිනවන රටේ සංවර්ධන කාර්යයන් වල ඉතාම ඉහළ දායකත්වයක් දෙන තැනක්.
0: රටේ සංවර්ධනයේ වගේම සෞඛ්‍ය වගේම අධ්‍යාපනයේ වගේම රාජ්‍ය සේවා පවත්වා ගන්නත් රජ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙන ගමන් ගිය අවුරුද්ද, ඒ කියන්නේ 2025 අවුරුද්ද විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයන් 12 දෙනෙක්, සුපිරි මෝටරෝද හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක්, ඒ වගේම 110 ජයග්‍රහකයන් ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා.
3: අදත් රුපියල් 40ක් වේදන් කරන්න ඔයාට කෝටිපති ලක්ෂපති සේනයක් සබෑ කරගන්න.

0: ඇයි ඉස්සරහට එන්නේ මොනාද ඒකට කියන්නේ උත්සව සමයක්. උත්සව සමයක් නෙන්නේ දැන්. දැන් දෙසැම්බර් නෑ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්. එතකොට බෝනස් හම්බෙනවා. අතේ තියෙන සල්ලි ටික ඔක්කොම වියදම් කරලා උත්සව සමය සමරනවා. දැන් බලන්න ඇමරිකාව, ඇමරිකාවේ ඇමසන් එක, ඇමරිකාවේ නේද ඇමසන් එක තියෙන්නේ? හරිද? ඇමසන් ගඟ නෙමෙයි මං කියන්නේ.
1: වනාන්තරය.
0: නෑ නෑ. ඇමසන් සමාගම.
1: ආ.
0: ඇමසන් සේවකීන්ගේ පැයක

0: අන වැඩි කිරීම හා කීයද කියලා ගණන් හදාගන්න. ඩොලර් 10 කියන්නේ දැන් සාමාන්‍යයෙන් 340යි 3400යි 3400යි 6800යි 6800 වැඩි කිරීම පැය 8ක් වැඩ කරොත් කීය අපේ මාසික පඩිය. අපේ මාසික පඩිය ඒගොල්ලන්ගේ
1: දවසේ පඩිය වෙනවා. දෙයනේ.
0: ඉතින් මේවා
1: කාට කියන්න?
0: කමන්නේ.
1: කාටම හරි හරියනවන්නේ නේද?
0: නෑ අපේ ආර්ථිකයට අනුව ඉතින් අපිට
1: ලැබෙන
0: ගාණ ඇතිනේ.
1: ඔව්.
0: ඇමසන් සමාගම මේ ඇමරිකානු පූර්ණකාලීන ප්‍රධාන මෙහෙයුම් අංශයේ සේවකීන් සඳහා තමයි මේ සැලරි වැඩි කරලා
1: තියෙන්නේ.
0: විදේශ මාධ්‍ය වාර්තා කරන විදිහට නිවාඩු සමයේ ඉහළ යන සාප්පු සවාරි ඉල්ලුමට පෙර මේ වැටුප් වැඩි කරන්න ඒගොල්ලෝ ප්ලෑන් කළා. පැයකට ඩොලර් 1කින් වැටුප් ඉහළ යනවා කියලා සමහර සමාගම් කියලා තිබුණා. මේ ඇමසන් එක නෙමෙයි තව මේකත් එක කම්පිටිෂන් එකේ ඉන්න. එතකොට ඇමසන් කියලා කියන්නේ හැම වෙලේම ඒගොල්ලන්ගේ කම්පැනි එක සේවකීන්ගේ තෘප්තිය ගැන හිතනවා. හරි. ඉතින් බලන්න ඔක්තෝබර් පළවෙනිදා ඉඳලා ඒගොල්ලන්ගේ හැම කැටගරි එකේම හැම ශ්‍රේණියකම අයගේ
1: වැඩි වැඩි වෙනවා.
0: නියමයි නේ?
1: නියමයි.
0: අපි වැඩ කරන්නේ ඇමසන් එකේ නෙමෙයි. ඒ වෙනුවෙන් ඉතින් අපිට මේවෙන් සතුටු වෙන්න බෑ. කාට හරි ගමන් නැහැ. ඉතින් හොඳ වැටුපක් හම්බෙනවා කියන එකේදී
1: සතුටු වෙන්න
0: පුළුවන් කමක් තියෙනවා. හරි. එතකොට උත්සව සමය නිසා බලන්න ආයතනවල ප්‍රධානීන් හිතලා නේද?
1: දැන්
0: මෙහි අපේ ආයතනවල දෙන්නේ උත්සව අත්තිවාර අත්තිකාරකම්. නෑ
1: අත්තිකාරම්
0: කියවෙන්නේ නැහැ. උත්සව අත්තිකාරම්.
1: ඒ අපිට
0: ඒ දීලා ඒක ඉතින් සැලරියෙන් අඩු කරගන්න. අපි ඉතින් ඇමරිකාව නෙවෙයිනේ.
1: අපිට එච්චර වියදම් නෑනේ.
0: ඉතින් ඇමරිකාව වගේ රටවල් ඔය දිගුණු රටවල් කියලා කියන්නේ මිනිස්සුන්ගේ සතුටනේ. සතුට දැන් සතුරු දර්ශකයේ ඇමරිකාව ඉන්නවද නැද්ද කියන එක වැදගත් නෑ. සමහර විට මේ මිනිසුන්ගේ සතුට වෙනුවෙන් තමයි මේ හැමදේම
1: කරන්නේ.
0: මොකද දැන් මේ මාස 3 වැඩ කරනවා ආයි සුපිරි වැඩ කිරිල්ල.
1: ඔව් මොකද මේ සේවකයන්ගේ හිත සතුටු කරනවා කියන්නේ කම්පැනි ඉතින් ගොඩක තමයි කොහොමද?
0: ඊය එන්ඩ් එක නේ ලබන අවුරුද්ද වෙනකන් ඇදගෙන යන්නේ නැහැ වැඩ ටික. ගොඩ දාලා යනවා කොහොම හරි මේ අවුරුද්දෙම.
1: ඔව්.
0: හරි. 9 විනාඩි 42යි අපි අපේ වැඩ කටයුතු ඉවර කරන්න තව විනාඩි 20ක් විතර
1: තියෙනවා.
0: මේලා මතක් කරනවා පැල්ලත්ත කිරි තේකක රස බලමු. සාමාන්‍ය උදේ තේකෙන් පස්සේ අපි ආයෙ 10 මාරට හවස 3ට විතර තේකක් බොනවා. ඉතින් ඔය ප්ලේන් ටීයක් බොනයි නේ ටී එකක් බොනයි බලාපොරොත්තු වෙනවා රස ටී එකක්. ඒක පැල්ලත්ත කිරි තේකක් ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර පැල්ලත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ ලංකාවේ කිරි කර්මාන්තයත් සෑහෙන හොඳ තැනකට දැන් අරගෙන ඇවිල්ලා තියෙනවා පැල්ලත්ත සමාගම. රටමෙකට ජාතික වැඩසටහන ගැන කියන්නම් විෂ මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයාට තියෙනවා පොඩි කාර්යභාරයක් කරන්න.
1: එහෙම කෙනෙක් ගැන දන්නවා නම් ජාවාරම් කරන බැහි වෙලා ඉන කෙනෙක් ගැන දන්නවා නම් පාවිච්චි කරන කෙනෙක් ගැන බය නැතුව අදම කෝල් එකක් දෙන්න 19:27 මොකද මේ කෝල් එකේ බලාපොරොත්තු ඒ අයගේ ජීවිත අහපහු යහපත් අතට හරවන එක.
0: ඉතින් මානසික සහ කායික වශයෙන් ගොඩාක් වෙලාවට මත්ද්‍රව්‍යත් එක්ක ගෙවන ජීවිත දිහා බලන්න සෑහෙන පිරිහීමට ලක් වෙනවා. මානසිකවයි කායිකවයි.
1: එයා
0: ඉන්න සමාජය එතරම්ම හොඳ සමාජයක් නෙවෙයි. එයා තව කෙනෙක් එක්ක ඇසුරු කරනවා නම් ඒ සමාජය එතනින් එහාට ඉතාම නරක තැනකට යනවා.
1: ඉතින්
0: මේ කියන දේවල් හැමදේම එයා වළක්ව ගන්න, එයා ගලව ගන්න කරන්න පුළුවන්. එයා ඔය කියන අවධානෙම ඉන්නවා නම් එයා වෙන තැනකට එයාගේ අවධානය යොමු කරන්න. කලාවට, ක්‍රීඩාවට, සාහිත්‍යයට වෙන්න පුළුවන්. මොකක් හෝ රැකියාවකට වෙන්න පුළුවන්. අන්න එහෙම තැනකදී වාට පුළුවන් පොඩි සපෝට් එකක් දෙන්න. හැබැයි ඌවන් මේත් කියන තැන් වලින් ගලව ගන්න.

0: උදේනාවේ සටයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Radio ITN.
1: Supili pan ratak. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: 10 වෙනි තව විනාඩි 6ක් තියෙනවා. අපි එහෙමනම්
8: යන්නත් ඕනේ.
7: ඔව් ඉවරයි අපේ වැඩ කටයුතු. අපි ආයේ හම්බ වෙනවා හෙට උදේට. යන්න කලින් මතක් කරනවා අපිට ගිටියා විජේ නිෂ්පාදන කැමරා රස කරන්න, පැලත්ත කිරිවීදුරුක රස බලන්න කියලා මතක් කරනවා ලාංකීය අභිමානයත් එක්ක. ඒ වගේම රයිනෝ රූෆින් ෂීට් එක මේ දවස්වල ෂීට් එකක් ගන්නකොට අලුතෙන් වහලයක් ගන්නකොටනේ තියෙන වහලේ වෙනස් කරනකොට අලුතෙන් ගෙවල් හදන ඔය ඔක්කොටම මතක් කරන්නේ රයිනෝ රූෆින් ෂීට් එක. ප්‍රීමියර් එක මොකද මේකේ මැටි ලේයර් එකක් තියෙනවා යටි පැත්තේ, උඩ පැත්තේ ජල විකර්ෂක ආලේපනය තියෙනවා. ඉතින් මැටි ලේයර් එක ලස්සන පෙනුමක් දෙනවා සහ සිසිලසක් එකතු කරනවා. ජල විකර්ෂක ආලේපනය හරහා වගේ ෂීට් එක රැඳේ, කියන්නේ ලස්සන කාලයක් රඳව ගන්න අවස්ථාවක් තියෙනවා. Rider Roofing Premier ගැන මතක් කරේ. එහෙනම් අපි ගියෙන් නම් හතරෑ මැච් එක බලන්න. ශ්‍රී ලංකාවෙන් ගලත් දෙවනි ටෙස්ට් එකේ T20 මැච් එක.
8: ඔව්.
7: ටෙස්ට් වගේ තමයි ගහන්නේ. Right මැච් එක බලන්න. රෑ 11යි ගන්න මැච් එක තියෙන්නේ. හෙට උදේට හම්බෙලායි අපි ඒකත්
8: කතා කරමු. ගියෙන් නම් සතරින් ඉන්න 90 වෙනසක්.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ුණ සැමට දැනුම් දීමයි.
5: Youth එකේ ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0871 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු කේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: විපකකන ඉඩම්වල අතිරේක භෝග වගා කරන ගොවීන්ට මීට පෙර කිසිඳු රජයක් සිදු නොකළ ආකාරයෙන් වත්මන් රජයේ ගෙවීම් සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා. කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
6: වී වගා කරන ඉඩම් වල අතිරේක භෝග වගා කරන ගොවින්ට අපි ආණ්ඩු වෙන්න කලින් සත පහක්වත් ගිව්විනේ. හැබැයි අපි ගෙවනවා. ඉදිරියටත් ගොවි ජනතාවට අපි කියනවා කන්නර සීමි තීන්දුවක් ගන්නවා නම් වී වගා කරන ඉඩම් වල අතිරේක භෝග වගා කරන්න අන්න ඒ සඳහා ඒ ගොවින්ට පෝර සහනාධාරි ලබා දෙන්න අපි තීරණ අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට වී ගොවියට සහ අතිරේක භෝග වගා කරන ගොවින්ට මේ සහනාධාරි යම්කිසි වෙනසක් තියෙනවා. ඒ වෙනස්කමත් ඉවත් කරන්න ඕන කියන සාකච්ඡාවත් මේනකොට අපි අතරේ සිද්ධ වෙමින් පවතින්නේ. ඒ විතරක් නෙමෙයි විශේෂ ආපදාවන් ආපු අවස්ථාවලදී මීට පෙර ගොවි ජනතාවට වන්දි ලැබුණ ඉතාමත්ම සොච්චම් මුදලක් භෝගහයකට පමණයි. හැබැයි දිට්ඨාවා ඉතිහාසෙ පළවෙනි වතාවට තමයි ගොවි ජනතාවට ආණ්ඩුවක් මේ විදිහට සලකලා තියෙන්නේ.
0: අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වලඩිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් සංවිධානය කර තිබෙනවා. ලබන සතියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අතරතුර ඒ සංවිධානය කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. දෙපාර්ශ්වයේ තානාපති කණ්ඩායම් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ජනාධිපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය ජූලි මාසයේදීද පැවැත්වුණා. රුසියා යුක්‍රේන අර්බුදය පිළිබඳවයි විශේෂ අවධානය යොමුව තිබෙන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: සමුදස්සනක් හුදේ 10යි විනාඩි 5යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
1: දසම් විත් යෂෝ
0: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
4: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: උදේම වැස්සා දැන් හොඳටම පායනවා සත්‍ය බොහෝම කටුකයි. ඒ කටුක සත්‍ය අපිට දරා ගන්නට වෙනවා. ඔබට සුබෝදෑසනක්.
1: සුබෝදෑසනක්.
5: අපි 18 වංගුවේ රවුමක් යන්න හදන්නේ.
1: එයත් වෙනවද?
5: ඉක්මනට මැසේජ් එකක් දාන්න.
1: 0703939394 ඉක්මනට මැසේජ් එකක් දාලා තියන්න.
5: අපි උත්සාහ කරමු කටුක
1: සත්‍ය ජය ගන්න.
5: සත්‍ය ජය ගන්න.
1: ඕකේ.
5: කැමති සින්දුවක් අහන්න?
1: හහා.
5: අපි බලමු පුළුවන් වෙයිනේ.
1: පුළුවන් පුළුවන් පුළුවන්.
5: තමකුත් කියන්නේ
1: සින්දු අහමුනේ
5: අද බ්‍රහස්පතින්දා
1: සුබ දවස
5: මේ සතිය දවස් හතරක් ගෙවිලා තියෙන්නේ
1: දැනුණද නෑ
5: ඒකක් කටුක සත්‍යයක්
1: ඒක තමයි

0: විනෝදයටද කියන්න කියලා හිතනවා මේ කතාව. අද සහ හෙට දුවැඩ වර්ජනයක් දුම්රිය.
1: ඒක තමයි.
0: වැඩ
1: වර්ජන. හරි.
0: ඇත්තටම ලෝකේ වැඩ වර්ජන සංස්කෘතිය ආරම්භුනේ කොහොමද?
1: කොහොමද?
0: කම්කරු දිනේ මතකද?
1: මතකයි.
0: ඔන්න උතන තමයි මූලාරම්භය කියන්නේ.
1: කම්කරුවන්ට
0: අයිතිවාසිකම් දිනා ගැනීම.
1: ඔව්.
0: හැබැයි අයිතිවාසිකම් දිනා ගැනීම ඇතුලේ සමහර වෙලාවට අපිට තියෙනවා කම්කරුවන්ගේ නැත්තම් අපි කරන කාර්යය හරියට කරලාද අපි අයිතිවාසිකම් දිනා ගන්න උත්සාහ කරන්නේ කියලා.
1: ඔව්.
0: අයිතිවාසිකමක් කියන්න අයිතිවාසිකමක් අහන්න අයිතිවාසිකමක් දරන්න කලින් ඔබේ යුතුකම
1: කරාද?
0: ඉටු කරන්නත් ඕනේ. එහෙම නැතුව නේ.
1: ඔව්.
0: අපිට මේක දෙන්න මේක දෙන්න මේක දෙන්න කියලා කියන්න
1: බෑ.
0: බෑ. අයිතික මේ වැඩ වර්ජන කරන්න කවුද? වෘත්තීය සමිතිය.
1: ඔව්.
0: ඔය හිතනවාද අපේ රටේ වෘත්තීය සමිතිය තියෙනවා කියලා?
1: හිතලා බලන්න ඕනේ නේ.
0: අපේ රටේ ඇත්තටම වෘත්තීය සමිතිය තියෙනවද?
1: ඒක තමයි.
0: අපේ රටේ තියෙන සමහර වෙලාවට පක්ෂ සමිතිය.
1: ඔව්.
0: හරිද? එනිසා වෘත්තීය සමිතිය වෘත්තීය ගරුත්වය ඇතුලේ තමන්ට යම් තැනක වෘත්තීය හානියක් සිද්ධ වෙනවා නම්
1: ඒකට පෙනෙහිටින්න පුළුවන් නේද?
0: ඒකට පෙනෙහිටින්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි අපි මේ පක්ෂයේ.
1: ඔව්.
0: අපේ කෙනා නෙවෙයි මෙතන ඉන්නේ.
1: හා.
0: අපේ කෙනා නෙවෙයි මේ පුටුවේ ඉන්නේ.
1: ඔව්.
0: අපේ කෙනාට මෙහෙම සැලකුවේ නැහැ.
1: අපේ කෙනා නැත්තම් අපිත් නැහැ.
0: ඕක නෙවෙයි අපේ පාට.
1: ඔව්.
0: ඔහොම කියලා වෘත්තීය සමිතිය පෙනී සිටින්නත් බෑ. වෘත්තීය සමිතිය කරන්නත් බෑ.
1: ඔව්.
0: එනිසා ඔබ වෘත්තීය සමිතිය නම්
1: ඔව්.
0: ඒ අරමුණ පෙරදරිවම ක්‍රියාත්මක කරන්න.
1: හා.
0: දැන් බලන්නකෝ අපිට අපි දන්නේ නැතිවම කීයක් තියෙනවද කියලා. නේද? ආපන ශාලා හිමියන්ගේ සම්මුතිය. නේද? නේද? තාම මොනවද පාරිභෝගික ඔන්නෝම කියලා තියෙනවා. අනේ මන් දන්නේ නැහැ. ඒ වගේම සමහරුන්ට තියෙන බස් සංගම්. සමහරුන්ට තියෙන තව අටව ගත්තේ ඒවා. අඩුව ගානේ බස් සංගම් සමිතියක තියෙන වෘත්තීය සමිතියේ නායකයෝගෙන අඩුව ගානේ බස් එකක්වත් නැහැ. බස් එකේ ගිහිල්ලවත් නැහැ. හරිද? ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය. අඩුව ගානේ මං කියන්නේ පාරයින තියාගෙන බත් පැකට් එකක්වත් විකුණලා නැහැ. හරිද?
1: හරි.
0: මන් දන්නේ නැහැ අපි කතා නොකරින්.
1: යයියා සින්දෝෂල්.
0: එකක් කියන්න තියෙනවා.
1: මොකද්ද?
0: මොනවා වුණත් කවුරුවත් දෙනකම් බලාගෙන ඉන්න
1: එපා.
0: අතපය හතර දිනනවා නම්
1: අනිවාර්යෙන්
0: හොඳට හිතන්න පුළුවන් නම්
1: වැඩ කරන්න පුළුවන් නම්
0: නැගිටින්න ඕන කියලා අදහසක් තියෙනවා. මමත් හොඳට ලෝකෙ දිනන්න පුළුවන් තැනක නේ ලෝකෙ සතුටු වෙන්න පුළුවන් තැන් වලට ගෙහෙල්ලා හොඳට ජීවත් වෙනවා කියලා හිතනවා නම්
1: හරි
0: දෙපාරක් විතර මේ සින්දු අහන්න.
1: හා.

0: උදේ 10 වෙනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
4: නිරිතතික ප්‍රදේශවලට මේ දිනවල ඇදහලන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
5: ඩෙංගු මාරාන්තිකයි. සැබෑවම ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අවතන්න 0.71 711 711 1
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7 0.3 93.5 93.7 Searchlight සමාජික විෂණය
6: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0.114 700 600
7: 18 වංගුව
8: දස විද්‍යාෂෝ හැම වංගුවකම අලුත් කතාවක් 18 වංගුව
9: Facebook ලොක් වෙලා ඉන්නවනම් මේ වෙලාවේ යන්න අපේ page එක පැත්තට.
10: අහා. ලකන ඔෆිෂල් Facebook page එක follow කරලා නැත්තම් follow කරන්න. අපි දෙනගේ post එකක් දාලා තියෙන එකට ඔයාලට like කරන්න, comment කරන්න, share කරන්න. මේ ඕන දෙයක් බලුවන් ඒකට comment එකක් දාලා තියන්න.
9: ඒ වගේම තමයි page එක පැත්තට ගියපුවාම අපේ evening drive double ඉන්නවා.
10: හරිද? ආම vote කරන්න පුළුවන්.
9: ඔව් දැන් මේ වෙලාවේ අපේ දෙන්න තමයි උඩින්ම ඉන්නේ.
10: උණුසුම වැඩි වෙලා තියෙනවා.
9: ඔව් අපේ දෙන්න තමයි දැන් first එකට ඉන්නේ. ඔයාලට පුළුවන් තව ටිකක් උස්සරහට තල්ලු කරලා දාන්න.
10: මේ සහයෝගය අවශ්‍යම වෙලාවට.
9: ඔව් එනිසා මේ ඔබ ගිහිල්ලා වෝට් කරන්න ඒක ලින්ක් එක තියෙනවා ගිහිල්ලා වෝට් කරලා ඒ සපෝට් එක දෙන්න
10: අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා
9: මැසේජ් කරපු යාළුවන්ටත් අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් කියන්න බලන්න කවුද කියලා
10: මේ වෙලාවේ අපි දෙන්න අහගෙන ඉන්නවා ගුඩ් මෝර්නින් කියලා ගුඩ් මෝර්නින් ඔයාට දෙන්නටම ලස්සන දවසක් වේවා කියලා තියෙනවා අදත් අපි ලස්සන සින්දු අහන්න ඉඳලා කියලා තියෙනවා ඉතින් අපි ලස්සනම සින්දු ටිකක් දෙන්නම් ඔයාට දොර දෙන ඉන මෙස්සදී අම්මන්දී මහත්තයා හේමන්ත සිල්වා අම්මා ඉන්නවා නිමල් තිලක සිරි සුදු අක්කා ඉන්නවා මනෝහරි ප්‍රනන්දු එවගේ මනෝම අක්කා ඉන්නවා ප්‍රභානංගි ඉන්නවා මට මැසේජ් එක දැම්මේ මැනිකේ තමයි දඩම් ගස් ලන්දේ ඉඳලා නිදිත් නිරෝගී සුභම සුබෝදෑසනක් කියලා තියෙනවා අර සුභම සුබෝදෑසනක් වෙන ඕනේ ජානකී මොනිකා ඉන්නවනේ ප්‍රියන්ත බිනෙල්කා ආර්වී මේ හැමෝම එකතු කරගන්නවා ජපානේ ඉඳලා

0: සමහර වෙලාවට එක බැල්මකින් එහෙම තේරෙනවා.
1: හහ.
0: කතාවකින් එහෙම තේරෙනවා.
1: තේරුණාද දැන්?
0: තේරිලා දැන් ගොඩක් කල්.
1: ඔව් මම දන්නවා.
0: මේ
1: මොකද්ද?
0: සමහර වෙලාවට කියනවා නේද?
1: හහ.
0: දැන් ඉන්න කට්ටිය නම් මේක කියන්නේ නැහැ. හ. ඉස්සර ඉන්න කට්ටියෝ දැන් ආච්චිලා සීලත් කියනවා. ඔය 6-4 දැන් නැති පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා කියලා කියනවනේ.
1: කියනවා.
0: ඔව්. දන්නවද 6-4 කියන්නේ මොකද්ද කියලා?
1: මොකද්ද? කිසිම චූටි කාලේ චූටි වයසද?
0: ඈ?
1: චූටි කාලේ වයසද?
0: 6-4 ගැන දන්නේ නැද්ද?
1: හහ.
0: ඔය 6-4 දන්නේ නැවගේ හැසිරෙන්න එපා කියලා කියන්නේ.
1: මොකක්ද
0: දින ලොකු කතාවක්.
1: මොකද්ද කතාව?
0: 6-4 කියලා කියන්නේ.
1: හහ.
0: පරන්නෝ.
1: ඔව්.
0: අපේ ආච්චිලා සීලා ධර්මය දන්නේ නැතුව හැසිරෙන කෙනාට තමයි 6-4 දන්නේ නැවගේ හැසිරෙන්න එපා කියලා කියන්නේ.
1: හහ.
0: 6 කියලා කියන්නේ.
1: හහ.
0: දිව්‍ය ලෝක 6.
1: ඔව්.
0: 4 කියලා කියන්නේ.
1: චතර අපායද?
0: සතර අපාය. මේක දන්නේ නැතුව හැසිරුණාම මොකද වෙන්නේ? ඔබ සමහරවල් සමාජයද කරන්නේ වැරදි වැඩ.
1: ඔව්.
0: ඔබ සමහර වෙලාවට යහපතක් කරන්න උත්සාහ කරන්නේ නැහැ.
1: ඔව්. අයහපතම කරනවා.
0: අයහපතම කරනවා. කරදරම කරනවා.
1: ඔව්. වදම දෙනවා.
0: වදම දෙනවා.
1: ඔව්.
0: හරිද? නොසන්දාල වැඩම තමයි කරන්නේ.
1: අනිවාර්යෙන් මැරෙන්නේ නැහැ වගේ.
0: අන්න හරි. එහෙම කරන්න එපා.
1: ඔව්.
0: 6-4 කිව්වාම දිව්‍ය ලෝක 6. මොනවාද? චතුර්මහා රාජිකය, තාවන්තින්සය, යාමේ, තුසිතය, නිම්මාන රතිය, පරමිනිම්මිත වසවත්තිය. මේ තමයි දිව්‍ය ලෝක 6. ඔබ දැනගන්න ඕන 6.
1: ඔව්.
0: හරිද?
1: හතර මොනවාද?
0: යන්න ඉන්න තැන. යන්න ඉන්න තැන.
1: හරිද? දැනනද?
0: එතකොට සතර පාය කියන්න බලන්න. තිරිසන්, ප්‍රේත, අසුර. ඊට පස්සේ නරකය.
1: ඔව්.
0: හරිද? ඔය තමයි යන්න ඉන්න තැන.
1: ඔව් යන්න තියෙන පොඩි තැන් ටිකක්.
0: හරිද?
1: නේද? වැරදි වැඩ කරොත්
0: එහෙම. ඔව්. හරිද?
1: හා.
0: මට කියන්න හිතුනේ ওই කතාව.
1: හා.
0: දැන් සමාජය දිහා බලපුවාම ඉස්සර ওই කතාව වලින් අපි සමාජය කොච්චර හික්මුවාද?
1: හ්ම්.
0: හරි. දැන් බලන්න ඇත්තටම 6-4 දන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා.
1: ඔව්.
0: දවසට කොයි හරි වෙඩිල්ලක්පත් වෙනවද?
1: හ්ම් හ්ම්. අනිවාර්යෙන්.
0: ඔව්. ගොඩාක් කාලවලට මේ පාදාල ඇතුලේ ගැටුම් වලින් මිනිස්සු මරා ගන්නවා. අවිගත්තු අවියෙන්ම නැසෙති කියනවා වගේ හැමදාම මොකක් හරි විජ්ජුම්බරයක් තියෙනවා.
1: ඔව්.
0: ඒ වගේම තමයි.
1: මේක
0: ඇතුලේ නොදන්න දරුවොත් බිලි වෙනවා.
1: අනිවාර්යෙන්.
0: දෙහිවලදි සිද්ධ වුණේ.
1: ඔව් මතක ඇතිනේ ඔබට.
0: එහෙම දෙයක්. අර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නීති නියෝජිතවරයාත් ඒකට ශෝකේ පළ කරලා තිබුණා. මේකට දඬුවම් දෙන්න අදාළයි හොයන්න කියලාත් කිව්වා.
1: ඔව්.
0: පොලිස් කණ්ඩායම් කීපයක් මේ ගැන හොයනවා. ඌමනාමයි අත්අඩංගුවට අරගෙන තියෙනවා.
1: හරි.
0: අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා.
1: අනිවාර්යෙන්ම.
0: ඔබ ඇත්තටම 6-4 දන්න පුද්ගලෙක් වෙන්න.
1: අනිවාර්යෙන්.
0: වැරද්දක් නම් කරන්න උත්සාහ කරන්න.
1: එපා.
0: යනවනම් ඉතින් යන්න තියෙන්නේ ඔය 10 ඇතුලින් එකට තමයි.
1: අනිවාර්යෙන්. තීරණය කරන්න ඔයා කරන වැඩත් එක්ක ඔයා කොහෙටද යන්නේ කියලා
0: නේද? යන්නේ කියලා.
1: මම
0: නම් තීරණය කරලා තියෙන්නේ.
1: එහෙමද?
0: කොහෙටද
1: දන්නේ?
0: ඔය 6න් එකක යනවා.
1: ඕකේ.
0: තව අවුරුද්දක් විතර ප්‍රෝග්‍රෑම් එක කළොත්
1: හා
0: පල්ලෙය 4න් එක කරම යන්නේ ඉන්නේ
1: මන් දන්නවා
0: බොස්සහගෙන ඉන්නා නම් බේර ගනිත්වා
1: ඔව් එසේම වේවා

0: වැඩ කරන ගමන් මේ වගේ සින්දුවක් ගියාම මූඩ් ගහනවනේ.
1: මමත් වෙනම ලෝකයකට ගියා වගේ.
0: කාංචන මොකෝය? කියලා හැම බුස්ස හැබුවාම
1: මමත් පොඩක් ගැස්සුන හැබැයි එහෙම අන්නට.
0: එහෙම වම පොඩක් ගැස්සෙනවා. එතකොට මම ඉන්නේ PVC හෙරේ ඉන්නේ.
1: PVC හෙරේ එන්න ඕනේ.
0: එතකොට බුස් කියනවා හරියන්නේ නැහැ. මේ කො නන්දා ඔන්න තේ එකක් හදලා ගියාද දෙන මේ ළමයිට? ඊළඟ කියනවා නේ පොඩක් ෆික්ස් මේ මූඩ් පොඩක්
1: චේන්ජ් කරගන්න. හරි.
0: අන්න එහෙම වෙලාවක බොස් කිව්වොත් එහෙම තේ එකක් හදලා ගෙනත් දෙන්න කියලා.
1: හරිද?
0: පැල්වත්ත කිරි ටිකක් දාලා තේ එකක් හදලා ගෙනත් දෙන්න.
1: ඔව්.
0: හරිද? ඔය සෑඩ් මූඩ් එකක් එහෙම තියෙනවා නම්
1: චේන්ජ් කරගන්න.
0: චේන්ජ් කරගන්න.
1: පුළුවන්.
0: අනිවාර්යයෙන්ම. පැල්වත්ත කියලා කියන අපේ දෙයක්.
1: ඔයා දන්නවා නේද අපේම දෙයක්. ඉතින් ඔය දේශීය දේවල් වලට කැමති කෙනෙක් නම් ආත පුළුවන් පැල්වත්ත නිෂ්පාදන මිලදී අරගෙන බලන්න. ඔයාගේ කිරි එක රසට ගුණට උකුවට හදාගන්න. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත කිරිපිටි එකක්ම පාවිච්චි කරන්න.
0: 10:32 දෙන්නේ.

0: અમારે ગેમ્બો ઇન નો ઉડપાઈ નાણે ગોડા
1: ઓ ઉડપાનેલા વેડી ઉનામ
0: મોગદ વેન્ની
1: એકે તમાઈ
0: પિંબેનાત વેડી મોગદ વેન્ની
1: પીપીરેનો
0: પીપીરેનો સમહાર પ્રશ્ન તીયનો હા હરીદ રંડુ કરલા
1: ઓ
0: ગહા બેનગેન
1: વિસનન્ન બે ઓ
0: ඒ වගේම තමයි බලාගත්ත අත බලාගෙනත්
1: ඉඳලා හරියන්නේ
0: නැහැ. හරියන්නේ නැහැ.
1: මොන හරි කරන්න ඕනි මේකට.
0: එහෙම කියලා කරලා හරියන්නේත් නැහැ.
1: එහෙනම්
0: මේ ප්‍රශ්න බාර දෙන්න ඕන
1: කාලෙට.
0: කාලේ සමහර වෙලාවට අරන්ගෙන උත්තර.
1: ඔයා හිතුවේ නැති උත්තරේ වෙන්න පුළුවන්.
0: ඒ වගේම තමයි කවදාවත් ඒව හෙල්ලෙන්නේ
1: නැහැ. අනිවාර්යෙන්.
0: එසහ සමහර ප්‍රශ්න දිනනවා මොලේ සමනල් ගැට ගහගෙන කල්පනා කරන්න යන්න එපා.
1: ඔව්.
0: කාලෙට ඉඳ දෙන්න. ඔයා හිතුවට වැඩිය ලස්සන උත්තරයක්.
1: එයාට හම්බෙයි.
0: ජොලියෙන් ඉන්න.

0: මෙම ගේතයක් අහන්න ඕන කියලා අපිට මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා. අපි
1: කියමු. ඔව් අපි එකතු කරගන්න ඕනේ ඩබල් ගුඩ් මෝර්නින් කියලා දිනවා ගුඩ් මෝර්නින් සුමන ඔයාට. දස්සොන් යශෝ කියලා දිනවා පොන්චි පොන්චි රහසක් කියනවා කියන්න බලන්න. ලකන හැම විතරම ලස්සන ගීත දෙනවා කියලා තිනවා. ලයන් විත හදට කද්දනේ ලයන් විත හදට ආසයි හරි ආදරණීයයි මං ළඟ ඉන්න ගීනම් ආසයි බෝයකට සුබනා අපි පොඩක් අයපඩක එක කියමුනේ ඒක ඊළඟට මැත්‍රියාගමු හෙලෝ ගුඩ් මෝර්නින් කියලා තියන දෙන්නටම හොඳින් ඉන්නවා නේද කියලා අහලා තියෙනවා මන්තලේ දිලිනියව හරිම ආදරින් අපි එකතු කරගන්නවා මේ ලස්සන සින්දුවට

0: ඒ සින්දුවත් එක්ක වෙනම ලෝකයකට ගියා නේද ඔයා?
1: හහ් ඔව්.
0: අපි ආයේ මෙහෙට එමු උදාහරණ වංගුවට 10:37 දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: වාර්තා පිට වාර්තා කබුණු කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. 18 වංගුව
0: අපිට මෙසේජ් කළේ නැත්නම් ඉක්මනට මෙසේජ් කරන්න අද බර්ත්ඩේ එක තියනවා වෙන්න පුළුවන් ඔබේ
1: ඇනිවර්සරි එක තියනවා වෙන්න පුළුවන්
0: ඒකනේ ගමන බිමනක් යනවා වෙන්න පුළුවන් පොඩි අයිඩියා එකක් තියනවා වෙන්න පුළුවන් අපිට පොඩක් කොටලා එවන්න
1: ඔව් මෙසේජ් එකක් දාලා තියන්න 0.7 0.3 93.5 93.7 අපි දෙන්න ඉන්නව දවල් එක වෙනකන් ඉක්මනට මෙසේජ් එකක් එවන්න
0: ගොඩක් අයගේ බලාපොරොත්තුවක් තිබුණා
1: මොකද්ද
0: කොහෙට යන්නද
1: කොහෙද
0: බෝට්ටුවෙන් හරි
1: රට යන්න
0: ඕස්ට්‍රේලියාවට යන්න
1: හරි
0: right
1: india out again

0: අපි කට්ටිය ඕස්ට්‍රේලියාවට බෝට්ටු වෙනුත් යන්න තියෙන නියම විදිහකට යන්න කොයි කොයි හැරි විඩස් හොයනවනේ.
1: ඔව් ඔව්.
0: කියන්නේ යන්න තියෙන ක්‍රමවේදයක් හොයනවා.
1: හහ.
0: දැන් එක ක්‍රමයක් තමයි ස්ටුඩන්ට් වීසා වලින් යන්න තිබ්බ අවස්ථාව. ඔබ දන්නවා ස්ටුඩන්ට් වීසා වලින් ගියලා සමාල්ලාට වීසා චේන්ජ් කරගෙන ෆැමිලි එකම ගන්න ට්‍රයි එකක් දෙනවා කට්ටිය. ගොඩාක් උත්සාහ කරන්නේ හේ ඉතින් ගිහිල්ලා ඒ සර්වයිවල්
1: වෙන්නනේ නේද?
0: ඔව්. හැබැයි අවසානයේ දැන් ඊයේ තීරණයක් කරගෙන තියෙනවා ඔස්ට්‍රේලියා අධ්‍යාපන ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාම පුරුෂ බිරිඳ හෝ දරුවන් ඒ රටට ගෙන ඒම තහනම් කිරීමට
1: නීතියක්
0: ගෙනල්ලා තියෙනවා. කියන්නේ නීති සංශෝධනය කරලා තියෙනවා.
1: හැබැයි ඒක මම හිතේ ක්‍රියාත්මක කරනවා අනිවාර්යයෙන්ම.
0: ඒක තමයි. ඒ වගේම තමයි මේ తాවකාලික වීසා මත සිටින පිරිස් වෙතත් කියන්නේ తాවකාලිකව ඉන්න අයට වීසා මාරු කරන්න තිබුණු chance එකක් නැති කරලා තියෙනවා.
1: හරි.
0: හරි. එසා ඔස්ට්‍රේලියාවට යනවා නම් කවුරු හරි මේවා ටිකක් අවධානයෙන් අවබෝධ කරගෙන යන්න. ඔස්ට්‍රේලියානු රජය ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා අර අපි කියන්නේ මල්ලියායක් වගේ ලස්සනට රට තියාගන්න.
1: ඒ
0: කියන්නේ එකම මලක් නෙවෙයි.
1: ඔව්.
0: කියන්නේ ඒකේ ජාතිකත්වය, කුල, ආගම මේවකක් නැතුව හරි ලස්සන පිරිසක් සහයෝගින. හැබැයි සමහර තැනක මම දැක්කා මේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සිත් වාර්තා කළා තියෙනවා. සමහර තැනක අර ගේපු අය ඒ කියන මල්වත්ත අපවිත්‍ර කරනවලු.
1: හානවා.
0: හරිද? ඒ ඉඳලාමයි.
1: කියෙම්ම කිව්ව.
0: ඔව් මේ නව නීති ගෙනල්ලා තියෙන්නේ.
1: හරි.
0: ඔන්න ඉතින් මන් දන්නේ.
1: ඔගොල්ලෝ කරපු දේවල් ඔන්න ඕගොල්ලන්ටම ආපහු වත් විඳින්න හම්බ වෙලා දෙනවා නේද?
0: තියෙනවා. ගොඩක් අයගේ හීන බොඳ වෙලා තියෙනවා.
1: අනිවාර්යයෙන්ම.
0: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා කිව්වා.
1: ඔව්.
0: දැන් මේ විදිහට නැත්තම් මේ විදිහට එන්නත් එපා කියලා නීති දාලා තියෙනවා.
1: ඒක තමයි.
0: හොඳ නැද්ද ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවගේ ලංකාව හදාගත්තා.
1: ඒක තමයි අපි කොහෙවත් යන්න ඕනේ නැහැ. අපේ රටේ ඉන්න පුළුවන් මේ ලස්සන රටේ නේද?
0: ඇත්තටම අඩු කැංගරුව විතරයි.
1: ඔව්.
0: හරිද? ඒකයි ඉතින් පොඩ්ඩක් මහන්සිලා වැඩ කරන එක. ලංකාවේ පැය 8ක් වැඩ කරන්න බොහොම අමාරුයි. ඕස්ට්‍රේලියාව ගිහිල්ලා පැය 16ක් වැඩ කරනවා.
1: හතර වෙද්දි දුවන හතර අමාරු වෙද්දි දුවන්න බලන් ඉන්නේ.
0: ඔව් දෙකට ලෑස්ති වෙන්නේ මේකත් කරලා.
1: හරි. හා.
0: ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා වැඩ කරන ඉතින් ලංකාවෙත් වැඩ කරා නම්
1: අපි මෙතන නෙවෙයි ඉන්නේ.
0: කැංගරු ටිකුත් ගෙනත් දාලා මේක ඕස්ට්‍රේලියාව කරගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම මහන්සිලා වැඩ කරන්න.

0: ස්කූල් යනකොට මේ වගේ වැස්ස දෙනකොට හරි ලස්සනයිනේ.
1: ඔව්වනේ.
0: වැස්සත් වැටිලා.
1: හහා.
0: හිස් පීරියඩ් එකකුත් තිබ්බනම් ස්කූල් යන කාලේ.
1: පංකාදුයි.
0: පංකාදුයි. ටිකිටි ටිකිටි ටිකිටි ගාලා ගහනවානේ ඇඟිලි වලින් ඩෙස්ට් එකට ගාලා.
1: සින්දුවක් කියලා.
0: සින්දු කියනවා.
1: කට්ටියම රවුමක් හදාගෙන.
0: කොස්ස අරගෙන කට්ටිය ගිටා ගහනවා. ඉදලා අරගෙන ගිටා ගහනවා. හරි ලස්සනයිනේ.
1: ලස්සන මතක තිබ්බ කාලයක්.
0: වාට හිතෙන්නේ නැද්ද මේ දැන් ඇත්තටම අපිටත් පොඩ්ඩක් මේ වැඩ කරන තැනත් හිස් පීරියඩ් එකක් තිබ්බනම්.
1: මට හිතෙනවා අපිට හිස් පීරියඩ් තිබ්බනම් හොඳයි කියලා.
0: වැඩ කරන තැනත්.
1: ඒක තමයි. කොහොමද සතුට තිබ්බනම්. එහෙම නෑ ඒ උනාට.
0: හැබැයි උනට කැම්ප් එකක් තියෙනවා ඈ.
1: ඔව්.
0: කැම්ප් එකේ
1: ස්පීරියඩ් එක.
0: ස්පීරියඩ් එක කරගන්න.
1: සින්දුවක් කියලා ඉන්නේ නේද?
0: ඔව්. අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්න අපි ඉක්මනට කියමු.
1: ඔව් අපි දෙන ඉක්මනට මතක් කරමු මේ අයව. අපි දෙන වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දින. හයි ගුඩ් මෝර්නින් ඔයාලට. අපි පානදුරේ ඉඳලා තමයි අහගෙන ඉන්නවා කියලා තියෙන. තිලිනිගේ ගවර්න්මන්ට් එකේ තමයි වැඩ කරන්නේ. ලස්සන සින්දුවකට රෝෂිනී, වාසනා, දිල්හානි, ඒ වගේම ප්‍රියදර්ශිනී, දීපයිනුව, චාන්දනීනුව, ශාන්ති, ශාමලී එකතු කරගන්න කියලා දින. සුබම සුබ දවසක් කියලා තියෙනවා. ඔයාට සුබම සුබ දවසක් වෙන්න ඕනි. ආදරේ කියලා තියෙනවා. කවුද මේ ආදරේ කියන්නේ? ජානකි. ආදරේ අපිත් ගොඩක්. ඊට පස්සේ ඉන්නවා හයි නංගි මල්ලි ගුඩ් මෝර්නින් කියලා තින ගුඩ් මෝර්නින් වට කොහොමද කියලා අහලා තින. අපි දෙන ගොඩාක් හොඳින් ඉන්න ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා තින ඔන්න දස. අපි බලමුනේ අපිට පුළුවන් දෙන්න. යටියන් තොටින් ශිවන්ති තමයි මැසේජ් එක දාලා තින. ශිවන්ති හොම වහගෙන ඉන්න. අපි ලස්සනම ලස්සන හින්දි සින්දුවක් කාට දෙන්නම්. හයි ගුඩ් මෝර්නින් කියලා තිනවා අපිට දෙන්නකො ලස්සන සින්දුවක්. අචින්ත තමයි මැසේජ් එක දාලා තිනේ. අචින්ත හොම වහගෙන ඉන්න. හයි ඩලා කොහොමද? සුපුරුදු පරිදි අපිත් ඉන්නවා. හරි ඈ. කෑගල්ලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නිනව් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරන තැන ඉඳලා හරි මාදරෙන් එකතු කරගන්නවා.
0: මේ පොලිස් නිෂ්කාශන වර්තා ගැන අපි කියුවනේ.
1: පොඩ
0: පද්ධතියේ කඩාවැටීමක් තියෙනවා. එසා පොලිසිය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අංක තුනක් දීලා තියෙනවා. දුරකථන අංක තුනක්. පැවිසි අතර ක්‍රියාත්මකයි. කතා කරන්න කතා කළා. ඔබට පොලිස් නිෂ්කාශන වර්තා පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් ඔන්න විමස ගන්න පුළුවන්. 071 859 5946 එක දුරකථන අංකයක්.
1: හරි.
0: 071 859 5947 අනිත් එක. අනිත් එක 071 859 5948. ඔය අංක වලට කතා කළා පොලිස් නිෂ්කාශන වර්තා ගැන ප්‍රශ්නයක් තියෙනවා නම්
1: පුළුවන්.
0: පොලිසියෙන් අහන්න පුළුවන් ඈ.
1: හරි.
0: පොලිසිය මේ වෙලාවේ ඔන්ලයින් සිස්ටම් එක බිඳ වැටිලා.
1: ඒක තමයි.

0: 10යි විනාඩි 50යි දැන්.
1: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: 18 වංගුව
5: දසවිත් යෂෝ
4: හැම වංගුවකම අලුත් කතාවක් 18 වංගුව
0: සමහර වෙලාවට අපි ලෙඩ වෙන වෙලාවල් හිතාගන්න බෑ. හොඳට පේන S2 දැලක් බැඳුනා වගේ වෙන වෙලාවල් හිතාගන්න බෑ. නිලංකාර වෙලා යන වෙලාවල් හිතාගන්න බෑනේ.
6: බෑ.
0: අපි නිකන් ගිහිල්ලා ડોක්ටර් ළඟට ගිහිල්ලා අතේ ප්‍රෙෂර් එක ඇඟේ ප්‍රෙෂර් එක මයින්නා වගේ ඇහි ප්‍රෙෂර් එක වැඩි වෙන වෙලාවත් කියන්න බෑ.
6: ඔව් අනිවාර්යෙන්.
0: හොඳම දේ තමයි ඔබට ඇහි පුංචි හරි වෙනසක් තියෙනවා නම් යන්න මෙන්න මෙතෙන්.
6: දන්නවා ලේස්ට් එකයි කියා හොස්පිටල් එක නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සොත් බත්තර මුල්. ඉතින් ඔයාගේ ඇස් ඇසු දිවත් කරගන්න දිය වැඩි ආසයනියක් කරගන්න ඒ වගේම ඇස් කන්නඩි සේවාවක් ලබා ගන්න විතරක්ම නෙවෙයි. ළමා ආක්ෂි සායනය බාහිර රෝගී ආංශය මේ හැමදේම තියෙන එකම තැන තමයි ලේස්ට් එක කියායි හොස්පිටල් එක. මං ඔයාට ෆෝන් නම්බර් එක මතක් කරන්නම් 0770 64 78 478 කෝල් එකක් දීලා යන්න.
0: ඒ වගේ තමයි අතේ සල්ලි නැහැ කි කියා පසුතැවිලි වෙන්නේ. වා ඔබේ වාසනාව කොතනද කියලා ඔබ දන්නේ නැහනේ. රුපියල් 40ක් දීලා ගන්න ධන නිදානේ ටිකට් පතක්. අදත් ඔබට කෝටිපතියෙක් වෙන්න ඉඩ තියෙනවා.
6: ජාතක ලොතරැයි මනුලේ සූදානම් වෙලා ඉන්නවව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දෙන. ඉතින් ඔයාගේ පරක්කුව විතරයි තියෙන්නේ. පරක්කුව නැතුව ළඟම තියෙන ලොතරැයි කුඩුවෙන් ධන නිදානේ ලොතරැයි අරගෙන බලන්න. රුපියල් 40ක් විතරයි වෙන්නේ.
0: රුපියල් 40කින් කෝටිපතියෙක් වෙන්න නම් ධන නිදානයම තමයි ගන්න ඕනේ.
6: හා

0: අපි දහට වංගුවේ පළවෙනි පැයට සමුදෙන්නත් ලෑස්සි 10:56 බලන්න කාලෙ ගිහු ඉක්මන
1: ඒකනේ
0: අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා අපි ඒත් මතක් කරගෙන ඊළඟ පැයට යමු
1: මේ වෙලාවේ දසුන් අපු දෙන්නත් 18 වංගුවේ ඉන්නේ ඇත්තටම 18 වංගුවේ ගියපු කෙනෙක් ඉන්නා මේ වෙලාවේ අපි ඉන්නේ 18 වංගුවේ කෑන්ඩි මහියන්ගෙන පාරේ අහන් ඉන්නවා කියලා තින අහගෙන යන ගමන් කිව්වා ඉන්නේ
0: හරිම සතුටුයි
1: ඒකනේ නේද අපිටම ගැලපෙන්නේ හම්බ වෙනවා ගම්මන්ට එක මේ වෙලාවේ සතුටුම ලක්කන අහගෙන ඉන්නවා
0: කියලා දින කවුද 18 වංගුව පහු කරගෙන යන්නේ
1: නම චුට්ටක් කියන බලන්න නම දාලා නැහැ
0: ඒ කියන්නේ නම දාලා එවන කොමාරි ගමන්න පරිස්සමෙන් යන්න
1: හරි පරිස්සමෙන් යන්න
0: ඒක තමයි ඉස්සන්න පුළුවන් නේ හරි කියන්න
1: අපි ගමන්ට් එකේ මේ වෙලාවේ සද්දෘම ලක්ෂණ අහගෙන ඉන්නවා කියලා තියෙනවා ඉතින් වැස්සත් එක ලස්සන සින්දුවක් ඇහෙනකොට කොහොමද වැඩ කරන්නේ නැතෝ ඉන්නේ නේද කම්මැලිකම දැනෙන්නේ නැහනේ ශිරෝමි ඉන්නවා නන්දනියන්ට ඉන්නවා ෆ්‍රිඩා ඇන්ට් ඉන්නවා ජයන්ති නන්දවත් එකතු කරගන්න කියලා කලුතරින් තෂ්මි තමයි මේ මැසේජ් එක දැම්මේ
0: ජෝතිගයන් මේ ගීතෙන් පස්සේ අපි ප්‍රවෘත්ති අහලා ආයේ හම්බෙමු

0: দশম পাহা অনুতনায় দশম হাতা লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: একলাই বিনারী খায়
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී තනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: පොලිස් නිෂ්කාශන සහතික පත් ලබා ගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක 3ක් හඳුන්වා දී තිබෙනවා. 0751-859-5947 යන අංක ඒ අතරවන බව පොලිසිය සඳහන් කළා. මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුවයි පැය 24 පුරා ක්‍රියාත්මක මෙම අංක හඳුන්වා දී තිබෙන්නේ. ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීම සඳහා ආසන්න අවස්ථාවක සිටින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉරානය සමග ඍජු සාකච්ඡා පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් අමෙරිකාව සිය ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව ඔප්පු කළ යුතු බවයි ඉරානය පෙන්වා දුන්නේ. පවතින වාතාවරණය හේතුවෙන් මතුවී ඇති ගැටලු සමතේකට පත්කිරීම සඳහා කඩිනම් පීවර ගන්නා ලෙස ජගත් මහලේකම්වරයාද ඉල්ලීමක් කළා. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11යි විනාඩි 5යි දැන්
0: 18 වංගුව
2: දස්ස මිත්‍යාශෝ දස්ස

0: අපි ඉන්නවා එක වෙනක.
1: එක වෙනක
0: මේ 18 වංගුවේ දෙවෙනි පැය.
1: දෙවෙනි පැය ඔබ
0: විදිහට පටන් ගන්නවා. හරි ලස්සන සින්දු ටිකක් තියෙනවා.
1: දෙවෙනි පැය ඔබ විදිහට පටන් ගන්නවා.
0: හරි ලස්සන සින්දු ටිකක්
1: තියෙනවා.
0: හරිද?
1: හරි.
0: මේ සින්දු ටික ඔබ කැමතිම අයත් එක්ක ඔබ ආදරණීයයන් එක්ක එකතු කරගෙන අහන්න අපිට මෙසේජ් කරන්න පුළුවන්.
1: ඔව් එයාට පුළුවන් 0703935937 මේ කිරි ෆෝන් නම්බරයකට මැසේජ් එකක් කියවන්න. ඒ වගේම ලකන ඔෆිෂියල් Facebook එකට ගිහිල්ලා අපි දෙන්නගේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලත් ඔයාලට පුළුවන් ඔය කැමති සිද්ධුවකට කැමති කෙනෙක්ව එකතු කරගන්න.
0: සමහර වෙලාවට මේ මානව පරිණාමයත් එක්ක.
1: ඔව්.
0: හරිද?
1: මොකද්ද?
0: පරම්පරාවෙන් පරම්පරාවට ගොඩක් දේවල් වෙනස් වෙනවා.
1: හා
0: ඒ අතරින් විශේෂම දෙයක් තමයි මොකද්ද? මොකද්ද
1: කියන්න බලන්න
0: මට හිනාවෙන් පොඩ්ඩක් තේරෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඔබට උරුම වෙච්ච දේකුත් සමහරලාට තියෙනවා කියලා අපි කතා කරමු ගීතෙන් පස්සේ.
1: හරි.
0: එහෙම දිනනනේ.
1: ඔව්.
0: ආ ඒක තමයි.
1: ඔය පස්සේ කතා කරමු.

0: අර පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙන දේවල් මොනවද දසනද
1: කියන්න බලන්න කියන්න බලන්න
0: සිනහවෙන් පෙනී යන්නේ ඔබටත් එහෙම වෙනස් වූ දෙයක් ඇති වගේ එහෙම නැද්ද
1: කියන්නක බලන්න කියන්න බලන්න
0: සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට
1: හරි
0: සිතුවිලි වෙනස් වෙනවා භාවිතාවන් වෙනස් වෙනවා අදහස් ආකල්ප
1: වෙනස් වෙනවා
0: වෙනස් වෙනවා
1: හරි
0: ඒ වගේම තමයි නමත් වෙනස් වෙනවා
1: ඔව්
0: ඈ ඉස්සල්ලාම බලන්න ඒ කාලේ
1: ඔව්
0: සිඤ්ඤෝ
1: ඈ
0: මරතේලිස් හරිද
1: හරි
0: කොහොම නම් තමයි තිබුණේ
1: ඔව්
0: මම මේ ආසන්නව දැක්කා මම ඔක මේ පොඩක් අද එනකොට මම වැඩට එනකොට මම පොඩක් දෙපැත්ත බල බල ඉන්නේ පාර දෙපැත්ත
1: හා හා හා වාහනේ
0: වාහනේ
1: එනකම
0: හරිද
1: හරි හරි
0: ඉදිරියත් බලාගෙන හරි
1: මම මේක තමයි බැලුවේ දෙපැත්ත බල බල එනකොට ඉදිරිය බලන් ඉන්න අමතක වෙනවද කියලා
0: නෑ නෑ ඉදිරියත් බලාගෙන හැකි විට දෙපැත්ත බල බල ආවේ
1: මම
0: දැක්කා මේ මරණ දැන්නීම් කීපයක් ගහලා
1: තියෙනවා
0: මං ඇත්තටම මේක බැලුවා
1: මොකද්ද
0: ඉස්සර තිබුණේ මරණ දැන්නීම් වල සිරිතේරිස් නාමල් සිඤ්ඤෝ නාමල් කියන්නේ සිඤ්ඤෝ
1: සිඤ්ඤෝ
0: හරි එම කියලා තිබුණේ
1: හරි
0: අරද මොකද නාමල් කියන්නේ ඊට පස්සේ පරම්පරාව
1: ඔව් පරම්පරාව හා
0: හා ඊට පස්සේ දැන් එනකොට බලන්න නන්දාවති ප්‍රියවති
1: සෝමාවති
0: සෝමාවති
1: කමලාවති
0: කමලාවති
1: කරුණාවති
0: අම්මගේ නමත් ඒක නේ
1: නෑ නෑ නෑ
0: කරුණාවති නේද
1: නෑ නෑ
0: නෑ දනපාල හරිද පියසේන හරිද තෝරවෞද බණ්ඩාර
1: බණ්ඩාර සද්ද වැඩි වුණා
0: හරිද ඔව් ඔන්න ඔහම නම් ටික තමයි ඊළඟ පරම්පරාව
1: අර
0: සිඤ්ඤෝල අයින් වෙනවා
1: ඔව් ඔව් ඔව්
0: ඊට පස්සේ වතිලයි ඩාරලයි හරිද පාලලයි එනවා
1: ඔව්
0: හරිද කෝපි කඩේටත් ආයේ පාලේ එහෙමනේ
1: හරි හරි
0: හරිද ඊට පස්සේ කවුද ආවේ ඊට පස්සේ ආවා ධම්මික
1: හරි
0: වසන්ත
1: කුමාර
0: කුමාර
1: හරිද
0: ඊට පස්සේ කවුද
1: ලසන්ත
0: ලසන්ත හරිද වසන්ත
1: වසන්ත කපිල
0: තිලකසිරි කොහොම කියලා ආවා
1: ඔව් ගොඩක් ආවා
0: අසංක
1: අසංක
0: කුමාරි ඔය තමයි මේ නමක් කියව ගන්න පුළුවන් නමක් තියෙන අන්තිම පරම්පරාව
1: හා හා
0: ඊට පස්සේ ආවේ කවුද
1: ඊට පස්සේ අපි
0: අයෝ නා
1: හා
0: සියෝනා
1: අයෝධ්‍යා
0: අයෝධ්‍යා ඊට පස්සේ තව දෙනා දිව උලුක් වෙන නම් හරිද
1: දුල්මිනි
0: දුල්මිනි හරිද මේ සමහරලාට මේ පොඩි උන්ට නම් දාලා දෙනවා ඉස්කෝලේ ටීචර් සගස්කඩේ කියලා තියෙන ඉඳ හොඳයි නැත්තම්
1: ඇත්තට ඇත්තට ඇත්තම කතාව ඒක
0: නැත්තම් පන්ති ළමයි 40 දෙනාගේ නම් ටික කියලා එනකොට ටීචර්ගේ දිව උලුක්
1: වෙනවා රෙජිස්ටරේ මාර්ක් කරන්නේ
0: හරිද බලන්න පරම්පරාවෙන් පරම්පරාව ඊව වෙනස් වෙනවා දින හැටි.
1: ඒක තුමනේ කාලය මැවු වෙනසක අරුමේ.
0: අරුමේ. හරිද? ඔක හොඳටම දැනෙන්නේ මේ
1: කොහොමද?
0: ඇත්තටම මේ අධ්‍යාපන මත්යන් සර්ටිෆිකේට් ටික අරගෙන
1: අනිවාර්යයි.
0: හරිද? ළමයිගේ ඉස්කෝලේ තමයි ඔක වැඩිපුරම දැනෙන්නේ. ඔව් ඔව්. ඒ වගේම තමයි සමහරලාට විවාහ උපන්න ලියාපදිංචි කරන නෑ උපන්න මරණ. උපත් මරණ ලියාපදිංචි කරන තැන. ඒ නෝනටත් දැඩිව දැනෙනවා.
1: ඔව් ඔව්. ලියන්න ගියම ටිකක් අමාරුයි.
0: ඊට පස්සේ අපි ඔය අර්ථ හැම හොයාගෙන ගියොත් ලොවෙත් අර්ථ හොයාගන්න බෑ.
1: ඒක තමයි නිකන් හිතන නමක් දාලාද කියලා සමහරක් වෙලාවට අපිට හිතෙන. ඉස්සර නම් ඔය ගලපලා හැමනේ නම් ටික දාන්නේ නේද?
0: මම මේ දැන් ඔය කතාව කිව්වේ නිකන් නෙවෙයි.
1: කියන්න බලන හේතුව
0: අපිට මැසේජ් එකක් එවනකොට කියන්න පුළුවන් නමක් දාලා එවන්න.
1: හරියටම හරි.
0: මොකද පැය තුනක් ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ මැසේජ් ටික කිව්වහම අනිත් ඒවා කියන්න දිව කෙලින් කරගන්නවා.
1: දිව දුක් වෙනවා.

0: කෙන්සල් පීරිස් තමයි ගීතේ ගායනා කළේ. 11යි විනාඩි 15යි හරියටම දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: විශේෂ පුළිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031 011 286 1011. ශනිගමතුම් 19:16.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: 18 වංගුව
0: දසම විත් යෂෝ දසම විත් යෂෝ හැම වංගුවකම අලුත්
6: කතාවක් 18 වංගුව
7: ලංකාවයි ඉන්දියාවයි එගලන්තයයි මම ඉන්දියාව ගැන හිත හිත ඉන්න නිසා ඒක කියවුණා
8: මේ බලාගෙන පරිස්සමෙන් හිතන දේවල් ඔක්කොම කියවේ මයික් එක ඔන්න
7: ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලංකාවයි එංගලන්තයයි කියන්නේ හරි
8: අද දෙවෙනි තරගය
7: ඔව්
8: මේක මේ
7: T20
8: ඔව් T20 20 තරගයක්
7: ඔව්
8: මේක තියෙන වෙලාව හොඳයි
7: කියන්න බලන්න
8: රෑ 11ට ලාංකිකයෝ නිදිය ගන්න වෙලාවේ මේ මැච් එක තියෙන්නේ.
7: නැත්නම් මාර පරාජයක් දරාගන්න
8: පරාජයක් නෙවෙයි.
7: දරාගන්න පුළුවන් වෙයි. මලුම්.
8: ඕ ගොඩක් බැලුම් අහන්න යනවා.
7: ඒක තමයි.
8: ඒකෙන්ද වෙලාවට මේ වෙලාවට තියෙන්නේ?
7: නිදියන් ඉන්න වෙලාව.
8: දැන් කවුරුත් දන්නේ නැහැනේ පළවෙනි මැච් එකේ පෙරදුනා කියලා.
7: ඈ. නෝ.
8: යාන්ත්‍යන්තර මාධ්‍ය වාර්තා කරපුවාම උදේ නිවුස් බලලා උන පොඩ හිත හදාගන්න.
7: කවන්න වෙලාව ගිහිල්ලා ඉවරනේ.
8: ඕ. බලමු ඉතින් හෙට හැරෙන කොටවත් අද මැච් එක දිල්ල තියෙයිද කියලා.
7: හා හා බලමු.
8: ඒකෙන් නම් අපි සුබපතමු කෝකටත්. හා ලංකාවට ඉන්නම කලේ නේ.
7: ඒක තමයි අපේ එකම තියෙන්න ඕනේ.
8: අද නම් කොල්ලෝ ගහන්න ඕනේ. නැත්තම් ඉතින් අනේ මොකද කියන්නේ?
7: මම දැක්කා එකක් කියන්න බෑ ඒක මෙතන.
8: මම දැක්කා.
7: ඒ අපි යම් සින්දු අහන්න.
8: මම දැක්කා ඇත්තටම තියෙනවා.
7: එපා ඒක කියන්න.
8: රුමේස්තර හෙල්ලෙ විනුවට එමනේ දිවි
7: යම් යම් සින්දුහන්
8: අපි කියන්න හදන දේ ඔය Facebook එකේ එහෙම යනකොටවත් දකින්න
7: නැති නේද බලන්න
8: හරි කොහොම නමුත් අද මැච් එක 11ට පටන් ගන්නවා මේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කොහොම හරි ඉතින් මේක ගහන්න ඕනේ
7: අනිවාර්යයෙන්ම
8: නැත්නම් ඉතින් දෙකට බිඳුවක් විදියට
7: ඉන්න වෙන්නේ
8: පරාජය දරාගෙන ඉන්න වෙන්නේ
7: දැන් දෙකට බිඳුවයි
8: අද පෙරදුර දෙකට බිඳුවයි

0: 11යි 22යි දැන්.
1: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
5: 18 වංගුව
6: දසුන් විද්‍යාෂෝ
0: ඉස්කෝල යන කාලේ ක්‍රීඩා කළා තියෙනවා.
7: ඔව් මං කරා.
0: වොලිබෝල්
7: කරා.
0: ඈ?
7: නෙට්බෝල් කරා.
0: නෙට්බෝල් කරා.
7: වොලිබෝල්.
0: ටීම් එකකට කී දෙනෙක් කියනවා නෙට්බෝල්?
7: කීයද? අන්න ප්‍රශ්නේ.
0: ඒකට කීයද?
7: කීයද?
0: මම මේ යව්වේ ඇත්තටම.
7: හා.
0: ඇත්තටම මම මේ යව්වේ.
7: ඇත්තටම.
0: නෙට්බෝල් ගහලා නැහැ නේ බලාගෙන හිටියානේ.
7: ඒක තමයි තියෙන්නේ.
0: ඕ ආ.
7: අපි ඉගෙන ගන්න වෙලාව වෙන් කරි.
0: අහහහ.
7: ඒක නිසා අපි ක්‍රීඩාවට වෙලාව වෙන් කරන් චුට්ටක් අමාරු වුණා.
0: ඇත්තද?
7: ඇත්ත.
0: ඕ. අපි දැන් ශ්‍රී ලංකාවට. හරිද? දිව්වා වැන්නා. හරිද? කොටු වැන්නා. බට්ටා විසිකරලා. බයිසිකල් පැද්දා. චක්ගුඩු පැද්දා. ඊට පස්සේ තව මොනවද කරේ? පොල් පිටක් අවාගෙන ක්‍රිකට් ගැහුවා.
7: ඔව්.
0: එල්ලේ ගැහුවා.
7: කොළු කාලේ කරපු අදේ දැන් ඉතින් වයසට ගියාට මොනා කරන්නද?
0: අපි මේ ස්විමින් කියන ඒවා අපි හේ ගංගේ අත්තර ගහක් උඩරන කරලා පෑන්න ජබුක් ගහලා. ඔක් ක්‍රීඩා කළා. අපි විතරක් නේද රජ කාලෙත් තිබුණානේ උයන් කෙලි ගියා. නේ? උයන් කෙලි කළා.
7: හරි.
0: ක්‍රීඩා කරානේ.
7: ඔව් ඔව්.
0: දැන් ඉන්න අය ක්‍රීඩා කරනවාද?
7: මේක තමයි නේ වෙලාව. හැබැයි ඉස්කෝලවල සමහරක් වෙලාවට අනිවාර්ය කරලා තිබ්බා. හැබැයි මේක ක්‍රියාත්මකයි කියලා කියන්න බෑ තාම.
0: හැබැයි
7: වෙලාව අඩු නිසා ගොඩක් අය ක්‍රීඩාවට යොමු වෙන්නේ නෑ
0: නේ. නෑ ඇත්තටම ක්‍රීඩාව ඇතුලේ අපිට ගොඩාක් දේවල් කියනවා. අපිට උගන්වනවා. අපිට හුරු කරනවා. දරා ගැනීම.
7: අනිවාර්යයි.
0: ඉලක්කගත වීම.
7: ඉලක්කේ අනිවාර්යයි.
0: කැපවීම. කණ්ඩායම් හැංගීම. හරිද?
7: මේ
0: ඇතුළතින් ජයග්‍රහණේ දරා ගැනීමත් පරාජය විඳ ගැනීමත් මේ සියල්ල උගන්වනවා. ওই විදිහට ওই සියල්ල උගන්වන ක්‍රීඩාවක් තමයි කැරම් කියලා කියන්නේ.
7: ඔව්.
0: එතකොට ওই සියල්ල උගන්වන විවිධ විදිහේ ක්‍රීඩා නිර්මාණය වුණා.
7: ඒවත්
0: තනි, ඊට පස්සේ පුද්ගල,
7: ඒ
0: කියන්නේ තනි,
7: ඊට
0: පස්සේ කණ්ඩායම්,
7: ඊට
0: පස්සේ දෙන්නගේ
7: ඔහොම
0: තරඟ තිබුණා.
7: හරිද?
0: ওই අතරේ ලෝකේ විවිධ ස්වභාවයන් තුල තරඟ නිර්මාණය වෙනකොට කැරම් වලටත් එනවා හොඳ තැනක්.
7: හොඳ
0: මන් දන්නේ මේ කැන්ටිමෙන් කෑවේ පොඩක් අවුල වගේ.
7: ආගෙන ඉන්නේ. ඒ කැන්ටිමෙන් කෑවේ.
0: ඒක නෝ පොඩ්ඩක් මේ කියන්නම දෙන්නේ වගේ මේ පොඩ්ඩක්. මේ කොහොම හරි කැරම්. කැරම් ක්‍රීඩාව පටන් ගන්න කොහෙන්ද?
7: ඉන්දියාවෙන් තමයි පටන් ගන්නේ 18 වෙනි සියවසේ.
0: එහෙම කියලා තමයි කියන්නේ.
7: ඔව් ඔව්.
0: හරිද?
7: හරියටම ඒක ගැන බලද්දි නේද?
0: හරියටම නිශ්චිත තැනක් හොයාගෙන යන්න බෑ. කියන්න බෑ. ඊට පස්සේ රජ කාලේ කැරම් ගැහුවත් දන්නේ නෑනේ.
7: ඒ කියන ඉන්දියාවේ මහරජවරුන්ගේ අර මාලිගයේ ඉස්සර දැන් අර පොඩි ක්‍රීඩාවක් විදිහට පුංචිට පටන් අරගෙන තිනවා. ඒක තමයි මේ වෙනකොට ටිකක් ව්‍යාප්ත වෙලා තිනවා කියලා කියන්නේ.
0: ඔය රෙඩ් වෙනුවට මොකක් ගත්තත් දන්නේ නෑ. ඩිස් එක වෙනුවට මොකක් ගත්තත්. ඉත්තු වෙනුවට කොහොම ගත්තත්
7: දන්නේ නෑ. වැඩක් නෑනේ ඔයාට.
0: හරි කොහොම රජ කාලෙත් කැරම් ගහලා
7: තියෙනවා.
0: හරිද? ඊපස් දැන් ඔය ක්‍රීඩාව ඉන්දියාවෙන් තමයි ව්‍යාප්ත වෙන්නේ. ඊට පස්සේ ඕක ඒ ආසන්නම රටවල් වල ක්‍රමෙන් ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එනවා, පාකිස්තානයට යනවා, ඊට පස්සේ කොහෙටද යන්නේ? බංග්ලාදේශයට යනවා.
7: බංග්ලාදේශයට යනවා. ඉතින් මේ විදිහට පටන් ගන්නවානේ. දැන් දසුන් දැන් ලංකාවේ දැන් කැරම් කියනකොට දැන් කැරම් ටික ටික වර්ධනය වෙනකොට කැරම් වලට කැරම් සම්මේලනයක් කියලා එකකුත් හදාගෙන තියෙනවා.
0: ඔව්.
7: ඒකේ ලියාපදිංචි රටවල් 20ක් විතර තියෙනවා. ඊට පස්සේ ආ දන්නවද දැන් ආසියාව, ඒ වගේම ජර්මනිය, ස්විට්සර්ලන්තය මේ කින බටහිර රටවල්වත් මේ කැරම් කියන සංස්කෘතිය වන්න පටන් අරගෙන තියෙනවා.
0: ඒ නිසා මේක ටිකක් ලෝක ව්‍යාප්ත වෙනවා. ජනප්‍රිය වෙනවා.
7: රටවල් 50කට ආසන්නව ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ.
0: මට කියන්න ඕන උනේ දැන් කැරම් ක්‍රීඩාවක් විදිහට ව්‍යාප්ත වෙනකොට ඕක ඇතුලේ දිනනවා හැංගිච්ච දේවල්.
7: අනිවාර්යයෙන්ම.
0: මේ ක්‍රීඩාව කරන්න කියලා කියන්නේ ඇයි?
7: අවධානය තියාගන්න එක තැනක.
0: ඔව්. ඒ කියන්නේ තමන් එක තමයි ඉලක්කගත වෙන්න ඕනනේ.
7: හරියටම
0: ගහන්න ඕන ඉතින්.
7: අර
0: කොනේ දෙන හිලට යන්න.
7: ඔව්.
0: එහෙනම් ඉලක්කගත වෙන්න ඕන.
7: ඉලක්කගත
0: වෙලා හරි ඉලක්ක ගන්න හරි හොඳ අවධානයක් තියෙන්න ඕන.
7: අනිවාර්යයෙන්ම.
0: හරිද?
7: ඒ
0: වගේම තමයි නිවැරදි සහ උපායශීලී චින්තනයක් වර්ධනය කරගන්න ඕනේ. දැන් හදිසියත් මඩ කලින් අරකටේ රිපෝට් කරලා උත්තර ටික දාගෙන දාගෙන ගියොත් ඒක වැඩක් නැහැ නේ.
7: හැබැයි
0: සමහර තැන්වල තියෙනවා පාරේ වාහනයක් යනකොටත් මට ගේම ඉල්ලුවොත් මං කරන්න මොකද ඉස්සරහින් ගිහලා තියාගෙන යනවා. ඔන්න ඔන්න අපේ රටේ හරිද? ඒ වගේ තමයි තරගේ පෙරදින්න වගේ හරි යනවා නම් මොකද කරන්නේ? රෙඩ්ට ඉස්සරහින් ගිහිල්ලා මගේ ඉතෙක් තියෙනවා.
7: ඔව්.
0: ඌ තමයි ඉතින් පොඩ්ඩක් හිතන ඒවා.
7: අර
0: විචක්ෂණශීලීව හිතනවා.
7: අනිවාර්යයෙන්ම.
0: ඒක ඉතින් තරගේ ඇතුලේ. හැබැයි ජීවිතේදී එහෙම කරන්න එපා. ගමනක් යනකොට මිනිස්සුෙක් ඉස්සරහ ගිහලා හිට ගන්න එපා නේ.
7: නේ එහෙම දේවල් තමයි වෙන්නේ දැන් ඉතින්.
0: ඔව්. කැරම් කියලා කියන්නේත් හොඳ ක්‍රීඩාවක්. ඒ වගේම තමයි.
7: හා. දැන් ලංකාවෙම දැන් මලගයක් එහෙම වුණාම දන්නවනේ දිති.
0: ඕමි කුට්ටමයි කැරම් බෝඩ් එක යනවා
7: හොයන්නේ. නැතුවම බෑ.
0: ඒක තමයි. කොහමද කැරම් කියලා කියන්නේ දරුවන්ටත් හොඳ ක්‍රීඩාවක් කරන්න පුරුදු කරන්න පුහුණු කරන්න. ජයග්‍රහණයම නෙවෙයි. සමහර වෙලාවට ජීවිතේ ඉස්සරහට යන්න ඕන වටිනාකම් එකතු කරන්නත් ඒක හොඳ ක්‍රීඩාවක් ඈ.
7: හා.
0: එහෙම කියලාද පාඩම් කරන්න තියෙන වෙලාවේ කඩේට එහෙම යනවා නෙවෙයි කැරම් ගහන්නේ. නේ?
7: ඔව්.

0: එහෙම හිතලා මෙන්න මේ අයත් ගීතයක් අහන්න එකතු කරගන්න කියලා අපිට මෙසේජ් කරලා තියෙනවා.
1: දවස පුරාම ලක්ෂණ තමයි හරවා කියලා තියෙන අතරගිරි විතර කඩගෙනලා රංග තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම අජිත් තින්දුම මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි දැනට ජයම වෙන්න ඕනි. ඉතින් ආර ජයෙන් ජයම වෙන්න ඕනි. සතුටින් පිරිසුබම සුබෝදාසන කියලා තියෙනවා. අපිත් හැමදාම දහර වංගුවත් එක්ක ඉන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. අන්රග මන්ලාව දියාව හරිම ආදරෙන් එකතු කරගන්නවා. ශිරීලිනුව පුතා ප්‍රදීප් දුව අනුෂිකා මේ හැමෝම එකතු කරා මේ සින්දුව හමුවෝ.

0: 18 වංගුව
1: දසවිත්‍යෂෝ
2: අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කොහොමද හැදිලා තියෙන දන්නවද
1: කියන්න බලන්න
2: 3H concept එකේ
1: හහ
2: ඒ කියන්නේ
1: මොකද්ද
2: head heart hand හ්ම්
1: head
2: කියලා කියන්නේ බුද්ධිමත් කෙනෙක් හදන්න
1: හරි
2: එතෙන් කවුරු හරි හැලෙනවා නම් සහකම්පණය සහිත කෙනෙක් හදන්න ඒ කියන්නේ අනිකා පිළිබඳව
1: දැනීමක් තියෙන කෙනෙක්
2: දැනීමක් දැනෙන කෙනෙක් හදන්න ඒ තමයි කලාව පැත්තට යොමු වෙච්ච තැන
1: මං වගේ
2: හෙඩ් කියලා කියන්නේ ඔය විද්‍යාඥයන් වෙන්න
1: හරි
2: හරිද මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් පිරිසක් හදන්න
1: හරි
2: හાર્ට් ඒ ඒකට මං වගේ කියලා කියන්නේ නැත්තේ
1: මං
2: නෑ මං දන්න තමන්ට තියෙන දේවල් ගැන එපා කියන්න නේ
1: ඒක තමයි මං නැති දේවල් ගැන කියන්නේ මොකටද හරි ඔක කියන්නකෝ දැන් මේක කරන්න බෑ මං යනවා යන්න
2: හරිද හරිද වඩුමඩු තිබුණා වැටි වැඩ තිබුණා කලාත්මක දේවල් උගන්වනවා හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් විය කියලා කියා ඊට පස්සේ අර හෙඩ් එකට තමයි වැඩිපුර අපි ඉඩ දෙන්න
1: පටන් ගත්තා ඔව් තැන දෙන්න පටන් ගත්තා
2: ඒ නිසා අපි ඒක ටිකක් ගුරු කොටසලකමින් වගේ අපි ඒ පැතර ලොකු බරක් දොන්නා දරුවෝත් ඒ පැතර දෙමව්පිය යොමු කළා ඊට පස්සේ හાર્ට් එකත් පොඩ්ඩක් ගැලවෙන්න වගේ එනවා
1: හරි
2: සාහිත්‍ය
1: අනිවාර්යෙන්ම
2: කලාව
1: ඔව්
2: හරිද නිර්මාණශීලීත්වය මේවට තමයි 3H concept එක ඇතුලේ heart එක ඉඩ වෙන් කරන්නේ. ඒ කියන්නේ කලාව ඇතුලේ මිනිසෙක් පෝෂණය වුණාම ඇත්තටම තව කෙනෙකුට හිරිහැරයක් කරන්න උත්සාහ කරන්නේ. මොකද සහකම්පනයක් සහිත පුද්ගලයෙක්.
1: අනිවාර්යෙන්.
2: හැබැයි දැන් ඒකටත් පොඩ්ඩක් ඉඩක් තියනවාද කියලා හිතෙනවා.
1: හිතෙනවානේ මේ දේවල් එක බලද්දි.
2: ඕ. දැන් මට හිතෙනවා 3H concept එක වගේම HF concept එකක් ඒ කියලා.
1: මොකද්ද?
2: Fingers.
1: හා.
2: ඇඟිලි.
1: ඔව්.
2: ළමයි ගොඩක් වෙලාවට
1: ෆෝන් එකේ ඉන්නවා.
2: ඔව්. හෙඩ් එක පාවිච්චි කරනවා.
1: ඔව්.
2: හෙඩ් එකෙන් හිදලා.
1: හරි.
2: ඇඟිලි පාවිච්චි කරනවා.
1: ඔව්.
2: ස්ක්‍රීන් එක මත.
1: හ්ම්.
2: දරුවෝ අනිත් පැත්තට යොමු වෙනවද කියන කාරණේ පිළිබඳ
1: දෙමව්පිය හිතලා බලන්න.
2: ප්‍රශ්නයක් තියෙනවා.
1: අනිවාර්යෙන්.
2: සෝබ හිතන්න. ඇත්තටම 3H concept එක කියලා කියන්නේ අපේ රටේ ගංගාත්තන කන්නංගර මාත්‍යා නිදහස් අධ්‍යාපනයේ පළමු ඉන්න හිටවනකොට ශක්තිමත් වෙන්න හදපු පදනමක්. ඒක අදටත් වලංගුයි.
1: අනිවාර්යෙන්ම.
2: ඒ නිසා සතුටු වෙන්න.
1: හරි.
2: තමන්ට තියෙන දේවල් ගැන.
1: හරි හරි.
2: පොඩ්ඩක් හිතන්න.
1: හා.
2: බොස් පොඩ්ඩක් හිතන්න. මට හાર્ට් එකක් තියෙන කෙනෙක් එක්ක විතරක් වැඩ කරන්න. හ්ම්. මොකද
1: කියන්නේ? ඔයාම කියන්න.
2: අමාරුයි. ආදරේ පොඩ්ඩක් බලන්න ඕනේ නෑ කිව්වට හෙඩ් එකත් පොඩ්ඩක් තියෙන්න පුළුවන් ඈ
1: ඔව්
2: පොඩ්ඩක් බලන්න
1: හා

0: එකලයි විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ලක්කන ගෝල්ඩන් වොයිස් කියලා කියන්නේ 30 වසරක ලක්කන අභිමානය උඹලකට අරගෙන එන්න අපි තියපු තවත් පියවරක්. අනත් ගෝල්ඩන් වොයිස් එකට පටන් ගන්නවා. හෙට තමයි දවස
2: තීරණය වෙන දවස.
1: ඉස්සරහට යන්නේ කවුද, නවතින්නේ කවුද කියලා හෙට තීරණය වෙනවා.
2: ගෙස් කරලා තියාගන්න දැන් ඔය හිතේ.
1: ඕ. ඊයේ රාත්‍රියේ ඔබ
2: හරි
1: ලක්කන සඳ දිය දහර ඇහුවා නම් ඇත්තටම ජීවිත

0: අපිට කිව්වා. ඔබට පුළුවන් ලක්කට පේජ් එක පැත්තට ගියපුවාම පෝස්ට් එකේ තියෙන ලයික් එකක් දැලා ඔබ අදහස් කටාගෙන යන්න. සහ එහෙම එකක් දාපුවාම බහන්න.
1: අනිවාර්යයෙන්ම
0: මම කලින් කිව්වේ 3H concept එකේ හැදිච්ච මිනිස්සු ඇතුලේ හදවත රත්තරන් වෙච්ච සහකම්පනයක් තියෙන මිනිස්සු බිහි වෙන්න නම් ඒ වගේ වහන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම
0: සඳදී දහර කියලා කියන්නේ
1: ඒ වගේ තැනක්.
0: ඒ වගේ තැනක්. හරි. දවසක් නැවතිලා බලන්නකෝ.

0: මැසජ් කරපු කීප දෙනෙක් ඉන්න අපි ඉක්මනට නම් කියාගෙන යමු.
1: මේ වෙලාවේ නෝමල් මැසේජ් අපිට වෙලා තිනවා අපිව ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා. අලවෙන් තමයි මැසේජ් එක දාලා තියෙනවා. අව හරි පාදරෙන් එකතු කරගන්නවා. සේපාලිකා ඉන්නවා, සොනෙල් ඉන්නවා, චන්ද්‍රා ඉන්නවා. මාවත් එකතු කරගන්නකෝ කියලා තිනවා. නෝරින් සංජීව ඔයව හරි මාදරෙන් එකතු කරගන්නවා. දහඩ වංගුවට දසුන් න්‍යාෂ් කියලා තියෙනවා. ඉතින් ඔව හරි මාදරෙන් එකතු කරගන්නවා. වසන්ත කුමාරි ගම්පලේ ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඇයි ඔයාලා නෝමල් මැසේජස් කියවන්නේ නැති කියලා හලතන එහෙමනේ අපි කියනවා. ගුණසිරි හවුල් කූල් හවුස් එකේ මැසේජ් එකක් දාලා තියෙන උපාලි ඔව හරි මාදරෙන් එකතු කරගන්නවා. අධිපතිතුමා ඉන්නවා, ඒ වගේම පත්මිනී ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි හැමෝම ලස්සනට

0: එකලයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: 18 වංගුව.
0: දස්සමුරි යෂෝ දස්සමුරි.

0: ਉਹਨਾਂ ਐਵੇਂ ਦੇ ਲਸਣ ਕਰ ਪੁ ਥ੍ਰੀ ਵੀਲ ਹੱਥ ਰੱਖ ਮਾਲ ਗਹਾਲਾ
1: ਪਾਠ
0: ਕਰ ਲਾ ਤਿਬ ਥ੍ਰੀ ਵੀਲ ਹੱਥ ਰੱਖ ਈ ਮਟਕੁਲੀ ਫਰਗਸਨ ਹੰਦੀ ਦੀ ਹੱਪਲਾ ਦੀ ਉਹਨਾ ਕਾਰ ਰਾਤੇ ਅੱਕੇ ਵਿਲਾ ਵਾਹ ਹਿਤਾਨ ਕੋ ਹੱਥ ਰੱਖ සාමාන්‍යයෙන් අපි කරන්නේ වාලයක් හැප්පෙනකොට බ්‍රේක් කරනවානේ මට හිතාගන්න බෑ එකක් හප්පලා එකක් හැප්පුවාද එකක් හප්පලා ආයෙ ඉන්වෙස්ට් කළා ආයෙ හැප්පුවාද කොහොමරි
1: බ්‍රේක් එක තිබෙම නැද්ද
0: ඒකනේ කොහොමරි ත්‍රිවිල් හතරක් ඊයේ හප්පලා තිබුණා ඒකල හොඳම වැඩේ කියන්නේ මේ මොටරේ පදව

0: එකොළහයි පනස් එකයි දැන්
1: ක්‍රෂික්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
4: ටේකියා සුරැකීම මගතොට
5: අපේ අය ගිහිල්ලවල රට වටේම ඔන්න කියලාවා මේ පරිස්සම් වෙන්න ඕන කොහොමද යන්න ඕන කොහොමද මොනවද කරන්න ඕන කියලා. දැන් මේ ගිරේ හනගල්නුත් කිව්වේ එකයි
6: ඔය
5: පරිස්සමෙන් යන්න තවයි පරිස්සමෙන් රැක ගන්න ටේකියා ඊළඟ අධිරත් ආරම්භ කරන්න ලෑසි බලමු අපි මොකද වෙන්නේ කියලා. අපි 얘 ගැන තොරතුරු ඔබට කියන්න.
6: හරි.
5: රයිට් අපිට මැසේජ් කරපු කීප දෙනෙක් කියන දැන් අපිට යන්නත් වෙලා වැවිලා තියෙන හින්දා
6: අපි ඊට කලින් මතක් කරමු ඔය දෙන ලස්සන සින්දුවක් දෙනකන් තමයි බලාගෙන හිටියේ කියලා තියෙනවා. සරච් චන්ද ඩයිස් තමයි ගලේ කඩේ ඉඳලා මැසේජ් එක දාලා තිනේ. ඔයාව හරිම ආදරයෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. සුභම සුභ උදෑසනක් කියලා තිනවා කලවානේ ඉඳලා සමන්තා තමයි මැසේජ් එක දාලා තිනේ. අපි වැඩ කරන ගමන් තමයි ඔය දෙන්න වහගෙන ඉන්නේ කියලා තිනවා. බොහොම ස්තුතියි. සුභ උදෑසනක් කියලා තිනවා ඒජී අනුර පුස්සල්ලා. ඔයාව හරිම ආදරයෙන් එකතු කරගන්නවා. තව එකක් තියෙනවා. ගුඩ් මෝර්නින් දෙන්නටම. යෂෝ ඒක මාරු කියලා තියෙන බොහොම ස්තුතියි. ඒක අපි පස්සේ කියන්න. ඉස්සර ගියපු පවලු ටෙඩ් ඩ්‍රාමේකේ සින්දුව කියලා තියෙනවා. අර මං කිව්ව ඉස්සෙල්ල අද නැත්තම් හෙට හරි කමක් නැහැ කියලා තියෙනවා. ඔයාට දෙන්නම් අහගෙන ඉන්න. හරි මාදරෙන් එකතු කරගන්නවා. හයි කොහොමද ඩබලම්? ගාමන්ට් එකේ මේ වෙලාවේ සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. නාලිකා අක්කා ඉන්නවා, පත්මිනී අක්කා ඉන්නවා. ඔයාලම හරිම ආදරෙන් අහනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. මාත් එහෙම තමයි. ඉතින් මාතලේ නදේශානි ආදරේ පුරෝගෙන ඔහොමම ඉන්න. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා කවුද මේ කපිල මුදලිගේ ඉන්නවා වයිෆ් සුභාෂී, ඒ වගේම පුතාලා තුන්දෙනා නවෝද්‍යා, සෙනුර, මෙවුරු, ඒ වගේම දුව ඉන්නවා ඉන්දීවරි. මේ හැමෝම එකතු කරගන්න ඕනේ මේ ලස්සන සින්දුව අහන්න. තව එක්කෙනෙක් ඉන්නවා සුබෝදාසනක් කියලා තිනවා. වැඩසටහන ලස්සනයි. හරි ලස්සන දේවල් අපිට කියනවා කියලා තිනවා. බොහොම ස්තුතියි. ඉතින් ඕමිටි තියෙන කෙනා නැත්තම් වැඩසටහනින් වැඩකුත් නෑලු. දෙයියනේ ඇයි කුලිය අපිට තෝරකුටුව පාරේ මොහොත්තුඩුව ඉඳලා තමයි අපිව හගෙන ඉන්නේ. අනුර ආව හරිම ආදරෙන් එකතු කරගන්නවා මේ ලස්සන සින්දුවට.
5: නෑ සමහර ඒ වගේ ඔබට පේන්නේ වැරදිම නා. ඔබට යාළුවෙක්ගේම තරහ වෙලා ඉන්නකොට අපි අර කියන්නේ දෙකක් දෙන්නම හිතනවා වගේ. හරිද? ඔබ කරන්න ඕන මොකද්ද?
6: මොකද්ද?
5: ඔබ ඔහු දිහා බලන විදිහ
6: කොහොණි වෙනස් කරගන්න ඕන.
5: කොහොණි වෙනස් කරගන්න.
6: වැරදි කොහොණින්ම බැලුවොත් වැරදිමයි වෙන්නේ. ඒක තමයි දසුන් කියන්නේ හරි කොහොණින් බලන්න කියලා.
5: ඔව්. මම පොඩක් කොහොණි වෙනස් කරගෙන ඉන්න.
6: හරි. යම් නිවුස් එක අහන්න.
5: ඔව්. නිවුස් එක අහන්නකො මම කොහොණි වෙනස් කරගෙන ඉන්න.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: යුත්තකගේ නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus. යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා.
5: ප්‍රවෘත්ති සිරස්තල
6: දුම්රිය වර්ජනය අසාර්ථකයි. ගමන් මාර ප්‍රමාදයකින් තොරවම. ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් මාවතකට ගෙන යන බව ජනපති කියයි. දෙමාපියන් අහිමිව රැකවන්නේ ලැබූ තන්නු තන්යන්ට දිරි දෙන දිවියට සවිය. විනිසුරුවරුන් බදු ගෙවීම් නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. යෝෂිත සහ කරන්නාගොඩ මහාධිකරණයට මට්ටකොළියේ මාරාන්තික අනතුරු සිදු කළ රියදුරු අත්අඩංගුවේ. වසර තුනකට පසු අමරිකාවේ පොලි අනුපාතිකය ඉහළට. ලක්කන්ඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් මාවතකට රැගෙන යන බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා. ඒ අනුරාධපුර ශිෂ්‍යන් රෝහලට නව හදවත් සැත්කම් සහ හෘද වාහිනී ප්‍රතිකාර ඒකකයක් සඳහා මුල්කල් තිබීමේ අවස්ථාවට එක්වෙමින් ජපාන ජයිකා නයෝජනා ක්‍රමය යටතේ ඉදිකරන අනුරාධපුර ශිෂ්‍යන් රෝහලේ මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 3004ක මුදලක් වැය වන අතර ඒ මහල් අටකින් සමන්විතයි. ඉදිකිරීම මාස 18කින් අවසන් කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
7: අපි කවුරුත් දන්නවා අපේ රටේ ආර්ථිකය විශාල බිඳවැටීමකට භාජනය වෙලා තිබුණා. 1957න් පස්සේ 2025 වසර තමයි ලංකා ඉතිහාසයේ අඩුම අයවැයහිගේ 2.3. හැබැයි ජනතාවගේ පැත්තෙන් හිතුවොත් මොකක්ද වුණේ? ජනතාවට ජංගම ගිනිමේ ධනශේෂය, අයවැයහිගේ අවම තත්ත්වය, ඒක පොදුවේ රටට හොඳ වුණාට ජනතාව කල්පනා කරනවා ඒ ආර්ථිකය අත්පත් කරගන්නා ජයග්‍රහණ ජනතාවගේ ජන ජීවිතයට කොහොමද ළඟාවෙන්නේ? ඒක වැදගත්. ඒ නිසා දැන් අපි අවධානය යොමු කරලා තිබෙන්නේ මේ අත්පත් කරන් තිබෙන ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කරන්න ඕන. ගමට කොහොමද ගෙනියන්නේ? අපි අත්පත් කරගත්තු ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කරන්න ඕන. එකක් ව්‍යාපෘති හරහා, දෙක සේවාවන් හරහා. ජනතාවගේ ජීවිත උසස් කරන්න ඕන, හොඳ සේවාවන් ලබා දෙන්න ඕන. ඒ සේවාවන් ඉදින් මම හිතන්නේ අපිට ඉතාමත් වැදගත් සේවාවන් කීපයක් තියෙන එකක් අපේ ප්‍රවාහනය. ඊළඟට ග්‍රාමීය පාරවල්. ඒකටත් අපි ඊළඟ වැදගත්ම ලෙස අපි සලකලා තිබෙනවා අධ්‍යාපනය. අපේ අපේක්ෂාව මොකක්ද? අපිට අවශ්‍යයි අපේ රටේ ජනතාවගේ ජීවිතයේ මේට වඩා හොඳ තත්වයකට ගේන්න. හොඳ තත්වයකට ගේනකොට මම කලින් කිව්වා වගේ මේකක් ආර්ථික වශයෙන් උගේ ජීවන තත්ත්ව උසස් වෙන්න ඕන. ඕන්ට හොඳ ආදායම් මාර්ග හැදෙන්න ඕන. දෙක, ඕන්ට හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් අවශ්‍යයි. තුන, ඕන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. හතර, ඕන්ට වාතාශ්‍රයක් තියෙන නිදහස් නිවසක් අවශ්‍යයි. ඒ නිසා කිසිදු අධ්‍යයනකින් තොරව මේ ව්‍යාපෘති කිරීමේ ප්‍රතිවිපාකවලට අපි මුහුණ දෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ අනුරාධපුර රෝහල ඉලක්ක කරගත් ව්‍යාපෘති ගණනාව අපි කරන්න සැලසුම් කළා තිබෙනවා. අපිට මොන දේ ලැබුණත් වැඩක් නැහැ. අපිට ලෙඩ ජීවිතයක් නම් උරුම වෙලා තියෙන්නේ. අපිට ලෙඩක් ඇති වුණාම සුවපාසු වෛද්‍ය සේවාවක් අපිට නැත්තම් අපිට අනිත් ධනයන්ගෙන් කිසි තේරුමක් නැහැ. ඒ නිසා නේද අපේ වැදගත්ම ධනය මොකද්ද? අපේ තියෙන යහපත් නිරෝගී සම්පන්න ජීවිතය. ඒ නිසා අපේ ආණ්ඩුව විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා මේ නිරෝගී සම්පන්න ජීවිතය ලබා දීම වෙනුවෙන්. ඒ සඳහා අවශ්‍ය සේවාවන් පුළුල් කිරීම වෙනුවෙන්. අපේ ලේකම්තුමත් පැහැදිලි කර අපි ශේත්‍ර තුනක එකක් අපේ මේ සේවාව තවදුරටත් ජනතාවට සමීප කරන්න. දැන් අපේ ග්‍රාමීය රෝල් පද්ධතියක් තියෙන හැබැයි තවදුරටත් අපිට පුළුවන්ද මේ සේවාව ගමේ ජනතාවට සමීප කරන්න. ඒ සඳහා තමයි අපේ ආරෝග්‍ය වැඩසටහන දියත් කරලා තිබෙන්නේ. ඊළඟ තමයි අපේ සෞඛ්‍ය සේවාව විශේෂයෙන්ම ලෝකයේ විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් ලෝකයේ සෞඛ්‍ය සේවා විශාල පිමි ගණනාවක් පහුගිය කාලේ අත්පත් කරන් තිබෙනවා. ඒත් අපි පැරණිම උපකරණ, පැරණිම තාක්ෂණය, පැරණිම හෙද ක්‍රමයෙන් අපිට යන්න බෑ. ලෝකයේ ඇති වෙලා තියෙන නව දියුණුවම උපකරණ, වෛද්‍ය ක්‍රම අපි අප ලංකාවට කැඳවන්න ඕන. ඒ නිසා වැඩි දියුණු කරලද දියුණුතම සෞඛ්‍ය සේවයක් නිර්මාණය කිරීම අපේ දෙවෙනි අපේක්ෂාව.
6: මොලතේ දිස්ත්‍රික් මහරෝහලේ නව සිව් මහල් වෛද්‍ය වාටු සංකීර්ණයේ ඉදිකිරීම ජනාධිපති අනුර කුමාර දේසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. දිස්ත්‍රික් මහරෝහලේ දැනට පවතින රෝගී තදබද අවම කිරීම වෙනුවෙන් ඉන්දියා රජයේ ආධාරයට තේදිකරන ව්‍යාපති සඳහා වැය කෙන මුදල රුපියල් මිලියන 600ක් නව වාටු සංකීර්ණ නවීන පහසුකම් රැසකින් සමන්විත වෙනවා. විදුලි සෝපාන වායු සමීකරණ පද්ධතිය, හදිසි විදුලි ජනන යන්ත්‍ර සහ ගින්නිවන පද්ධතිය ඊට අයත්. බොන්නොවන රෝග හේතුවෙන් සිදුවන අකල් මරණ අවම කිරීම සහ වයස අවුරුදු 35ට වැඩි පුද්ගලින්ගේ රෝග පරීක්ෂාව කඩනම් කිරීමද මෙම ව්‍යාපෘතියේ අරමුණ වනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දීමේ රටේ ජනතාව නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.
5: වර්ෂාව මැද වුණත් අපි ආරම්භ කරන්න ඉතාම වැදගත් කටයුත්තක්. අපිට අපේ රටේ පවතින දිස්ත්‍රික් මහරෝහල් අතර ඇඳන් ධාරිතාවෙන් අඩුම දිස්ත්‍රික් මහරෝහල තමයි මුලතිව මහරෝහල්. මුලතිව දිස්ත්‍රික්කේ ජීවත් වෙන ලක්ෂයකට ආසන්න ජනතාවට වගේම මේ දිස්ත්‍රික්කයට පිටින් පැමිණෙන ජනතාවටත් සේවය සැපීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබෙන තෘතීක රෝහල වන්නේ මුලතිව දිස්ත්‍රික් මහරෝහල්. එදී මධ්‍යමාණ්ඩුවේ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරෙන කාර්යභාරය තමයි අපේ රටේ සියලු දෙනාටම නිරෝගීමත් ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කළ දෙන එක. ඒ අනුව ඔබට මේ රෝහලට අවශ්‍ය කරන ගොඩනැගිලි පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා, උපකරණ ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම අපිට අවශ්‍යතාවය පරිදි අපි බඳවා ගන්නා ප්‍රමාණය අනුව අවශ්‍ය කරන කාර්යමණ්ඩලයක් ප්‍රමාණිකව ලබා දීමට කටයුතු කරනවා.
6: ඉන්දියා මහකුමසාරි සංචෝස් ජා මහතාද අදහස් පළ කළා.
8: We have been working hand in hand to enhance connectivity, deepen economic integration.
9: මෙම සුවිශේෂී අවස්ථාව ඉන්දියා ශ්‍රී ලංකා හෝල්කාරීත්වයේ තිරසන ස්වභාවයට මනා සාක්ෂියක් සපයන අවස්ථාවක් වෙනවා. එවැගේම මේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දුර කාලයේ දෙවන වසර අවසන් වීමට ආසන්න මේ මොහොතේ ජනාධිපතිවරයාගේ දැක්ම යථාවත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඉන්දියාවේ කැපවීම තහවුරු කරන අවස්ථාවක් වෙනවා. ඉන්දියාව නිරන්තරයෙන් ශ්‍රී ලංකා ජනතාවගේ සුභසාධනය, ප්‍රගතිය සහ සමෘද්ධිය උදෙසා විශ්වාසදායක හවුල්කරුවෙක් ලෙස රැඳී සිටිනවා. අනුර කුමාර ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් ඉන්දියානු ආධාරය යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාප්ති 33ක වැඩ කටයුතු දැනටමත් ආරම්භ වී තිබෙනවා. ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රමුඛතාව විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක්ද හිමිවනවා.
6: දිවියට සවියක් පළමු අදිරේ ප්‍රතිලාභ ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. ආයතනික රැකවන්නේ පසු සමාජගත වන් අනාරක්ෂිත සහ අවදානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනාගත් දරුවන් සඳහා දිවියට සවියක් නිවාස ආධාර වැඩසටහන ආරම්භ කරනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ගෞරවනීය ජීවිතයක් සුරක්ෂිත හිටක් යන දැක්ම මත පදනම්ව ඒ ක්‍රියාත්මක වනවා. 2026 අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000ක මුදලක් වැඩසටහන සඳහා වෙන් කෙරුණා. ඉල්ලුම් කළ ප්‍රතිලාභී අපේක්ෂකයින් 1740 දෙනෙකු අතරින් 834 දෙනෙකු සුදුසුකම් ලබා ගත්තා. දුම්රිය වර්ජනය කිසිසේත් අනුමත නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළා. ඒ ඉල්ලීම් සාධාරණ විය යුතු බව පෙන්වා දෙමින් දුම්රිය සාමාජිකාරිවරයාගේ ක්‍රියාකලාපයට එරිබෙමින් දුම්රිය වෘත්ති සමිති කිහිපයක් පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කළා. කෙසේ වෙතත් අද පෙරවරුවේ බොහෝ දුම්රිය ධාවනය කර තිබෙනවා. කිසිදු තදබදයකින් තොරව ගම්පා දුම්රිය ස්ථානයේ මගින්ද දුම්රියෙන් ගමන් කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළුව විවෘතව පැවති අතර ඇතැම් දුම්රිය ප්‍රමාද වී ධාවනය කර තිබෙනවා.
10: වැඩ කරන ජනතාවට තමන්ගේ වෘත්ති ඓතිහාසිකම් දිනා ගන්න තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න තිබෙන අයිති අපි සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. නමුත් එම ක්‍රියාමාර්ග සාධාරණ වෙන්න ඕන, යුක්තිසහගත වෙන්න ඕන. ඒ වගේම තමයි ඕනෑම සේවාවක් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන්නට පෙර ක්‍රියාවලියක් තිබෙනවා. ඒවා සාකච්ඡා කරන එක, ලිඛිතව දැනුම් දෙන එක, එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ තමයි අවසන් එක තමයි අපි කියනවා. අපි වැඩ කරන ජනතාවගේ අවසන් ආයුධය තමයි වැඩ වර්ජනය කියලා කියන්නේ. සමාජයක් ඉස්සරහම ඉල්ලීම් සාධාරණ කරන්නට පුළුවන් වෙන්න ඕන වෘත්තීය සමිති ව්‍යාපාරවලට. එහෙම නැවුනොත් වෘත්තීය සමිති ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තැනකට පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි වෘත්තීය සමිති නායකෝ මේ ආණ්ඩුව කියලා කියන්නේ වෘත්තීය සමිති නායකින්ගෙන් වැඩ කරන ජනතාවගේ ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක්. ඉතින් පසුගිය කාලයක් තිස්සේම විශේෂයෙන්ම අපි කම්කරු අමාත්‍යංශය විදුල් බල මණ්ඩලයේ වැඩවජන එන වෙලාවේ අපේ රටේ පෞද්ගලික අංශයේ විවිධ ආයතනවල කාර්මික ආරවුල් පැන නැගිච්ච හැම අවස්ථාවකදීම අපි එම කාර්මික ආරවුල් සමතේකට පත් කිරීම සඳහා මැදිහත් වෙච්ච අමාත්‍යංශයක්. වෙනත් කාලවලට වඩා සාපේක්ෂ මේ කිසිදු වෘත්තීය සමිතියක් මේ වෙනතුරු කම්කරු අමාත්‍යංශයට කිසිදු දැනුම් දීමක් කරලා නැහැ. අපෙන් ඉල්ලීමක් කරලා නැහැ මේ ප්‍රශ්නට මැදිහත් වෙන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් ඉහළ නිලධාරියෙක් ඉවත් කරන්න කියලා නම් මේ අරගල කරන්නේ මම හිතනවා ඒක සාධාරණයි. ඊට පෙර ඔවුන්ට තිබෙන ඔහු පිළිබඳව ගැටලු තිබෙනවා නම් ඔහු පිළිබඳව චෝදනා තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කළා ඒවට අදාළ විමර්ශන කරන්න කියන මැදිහත් වීම සිදු කරලා ඒවා ඔස්සේ කෙනෙක්ව ඉවත් කරනවා මිසක කිසි ආකාරයකට කටයුතු කරන එක කිසිසේත් මනුමත කරන්න බෑ. ඒ නිසා මේ හුදු දේශපාලන උවණාවනත දේශපාලන හස්තයන් බවට පත් වෙලා මෙවැනි වැඩ වර්ජන දියත් කිරීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
6: දුම්රිය වර්ජනය අසාධක බවත් කාර්යාලය සේවකයන් සඳහා අද පස්සරුවේද නියමිත පරිදි දුම්රිය දහවනය කරන බවත් වෘත්තීය සමිති පෙන්වා දුන්නා. වර්ජනය පැවතීද පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් අවලංගු වී නැති බව ලොකෝමොටිව් ඉංජිනේරු සංගමේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා ප්‍රකාශ කළා.
11: ඊයේ අපි සඳහන් කළ පරිදිම අද දින වෘත්තීය ක්‍රියාමාර්ගයට අපේ සංගමයේ කිසිදු දායකත්වයක් දැක්වුවේ නැහැ. ඒ නිසා අද උදෑසන සෑම මාර්ගයකින්ම කොළඹට පැමිණීමට තිබූ කාර්යාල දුම්රිය සියල්ලම කොළඹ කරා ධාවනය වුණා. දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගුනේ නැහැ. යම් යම් තාක්ෂණික දෝෂ නිසා දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදු වුණත් ඒ සඳහාද දුම්රිය රියදුරන් නිල කිරීම කටයුතු සිදු කර තිබුණා. එම නිසා දුම්රිය රියදුරන්ගේ කිසිදු හිඟයක් මේ වන විට නැහැ. දුම්රිය ධාවනයත් සාමාන්‍ය පරිදි සිදු වෙනවා. මගේ ජනතාවට කියන්න තියෙන්නේ කිසිදු අපහසුතාවයක් නැහැ. දුම්රිය වෙනදා මෙන්ම සාමාන්‍ය පරිදි ධාවනය වෙනවා. ඔබ ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දුරගමන් සේවා කිහිපයක් නැවතුණා. ඒටත් හේතුව මේ වර්ජනය නිසා සිදුවන දුම්රිය රියදුරු හිඟය නෙවෙයි, දුම්රියේ තාක්ෂණික දෝෂ කිහිපයක් නිසා තමයි ඒවා අවලංගු කිරීමට සිදු වුණේ. කාර්යාල දුම්රිය සියල්ලම ධාවනය වෙනවා අද සවසත් කිසිදු ගැටලුවකින් තොරව. වර්තමාන කාලය තුළ සිදු කරන ලද අසාර්ථකම වර්ජනය.
6: සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමේ ප්‍රධාන ලේකම් ST විතානගේ මහතාද අදහස් පළ කළා.
12: දුම්රිය වැඩවර්ජනයට සම්බන්ධ වෙච්ච වෘත්තීය සමිති 25ක පමණ ප්‍රමාණයක් හිටියා. දුම්රිය වැඩවර්ජනයට සම්බන්ධ වෙච්ච වෘත්තීය සමිති කියන ආකාරයට ඒ වෘත්තීය සමිති වල නායකයන් පමණයි සමහර වෙලාවට වැඩවර්ජනයට සම්බන්ධ වෙලා තිබුණේ. සමහර වෙලාවට ඒ වැඩවර්ජනයට ඒ නායකයන් පවා සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා දුම්රිය ස්ථානවල කටයුතු පවත්වාගෙන යාමට අපට පුළුවන් වුණා. දුම්රිය ස්ථාන කීපයක හැර අනිකුත් දුම්රිය ස්ථානවල කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා. කොටුව මරදාන දුම්රිය ස්ථානයේ කටයුතු නිසි පවත්වාගෙන යනවා. ඒ වගේම පිට ප්‍රදේශවල නිකුත් දුම්රිය ස්ථානවලත් කටයුතු පවත්වාගෙන යනවා. මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙනවා කියලා කලින් ප්‍රකාශ කරපු වෘත්තීය සමිති ගණනාවක් මේ වැඩ වර්ජනයෙන් ඉවත් වෙලා තිබෙනවා. වැඩ වර්ජනය වෙන මොහොතේ. ඒ නිසා මේ වෙනකොට බුරුපචාර ප්‍රචාරය කරමින් යනවා. දුම්රිය පාලන අංශයේ තියෙන දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ වැඩ වර්ජනයෙන් ඊයේ දවසේම ඉවත් වුණා. ඒ වගේම දුම්රිය පාලන අංශ විශේෂයෙන්ම කොළඹ, නාවලපිටිය, අනුරාධපුර දුම්රිය පාලන කාර්යාල සියල්ලම මේ වෙනකොට දුම්රිය ධාවන කටයුතු වල යෙදෙන ඒකලෝ රාජකාරී කරමින් තිබෙනවා. ඒ නිසා අපි සැලසුම් කරා ප්‍රධාන දුම්රිය මාර්ගය, ඒ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගය, ඒ වගේම හලාවත දුම්රිය මාර්ගය සහ උතුරු දුම්රිය මාර්ගය යන මාර්ග සියල්ලෙම සැලසුම් සහගතව අපි සැලසුම් කරපු පරිදිම දුම්රිය ධාවන කටයුතු සියල්ල සිදු වෙනවා. මේ ඇත්තම වැඩ වර්ජනය ඉතාමත් අසාර්ථක වැඩ වර්ජනයක්.
6: වර්ජනය හේතුවෙන් රජයට අහිමි වන මුදල එසේ වර්ජන නැත වෘත්තීය සමිති වලින් අයකර ගත යුතු බවයි දුම්රිය මගින් පවසන්නේ.
13: ටිකට් නිකුත් නැහැ කවුන්ටර් ඔක්කොම වහලා.
14: දීවිද ගැන කරන්නේ නැහැ රස්සාවට යන්නේ නැහැ රජය රස්සා කරන්නේ නැතුනේ අපි.
15: ටිකට් නැහැ ඔය යනවා.
16: අකෝ ප්‍රවේශ පත්‍ර කොච්චර අලාභයක්ද දුම්රිය සේවාවට නේ. ඉතින් ඒ අලාභ ඉතින් මේ රටට ලැබෙන්න තියෙන මුදල්නේ නේ.
13: තියෙනවා නතරන් තියෙනවා. දැන් වෙනද විදියට මම පියාවා.
17: මේකනම් සාර්ථක වෙන්නේ නැහැ නේ. නිකන් අපි නිකන් ටිකට් ගන්න නැතුව අදහවනේ. ටිකට් ගන්න නැතුව ආවා කියන්නේ ආණ්ඩුවට පාඩුවක් නේ මේක. ආණ්ඩුවට පාඩුවක් කළා ආණ්ඩුව රිද්දන්න බැහැ නේ. හැමදාම වෘත්තීය සමිති ස්ට්‍රයික් කරනවා. ස්ට්‍රයික් කළා එනේන ආණ්ඩුව වටන්නේ ට්‍රයි කරන්නේ.
18: අසාධාරණ මේක බාණ්ඩුව ට්‍රේන් ඔක්කොම පරක් වෙයි.
13: මේ වගේ වෙලාවකදී රජය අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් කනගාටු පළ කරනවා. රාජ්‍ය ආයතන වලට පැමිණ අපි තමයි හැම දෙයකින්ම අපහසුතාවට පත් වෙන්නේ.
19: දුම්රිය වර්ජනය තියෙනවා කියලා කිව්වා. නමුත් දුම්රිය දහවන්නේ නැහැ කිව්වා.
15: ප්‍රමාද වෙලා තමයි දහවණ කියලා කිව්වේ. ටිකට් කවුන්ටරේ වහලා ටිකට් ගන්න එපා කියලා ඉන්න කට්ටිය කියනවා. ටිකට් දෙන්නේ නැහැ කියලා. ඒක වාසියෙන් වෙන්නේ අර මිනිස්සු රත් ඇදගෙන විතරයි තියෙන්නේ. මිනිස්සු ප්‍රමාද රස්සාවට වෙලාවට යන්න හම්බෙන්නේ නැහැ.
19: ඒ හැමදාම ඉතින් මේක මොකක් හරි දෙයක් කරනවනේ ඉතින්.
20: රජයේ සේවකයෝ දැනගන්න ඕනේ මීට වඩා මේ රජියත් එක්ක ජනදිනු කරනකොට මේ පොතර ජනදිනු කරන මේවා මේ ස්ට්‍රයික් කලින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි අත්‍තරම්. දැන් මේ ඇවිල්ලා රජිය පාඩුවන්
21: අන්නතර
22: අපහසුර පත් වෙනවා හැමදාම කරන දෙයක් මේ සාර්ථක ක්‍රමයක් නෙවෙයි මේ ස්ට්‍රයික් කරන එක
21: ස්ට්‍රයික්ද අපි දන්නේ නැහැ බලන්නකො හැමදාම ඕම තමයි ස්ට්‍රයික් මාධ්‍යය තමයි ඔක්කොම බට ගන්නවා
22: කියන්නේ දෙය හැමදාම දුකේ තමයි
6: දෝෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ සහ යෝෂිත රාජපක්ෂ ජනාධිපති එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද කැඳවා තිබුණා අපමත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණ හමුවේ පෙනී සිටියා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීම ලෙස නියම කළා. නිසි සුසුකම් සපුරා නැති විත්තිකාර යෝජිත රාජපක්ෂ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දෝෂණ නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබුණා. දේශීය ආදායම් සංශෝධන පන්තට අනුව මිනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් පතු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණ මිනිසුරුවයාගේ සංගමය දිසා මිනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කළ අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය ගොනු කළ අභ්‍යචනා පිසම් නිෂ්පභ ක්‍රමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ තිබෙනවා. දෙවිලිපුරා ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබා දීමට චීනය එකඟත්වය පළ කළා. අධ්‍යාපන ඩිජිටල් කරන වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුවා ෂෙන් මහතා පෙන්වා දුන්නා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවති සාකච්ඡාවේදී ලබන වසරේදී චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 70ක් සපිරෙනවා. එම සම්මන්ත්‍රණයට සමගාමීව අධ්‍යාපන ඩිජිටල් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ සහභාගිතාවේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම අවධානය යොමුණා. බ්‍රියාන් තුරකින් පුද්ගලයන් තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදු වූයේ මට්ටක්කුලිය ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී. මෝටර අධ්‍යාංග රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව තීරු රථ දෙකක සහ යතුරු පැදි දෙකක ගැටී තිබෙනවා. ඉන් පුද්ගලයන් 13 දෙනෙක් තුවාල ලැබුවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී තුන්දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මෝටර තීරියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. ස්මාර්ට් කෘෂිකර්මාන්තය තුළින් ආර්ථික වශයෙන් වැඩි ප්‍රතිලාභ ළඟා කරගත හැකි බව අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා සඳහන් කළා. කෘෂිකර්මාන්තයට පිවිසෙන තරුණ ව්‍යවසායකයින් දිරිගැන්වීමටද රජයේ පියවර රැසක් ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ මානුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
23: සුපුරුදු පරිදි විශාල ඉඩම් ප්‍රමාණයක් එලිමහනේ වගා කරන එකනේ අපේ කෘෂිකර්මාන්තය ලෙස තියෙන්නේ. අවුවට, වැස්සට, හුළඟට මේ ඔක්කොටම කෘමි පැතිරෙන්න, ඊළඟට ඔය රෝග පැතිරෙන්න ඒක බලපානවා. ඒක කාලගුණයට සහ අනිකුත් දේවල්වලට ගොදුරු වෙනවා නිතර. නමුත් අපි ස්මාර්ට් පැත්ත බැලුවොත් ඉඩ පොඩි ආවරණය කරලා කරන්නේ තම් පැලේට අවශ්‍ය කරන ටික හරියට සපයනවා. ඒකත් එක්ක ඒවා කෘමි හානි වෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ පැත්තට තමයි අපි දැන් කෘෂිකර්මාන්තය යොමු කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම කෘෂිකර්මාන්තය අපි පස්සම්පත් ශේෂයුණත් ගත්තම අපි සත්තු හරක් යමුකෝ එළ දෙන්නු 5 දෙනෙක් පොඩි ඉඩක ඒගොල්ලන්ට හොඳට කන්න බොන්න දීලා ඒ නිසි සැලකිල්ල දක්වලා කරනකොට අරිට වඩා ආර්ථික වශයෙන් ප්‍රතිලාභ තියෙනවා. ඒ පැත්තට තමයි දැන් අපි තල්ලුව තන බින්දෙන්න නැහැනේ. දැන් එහෙල යවලා පසු සම්පත් ශේෂය දිනු කරන්න පුළුවන් රටක් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයත් අපි වැඩි බරක් තියන්න ඕන. මේ අලුත් ඉන්න තරුණ අය එකට ගොඩක් ආසයි. ඒගොල්ලන්ට දැන් ණය දෙන වැඩසටහනකුත් තියෙනවා අඩු පොලියට අලුත් ව්‍යවසායකයෙක් බිහි කර ගැනීම. ඒ කියන්නේ යමක් කරන කෙනෙකුට තමයි මේ සපෝට් එක අපි දෙන්නේ. නිකාම මං ගොවිතැන් කරන්න කැමතියි කිව්වට යාට දෙන්නේ නැහැ. අවුවට වැස්සට ඔරොත්තු දෙන කෘෂිකර්මයක් අපි හදා ගන්න ඕන. ඒක කරන්න අපිට එලිමහනේ වගා කරලා අමාරුයි.
6: එල්නිනෝ දේශගුණ විපර්යාසයට මුහුණ දීම සඳහා සැලසුම් සහගත විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. ඒ සඳහා රාජ්‍ය දේශපාලන පක්ෂ සහ ජනතාවෙක්ව පොදු ඉලක්කයක් සහිතව කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ. දිට්වා සුලකුණාටෙන් විපතපත් පවුල් 100කට නිවාස ලබා දීමේ අරමුණින් වැඩසටහනක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තලදී පැවැත්වුණා. එළිනෝ තත්ත්වයේ සුළුවෙන් තැකිය නොහැකි බවයි එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.
0: රටේ එක් ප්‍රදේශයකට බල ප්‍රදේශ ගණනාවකට නියඟ තවත් වෙලාවක මහා දැවැන්ත ගංවතුර නායයම් කඳු කඩා වැටීම් ඒ නායයම් තුල ඒ දෙකම ක්‍රියාත්මක වුණයින් පස්සේ ලබන වසරේ තවත් මහා භයානක නියඟයක් නියනාදී වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳව කාලගුණ විපර්යාස පිළිබඳව විශේෂඥ මේ එල් නීනෝ ලා නීනා එන්සෝ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියන ඒ තත්ත්වයන් නිසා අපේ රටට රටේ ජනතාවට එල්ල විය හැකි බරපතල අභියෝග බලපෑම් රැසක් පිළිබඳව කරුණු පහදලා දෙන විනාශයක් සිදු වුණාම සහන ලබා දීමට පමණක් සීමා වුණු යාන්ත්‍රණයක් වෙනුවට ඛේදවාචකයක් සිදුවන්නට පෙර ඒ ඛේදවාචකය තුලින් එල්ල විය හැකි බලපෑම අවම කිරීමේ ඒ කාලගුණික දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන්නට පුළුවන්. අපි ඒකට කියනවා ක්ලයිමට් රෙසිලියන්ට් කියලා. එවන් වැඩපිළිවෙලකට අපි අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. එල් නීනෝ ලා නීනා තත්ත්වය අපි සුළුවට සලකන්න හොඳ නැහැ.
6: විවගාකන ඉඩම්වල අතිරේක භෝග වගා කරන ගොවීන්ට මීට පෙර කිසිදු රජයක් සිදු නොකරන ආකාරයෙන් වත්මන් රජය ගෙවීම සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා. කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
1: වී වගා කරන ඉඩම්වල අතිරේක භෝග වගා කරන ගොවින්ට අපි ආණ්ඩුවෙන්න කලින් සත පහක්වත් ගිව්වේ. හැබැයි අපි ගෙවනවා. ඉදිරියටත් ගොවි ජනතාවට අපි කියනවා කන්නර සීමි තීන්දුවක් ගන්නවා නම් වී වගා කරන ඉඩම්වල අතිරේක භෝග වගා කරන්න අන්න ඒ සඳහා ඒ ගොවින්ට පෝර සහනාධාරි ලබා දෙන්න අපි තීරණ අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට වී ගොවියාට සහ අතිරේක භෝග වගා කරන ගොවින්ට මේ සහනාධාරි යම් කිසි වෙනසක් තියෙනවා. ඒ වෙනස්කමත් ඉවත් කරන්න ඕන කියන සාකච්ඡාවත් මේනකොට අපි අතරේ සිද්ධ වෙමින් පවතින්නේ. ඒ විතරක් නෙමෙයි විශේෂ ආපදාවන් ආපු අවස්ථාවලදී මීට පෙර ගොවි ජනතාවට වන්දි ලැබුණ ඉතාමත්ම සොච්චම් මුදලක් භෝගහයකට පමණයි. හැබැයි දිට්ටාවා ඉතිහාසෙ පළවෙනි වතාවට තමයි ගොවි ජනතාවට ආණ්ඩුවක් මේ විදිහට සලකලා තියෙන්නේ.
6: ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැත්වෙන පස්වන අග්නික ආසියා අපනන පාලන වාර්ෂික සමුළුවට අමාත්‍ය අනිල් ජයන්ත මහතා එක්ව සිටිනවා. උපාය මාර්ග වෙළඳ කළමනාකරණය සම්බන්ධයෙන් කලාපීය සංවාදයක් ඇතිකර ගැනීමයි එහි අරමුණ. කෘත්‍රිම බුද්ධිය ඇතුළු නැගියන තාක්ෂණයන්ගෙන් මතුවන තර්ජන ආදිය පිළිබඳව සමුළුවේදී සාකච්ඡා වනවා. ඊට සමගාමීව අමාත්‍යවරයා ඉන්දුනීසියාවේ වෙළඳ අමාත්‍යවරයා සමගද සාකච්ඡා කළා. දෙනට වැදගත්වන වෙළඳ සම්බන්ධතා පිළිබඳව එහිදී අවධානය යොමුව තිබෙනවා. පොලිස් නිෂ්කාශන සහිතව සහතිකපත් ලබා ගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක 3ක් හඳුන්වා දී තිබෙනවා. 0751-859-5946 යන දුරකථන අංක ඒ අතරමන බව පොලිසිය සඳහන් කළා. මාර්ගගත ක්‍රමවේද දොස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්තිටුවා තිබෙනවා. ඒ අනුවයි පැය 24 පුරා ක්‍රියාත්මක මෙම අංක හඳුන්වා දී තිබෙන්නේ. වසර තුනකට පසුව පළමුවරට ඇමරිකාව පොලි අනුපාතිකයේ ඉහළ දමා තිබෙනවා. උද්ධමනයේ ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඊට අනුකූලව පියවරගත් බවයි ඇමරිකා ෆෙඩරල් සංචිතය සඳහන් කළේ. පොලි අනුපාත අඩුකරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් ෆෙඩරල් සංචිතයේ ඒකමතික තීරණයක් අනුව පොලි අනුපාතිකය 3.5 සහ 3.75 සිට 3.75 සහ 4 දක්වා ඉහළ දමා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉහළ පොලි අනුපාතිකය හේතුවෙන් ණය, නිවාස ණය සහ ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට වැඩි වේදමක් දැරීමට සිදුවන බවයි වාර්තා වන්නේ. ඉන්ධන මිල ඉහළ යාමද ඇමරිකාවේ උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පන්දු ආරවිස දෙවන තරගය අද පැවැත්වීම නියමිතයි. රාත්‍රී 11ට තරගය ආරම්භ වන බවයි ක්‍රීඩා වාර්තා සඳහන් කළේ. චරිත් අසලංක, දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග ඇතුළු ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා සංචිතය සමන්විත වනවා. එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන්නේ හැරි බ්‍රූක්, ජොෆ්‍රා ආචර් සහ ජෝස් බට්ලර් ඇතුළු ක්‍රීඩකයන්. දුම්රිය වර්ජනය අසාර්ථකයි. ගමන්වාර ප්‍රමාදයකින් තොරවම. ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ශීටේ පොළුල් මාවතකට ගෙන යන බව ජනපති කියයි. දෙමපියන් අහිමිව රැකවන්නේ ලැබූ තරුණ තරුණියන්ට බිරිඳෙන දිවියට සවිය. විනිසුරුවරුන් බදුගෙවීම් නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. යෝෂිත සහ කරන්නාගොඩ මහාධිකරණයට මටකුලේ මාරාන්තික අනතුර සිදු කළ රියදුරු අත්අඩංගුවේ. වසර තුනකට පසු අමරිකාවේ පොලී අනුපාතිකයේ ඉහළට. ලකඩ මෙළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
2: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්.
3: කාලගුණික විපර්යාස ලෝක ඉන්ධන අර්බුද මැද වුවද මේ වසරේ දෙවන කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 4.2% ලෙස වාර්තා වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. අද ඒ පිළිබඳව විමසීමට අප සම්බන්ධ කරගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනංශයේ සම්මානිත මහාචාර්ය විජිතපුරේ විමලරත්න ස්වාමීන් වහන්සේ.
4: ඕනෑම රටක ආර්ථිකී ක්‍රියාකාරීත්වය කාර්තුවෙන් කාර්තුවට එනම් මාස තුනෙන් තුනට තක්සේරු කරලා බලනවා. ශ්‍රී ලංකාවේ 2026 පළමු කාර්තුව මාර්තු දක්වා බැලුවා. ඊට පස්සේ දැන් මේ දෙවෙනි කාර්තුවේ වාර්තාව පිට වෙලා තියෙනවා. මෙකී වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.2% ඉදිරියට ගමන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වටා පිටාවත් ලෝක වටා පිටාවත් බලනකොට ඉතාමත් ආකර්ෂණීය වර්ධනයක්.
3: 2025 වසරට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේ කෘෂිකර්මාන්තයේ සහ සේවාංශයේ වෙනසක් දක්නට ලැබෙනවා. මොකක්ද ඊට හේතුව?
4: ලෝක අර්බුදයන් තිබුණා මේ කාලේ ඉරාන යුද්ධය ආශ්‍රිතව. ඊළඟට ශ්‍රී ලංකාවේ ඔය දිත්වා සුලිකුණාටුවෙන් දෙවැනි කාර්තුවටත් මහකන්නේ යම් යම් බලපෑම් වුණා. ඊළඟට ස්ථාවර බගාවල් වටත් බලපෑම් වුණා. මේක නිසා කෘෂි අංශයේ යම් පසුබෑමක් සිද්ධ වුණා. ඒකම සේවා ගත්තොත් සංචාරක කටයුතු පහළ යාමක් සිද්ධ වුණා මැදපෙරදි ගර්භුදයත් එක්ක. ඒකම මේ කාලේ සංචාරකයන් පැමිණෙන කාලේ නෙවෙයි ලංකාවට. තවත් පැත්තකින් ගත්තොත් ඊළඟට සිල්ලර තොග වෙළඳාංගුණත් ටිකක් පහළ ගියා. ආර්ථිකී ක්‍රියාකාරීත්වය දිත්වා සුලිකුණාටුවත් එක්ක පහළ යාම කරන කොටගෙන මේ හේතු නිසා සේවාංශේ සහ කෘෂි අංශේ සුළු පහළ යාමක් ඇති වුණා. ඒක සමස්ත ආර්ථික වර්ධනයටත් කිසියම් බලපෑමක් ඇති වුණා. එහෙත් කර්මාන්තාංශයේ ආකර්ෂණීය වර්ධනයක් සිද්ධ වුණා.
3: මැද පෙරදිග යුද ගැටුම් නිසා ලෝක වෙළඳපළේ ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යනවා. මේ තත්ත්වය මත අපේ ආර්ථිකයට මුහුණ දෙන්නට වෙන ඉදිරි අභියෝග මොනවාද?
4: ඔව්, විශේෂයෙන්ම දැන් මුලින් සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා ආර්ථිකය කියන්නේ හුදකලා වෙච්ච ආර්ථිකයක් නෙවෙයි. ලෝකයේත් එක්ක බැඳිලා තියෙන්නේ. ලෝකයේත් එක්ක බැඳිලා තියෙන ආර්ථිකය විශේෂයෙන්ම අපි බලශක්තිය ගත්තොත්, ඉන්ධන ගත්තොත් එහෙම අපි 100%ක්ම විදේශ සැපයුම් මත, තෙල් සැපයුම මත රඳා ඉන්නවා. ඊළඟ තෙල් සැපයුම අඩාල වුණා යම් මට්ටමකින්. සීග්‍රයෙන් තෙල් මිල ඉහළ ගියා. අපි තෙල් නිරන්තරව සැපෙව්වට අර පරණ ක්‍රමෙටම නැවත වතාවක් අපි ඔත්තේ රට්ටේ විදිහට වලට මේ තෙල් සපයන්න පටන් ගත්ත වාහන වලට පොඩි බාධාවක් ඇති වුණා. එහෙත් ආර්ථිකය එකතැන නතර වුණේ නැහැ. ආර්ථිකය දිගටම යනවා. අර වේගය පොඩ්ඩක් අඩු වුණා මේ බාහිර බලපෑම සහ අභ්‍යන්තරයේ දිප්ත්‍වාසුලි කුණාටුව නිසාවෙන්. ඊළඟ කාර්තුව හොඳ මට්ටමක බොහෝ විට තියෙන්නට පුළුවන්. සමස්තය ගත් කල්හි ආර්ථිකය නොනවත්වාම ඉදිරියට ගමන් කරනවා. මෙය ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා හොඳ පෙරනිමිත්තක් වශයෙන් සලකන්නට පුළුවන්.
3: ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත අනුව 2025 වසරේ දෙවන කාර්තුවේ රුපියල් ට්‍රිලියන 2.9ක් පැවති දලදේශීය නිෂ්පාදිතය 2026 වසරේ දෙවන කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 3.029ක් දක්වා ඉහළ යාම ඉතාමත්ම සාධනීය තත්වයක්. ස්වභාවික විපත් සහ ගෝලීය ඉන්ධන අර්බුද හමුවේ වුවද 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය 4.2%කින් වර්ධනය නියවීම අපේ රටේ ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වන බවට කදිම සාක්ෂියක්. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
5: Economic Goal. Economic Goal.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනිගමතුම් 19:06
9: දවල් 12:32

0: දෑවට දිනා මෙවි සින්දුවහන්න ඊවි ප්‍රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ

0: එපාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: 18 වංගුව
2: දස්සොන් විත් යෂෝ
3: රයිට් අපිට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. එයාත් එකතු කරගන්න ඕන. අපිට තව හරියටම විනාඩි 18ක් විතර වගේ තමයි 18 වංගුවේ සැරිසරන්න ඉඩ තියෙන්නේ. එසම් මැසේජ් ටිකක් කියමුද?
4: කියමුනේ. අපි දෙන්න වහගෙන ඉන්නවා මේ වෙලාවේ වේෂ් කෙඩි ගවර්න්මන්ට් එකේ අමාෂා දිල්හානි ඉන්නවා, කමල් දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා ඉන්නවා. ඒ වගේම ශිරාණිය, ඉරංගි, කාන්ති, චාන්දනී, රේණුකා මේ සෙට් එකම එකතු කරගන්නවා. ලස්සන සිංදුවක් ගන්න වැඩ කරනකම සුබ උදෑසනක් නෙවී සුබ දහවලක් දෙන්න 18 වංගුව අපිත් අහගෙන ඉන්නවා කියලා තිනවා. ලස්සන සිංදුවකට එකතු කරගන්න කුමාරී, නිරෝෂෝ, සඳුන්, චම්පා, රංජුනි, ශාමලී, චන්දනී, දිරුක්ෂි මේ හැමෝම එකතු කරගන්නවා මේ ඇහෙන ලස්සන සිංදුවට. සුබ දවසක් කියලා තිනවා. හොරණිදලා අපි වහගෙන ඉන්නවා ගාමන්ට් එකකින් මේ වෙලාවේ සද්දටම ලස්සන සිංදුවක් කියලා තිනවා. නිලන්ත ඉඳුමා, ඒ වගේම කවුද මේ අශෝක මිස් ඉන්නවා, නිලු, නදී, දේවි, යසන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ලස්සන සිංදුවක් අහන්න.
3: ඒ වගේම තමයි අපි Facebook page එක පැත්තට යන්න. Facebook page එක පැත්තට ගියපුවාම අපිට කමෙන්ට් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. අපි ඒ ගැනත් කියමු නේද?
4: හරි, කියමු නේ.
3: අපිට ඉන්නවා නදිෂ්ක ඉන්නවා, ඒ වගේම සිතුම් ඉන්නවා අපිට කමෙන්ට් කරලා. ඒ වගේම තමයි රුවිනිත් අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා.
4: බොහොම ආදරෙන් මේ විදිහට කමෙන්ට් එකක් දාන්න.
3: රයිට්. එහෙනම් අපි ලතා වල්පොල මහත්මියගේ ගීතයක් තෝරගත්තේ ඔබ වෙනුවෙන්. අපි ගෙතුලහම
4: මේකෙන්
3: පස්සේම ලෑස්ති කරලා ඉන්න ලස්සනම ලස්සන සිංදුව ජෝතිපාල මහත්මයාගේ.
4: එක තමයි.

0: එන්න මෝන හරිද
1: හරි
0: මෝඩයෙකුට ප්‍රඥාවන්ත පිළිතුරකින් ඉගෙනගත හැකි දේට වඩා ප්‍රඥාවන්තයෙකුට මෝඩ ප්‍රශ්නකින් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් කියලා තියෙනවා.
1: 100%ක්
0: ඇත්තනේ.
1: ඇත්ත
0: මට ඒක වැටහිලා තියෙනවා.
1: ඔව්
0: ආනිගම් බුරුද කියලා හිතන්න මං ආයි කියන්නද?
1: කියන්න බලන්න.
0: මෝඩයෙකුට ප්‍රඥාවන්ත පිළිතුරකින් ඉගෙනගත හැකි දේට වඩා
1: ඔව්
0: ප්‍රඥාවන්තයෙකුට මෝඩ ප්‍රශ්නයකින් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. සරලවම ඉතින් ඒ වගේ මෝඩ ප්‍රශ්න තියෙනවනේ කියලා හරි ඉගෙන ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න
1: ඕනේ. මට හිතෙනවා කලින් කතාවට සම්බන්ධයි කියලා.
0: ඒ කියන්නේ මොකක් හරි කිව්වොත් එහෙම මේ අර කොකා ඉගිලෙනකොට සුද පේනවා වගේ ඒ වේගෙද නේද? නෑ
1: නෑ.
0: කවුද මෙසේජ් කරලා දෙන්නේ?
1: අයිබෝවන් කියලා දිනවා මඩබර සුබෝධි වැඩිහිටි සමිතිය මේ වෙලාවේ අපි දෙන වහගෙන ඉන්න ආනන්ද හේමපාල කරුණාදාස ඉන්නවා සෝමදාස රංජිත් ඉලිප්පෙරුම වගේම නන්දලාල් සිරි කුමාර මේ හැමෝම එකතු කරගන්න කියලා දිනා ලස්සන සින්දුවක් අහන්න ඩුබයි පැත්තට යනවනේ ඩුබයි වලින් මහේෂ් ඉන්නවා සින්දු ටික මාරු කියලා දිනවා බොහොම ස්තුතියි. අයිබෝවන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ප්‍රියන්ත තමයි කුවෙට් වලින් මැසේජ් එකක් දාලා තියෙන්නේ වයිෆ් එකතු කරගන්න කියලා දිනා කාන්ති නිල්මිනි ඇන්ටි ඉන්නවා ලක්මාලි ලක්මාල් වැඩ කරන හැමෝමත් එකතු කරගන්න කියලා මහනකම පැත්තෙන් තමයි රොන්සල් ගාමන්ට් එකෙන් මට මැසේජ් එක දාලා තියෙන්නේ. අද නිරෝෂා අක්කගේ බර්ත්ඩේ එක. නිරෝෂා අක්කා ඔයාට සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
0: හැපි බර්ත්ඩේ. සින්දු ටික මරු කිව්වනේ.
1: ඔව්.
0: අපේ ලයිබ්‍රරියේ ලසන්දයියත් මතක් කරන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම මෙයා තමයි මේ ලස්සන සින්දු දෙන්නේ.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහඩ වංගුව
2: අලුත් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නෑ
0: දසන් විත් යෂෝ
1: දහඩ වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහඩ වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
4: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7 0.3 93.5 93.7 Searchlight සමාජික විෂණය 18 වංගුව
0: දසම විද්‍යාෂෝ හැම වංගුවකම අලුත් කතාව
5: 18 වංගුව
6: පහුගේ කාලේ කොරෝනා එනකොට ලෝකෙම බය වුණා. ඒක ලෝක ව්‍යාප්ත වුණා. හරිද? අපිත් හැංගිලා හිටියා.
7: කොහොම හරි බේරුණා.
6: හැබැයි අපි හැංගිලා හිටියේ නෑ. අපි වැඩට ආවා. අපි වැඩට ඇවිල්ලා යන්න පුළුවන් හැම තැනකම ගිහිල්ලා තොරතුරු කිව්වා. කොමරද ඊනේ කියලා බේරුණා. සමහරු ඇංගිලා හිටියා. වැඩටවත් ආවේ නෑ.
7: ඒක තමයි.
6: කණෙන් පෙන්නනද කණෙන්.
7: මම ඒ කාලේ හිටියේ නෑ. ඒකයි උනේ.
6: හිටියේ තැනටත් එහෙම වෙන්න ඇති.
7: නෑ නෑ නෑ නෑ.
6: මට කියන්න ඕනේ බංග්ලාදේශයේ මේ වෙනකොට දරුණු සරම්ප වසංගත රෝගයක් පැතිරෙමින් තියෙනවා. විශ්වාස කරන්න මේ වෙනකොට ළමුන් 1000කට අධික පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. මේක හරි බරපතල තත්ත්වයක්. හරිද? හදිසි එන්නත් කරන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරත් ඒ රටේ කියන්නේ බංග්ලාදේශයේ තාමත් සරම්ප රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් තියෙනවා. ඒ නිසා මේක ටිකක් ලෝක සෞඛ්‍ය සමුගිධානයේ අවධානයට පාත්‍ර වෙලා තියෙනවා. ඔවුනොත් ඒ පිළිබඳව හොයලා බලනවා. කොහොම නමුත් අපේ රටේ වාසනාවකට කියලා එන්නත් කරන ව්‍යාපෘතිය ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන හින්දා දෙයනේ කියලා මේ වගේ දේවල් අපේ රටේ හන්න
7: හම්බ වෙන්නේ.
6: හරි. ඒ කියන්නේ අපේ රටේ දරුවෝ සුරක්ෂිතයි. කොහොම නමුත් ඒ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණත්
7: හරි.
6: ඔබේ දරුවා රැක ගන්න.
7: අනිවාර්යයෙන්ම.
6: පරිස්සම් කර ගන්න. ඒ රටේ සරම්ප අපේ රටේ ඩෙන්ගු. හරිද? ඒ නිසා මේ ඔබ මේ වැස්සත් එක්ක ආපහු ඩෙන්ගු ඉස ඔසවන තැනක නම් අවදානම් කලාපයක නම් ඉන්නේ. අනිවාර්යයෙන්ම පරිස්සම් කර ගන්න. හොඳයි.
7: හරි.
6: ඔයාලත් එක්ක තමයි කිව්වේ. හරිද? නැත්තම් මේ මඳුරුවෝ පව්. ඩෙන්ගු මඳුරුවෝ පව්.
7: ඩෙන්ගු මඳුරුවෝ පව් නේද? හරි.

0: සඳුළු සලන්න වෙන්න සිකුරාද හෙට ගෝල්ඩ නොයිස් අරගෙන චාමික ඇවිල්ල මොකද වෙන්න කියලා මේ එහෙනම් අපි යන්ද
1: යමුනේ
0: හරි මැසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා පිග්මන්ට් කියමු
1: ජය මාමා ඉන්න මේ වෙලාව අපි දෙන වහගෙන සද්දෙටම දිනුෂි දෙදුලංගන ආවත් එකතු කරගන්න උනේ ෂෙවෝ නොවත්ත එකතු කරගන්නවා දහඩ වංගු හරි ලස්සනට කරන ඔය දෙන්න අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ මෙහෙට හොඳටම වැස්ස කියලා දෙන අම්මා නිලුකා චි රුක්මනි මේ හැමෝම එකතු කරගන්න උනේ දේශාණි තමයි මට මැසේජ් එක දැම්මේ අපි දෙන ගිහිල්ලාමු නේද එහෙනම්
0: ඔව් හෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස බුලත් විට කන්න ටිකක් ගෙටෙන්ට
1: අපි යමු
0: අපි යමු මන්දසුන්
1: මම යෂෝ පරිස්සමට ඉන්න හෙට උදේ 10ට අපි දෙන්න එනවා

0: ක්‍රීඩාවලින් ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: 98.5 98.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vila Pasurikai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනරිත හනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගින් නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැක්කරුවන් හතර දෙනෙක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට තිබෙනවා. ගල්කිස්ස පොලිසියයි වැඩලීම සිදු කළේ. කොස්මල්ලි නැමැත්තාගේ මස්සිනාලේ සැහැඳින්වෙන පුද්ගලයෙකු ඝාතනය කළ බව කියන සැන්ඩු නැමැත්තාගේ කණ්ඩායමේ සාමාජිකින් පිරිසක් එසේ අත්අඩංගුවට තිබෙනවා. සැක්කරුවන් ළඟ තිබී අයිස් මද්‍රව ග්‍රෑම් 21ක් සහ කඩු 4ක්ද පොලිස් බහටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වාණිජ නෞකා සඳහා හෝමු සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව පවතින බව ඇමරිකා ආරක්ෂකංශය ප්‍රකාශ කළා. ඉන්ධන ප්‍රවාහනයත් ඊට අයත් වනවා. පවතින ගැටුම්කාරී වාතාවරණ හේතුවෙන් හෝමුස් ආශ්‍රිත නෞකා යාත්‍රා කිරීමට දැඩි බලපෑම් එල්ලබුණා. ඉරාන වරායන් වෙත යන නෞකා අවහිර කිරීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. ඉරානයේද ඇතැම් නෞකාවල ගමනාගමනයට බලපෑම් කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

පසරෝ එකපහුව වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝන් සුබ දහවලක්. අද සැප්තැම්බර් මාස 17 වෙනිදා බලාපොරොත්තු වෙච්ච විදිහක අපි බ්‍රහස්පතින්දාක මුණ ගැහෙන්නේ. වැස්ස කඩින් කඩ වැටෙනවා. එහෙම තමයි අහස හැටි. දරාගනේ ඉඳලා බැරිම වෙච්ච තැනකදී වුණත් අහසට තැඩෙනවා කියලා දේනද? කවි සිතේල් නම් පහළ වෙලා තියෙනවා. හැබැයි ඔයාටම යෝජනා කරන හැමතිස්සෙම මෙන්න මේ කාරණාව ගැන හිතන්න කියලා. අපි හාත්පසින්ම ඇත්තට එකිනෙකාට වෙනස් මිනිස්සු. ඔයාගේ ජීවිතයටවත් මගේ ජීවිතයටවත් කිසිම අවස්ථාවක කම්පෙයා වෙන්න ඕනේ කියලා. එහෙම අදහසක් ඔයාගේ හිතේ නෑ නේද? එහෙනම් ඒක හරි වටිනවා. ඔයා කරන දේ මට කරන්න ඕනේ නෑ. මං කරන දේවල් ඔයා කරන්න ඕනේත් නැහැ. මම දන්න අඳුන එක එක කෙනා කරපු හැම දෙයක්ම බලාගෙන ඉඳලා ලයිෆ් එක කොපි පේස්ට් කරන්න අපි උවමනා වෙන්නේ නැහැ නේද? මේක අපි තනියම යන සෝලෝ ට්‍රැවල් එකක් වගේ. එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්, ආසාවන් වෙනස් වෙන්න පුළුවන්, එකිනෙකාගේ තේරීම් වෙනස් වෙන්න පුළුවන්, ජීවිත කේවීම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඔය තියෙන දේවල් මට ඕන කියලා වාට හිතනවා නම්, මට මේ තියෙන දේවල් වාට ඕන කියලා වාට හිතනවා නම් මම යෝජනා කරනවා පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න කියලා. මොකද අපි හැමෝම එකිනෙකාට වෙනස් මිනිස්සු. අපි එකිනෙකාට තියෙන විවිධ දක්ෂතාවයන්, කුසලතාවන් සහ විවිධ වූ සිතුවිලි ඔබ එකිනෙකට පැහැනවා කියන එක සාමාන්‍යයෙන් වෙන්නේම නැති තරම්. අපි try එකක් දෙන්නේ මුළු ජීවිත කාලෙම අනිත් අයත් එක්ක අපේ අදහස් උදහස් නේද ගලපගෙන ඉස්සරහට යන්න. ඒ අතරදී සමහර ඒවා ගැලපෙනවා, සමහර ඒවා නොගැලපී යනවා. ඔයි කොහොම කොයි හැටි වුණත් තමන්ගේ තියෙන දක්ෂතාවය ගැන සිතසියක් විශ්වාසය තියලා තරඟ කරපු ඈයන්ගේ තරඟ කරපු 24 දෙනෙක්ගේ ඉරණම හෙට අපි කියන ලෑස්සෙන් ඉන්න. ඒ අතරේ 0.7 0.3 0.5 0.4 අද මට මැසේජ් එකක් කියවලා එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා. Golden Voice Chat with Chami. මම පටන් ගත්තා. මැසේජ් එකක් කියවන ඕන මම අර කිව්ව නම්බර් එක මතකයි නේ. ලක්කන Facebook page එක අපේ post එකක් තියෙනවා. ඒකත් ගිහලා බලලා like එකක් දාන්න. දවල් 1:00 වෙනාදී 10:00යි.

0: ரேடியோ ITN රටට වග කියන රේඩියෝ
1: පසරේකයි වෙනට 15යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44000ක් පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12800ක් ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50000ක් ඇතුළු සහනාධාර රැසක් දුරකථන අංක 0112861131 0112861111 ශනිගමතුම් 19600
3: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
4: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidala DPMC Rajya Pranama Amatanna 0114 600 600
5: SLT Mobitel saha Digital Aarthika Amatyanshaya ekpa genena Anagatha AI Takshaniye Kendraya Sri Lanka AI Satya 2026 September 25 wenada sita 30 wenada dakwa pirisenna AIexpo.lk AI samaga perata
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
7: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි
8: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
9: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.

0: Radio ITN.
1: දවල් 1යි විනාඩි 18යි වෙලාව. 0.7 0.93 5.93 7ට එවලා තියෙන මැසේජස් ගැන මෙසිට පස්සේ මං කියනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: දවල් 1යි වෙනාඩ 22යි
2: වාර්තාතික වාර්තා කබුණි කෝටි යටේ NLB ධනනිධානයේ නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදී දින ඔබත් කෝටිපතිය කුවන්
3: ඇසේ සුද ඇවිල්ලාද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
3: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබුණි කෝටි යටේ NLB ධනනිධානයේ නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදී දින ඔබත් කෝටිපතියෙකු වන්
3: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
5: සම්බරය
6: කතා නොකළොත් මට සිද්ධ වෙනවා වෙන විදියකින් කතා කරන්න
5: නෑ නෑ නෑ නෑ මං කතා කරන්න මං කතා කරන්න
7: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්
8: කතා කරේ පොඩි උදව්වක් ඉල්ලා ගන්න පුළුවන්ද බලන්න
9: කියන්න මොකද්ද කෙරෙන්න ඕන
8: මේ පොඩි හදිස්සියකට සල්ලි ටිකක් කොමනා කරලා තියෙනවා මොකක් හරි කර ගන්න පුළුවන් වෙයිද දන්නේ
9: නැහැ නේ කීයක් විතරද
8: මේ 15ක් විතර ඕනේ වැඩේ තියෙන්නේ වගේ මේ ගෙදර වැඩත් එක්ක මේ දවස්වල ඉන්න එකත් හරිමදි මට වෙන ක්‍රමයක් නැහැ අප්පා හොයාගන්න ඒකයි වගේ පොඩ්ඩක් අහලා බලන්න හිතුවේ
9: මන් දෙන්න ගනේ හදිස්සියක් නම් ඉතින් උදව් නොකර බෑනේ
7: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්වරය

දව ලැකයි වෙනට විසි හයයි වෙලාව දැන් දවස ගැන කතා කරනවන හෙට දවස සඳදා සහ බදාදා කියන දවස් දෙකේ මේ සතියේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරගේ තමන්ගේ ගාන හැකියාවන් ඉදිරිපත් කරපු ඒ තරු විසි හතර හෙට වෙනකොට නිවිනිවී දැල්වෙයිද දිගටම දැල්වෙලා තියෙයිද නිවෙලා යයිද හිතේ තියෙන මේ දහසකොත් එකක් ප්‍රශ්නවලට හරි උත්තර හොයාගන්න පුළුවන්කමක් ලැබෙනවා. FM 93.5 අපිව අහගෙන ඉන්නා වගේම ලක්කඩ Facebook page එකේ ලක්කඩ Golden Voice අපේ Facebook page එකට join වෙන්න, follow කරලා like කරලා තියාගන්න. හෙට හවස 3:50 වගේ වෙනකොට අපි Facebook live එකක් කරනවා. ඒ live එකේදී මාට නිල වශයෙන් ප්‍රතිඵල ලැබෙන ආකාරය සහ ඒ ප්‍රතිඵල වලට සජීව අහන් අපි ඒ අත්දැකීම ලබා දෙන්න සූදානමින් ඉන්නේ. එතකට අද අපේ chat එකනේ 0.7 0.3 0.5 0.7 ඔයාට තියෙන දේවල් ප්‍රශ්න තියෙනවා දෙන්න බලන්නේ ප්‍රශ්න ටික මට මම අරන් යන්නම් මොකද මගේ ප්‍රශ්න මට මදි වෙලා තියෙන්නේ ඒක නිසා 0.7 0.3 0.5 0.7 message එකක් එවන්න අද ඔයාගේ birthday එකන ඔයාගේ හොඳම යාළුවගේ birthday එකන වෙරි anniversary එකන එන්නානේ අපි සතුට බෙදා හදාගමු බෙදා හදා ගන්නා තරමට නේද ඒක සතුට වැඩි වෙනවා කියලා කතාවක් තියෙනවනේ ඒ නිසා මම මේ දේවල් බාර ගන්න ලෑස්තියි ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අද අපේ post එකක් තියෙනවා දැක්කදනේ මම දැක්ක කීපදෙනෙක් දැකලා තියෙනවා දැනටම එකට like එකක් දාලා comment එකක් දාලා තියන්න මම හවස 3:30 ගණන් මතක් කරන්න ලෑස්ති බලමු දෙනඟට කිව්වත් වගේ messages එක අපි WhatsApp එක පැත්තට යන් කවුද මුලින්ම මට message එකක් කියවලා තියෙන්නේ මිනෝෂ් බණ්ඩාරි අලුත් යාළුවෙක්ද කොහෙද යමුද නේද ඔය වාදනය එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් අහමු කඩවල ඉන්නේ කියලා තියෙනවා මිනෝෂ්. යාළු ඔක්කොමලා එකතු කරගන්න දෙකටම අපි වහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ කවුද අයිබෝවන් සුබ දහවලක් අපිවත් සින්දුවකට එකතු කරගන්න බරදල් පොලින් එස්එල් ප්‍රනාන්ද. ලහිරු ශහනී නතාලී ෂනාරා අදුමින්ද සරී ෂනල් මිරොන් ඔයාලව එකතු කරගත්තන්න. ඊට පස්සේ අපි යනවා මහරගමට විමල සේන හොඳින් ඉන්නා නේද කට්ටියම කොහොමද වැස්සනේ වැස්ස ඉතින් වැඩ කරනවා අපිට බෑ කියන්න බෑ ඔෆිස් එන්න වෙනවා නේ යන්නේ ඩිලංක නතේෂන් රසික ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුරින්නා කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂ කමනි චන්ද්‍රානි ඉරේෂා නයනී දෙල්ප චිත්‍රවත් එකතු කරගන්න කියලා තියෙනවා කියන දෙයක් තමයි ඉතින් ඔයාලා සුබ දවසක වේවා ගීතයකට එකතු කරගන්න කියලා කියන්නේ මාතලේ කුමාරී නයනීනෝ ගාමිනී සුභාෂිනී මර්වින් ධම්මිකාව එකතු කරගත්තා ඊට පස්සේ අපි යනවා පිටිපන පැත්තට නදී ප්‍රියංකා එකතු කරගන්න අද දවසේ නිකන් බලන් හිටියේ කියලා මැසේජ් එකේ කියලා තියෙනවා හරි මං වගේමයි චෝමි මණිකේ කොහොමද කියලා අහලා තියෙන්නේ ධර්ණිය ගලෙන් තරෝෂි බස්නායක ඔකිනු මෙහෙම දෙයක් බොහෝ අය තමන්ට ලැබිය යුතු දේ ගැන සිතුවා මිස තමන්ගේ විය යුතු දේ ගැන සිතුවේ නැත ඒකනේ හුඟක් ප්‍රශ්න වලට මුල මට මොනවද ලැබෙන්නේ කියලා අහනවා මගේ මොනවද වෙන්න ඕන කියලා අහන්නේ කීයෙන් කී දෙනාද නේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ekai wenata te sathai
2: punchi vyapara loku aarthikeyakata suluha madhya parimana vyapara naya saha moolya pahasukam pulul kirima haraha kuda vyapara shaktimat kirima rajaye aramunai. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
0: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.

Golden Voice. Daval ekai, benade, hatalehai.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Ekai vanadi hatalistonai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0672 23 95 97 එයාගේ මැසේජ් නම්බර් එක අගට 7000ක නම්බර් එක තියෙන නම්බර් එකෙන් තව එක සැරයක් කෝල් එකක් ආවද මම මේ කතා කරන වෙලාවට මං අඟ මුළු නම්බර් එක ඔක්කොටම ඇහෙන කියලා. ඊට පස්සේ අහන් ඉන්න යාට කෝල් කළා නෑ චාමිට කරදර කරේ කෝල් කරලා මැසේජ් කියන වෙලාවට කියලා බනින්න හරිද? ඔන්නම ප්‍රශ්න විසඳන්නේ හරිද? අපි බලමු කොහොමද ඉතින් මෙහෙට වහිනවා. මේ ඔයත් සිද්දුවක් කියන්නකො බලන්න ෂෝ එකට හිට වෙනවා කියලා තියෙනවා. හිට වෙනවා අඟුටි කනවා. මැසේජ් එක කාගෙන්ද? කොලියා පිටිය තොර කොටුව පාඩේ මොහොත්ව ගොඩ නේද? අනුර ආලගේ මැසේජ් එක. නිපුණ පුතා, නිරෝෂණ පුතා, කඩේ ධර්ම මාමා, ගාමිණී ආලව එකතු කරගන්නවා මම ඊළඟ සින්දුවහන්න. ඊට පස්සේ මේ කවුද මේ උදා ඕ අද දවස වාසනාවන්ත දවසක් වේවා. සින්දුවකට අපිවත් එකතු කරගන්න කොට්ටාවේ මේ මැසේජ් එක. ලොකු බොස්ස පුල්ලිනෝ, පොඩි බොස්ස වරුණ, ලක්ෂ්මි මිස්, ධනුෂ්ක, මදුශංක, ජගත, කුසුමලා ඉන්නවා නේද? නේද මාමා? ලොකු බොස් සසනීප වෙලා ඉන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ උපුල් මහත්තයා මොකෝ ප්‍රශ්නේ? ඉක්මනට සනීප වෙන්න ඕනේ හොඳේ. නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ජය මාමත් එක මාත් එක තුළවන්න ප්‍රාර්ථනා කරා. මතක තියාගෙන අපිවත් මතක් කරන්න. කවුදනේ කියලා මං අහන්න ඕනද නැ? මැසේජ් එකේ තියෙනවනම් සරා චන්ද්‍රට අයසාව එකතු කරගන්න මං රයිගමින්. ඔයාව මතක වෙන්නේ නෑනේ අපේ කාටවත් ලක්කඩ. ඊට පස්සේ මේ මැසේජ් එක සුපුන් ඔයාගේ. සහෝදර ප්‍රේමයට මැදගෙල්ල දිගු කර වැටමයිම මුර කරයි කම්බෙ වැට. ලස්සන පෝස්ට් එකක් රූසෝගේ ඔයා උපුටා දක්වලා තියෙනවා. ලස්සන පෝස්ට් එකක් වන්ද නේද? සහෝදරකම් අමතක වෙන සමහර වෙලාවට මේ අපේ වගේ ඩන්නේ මේ තියෙන මහ පොළොවට තිතින් අපි නේ කා ගන්න හැටි. අවුරුදු 400 500 ජීවත් වෙනවා නම් තව කොහොමද නේ? අවුරුදු 70ට 60ට 80ට මෙහෙම නම් තව කොහොමද එහෙම කාලයක් අපි ජීවත් වුණා නන්නේ? මරා ගනි අප්පා. එහෙම වෙන්න නරකයි නේද? අඩුමතර මේ තමන්ගේ පවුලේ අයට වෙච්ච දේවල්වත් මතක් කරගෙන ඒ මිනිස්සු හිටිය දැන් සමහරු නෑ. අපි අර පුණ්‍යානුමෝදනා කරනකොට මේ අයට පින් දෙන්නේ කියලා මේ වසරේ කියන අය නෙමෙයි ඊළඟ වසරේ ඉන්නේ. තව කෙනෙක්ගේ ගොරට එකතු වෙන ජීවිතයට එහෙමයි කියලා දන දනත් මොකට නේද ඉඩම් වලට කුලල් කා ගන්නවද මන්දා කියලා මට නම් අනේකවත් හිතලා තියෙනවා. ඔයාටත් හිතෙන්නේ මතක් කරේ 146.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: එකයි වෙනාඩි 59
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු ත්‍රය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: එකයි වෙනාඩි 54යි වෙලාව. චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න උමා කමන්ට් එකෙන් මේ මැසේජ් එක. කුමාරී නිරෝෂා, ශාමලී, රංජනී, චම්පා, දිල්රුක්ෂි, චන්ද්‍රානි, සඳුන්, බොස්සේ නොබෝත් එක, චන්ද්‍රිකා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. හයි චාමිනාගේ සුබ දහවලක් වේවා. යටි අන්තට ශ්‍රීවන්ති ඔයාගේ මැසේජ් එක. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. චාමියක්කි මාත් ඉන්නවා මාතලේ දෙලිනේ කොහොමද ඔයාට? සුබ දහවලක් වේවා. ඩෙලන් නිරෝෂාන් හැලෙන්ගේපු මැසේජ් එක අපි ලස්සන සින්දුවක් අහමු ඩෙලන්. තැන්ක්යූ. සුබ දවසක් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අනුරග මනුලාවති වගේ මැසේජ් එක. මහත්තයා සිරිල් පුතා ප්‍රදීප දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශල අමෙලියාව එකතු කරගන්න කියලා තියෙනවා. අමෙලියා නම් ඉස්කෝලේ යනවා. අච්චටයි සියටයි තමයි පාළු යනකන් කියලා තියෙනවා. එහෙම තමයි නේ, ඉන්නකන් ඇහැරලා ඉන්නකන් එමු. දැන් ඔය රාට එහෙම ගත්තාම නිදාගන්න නිදාගන්න නිදාගන්න කියලා පොඩේ අම්මලා තාත්තලා හරිද? නිදාගත්තට පස්සෙ අර නිදන් ඉන්න පොඩි එකව ගිහලා හරනවා නේද? නේද බබා? එහෙමයි ඉතින් අම්මලා තාත්තලානේ. සුබම සුබ දහවලක් වේවා. ලක්කඳ අහගෙන ඉන්න අම්මා තාත්තා අයියලා දෙන්න අක්කලා දෙන්න මාවත් එකතු කරගන්න. යාළුවා දෙව්මිනි එයාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. හැබැයි ඉතින් ඔයාට අමතක වෙලා තියෙන ඔයා කවුද කියලා කියන්නනේ. ඒක මගේ වැරද්ද. ඔයා කවුද කියලා හොයාගන්න එක. හැබැයි මං ඉතින් හොයාගත්තා. ඔයා සුරංග වෙන්න ඕනේ. ඔයාව අපි එකතු කරගන්න ස්තුති මැසේජ් එකක් එවුවට. සුබ දහවලක් ලක්කඳ අපිත් එකතු කරගන්න ආගේ ප්‍රෝග්‍රෑම් එකට. අම්බලම් කුඩින් සුරංග ඔයාව එකතු කරගන්නවා හඳ. ඊට පස්සේ සින්දුකට අපිත් ඉන්නවා පුතු පිටිය වාදුවෙන් සමන්ත ඔයාපු මැසේජ් එක. ඔයාවත් එකතු කරගෙන සින්දුවක් කාලෙමුද? අපි යනවා අපේ දෙවෙනි පැයට.
1: The one who loves you more than you'll ever know.

0: ලක්තන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ශ්‍රී ලංකාවේ කණිසෙල් සම්පන් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යංශ උපදේශකකාරක සභාවේ අනුමැතිය හිමුණා. අමාත්‍ය අනුකරණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඒ රැස්ව තිබෙනවා. එම නියෝගය මගින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුල කණිත සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතය දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමග ඉදිරිපත් කළ යුතු වනවා. ඔස්ට්‍රේලියාව සංක්‍රමණිකයන් පාලනය සඳහා නව වීසා ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. විදෙස් සිසුන් වීසා මාරු කරමින් රැඳී සිටින පුද්ගලයන් සහ සංචාරකයන් ඉලක්ක කර නව නීති ක්‍රියාත්මක කිරීමයි සැලැස්ම වී තිබෙන්නේ. අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඔවුන්ගේ සහකරු හෝ දරුවන් රැගෙනීම සීමා කිරීමක් ඉන් සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ராட்டத்த வாக கியன ரேடியோ
1: மெய்பே மொய்வு மதக்கிரீம சுரேக்கி முமாக தொட்ட
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN

හවස දෙකයි විනාඩියේ 9යි වෙලාව. 0.7 0.3 0.3 5 0.3 7 මැසේජයක් යවන්න පුළුවන් වගේම ලකන Facebook page එකට අපේ post එකක් දෙනවා. ඒකට comment එකක් දාගෙන යන්න. තුනේ පැහැදි මං එකට මතක් කරන්නයි ලෑස්ති. මං හව කොහොකටත් කියලා ලකන Facebook page එක පැත්තට. ඒක දෙනවා post එකක් මේ සතිය ඉදිරියට යන්නේ කවුද කියලා කටිම comment කරමු කියලා. අපේ තරංකරුව 24 දෙනාම රූප සහිතව ඒ post එකේ ඉන්නවා. හරිද? ඉන්න අම්බලන්තොට ඉන්දුනෙල් මහනුවර නිපුණි වාරිපොල දිලීප මහනුවර මනයක පනදුරේ හසන්ත මොටුවේ සමුජයෙන්ව අරහිදි සිින්දුවක්ක එතකට ගබ්භා විමුක්තිේ පනදුරේ මාලි කැකිරාව මේනක පනදුරේ අනුත්තර දංකුට ඉමේෂ් පොළොනරුවේ දෙල්මි මොලෙරියාවේ පවේත්‍ර මුහතර සුපුන් පොල්ගස් සවිටින් චමරි මහනුවරින් දනුෂ්ක මහර්ගම යශෝදර ඊට පස්සේ කඩේ මුල්ලි චෝලක්ෂයෙන්න්නවා බන්ධාරවලින් ඉන්දුනිල් මහේන්ද්‍රා හොරණින් ගැමුණු බණ්ඩාරවලින් සහනී මොරටුවෙන් ජනිත රමුක්කනින් සඳනිමාලා රත්නපුරේ මේ තමයි මේ සතියේ සඳුදා සහ බදාදා කියන දින දෙකේදී තරග වැදුණු ලක්කඳ ගෝල්ඩන් වොයිස් ස්වර සංග්‍රාමයේ මීළඟට දැල්වෙන්න නියමිත තරකාවන් අපි බලමු හෙට වෙනකොට මොකද වෙන්නේ කියලා මේ 24 දෙනාට. ඒගොල්ලෝ මේ තරඟේ ඊළඟ වටය සදහා සුසුකම් ලබාවේ 24 දෙනාම. නැත්තම් කාට හරි අවස්ථාව හිමි වෙලා යයිද? ඒ ගැන හයිටම දනකියා ගන්න වෙන්නේ හෙට තමයි. ලක්කඩ Facebook page එක වගේම ලක්කඩ Golden Voice අපේ Facebook pages follow කරලා තියාගන්න. messages ටිකක් කියන්නද මොකද කියන්නේ ඔයා? ඔයා කැමතිද මම message එකක් කියනවා නම්? එනම් බලන්න දර්ණියකල මහතන්නේ කිතුල් මහින්ද එයා ලස්සනට කිතුල් ගහෙන් කිතුල් ලීයෙන් ලස්සන වැඩ කරනවා නේද ලස්සනට කෝප හදලා තියෙනවා හරිම ලස්සනයි හැමදේම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හොඳ ස්තුතියි අපිත් එක්කද වෙලා වැඩ අතර කොහොමද වෙලාව කාගෙන message එකක් එව්වද අපේ ගාමන්ට් එකේ වැඩ කරන ගමන් ශිරෝමි නන්දා නන්දනියන්ටි ෆ්‍රීඩා ඇන්ටි ජයන්ති නන්දාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කළුතරින් තෂ්මි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ සාමාන්‍ය තෂ්මි කියන නම මට නිකන් නොහුරු නමක් රශ්මි කියන නම නම් සාමාන්‍යයි තෂ්මි කියන්නේ වෙනස් නමක් හැමදාම අපේ යාළුවෙක් කියලා ඉන්න ඕනේ තෂ්මි හරිද සුබම සුබ දවසක් වේවා චෝමි සින්දුවක් අහමු කියලා තියෙනවා අංජන ජයතිලක කොහොමද සුබ දවසක් චෝමි මේ මැසේජ් එක පොහොර බව වියානක යාළුවෝ ටිකගේ බොස් තිලක් කුමාර අගෙනන්නේ ඒ කියන්නේ යාළුවන්ටත් අහන්න chance එක දීලා තියෙන හොඳ බොස් කෙනෙක් ඔයා චන්දිමාල් ඉන්නවා සුරේෂ් රොග්මන් අංජලිය හෂෙන් බණ්ඩාර ඇතුළු ලක්කඩහන් ඉන්න හැමෝටම සින්තුවක් දෙන්න කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ තව එක මැසේජ් එකක් මං කියලා සින්දුව ගන්න දෙන්නම් හරි මැනිකේ මොකද මේ කියන්නේ අතීතය වෙනස් කරන්න බැරි වුණත් අනාගතය වෙනස් කරන්න අපිට පුළුවන්. වැච්ච දේවල් ගැන පසුතැවෙනවට වඩා ඒවායින් ජීවිතයට යමක් එකතු කරගෙන අනාගතයේදී සතුටෙන් ඉන්න උත්සාහ කරමු කියලායි කියන්නේ. අතීතේ නුගෙන ගත්ත පාඩම් අම්මෝ අමතක කරන්න එපා. දන දන වැඩි කරනවා කියලා කියන්නේ එක පුරුද්දක් කරනවා. ඒවට අහු වෙන්න එපා. හරිද? 2:12

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
5: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obath Adama NLP Hadahana Bala Ganna

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: උගල් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
5: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉල්දාල මෙහින් දාල යන අතරින් අවතින්න ඉවිනි.

0: සෑමට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ දහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

හවස දෙකයේ වනාට වෙසේ හතයි වෙලාව. මේ මැසේච් එක කාගෙන්ද? මොරටුව ඉති පැත්තේ රංග වචිර අසල බොස් එකතු කරගන්න කියලා තමයි තියන්නේ. සිින්දුව කෝණ කියලත් තියෙනවා. අපි හමු හොඳ. සුභම සුපතවසා කකහවත සෝමරත්න. පුතා මලිත්, කවිඳු, මනුජ ඇතුළු රසික නුවන් ජයන්ත කුමාරි කාන්ති තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඉන්න කෙටි කාලේ මේ නවාතන් පොළෙහි කෙතරම් දේපල රජ මැදුරු සඳුපිලි තිබුණත් ආලප ගල්වා නොමැරන වෙලස ජීවත් වුණත් මරු තුරුලට යන්න උනතාට උරුම හතර රියනයි ලෑලි පෙට්ටියයි අඩ ඇඳුමයි පිනිදිය කුප්පියයි විතරයි. දිනපතා සුවඳ විලුන් ගල්වා ජීවත් වුණත් ජීවිත අත්හරියතාට ෆෝම් වලින් නැති වුණොතින් දින දෙකක්වත් තියාගත හැකිද? හැකිද හා නේද? ජීවිතයේ යථාර්ථය ඕක තමයි. කලකිරෙන නෙමෙයි කියලා මං මේ කියන්නේ. නමුත් ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තාම ඔච්චර නිකන් කුහක වෙලා ජීවත් වෙන්න හිතෙන්නේ නෑ මිනිස්සුන්ට. නේද? සතුටින් ඉන්න දුමින්ද මල්වත්ත ඔයගේ මැසේජ් එක එකතු කරගන්නම්. හරි, අයිබෝවන් කියලා තියෙන ඊළඟ මැසේජ් එක බලන්නවම. මට පහතින් මේ මැසේජ් එක ලක්ෂ්මන්, තමරා, නිශානේ, චේතනා, පුංචි පුතා තේජාවඩ් අහගෙන දෙන්නේ. භාග්‍ය අවිෂ්කත් එක්ක සෙරුවවලින් කෙටිය සමරසිංහ එකතු කර ගන්න කියලා තියෙනවා. වෙහස වෙලා වැඩ කරන ආවිත ළඟ ඉන්නා චාමිකා. ආන් ඒකයි. වහතේ රූපසේන සහ සනන්දනි වල දෙනා මං ආදරෙන් එකතු කරගන්නවා. මමත් අහන් ඉන්නේ සඳ ලංකාවේ තාරුණී, අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ කියලා ඒ මැසේජ් එකේ. නයින මඩ මේ ප්‍රදීප් ෆාමසි අපිටත් සින්දුවක් දෙන්න ප්ලීස් කියලා තියෙනවා. දුලක්ෂී, මදු, මති, ක්‍රිෂාන්ත අයියා, තරෝෂ, ප්‍රිස්කා, ප්‍රදීප්ස, ෆිලිප් පුතා එකතු කරගන්න කියලා රුවනි. ඔයා තමයි සුදුරුවනි මැසේජ් එක වෙලා තියෙන්නේ. තැන්ක් යූ. හස දෙකයි විනාඩියේ 29යි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස දෙකයි වෙනා දේ තිසටයි.
2: අපේ අම්මගේ දරාවද

0: David Peris Motor Company within Rajya Sevaka Operator Bajaj Three Rodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatana Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai.
1: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: හවස දෙකයි විනාඩි 46යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: බින්දුවයි 7යි බින්දුවයි 3යි 93යි 5යි 93යි 7ට එවුවා නේද මැසේජ් එකක්. මේ සෙට්ෙන් පස්සේ ඒ මැසේජ් එක මං කියනවා.

හවස දෙකයි වෙනාඩි 44යි තත්පරත් 44ක් වුණාම කොහොමද? ඒක ලස්සන වෙලාව. ජීවිතේ හැම දෙයකින්ම අහන්න දකින්න හැම දෙයකින්ම අපිට සතුටු හිතන දේවල් හොයාගන්න පුළුවන් නම් අර පොලියන වගේ ජීවිතේ ගොඩක් සුන්දරව දකින්න පුළුවන්කමක් තියනවා නේද? ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න ගනේ මුල්ලේ මේ මැසේජ් එක. මසි අක්කා ජායල පවුල ඇත් එක්ක යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලායි කියන්නේ. ඔව් මෙහෙම කියනවා. හිනාව ලස්සන වුණාට පළක් නැහැ සමච්චලයට නම්. පණ දෙන්න කතා කළාට පළක් නැහැ මෝනිච්චාවට නම්. මූණ ලස්සන වුණාට පළක් නැහැ හිත අවලස්සන නම්. මිනිහෙක් වුණාට පළක් නැහැ මනුස්සකම නැත්නම්. සහතිකෙම නේද? මනුස්සකායක් පෙමුණු පළියට සමහර මිනිස්සුම නෙමෙයි වගේ නේද? මහනගම පැත්තට යන්නයි හදන්නේ. රොම්සල් ගාමටකේ වැඩ කරන නිරෝෂාකගේ බර්ත්ඩේ එක දාද? වඩා ගෙඩිය වගේ ඉන්නවනේ. අපි එකතු වෙලා විශ් කරන ගම් දන්නේ නැහැ මගේ නෙමේ බර්ත්ඩේ එක වගේ ඉන්නානේ ඔයා. නිතුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන් දිනක් වේවා නිරෝෂා ඔයාට. හැමදාම ඔය වගේම hina වෙලා සතුටින් ඉන්න ලැබේවා. නිල්මිනියන්ට ලක්මාල් වැඩ කරන හැමෝමයි මායි හැමෝම එකතු වෙලා තමයි වට ආදරෙන් විශ් කරන්නේ. සතුටින් ඉන්න ඕනේ. හොඳ හැපි බර්ත්ඩේ ටු යූ. චාමි කොහොමද? ලස්සන සින්දුවක් දෙන්න. අඹගහපුර එලියට් එකේ ඩිලානිව එකතු කරගන්නවා කියලා සුමුදු තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. සර් ඉන්නවා තව සඳමාලිවත මතක් කරන්න කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. ඩොටම් ගස්ලන්දේ මැනිකේ මැනිකේ මැනිකේ කෝ ඉන්නානේ අහගෙන. සතුට නොව සනසීම සර්න්න. සතුට නරක දෙයකින් පවා ලබා ගන්න පුළුවන්. සනසීම ලබා ගන්න පුළුවන් යහපත් දෙයකින් විතරයි කියලා කියනවා. දුවල දෙන්නා මෙත්නදී අමන්දී හෙමාතද සෙල්වා අම්මටින් ගිරිමැණිකේ අයියා නිමල් තිලකසිරි සුදුවක්කා මොනෝහරි ප්‍රනන්දු අනෝමක්ක ප්‍රභානන්ගේ ගාමිණී අයව එකතු කරගත්තා. හොඳේ ඇයි මොනෝහරිට සුදුවක්ක කියන්නේ හැමතිස්සම? අපේ නම් අක්කලා සුදු වෙන්නේ 25 වගේ ලං වෙනකොට හැම මාසෙකම පඩි පොඩ්ඩක් ලැබෙනකොට. මොනෝහරි ඉතින් අක්කලා අරන් දෙයි කියලා හිතනාම සුදුවක්කා. ඔයා ඉතින් හැමදාම ඒ වුණාට සුදුවක්ක කියලා එවන්නේ. ඔය ඇත්තටම අක්කට ආදරේ නේ. හරි මැනිකේ, thank you message එකට. 2:48

0: 7 Lakhana Radio ITN
1: Havasa dekai vinadi 52
2: Sri Lanka vathula dinakata siduvana riyanturu sankhyawa dala vashayen 150k මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: Golden Voice.

0: 7 Lakhana Radio ITN
1: Dekhaye benade 55
2: Vinadiyak vechcha den kiyala balagena hitiyama kaputu ape oluwe koodu hadala bittarak danawa me situwana hemadeema deshapalnikai itin me samaajaya gana vinadeval gana obata adahasak athi api genama katha karamu search sideline
3: irida ude atata වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජලයි සමාජ ගවේෂණය
0: ලක්කඩ ගෝල්ඩන් වොයිස්
1: හවස 2:56 කියන්නේ අපේ දෙවෙනි පැයත් ඉවරයි. අපි හැමනම් යන්නේ අපේ අන්තිම පැයට. 0703 93 5 93 7ට මැසේජ් එකක් එවලා තියන්න.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙන් රිගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: නැගිනේර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා පත්කල කමිටුව දෙවිනපුරටත් රැස් වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ප්‍රභා චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අනවසර ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් සකස් කරන ලෙස එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම වැළැක්වීම, වෙරළ තීරය ආරක්ෂා කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කරගනිමින් ඉඩම් ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දීම වෙනුවෙන් මෙම කමිටුව පත් කර තිබෙනවා. යෙමල ආරක්ෂකංශ හෝති කැරලිකරුවන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙහෙයුම් සඳහා සහාය ලබා දෙන බවයි ඇමරිකාව ප්‍රකාශ කර තිබෙන්නේ. සෞදි ප්‍රමුඛ සන්ධානය සහ හෝති කැරලිකරුවන් අතරද ගැටුම් හටගත්තා. පවතින වාතාවරණය සම්බන්ධයෙන් ඇමරිකා නියෝජිතයින් කැරලිකරුවන් සමග පසුගිය සතියේදී සාකච්ඡාවකද නිරත වී තිබෙනවා. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොනම මතක් කිරීම සුරේකිමු මග තුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න
0: FM 93.5 FM 93.7 Lakhana

හවස තුනයි වෙනඩී අටයි වෙලාව ලකන ගෝල්ඩන් වොයිස් නව්‍ය රේඩියෝ රියලිටිය සඳදා පදාදා කියන දිනවලදී තරකරුවන් දොළොස්සනා පැකින් තරකරුවන් විසේ හතර දෙනෙක් තරග වැදන මේ සතිය අම්බලන්තට ඉන්දනෙල් මහනුවර නිපුණේ වාරිපොල දිලීප මහනුවර මනේක පානදුරෙන් හසන්ත මොල්ටුවෙන් සනුජී ගම්පහෙන් විමුක්ති පානදුරෙන් ඉමාලි කැකිරාවෙන් මේනක පානදුරෙන් අනුත්තරා දංකොටුවෙන් ඉමේෂ් පොළොනරුවේ දිල්මි තව ඉන්නවා තව දොළොස් දෙනෙක් ඉන්නවා මුල්ලෙරියාවෙන් පවේත්‍රා මෝදර සුපුන් පොල්ගස්සෝ විටින් චමරි මහනුවරින් ධනුෂ්ක මහර්ගම යශෝධරා ගනේමුලෙන් චුලක්ෂි බණ්ඩාරවැලෙන් ඉන්දුනිල් හොර්ණින් මහේන්ද්‍ර බණ්ඩාරවැලෙන් ගැමුණු ඉන්න මොරටුවෙන් සොහානි රඹුක්කනින් ජනිත් රත්නපුරේ සඳනිමාලා මේ 24 දෙනාට ඊළඟ වටේ සඳහා යන්න චාන්ස් එකක් තියෙයිද මොකද ඔයාලා හිතන්නේ අද ලක්කඩ ෆේස්බුක් පේජ් එකේ තියෙන එකට පෝස්ට් එකක් මේ සතියේ ඉදිරියට යන්නේ කවුද කටිම කමෙන්ට් කරන් යන් කියලා තියෙනවා ඔයාගේ චොයිස් එකත් ඒකේ කමෙන්ට් එකක් විදිහට ටයිප් කරන් යන්න බලන්න ඒ වගේම ලක්කඩ ෆේස්බුක් පේජ් එක වගේම ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ ෆේස්බුක් පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න අපි හෙට හවස 3:50ට විතර වගේ නිල ප්‍රතිඵලය කියනවා කවුද මීළඟ තරග වටය සඳහා මේ සතියේ තරග වැදුණු අයගෙන් තේරලා තියෙන්නේ කියලා ඒ විනිශ්චයත් එක්ක ඔයාගේ විනිශ්චයත් පොඩක් ගලප ගන්න කමෙන්ට් එකක් දාලා තියන්න බලන්න හවස 3:10යි

0: FM 93.5, FM 93.7, Lakhana.
1: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වසරේ අක්කර පහටඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131
2: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
8: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706-478-478
9: හවස 3:00 වෙනාඩි 15යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
11: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
12: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
13: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
14: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
13: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
15: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
16: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
18: Lakhana Golden Voice

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Havasa tunaye benate vise ekai Vasa vision nati deshiya kirivalin pamanakma nipadavana maupi me sarakuniya rakat palwatta kiri dan langama keel super shaka magin melati kata heki
2: NLP hadahana ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
1: හවස තුනයි වෙනහට වෙස දැකයි වෙලාව දැන් හවස හතරේ දං හත වෙනගන්න හඳ ලැබෙන ලක්ක ඩේවනෙන් ්‍රයිව එකන දන්නවල දන්නවාත ආරංචිද පොපියල අවෝඩ්ස 2026 තව දවස් හතරකින් සම්මාන්‍ය ප්‍රධාන උත්සවේදයනු ඒකට අපේ චමියයි චාරුයි තේල්ලයින්නවා කියලා දන්නවානේ දැනටම මං කියනවට අන ලක්කට ෆෙස්බුක් පේච් එක දෙක පින් කරලා තින පෝස්ට එකක් ඉවනින් ්‍රයිව් ඒතනට තමයි දැනට මනාප වැඩීම ඒගොල ඉන්න දැනට ප්‍රථම ස්ථානය එකනි සාවලගත් වෝට් එක දීලා එකලට අපි බලමු ඒ ෝඩ් එක අපිට අරන්ගෙන චන්සය ඔපට අකුදා කරලා දෙන්න අගේ වෝට් එක වටිනෝ මේ වෙලාගතට පෝස්්ටිකරත් ලයික එකත් දාලා ඔයට පුළුවන් එක තිනවා ලිංක එක එල්ලකට කෙහෙල්ලා අපේ චාල්ටයි චමිත්තයි වෝට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන් හරිද අපි හැම අපේ යාළුවෝනේ සරහෙන් ඉන්න ඕනේ බෙන්ඩුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනු තුනයි පහයනු තුනයි හත අපි මැසජ් නම්බය එක කළුතුරින් කවුෂී ඔහමට මැසජ එකක් කිව්වද මන් තාම කිව්ව නෑනේ කොබලන මූුණ හරි හරි දැන් කියන්නයි ප්‍රතිපත ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයිවා කියන්නේ දෙන්නම එකතු කරගෙනම ලස්සන සින්දුවක් ලෑස්ති කරලා තියන්නේ ගුඩ් ආෆ්ටර්නූන් චාමි ගෑන්ලමියෝ ගෝල්ඩන් වොයිස් තරකරුවන් එහල ප්‍රමිතියෙන් ගයනවා මිහිරි ගැවුම් හොඳ පංචකක් තියෙනවා කියලා කියනවා දුලීප් සමරසිංහ නිව්සීලන්ඩින් එපු මැසේජ් එකට ස්තුතියි අද ඔය වැරද්දක් කරලා තියෙනවා අද අයවල නෑ පැත්ත උෂ්ණත් කීයද කියලා හැමදාම වෙනවන නේද හයි චාමි සුබ දහවලක් අපිට වැස්සනේ හොඳටම අපේ ගෙදර තෙවුනට ඔය වහගෙන ඉන්නේ කියලා දහරමට මැසේජ් එකක් එවලා කියලා තියෙනවා අත ඇනිවර්සරි එකක් තියෙනවා කියලා තියෙනවා කාගේද මතුගම වලගෙදර පවනි ජයසිංහ නංගිගේ සහ සමිත අයියාගේ 12 වෙනි ඇනිවර්සරියක හැපි ඇනිවර්සරි හැමදාම සතුටෙන් සහල්ලුවෙන් සමාදානෙන් ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අම්මා ධම්මිකා තාතා ජයසිංහ අමිල මදෝ සබතේ ෂණදී සුදුවක්කා ලොකු අම්මා ලොකු තාත්තා රංග චූටිමාලි දෝනි ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා ඒ කියන්නේ පිස්සන් කොටුවක් කියන්නේ තාප්ප 4ක් ඇතුලේ තියෙන තනක් කියලා හිතුවට හොඳ සිහියේ ජීවත් වෙනවා කියලා රඟපාන මේ ලෝකයේත් සමහර විට ලොකුම ලොකු පිස්සන් කොටුවක් කියලා කියනවා. අර සත්ත්වේ සත්තව මත්තකා කියලා කියනවනේ නේද? හැමෝටම එක්තරා జాතියක පොඩි උමතුමක් තියෙනවා. ඔක ඉතින් අඩු වැඩි. හයි චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. කොරියාවෙන් කසුන් එපු මැසේජ් එක. කොහොමද දැනන්න කලින් ඔය මැසේජ් එක වදිනු. ග්ලෝබල් අපරල කියනෝ මා හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් එවුවට තැන්කියු. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා ෂෝමි මීගොඩ නදීක. ගෝල්ඩන් වොයිස් එකේ හම්කෝ හමීසේ. ඒක සින්දුව කිව්වනේ. එයාව තෝරනවා කියලා තියෙනවා. එයා ලස්සන සින්දුව ගානා කරා කියලා තියෙනවා. මට මතක විදියට සනුජී අමානෙත් මේ. එයාට වාගේ නේද කමෙන්ට් එක තියෙන අපි බලමු. ඊළඟ වටේට යයිද කියලා හරිද හෙට අහන්න ඕනේ නොරදීම ඉතින් අයිබෝවන්න මස්සිනයි නෑ නෑ දෙන්න දැන්ද මතක් වුනේ අලත් මොන්ටිසෝරි යාළුවා මැත්තලම්දේ රායා එකතු කරගන්න කියලා තියෙනවා අපච්චි විශ්මිත සහ අම්මයික රායාගේ අත්තම්මා සහ සීයාව එකතු කරගන්න කියලායි තියෙන්නේ රායා මේ අන්තිම මොහොත මේගොල්ලෝ මැසේජ් එවන්නේ හරියද ඔය මතක් කරලා. තව පොඩි මට කියන්න වෙන්නේ නැහැ. පොඩක් සරලින් කියන්න හරියද? මැසේජ් එකක් කරනවා පොඩක් කලින් එවන්න කියලා. ඒගොල්ලෝ හැරිච්ච වෙලාවට මැසේජ් එකක් එවුවාම මෙහිම කියන්නේ නැහැ කියන්න හරියද රායා? රායා ඉතින් මගේ ෆ්‍රෙන්ඩ් නේ. රායා මට ඊයේ තමයි මුණ ගැහුනේ. ඊයේ උනාට ඉතින් අපි සෑහෙන දවසක ඉඳන් දන්නවගේ නේ රායා. රායා මොන්ටිසෝරි යන්නේ නේ මගේ යාළුවා. සිද්ධාකහමුකෝ.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Tunai venate te sekai. Hai chami suba sandhava koyata. Giniyamu karkasha polovata vahibindu vatana mohota koyawa hagena inne kiyala. Malaysia wen nishu mata message ekak ewala tiyenne. Langa dawasaka oyala Lankawata enawa kiyala kiyuwa neda. Kawada wage denne. මොකද මේ වෙලා තියෙන පෝස්ටර් කියලා බලමු. හැමෝම සතුට කිරීම වෙනුවෙන් තමන්ට ගිනි තියාගන්න එපා. ජීවිතේ අනෙක් කිසිදු මනුස්සෙක්ට හානියක් නොවන ඕනෑම දෙයක් කරන්න මනුස්සෙක් නිදහස තියෙන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා අයිතියක් තිබිය යුතුයි කියන එක ඇත්ත. මනුස්සෙක් ජීවිතේ ඉතා විශාල කාලයක් අපි කරන්නේ අනිත් මිනිස්සුගේ අදහස් විවේචන හිස මත තියාගෙන ඔහේ යන ගමනක් ගෙවාගෙන යන එක. අපි ජීවත් විය යුතු විදිහ පවා බාහිර මිනිසුන්ගේ අදහස් මත වක්‍ර බලපෑමකට ලක් වෙනවා. අන්නේ විදිහට හුරු පුරුදුණු ජීවිතයකට පු මිනිස්සෙක්ට බාහිර කියන සාධකය ඉවත් කරලා හදවතින් තීන්දු తీරන ගන්න එක ටිකක් නොහුරු අත්දැකීමක් වෙන්න පුළුවන්. හැබැයි බැරි නැහැ. ලෝකයට ඔයාගෙන් වෙන්න ඕන දේ කරන්න යුණාට ඔයාගේ ඉහළ අරමුණු වෙනුවෙන් නිදහස වෙනුවෙන් තීරණ ගන්න නිර්භීත වෙන්න. මොකද ඔයාගේ ආත්මය රැගෙන පිටවෙන දවසට එක සැබෑවටම ජීවත් වෙලා තියෙන්න ඕනේ. එවැනි උසස් අරමුණු වෙනුවෙන් තීරණ ගන්නකොට වටපිටාවේ මිනිස්සු රිද්ද ගන්න බලුවන්. හැබැයි කාලයත් එක්ක ඒගොල්ලෝ හිල් වෙලා යයි. ඉතින් හැමෝම සතුටු කරගන්න, හැමෝම සතුටෙන් තියන්න, ඔයා ඔයාව ගිනි තියාගන්න එපා කියලා නිෂු මතක් කරලා දෙන්නේ. හරි ලස්සන කතාවක් නේ. අනිත් අයගේ හිත නිවෙන්න, අනිත් අයව සතුටු කරන්න සමහර වෙලාවට අපිවම ගිනි තියාගන්නවා නේ. ස්තුතියි නිෂු. හයි අකි, අපි වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ කියලා තියෙන ඊළඟ මැසේජ් එක බලමු. අතස් කලාව හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න. කොස්වත්තෙන් ගෙමහානි ලස්සන සින්දුවකට දෙන්නම් හොඳේ. දුලිප් සමරසිංහ කියලා තියෙනවා අංශක 15යි කියලා හෙට උෂ්ණත්වය කියන්නේ න්‍යූසීලන්ඩ් වලට. ඊට පස්සේ මම ටෙක්ස්ට් මැසේජස් කිව්වේ නෑ නේද ඇත්තටම? මෙච්චර වෙලාවක් ගෙහෙල්ලත් බලමු දෙකක් දෙකක්. චමි අපි නම් වහිනවා හොඳටම ලස්සන සින්දුවක් දෙන්න කියලා නුවරින් සංජීව මට මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ධනංජනි පුෂ්පමාලා කියනවා සනුජි අමා මේනක මధుරංගට මගේ මනාපය පළ කරනවා කියලා. අනේ ලක්කන ගෝල්ඩන් වොයිස් සඳුත පතත දවස්සක අහලා එයා සෙලෙක්ට් කරලා තිනෝ මෙන්න මේ දෙන්න ඉස්සරහට යයි කියලා. බලමුකෝ මොකද වෙන්නේ කියලා නේද? ඔයාගේ චොයිස් එක හරියයිද ඔයාගේ මනාපෙට මොකද වෙන්නේ කියලා දැනගන්න හෙට හවස 3:50 වෙනකොට රොද බැඳගෙන ඉන්න FM 93.5 93.7 වගේම ලක්හඬ Golden Voice අපේ Facebook pages තුලින් ඔයාට අත්දැකීම සජීවව ලබා දෙන්න අපි සූදානම්. හරි 3:34

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Havasa tunaye bena deete sadai. Video kridawak se nosita oba sabe margedi riyadavane karanna. Obata amathara jeevithayak nolabena bawa mataka thaba ganna.
2: Deekya surakim magatota.
3: Kaatak kalin pattara vistara samaga aluthuma thoraturu danaganna. උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලඛන මොමලින් දේශල්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය Deep Tech Solar Water Pumps අදම අවතන්න 0.71 711 711 1
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: හවස 3:00 වෙනාට 46
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

මැසේජ් එක කාකෙන්ද කියලා මම බැලුවේ. දිග මැසේජ් එකක් නම කොයි හරියට තියෙන්නේ කියලා. මුන් හිනේ ශ්‍රී සංගවේතා මාවතේ වසන්ත කුමාර. ඔගේ මැසේජ් එක. අද ටෙක්ස්ට් මැසේජ් එක කියලා තියෙන්නේ නේ. සුබම සුබ දහවලක් වේවා චාමි. ගොඩන් වොයිස් රැස්තරන් ලස්සට කරනවා. මම හැම සන්දාවකම බතන්දාවකම සුක්‍රදාවකම තහනවා කියලා තියෙනවා. මහත්තයා වසන්ත පොතර දෙන්න පඩු පොල් වෙහස් මේ වෙලාවේ ලක්කඩහන් ඉන්න හැමදෙනාමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මේ සෙනසුරාදා ලොකු පුතාගේ බර්ත්ඩ් එක යා පඩපුල් නිම්සර සෙනසුරාදා මන් නැති නිසා අද විශ් කරන්න කියලා තියෙනවා. ලොකු පුතා පඩපුල් හයි බාගර දෙන්නේ. බර්ත්ඩ් එකට තව දවස් තියෙන්නේ. එකයිනේ සෙනසුරාදා කියන්නේ ති බර්ත්ඩ් එකනේ කල්ලාගේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ වන්දනයක් වේවා කියලා අපි වට ආදරෙන් ආශිර්වාද කරනවා. හරිද දවසක් හිට මෙහෙට උනත කාර්ය නෑ සඳ. ඔයාට අපි හදවතින් එකතු කරන ආශිස්සනය දෙනවා. හොඳට ඉගෙන ගන්න මම දරුවෙක් එන්න. ඒකනේ ප්‍රාර්ථනාව අම්මගේ තාත්තගේ අපේ ප්‍රාර්ථනාව ඒකම තමයි. සුබ වන්දනයක් වේවා පදපුල ඔයාට. වාසනාව වේවා චාමි ඔයාට. අද තාත්තරෙන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා කියලා තියෙනවා. වයන්ගොඩි මැසේජ් එක. හයි හයි. දීප මහත්මිය. දොචතෝ පුතා මදු මහත්තයා සුදත්තත් ඉන්නවා කියලා තියෙනවා. එකතු කරගන්නම් හරිද? දරණිගල පැතර යන්නයි හදන්නේ. නිලන්ත චානක ලලිත අයියා කුරුවිට බණ්ඩාර සතීෂ් සෝ නවලපිටිය පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණා. පස්සේ අලව කොහොලාට යනවා මං. ජයකලනි උපාලි චිත්‍රානි මාතර කසුන් නැතුළු ලක්කඳ හන ඔක්කොමල වුණා එකතු කරගන්න කියලා ඒක තියන්නේ. සුබ දවසක් ශෝමි. චම්දි මහවත්ත පස්සාලේ කෝ ඔයා එවන් නැද්ද කවියක්? මට කවියක් එවන්නම්. ඊට පස්සේ මනෝජි ගෝටඩ් වොයිස් හරි ලස්සනයි. මම තෝරන්නේ කැන්ඩි වලින් කියලා තියෙනවා. නම පැහැදිලි නෑ මට යාගේ. රත්නායක කියලා තමයි තියෙන්නේ. ආව සිලෙක්ට් කරනවා කියලා කියන්නේ වසන්ත කුමාරි. බලමු බලමු හෙට වෙනකොට මොනවද වෙයිද දන්නෑනේ. ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙයිද කියලා හෙට අහන්න ඕනේ. හරිද? 3:42

හවස 9 වෙන හැටි 46යි. මීරිගම චින්තා කොහොමද? සරල සිතුවිලි සරසන සුබ දවසක් වේවා කියලා තියෙනවා. වකිනෝ නික්මීම සරල උවද සියල්ල තුලින් නික්ම යාම ඉතාමත්ම දුෂ්කරයි කියලා. නොදන්නවා ඉතින් නේද? ස්තුතියි ඔය කමෙන්ට් එකක් දීලා තියෙනවා අපි. ආදරෙන් පිළිගන්නවා හොඳ. සුබ සන්ධ්‍යාවක් වේවා කී. අපිත් අවහගෙන ඉන්නේ. ගෝල්ඩන් වොයිස් එකේ ඉන්න හැමෝටම විශ් කරනවා කියලා තියෙනවා. ඒ කියන්නේ 24 දෙනාටමනේ ඔයාගේ මනාපය. ඒ 24 දෙනාම ඉස්සරහට යනවා නම් ඉතින් අපිත් කැමතියි. උනාට ඉතින් විනිශ්චය මණ්ඩලයේ තියෙනවනේ එක නිර්ණායක. ඒවට ගැළපෙන විදිහට එහා මෙහා වෙලා තියෙයිද දන්නේ නැහැ. 24 දෙනාම ඉස්සරහට ගියොත් හොඳයි. මලමුකෝ හිට මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම දක්ෂතම අය ඉදිරියටම යයි කියලා තියෙනවා. නොවරින් ශෂිනී ස්තුතියි අනේ. වකිනවා දවසක හරියන්න ඕනේ ජීවිතේ පුරාවටම දුක් විඳපු හැම මනුස්සෙක්ටම කියලා. ඒක හැමම වෙන්න ඕනේ. අදත් වහනක මං යටි අතට සීපෝත ජනපදයේ ධනෝෂී දෙදුලංගන අක්කා චතුනි නේත්‍රා. Thank you ආගේ කමෙන්ට් එකට හොඳේ. ඒක මං හිතේ තියාගන්න. ඊට පස්සේ මහවත් එකතු කරගන්න කියන්නේ නුවරින් සංජීව. කිව්වා කිව්වා ආගේ මැසේජ් එක හොඳේ වුණා. Thank you. Good evening. අපි සිතුරංගලින් අම්ම නිසංසලා තාතා ඉන්දික ලොකුණාගේ නෙතුල්යා චුටිනාගේ චනුලි එකතු කරගන්න කියලා සුරි එපු මැසේජ් එක. උපාලි හගේ දෙන්නේ අලව්වෙන් පත්මිනි මිස් එකතු කරගන්න. උදේ කුමාර සයින වසන්ත සමන් අතුළු සන්ත නිලන්තී මේ හැමෝම එකතු කරගමු අපි. දැන් හෙට හවස එකේ දන් 4 වෙනකන් චාන්ස් එකක් තියෙනවා. සඳුදා බදාදා මේ සතියේ තරංග වැදුණු වර තරඟකරුවන් 24 දෙනාට මොකද උනේ කියලා හරිටම දැන කියාගන්න මග අරගන්න එපා. 9 වෙනාදී 48 සිදුවක් අහලා

0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අන්මත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: හසන් සමීර අධ්‍යක්ෂණයක්
2: මට හිතෙන්නේ පූජන මාගේ ගැන
3: මටත් එහෙම හිතෙනවා මේ මන් දන්නේ තියෙන මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා
2: ඒකෝල ඇසුරුන විදිය නම් මට පේන්නේ මාගේ කැමරද දිලා නැහැ වගේ
1: මල් මයිකොන්
3: ඔබ කතා කරන්න එපා සංදේශ මා ගෑණියෙක් ඔයා පොඩ්ඩක් මගේ පැත්තනොත් හිතන්න
4: අයියෝ නිදි ඔළුව කන්න එපා ඉතින් මාත් පිරිමික් ඔය එකත් හිතන්න
3: මම මේ හැමදේම කරේ ඔයා නිසා
1: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
5: මල් දිනුන්
6: අම්මයි
7: ලකන්ද රේඩියෝ ITN

හවස 3 විනාඩි 55 උනාන යන්නේ වෙලාව. මම හිතුව විතරයි මම Facebook page එක පැත්තට ගිහිල්ලා අද මගේ post එකට මොකද උනේ කියලා කිව්වේ නෑ නේද කියලා. වෙලාව ගිහිල්ලා නේ මොකෝ කියන්නේ. comments ගොඩක් තියෙනවානේ ඔයාලට බොහොම ස්තුතියි. කල්යාණි ජයසිංහ, චූල කුමාර, වාරි පොලින් නේද? මංජුල ප්‍රදීප්, කුෂන් චින්තක, කොරියාවෙන් තරුණී සන්දීපා, උදිත කුමාර, සමීර දේශම්, ශ්‍රීමා ගණතුංග, සුජීව මදුරංග, සුමනා ගුණතිලක, කොහොමද? එසල් ෆනාඩෝ, ඔවිශ්ව විහංග, මාපලගම පියල්ජේ, නිසංසලා කුමුදුනි, ලක්මිනී දමයන්දි, ඔලා මං ආතරෙන් මතක් කරන ඔබල කමෙන්ට්ස් දාලා තිබුණා. ඊට පස්සේ මට වෙලාව තියෙද බලමු මුතුරු එක නම් ටික කියලාගෙන යන්න. ජීවන් සුරංග අත්නායක, පසිදු මාලක, අසංග ෆනාන්ඩෝ, තුෂාරි අතුගල, හසිනේ ප්‍රමෝදික, යතේෂ් හෙට්ටිගේ, ඉදුනිල් ආර් ගමගේ, සඳුන් රුවන්සිරි, උදිත කුමාර, දහර, විමුක්ති චාමර, මහින්ද කුමාර, කෝසල හිමේෂ්, ලක්මිනී දමයන්ති, තරුණී තරුණී වෙන්නති, චන්ද්‍රිකා අබේසිංහ, අල් හැමෝ මං ආදරෙන් මතක් කරනවා. කොහොම වුණත් නේද මාව මග නහර අමතක කරන්න නැතුව මේ මං ඉන්නවද? වෙනදා වගේම මැසේජස් එවනවට බොහොම ස්තුතියි මං හරි මාතරේ. ගිහින් එන්න දෙහනක් හෙටත් අහන්න. මම චාමිකා මනෝජිනී, සුබ දවසක්.

0: 99.5 93.7 Radio ITN Sabah Sri Lanka Handa.
1: Velava Sava Sahadarai.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මානසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ආයතනික ආචාර ධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනක් කුමාර නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතනවල පිහිටු අභ්‍යන්තර කටයුතු 1244ක් වෙනුවෙන් වැඩමුළුව සංවිධානය කර තිබුණා. රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල පළාත් දෙපාර්තමේන්තුවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානින් නැතුළු පිරිස ඊට එක්ව සිටියා. යෙමන ආරක්ෂකංශ හෝති කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් වැඩි කර තිබෙනවා. බටහිර ටයිස් ප්‍රදේශයේ අල්කදහා සහ මක්කාලායතුරු ප්‍රදේශවල ගැටුම් වර්ධනය වෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. හෝති කැරලිකරුවන් රතු මුහුදු ආශ්‍රිත උපාය මාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වනවා. ගැටුම් හේතුවෙන් යෙමනේ ලක්ෂයකට අධික පිරිසක් අවතැන ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: ඒපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
9: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
8: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන 01176779.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: හතරයි විනාඩි 10 වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: Good evening සුබ සන්ධ්‍යාවක්
0: Good evening සුබ සන්ධ්‍යාවක් අද evening drive අපි පටන් ගන්න වෙලාව ඉතින් පොඩි වැසිබර කාල ගුණයක් එළියේ තියෙන්නේ බොහෝ ප්‍රදේශ වලට වහිනවා කියලා කියනවා
1: ඉතින්
0: වැසි තත්වය ගැන අපි පස්සේ කියන්න පොඩක් කතා කරන්න ඕන මාතෘකාවක් වෙලා තියෙනවා අයිමත් පෞගි දවස් ටිකේ හොඳට පායලා කරකුට්ටම් වෙලා හිටියේ
1: දැන් අපිට තෙමෙන්න සිද්ධ වෙලා තියෙනවා
0: දැන් තෙමෙන්න වෙලා තියෙන්නේ වස්සට බණින්න එපා
1: හරි
0: පීඩාවින්ද මිනිස්සු දන්නවා මේකේ වටිනාකම කොච්චරද කියලා ඒ නිසා බැනලා නිකන් වැඩ වරද්ද ගන්න එපා
1: වැස්ස තරහ කරගන්න එපා
0: රයිට් එවනම් හදත් හවස ලස්සන කරන ඉවිනින් ඩ්‍රයිව් එක ඔයාලට හවස 6:00 වෙනකන් අදත් පුළුවන්කම තියෙනවා ලස්සන සින්දු ගොඩක් එක්ක අපි වහගෙන ඉන්න
1: අද බ්‍රහස්පතින්දා අපි ඉන්න ඔයාලගේ මාට පුළුවන්කම දින සද්දට මේ ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නකොට වැඩ කරන ගමන් ගෙදර ඉන්න ගමන් මේ පත්‍ර කාටියක් එකතු කරගෙනම එන්න මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp එකට 07
0: ඉවිනින් ඩ්‍රයිව් එක හවස 6:00 වෙනකන්
1: ඕකේ

0: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය

0: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: හතරයි විනාඩි 17යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: හතරයි විනාඩි 22යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි අර කියනවා කිව්ව පාන විදිය දැම්ම කියලා යනවද? මොකද කරන්නේ පස්ස කියනවා තව ටිකක් එක අපි මෙහෙමයි. අතරම කියන්න තියෙන්නේ සහෝදර හිත මිත්‍ර
1: වරුණි
0: මිත්‍ර වරුණි
1: මිත්‍ර
0: වරුණි ලස්සනයි වචනේ මිත්‍ර වරුණි හිතවතුනේ. අපි මීට ටික කාලෙකට කලින් කාලයක් කියව එක ලොකු කාලයක් නෙවෙයි අතීත කාලේ නෙවෙයි.
1: එච්චර අතීතයට යන්නේ දෙයක් නැහැ.
0: දැන් මාසෙකට විතර කලින් නේ.
1: ඔව් ඒ වගේ.
0: මාසෙකට විතර කලින් අපි කිව්වා මේ කැලින් පොපියුලර් වර්ඩ් සම්මාන රාත්‍රියේ.
1: ඔව්.
0: අපි most popular radio program couple එක විදියට
1: nominate වෙලා තියෙනවා කියලා.
0: Nominate වෙලා තියෙනවා කියලා කිව්වා.
1: ඔව්.
0: ඉතින් ඊට පස්සේ අපි ගියා මේකට වෝට් කරන්න කියලා.
1: ඔයාලට
0: chance එක දීලා තිබුණා වෝට් කරන්න කියලා. අපි ඔය මනාපයක් ලබා දීලා අපි ඉස්සරහට අරන් යන්න කියලා.
1: ඒ වගේ ගොඩ දෙනෙක් අපිට වෝට් කරා.
0: වෝට් කරා. ඉතින් ඒ ආදරණීය හදවත්වල ආදරයත් එක්ක මේ වෙනකොට මේ මොහොත වන විට ලැබී තිබෙන මනාප අනුව most popular radio program couple එක විදියට දැනට අපි දෙන්නව ඉදිරියෙන්ම ඉන්නවා.
1: පළවෙනි තැන අපි දෙන්න
0: ඉන්නවා රයිට්.
1: ඉතින්
0: ඔයාලට පුළුවන් හෙට රාත්‍රී 12 වෙන්න කලින්
1: හෙට
0: මධ්‍යම රාත්‍රියට කලින් තවදුරටත් මනාපයක් අපිට ලබා දීලා දුන්න නැති කවුරු හරි ඉන්නවා නම් තවදුරටත් අපිට මනාපයක් ලබා දීලා
1: අපි ඉස්සරහට යවන්න පුළුවන්කම තියෙනවා.
0: අපි ඉදිරියෙන් තියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලගේ අද තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඉවිනින් ඩ්‍රයිව් එක සතුටු වුණා නම්
1: හරි
0: ඉවිනින් ඩ්‍රයිව් වලට ආදරය කරා නම් ඔයාලට වන්න පුළුවන් මේ සපෝට් එක දෙන්න
1: අපි වෙනුවෙන්.
0: අපි වෙනුවෙන්. ඒක කරන්න ඕන තියෙන්නේ ඔයාලට පුළුවන් පහසුවෙන්ම අපේ ලක්කන Facebook page එකට ගිහිල්ලා.
1: ඔයාට යන්න පුළුවන්කම තියෙන ලක්කන අපේ official Facebook page එකට. ඒකට ගියාට පස්සේ අපේ post එක තියෙනවා. ඒකේ තියෙනවා link එක උඩින්ම තියෙන link එකට වාඩි ගියාට පස්සේ පුළුවන්කම තියෙනවා radio category එක select කරන්න. ඊට පස්සේ most popular radio program couple තියෙනවා. ඒක select කරාට පස්සේ එතන ඉන්න ලක්කන radio චමිත් විදානගමගේ වගේම චාරු සමාධි කියලා තියෙන photo එකක් එක්ක එතන ඔයාට vote now කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ
0: ඔයාට email address එකයි phone number එකයි දාන්න එනවා. අන්න එතෙන්ට email එකයි phone number දැමීමට පස්සේ ඊමේල් එකට OTP එක යලි එතන ටයිප් කරන්න තියෙනවා.
1: ඒ කියන්නේ ඊමේල් ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එකයි ඔයා දීපු තැන ආයි එක එන්ටර් කරන්න තමයි තියෙන්නේ ඊමේල් එකට OTP එක.
0: ඊට පස්සේ වෝට් නවු කරාට පස්සේ නැත්නම් වෙරිෆයි කරාට පස්සේ
1: රයිට්
0: වෝට් එකක් එනවා.
1: ඉතින් ඔයාගේ වෝට් එකත් ආදරෙන් අපි ඉල්ලනවා.
0: අපි ආදරෙන් මාර ගන්නවා. හරි එවනම් ඉතින් ඒ වැඩෙත් ඔයාලට තියෙනවා.
1: හෙට දවස විතරයි තියෙන්නේ.
0: හෙට මධ්‍යම රාත්‍රි 12ට කලින්. ඔයාලට පුළුවන් මේ වැඩේට සපෝට් එකක් දෙන්න.
1: ඕකේ.
0: රයිට් අපි අද කරන්න ඕන විචේ නිෂ්පාදනය ගැන අපේ රටේ රසය රටේ සැමට බෙදෙන විචේ නිෂ්පාදන කැමරේට එකතු කර ගන්නවා කියන්නේ කැම වේල රස ගන්නවා කියන එක මැජික් එකක් නෙමෙයි.
1: ඕකේ.
0: පුදුමයක් නෙමෙයි මේක හරි පහසුවෙන් කරන්න තියෙන දෙයක්. ඉතින් ඒකට ඕන කරන දේවල් ටික හරියට එකතු කර ගන්නවා නම් හරි නිෂ්පාදනය බලලා.
1: වාටි පුලංකම දිනවා. ඉතින් ඕනම කැමක් කට රසට හදා ගන්න අපිට නියම කුළුබඩු ටික අවශ්‍ය කරනනේ. ඒ වෙනුවෙන් තමයි අපේ රසය රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමටත් අරගෙන යන විචේ නිෂ්පාදන වාටි පුලංකම තියෙන්නේ. මිලදී ගන්න තත්වයෙන් වගේම ගුණාත්ම භවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටික ලැබෙනව නම් අපිට ලැබෙන්නේ විජය කියන නමින්. ඉතින් ළඟම වෙලෙන්සලෙන් සුපිරි වෙලෙන්සලෙන් වාටි මිලදී ගන්න පුලංකම තියෙනවා විචේ නිෂ්පාදන.
0: ඒ වගේම තමයි ඩීප් ටෙක් සෝලා පද්ධතියක් ඔයාලට තියෙනවා නම් ඒ තමයි ඔයා කරන ලොකුම ආයෝජනය. ගත්තේ නැත්තම් ගන්න දැන් ඒ ගැන හිත පහල කරගන්න.
1: මොකද
0: ලෝන් එකක් අරගෙන හරි සෝලා පද්ධතියක් ගෙදර වහලේ මත සවි කරගන්නවා කියන්නේ
1: ඒක
0: ලොකු ආයෝජනයක්. ඉතින් ඒ නිසා ඒ වැඩේ ගැන හිතන්න ඔයාගේ වැඩබිමට නිවසට කාර්යාලයට මේ ඕනම තැනකට දැන් සෝලා පද්ධතියක් සවි කරගන්න. දැන් ඒක තමයි ලෝකයේ යන ට්‍රෙන්ඩ් එක. දැන් අර බලශක්තියින් වල එක එක කාලෙන් කාලට මෙන්න මේ බලශක්තිය ඉදිරියෙම ඉන්නවා කියලා තිබුණානේ. දැන් මේ කාලේ වැඩියෙන්ම බොහෝ දෙනෙක්ම පාවිච්චි කරන්නේ සෝලා. ඉතින් සෝලා පද්ධතියට සවි කරගන්නවා කියන්නේ ඔයාට ඔයාගේ ගෙදර විදුලි බිලට තිත තියන්න වගේම අතිරික්ත ආදායමක් උපයන්නත් පුළුවන්කම ලැබෙනවා කියන එක.
1: ඒ වගේම තමයි අපි ගොවි මහතුන්ට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඒ වෙනුවෙන් පුළුවන් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න සුවිශේෂී උමිල අඩු කිරීම එක්ක ඩීප් ටෙක් ආයතනයේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම ඔන්න දෙන සුදන මෙගින අනිසා දැන් මේ හැමදේම කරගන්න ඩීප් ටෙක් සෝලා එකට යනවා නම් එහෙමයි. එහෙම නැත්නම් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ගන්නවා නම් ඒ විදිහට ගන්න අර පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න කතා කරන්න මේ නම්බර් එකට 0711711 කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: හවස 4:27 වෙලාව.

0: ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
5: දැන් එතකොට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි.
5: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
6: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
5: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
6: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
5: ඈ?
7: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: හවස 4:43.

0: හතරයි විනාඩි 40යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. කැමතිව ලස්සනම සින්දු අහන්න මැසේජ් එකක් එවන්න කියලා අපි ආට කිව්වා නේද?
1: හරි.
0: මැසේජ් කළා තියනවාද කට්ටිය?
1: Yes.
0: කවුද ඉන්නේ?
1: යටි අන්තර්ජාලයෙන් තීක්ෂණව තමයි මුලින්ම එකතු කරගන්න හදන්නේ. ආව එකතු කරගන්න ගම මහේෂ් ඉන්නා මේ වෙලාවේ සුරන්‍යවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. වැඩගෙන තන හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා නුගාර මැසේජ් එකක් දානකොට මතුගමින් පසන් සඳ කැළුම් ඉන්නව වෙනද වගේම අම්මා තාත්තා ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අපිටත් එවන්න කියලා තියෙනවා. කලුතරින් පැතුම් එකතු වෙනවා. ඊට පස්සේ පාදුක පැතට යන හදන්නේ පාදුකේ නිරෝෂන් ඉන්නව මේ වෙලාවේ.
0: එවගේම ජීවන් නවාතකතු කරගන්නවා ලස්සන සින්දුවකට ඉංග්‍රීසියෙන් මැසේජ් කළා තියෙනවා. අනුරාධපුරෙන් වසන්ත මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. එවගේම ශිරෝමා වාවතකතු කරගන්නවා ගිනිගත් හේනෙන් මැසේජ් කළා තියෙනවා. චුටපුදා සවිඳු ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. රයිට්. දැන් වා මෙහෙම කතාවක් අහලා තියෙනවද? සමහරට අහලා ඇති.
1: හරි.
0: සමහරට අහලා නැතුව ඇති.
1: අහහ.
0: මේක හරි පොඩි පණිවිඩයක් තියෙනවා.
1: හරි.
0: අපි මේ සමාජය ඇතුළ ජීවත් වෙනකොට අපිට එන ප්‍රශ්න එක්ක අපි ජීවත් වෙන විදිහත් එක්ක සමහර වෙලාවට අපිට මේ කතාව ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. හරිද? මේකෙදි මේ ඉන්නෝ අශ්වේක්.
1: ඕකේ.
0: හරිද? අශ්වේක් බලාගන්න මිනිස්සෙක් ඉන්නවා. අවුලක් ඉන්නවා එයාගේ. එතකොට මේ අශ්වේ බලාගන්න මිනිස්සයාගේ අශ්වය එක දවසක් පැනලා යනවා. ඉස්තාලෙන් පැනලා යනවා. හරිද? ගිහෙලා ගියාට පස්සේ එතන ගමේ මිනිස්සු ඇවිල්ලා කියනවා අශ්වයා පැනලා ගියා නේද? අයියෝ මොකක්ද අනේ අපරාධ නේද කියලා කියනවා.
1: ගමේ මිනිස්සු ඇවිල්ලා කියන්නේ.
0: කියනවා. කියනකොට මෙයා කියනවා ඔව්නේ බලමු. එහෙම කියලා කියනවා.
1: කියන්නේ අර ගානක් වන්නේ.
0: Don't care. Don't care. Right? එහෙම කියනවා.
1: හරි.
0: ඊට පස්සේ මේ අශ්වයා දවස් ගානකට පස්සේ තව අශ්වය 10 දෙනෙක් එක්ක එනවා ආයෙමත් ගෙදර. Right? ඒ ආයවට පස්සේ දැන් අශ්වෝ 10 දෙනෙක් ඉන්නවා මෙයාගේ ස්ථානයේ.
1: එක්කෙනෙක්ට 10 දෙනෙක්.
0: එක්කෙනෙක්ට 10 දෙනෙක් ඉන්නවා.
1: අහහ.
0: ගමේ මිනිස්සු අවිල කියනවා අනේ ෂෝක් නේද?
1: 10ක්ම ඉන්නවනේ.
0: 10ක්ම ඉන්නවා එක්කෙනෙක් කියාට මොකද දැන් ඔන්න 10ක්ම අරගෙන අවිල තියෙනනේ.
1: නොවයි
0: නේ එම කියලා කියනවා.
1: මාර අශ්වී ඉන්නේ.
0: ඔව් එම කියලා කියනවා.
1: ඕකේ.
0: ඊට පස්සේ මෙයා කියනවා එක තමයිනේ. බලමු.
1: I don't care.
0: Don't care.
1: පුදුම ලොකෝ කමන්නේ තියෙන්නේ.
0: බලමු. එම කියලා කියනවා.
1: හරි.
0: ඊට පස්සේ මේ ටික දවසකට පස්සේ දැන් මේ ගෙදර ඉන්න පුතෙක් මේ අයිතිකාරයගේ නැත්නම් මේ අශ්වය බලාගන්න මිනිහේ පුතා අශ්වය පිටේ නැගලා හැන්දෑවට එහෙම ඔඩි වටයක් දානවා රස්සිය අදු පාරක් ගන්නවා එහෙම ඉතින් පොඩක් ඉතින් චිල් එකේ ඉන්න පොරක්
1: අශ්වයගේ පිටේ යනවා.
0: හරි. දවසක් යනකොට අශ්වයගේ පිටේ මේ මිනිහයා වැටෙනවා. ඒ කියන්නේ මේ පුතා වැටෙනවා. වැටිලා කකුලක් කැඩෙනවා.
1: රයිට්.
0: කකුලක් කැඩෙනවා. ඊට පස්සේ මේ ගෙදර දැන් එක්ක ඇවිල්ලා බෙහෙත් කරලා ඉන්නකොට
1: අයිගම මිනිස්සු එනවා.
0: මිනිස්සු ඇවිල්ලා කියනවා මේ අශ්වය ගෙනාවට අශ්වය හිටියට නේද පුතාගේ කකුල කැඩුනනේ නේ අශ්වයගේ පිටේ ගිහිල්ලා අශ්වය නිසානේ තින්නේ
1: එහෙම
0: කියලා කියනවා.
1: හරි.
0: ඊට පස්සේ මෙයා කියනවා
1: ඔව්නේ
0: ඔව්නේ බලමු කියලා කියනවා. Don't care.
1: Okay.
0: ඊට පස්සේ ටික දවසකට පස්සේ
1: right
0: රජෙන් තීරණය කරනවා හැම පවුලකින්ම මේ පිරිමි දරුවෙක් එයාලගේ ආමිකට එයාලගේ හමුදාවට බඳව ගන්න කියලා.
1: හා.
0: දැන් මේ ගෙදරටත් එනවා.
1: ඔව්.
0: මේ ගෙදරට එනකොට කකුල කැඩිලා පුතාගේ.
1: ඔව්.
0: ආබාධිත කෙනෙක් හමුදාවට බඳව ගන්නේ
1: නැහැ.
0: නැහැ නේ. ඊට පස්සේ ගමේ මිනිස්සු ඇවිල්ලා කියනවා.
1: බඳින්න බෑවත් බඳව ගන්න බැරි වුණානේ.
0: බඳව ගන්න බැරි වුණානේ හොඳ වෙලාවටනේ.
1: ඔව්.
0: බලමු.
1: මේක කෙලවරක් වෙන්නේ නැහැ මම දන්නවා.
0: ඒ කියන්නේ මේ

0: පොඩි මධ්‍යස්ත බවක් තියාගත්තනම්
1: හරි අපිට ගොඩ යන්න පුළුවන් නේ.
0: ඔව් ජීවිතේ පොඩක් සතුටින් ගත කරන්න පුළුවන්.
1: ඕන වට වඩා සතුටු වෙන්න ගියොත් එහෙම
0: ඕනවට වඩා දුක් වෙන්නත් වෙලාවක් එනවා. ඒ නිසා අපි මැද තැනක ගියෝදින් ලැබෙන හැම දෙයක් ගැනම
1: සරලව මේ ජීවිතේ යන්න පුළුවන්.
0: ඒක එක පණිවිඩයක්.
1: ඕකේ.
0: අනිත් පණිවිඩය තමයි මේ අපිට වැටෙන තැන පළවෙන්න පුළුවන්.
1: ආහා.
0: ඒක ජීවිතේට
1: වඩිනවා.
0: ලොකු ආදර්ශයක්. ඉතින් ඒක මේ අන්න එහෙම අසන කතාවක්.
1: ඔව්.
0: 4:44 වෙලාව.

0: හවස 4 විනාඩි 48යි.
1: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: Lakhanda Radio ITN
1: NLP Hadahana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadahana Obath Adama NLP Hadahana Bala Ganna
2: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna Binduwai Ekai Ekai Hatarai Hatsiyayai Hayasiyaya
3: Supili Pan Ratak පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: அத்தனை வினாடி பனஸ் பகாய் விழாவ ஹைவினின் டிரைவ் கிண்ணே அபி மதக்கரமு விசேஷம் ஒப வாசனாவ கோமத கொய் வித்தியட்டத கலப்பிலா தின்னு கலப்ப கண்ணு
1: புருவான்
0: கிளா பலன் ஒண்ணு அதஹான் உத்தரையாக்க அத மிலதி கண்ண ஹவச கெதிரையான கூட வாசனாவ பேக்கிற கண்ணு
1: அது போல பாத்தீங்கன்னா என்எல்பி அதஹான் உத்தரைய வடி வடி மிலதி அரகன லட்சபதிய கோடிபதிய ஜெயகிரகே கவின் தென் என்எல்பி அதஹான் உத்தரையின் தச லட்சபதிய நெக்கசி ஹத்தாவுகிட்ட வடி பிரிசக் பேவனு கூட பேக்கிறல தீனா திங்க விசுவாசியத்தை
0: நிஷ்பாதன හොඳට ඇලෙන්න බැරි වෙන්නේ නැතිව කන්නනම් ඒ වගේම කුරක්කම් පිටි තෝස පිටි මිශ්‍රණ මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ වගේම තමයි විජය නාමයෙන් ආද පුලංකම තියෙන කහරි රසට තේකක් හදා ගන්නවා නම් විජය තේ වගේම කෝපි රසය වැඩි වැඩියෙන් ඉන්න කෝපි එකක් හදා ගන්නවා නම් විෂය කෝපිත් මිලදී ගන්න මේ හැමදේම තත්වයෙන් වගේම ගුණාත්ම භවෙ නිහලයි. ඒ නිසා අපි වාට කියන්නේ විශ්වාසයෙන් මිලදී ගන්න අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන මෙන්න මේ ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් ආද පුලංකම තියෙන අනුකර නිෂ්පාදන වල රැවටෙන්නේ නැතුව
0: හතරයි විනාඩි පනසහයක් වෙනකොට කවුද අපිව බලන්න අහන්න මේ වෙනාවේ ඉන්නේ කියලා බලමුද?
1: හරි. පවන් ඉන්නව පවන්වත් එකතු කරගන්නව මම. ඊට පස්සේ මම යනවා විරක්කුඩිය බේකරිය පැත්තට. උපුල් එතකොට වරුණ, චම්පා, ලක්ෂ්මි, මදුසංක, ධනුෂ්ක, ජය මම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ හැමෝම එකතු කරගන්න කියලා තිනා. බොයගටින් හැමෝම එකතු කරගන්නව සුබන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එසල් ප්‍රනාන්ත ඉන්නව බරදල්පල ඉඳලා. ඊට පස්සේ යන රපුසල විදන් ඔයාවත් එකතු කරගන්නවා.
0: ගම්පහ නිල්මිනී මැසේජ් කරනවා සිද්දුවකට එකතු කරගන්න. අපි උතවා වහගෙන ඉන්නේ කියලා වගේම දේවිකා මැසේජ් කරලා තිනවා සිද්දුවක් අහන්න එකතු වෙනවා කියලා මාව නැල්ල ඉඳලා. එයාගේ හස්බන්ඩ් එවගේම තුෂාර අයියා අතුළු කට්ටියමත් මතක් කරන්න කියලා තියෙනවා. අද බර්ත්ඩේ එකක් තියෙනවා. හැපි බර්ත්ඩේ කියලා වැල්ල බයින් මැසේජ් කරලා තියෙනවා චිත්‍රා. එයාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක කියලා සුබ උපන්දිනක් වෙන්න කියලා අපි wish කරනවා.

0: හවස පහයි විනාඩි 7යි වෙලාව. සමහර වෙලාවට මේ අපි අපේ රටේ මිනිස්සු ගැන කතා කරනවා, මේ අර පක්ෂවලට මේ පක්ෂවලට බෙදිලා ආගම් වශයෙන් කුල වශයෙන් අර මේ කියලා මේ මේ මේ කියනවනේ බෙදිලා ඉන්නේ. හරි පුදුමයි, මේ මේම රටක් කොහොමද ඉස්සරහට යන්නේ එහෙම කියලා අපිම චෝදනා කරගන්න වෙලාවල් තියෙනවා.
1: හරි,
0: හැබැයි මේ ඒකට පොඩ්ඩක් ඒක ඇත්තද ඒක බොරුවක්ද ඒක මායාවක්ද කියලා හිතන විදිහට සමහර සිදුවීම් වලදී අපේ මිනිස්සු හරි එකමුතු වෙන වෙලාවල් තියෙනවා. රටේ මිනිස්සෙක්ට දෙයක් වුණ වෙලාවට
1: අහක බලාගෙන යන්නේ නැහනේ.
0: ඔව්, රටේ මිනිස්සෙක්ට දෙයක් මොනවා හරි දෙයක් වුණා කියනකෝ ජාත්‍යන්තර වශයෙන් මොනවා හරි දෙයක් අන්න ඒ වෙලාවට අපේ මිනිස්සුන්ගේ එකමුතුකම පාට පක්ෂ කුල මල කිසි දෙයක් අදාළ
1: නැහැ. ඒක
0: හොඳටම දැක්ක ආසන්නම සිදුවීම තමයි අපේ මේ රුමේෂ් කොල්ලා එල්ලේ විසි කරලා ලංකාවට කීර්ති අරගෙන ආවට පස්සේ යාගේ
1: එයාට සිද්ධ වෙච්ච දේ
0: සිද්ධ චක්‍ර තැබ්බේ. යාගේ ඒ රෙකෝඩ් එක තියපු හෙල්ල ඇතුළු අනිකුත් ඒ යාගේ තිබ්බ දේ වල හෙල්ල මේ කැඩුණා. ඊට පස්සේ ඒක විශේෂයෙන් දැන් ආයිමත් ඒක අරන් දුන්නාට
1: ඒ
0: වටිනාකමට පළුද්දක් වෙලා ඉවරයි, බිඳිලා ඉවරයි. වටිනාකම අඩු වෙලා නැහැ. නමුත් ඒ වටිනාකම හිතේ තිබ්බ මේ ගෞරවය,
1: ඒකට දක්වපු ආදරය
0: ඒ සියල්ලට ඩැමේජ් වෙලා ඉවරයි. ඒක ආයි හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් කොමුණත් ඉතින් ලංකාවේ රජයේ පැත්තෙන් ඒ වගේම තවත් ව්‍යාපාරිකයන් හැට උදව් කරන්න මේ වැටුණු තැනින් ආයි 100,000 කුණයක් උඩට ඇවිල්ලා මේ වැඩේ කරන්න ශක්තිය ලබා දෙන්න කටයුතු කරා. ඒ අතරේ මේ ටර්කිෂ් ගුවන් යානයට මේ ගුවන් යානයෙන් මේ වෙච්ච මේ දේ නිසා එයාලට වෙච්ච ජාත්‍යන්තර අපකීර්තිය කොච්චරද කියලා බලාගන්න පුළුවන් එයාලගේ ෆේස්බුක් පේජ් එකට ගියාට. කියන්නේ අපේ මිනිස්සු කොයිතරම් එකමුතුෙන් අපේ මිනිස්සෙක්ට දෙයක් වුණාට පස්සේ පෙන්නනවද කියන එක සෑහෙන්න දුරට පෙන්නලා තිබුණා. එයාලගේ පේජ් එකට ගිහිල්ලා එක එක විදියට එක එක සම්බන්ධ විවේචනයන් ඉදිරිපත් කරලා. ඉතින් රටක මිනිස්සු විදියට මේ වගේ ජාත්‍යන්තර කීර්තියක් අරගෙන ආපු මිනිස්සෙට මෙහෙම දෙයක් වුණාට පස්සේ ඒකට පොඩි කනගාටුවක් ඇති වෙනානේ.
1: හැමෝටම එක වගේ දැනෙනවනේ,
0: ඒක වේදනාවක් දැනෙනවනේ. ඒ වේදනාව තමයි මේ විදියට පිට කරලා තිබුණේ. කොමනත් මේ තුර්කි ගුවන් සේවය නැත්නම් ටර්කිෂ් ගුවන් සේවය කියන්නේ ලෝකෙ පිළිගන්න සහ හොඳ ගුවන් සේවාවක් විදියට තමයි පිළිගැනීම තියෙන්නේ. හොයලා බැලුවට පස්සේ මේ ගුවන් සේවාව සම්බන්ධයෙන් එහෙම චෝදනා නැහැ. ගුවන් යානය ගුවන් සේවාව සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර තියෙන්නේ. හැබැයි මොකක්කෝ දෙයකට
1: එයාලගේ දෙයකට හරි කාගේ හරි
0: දෙයකට අපේ කර්මයකට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් ඒකට මේ එක එක විදිහේ කමෙන්ට්ස් දාලා තිබුණා. ඉතින් තමන්ගේ වේදනාව පිට කරගන්න
1: කේකයිගේ මත ඉදිරිපත් කළා තිබුණා. ඉතින් ඒකට
0: ඉදිරිපත් කළා තිබුණා. ඉතින් ඒකෙන් අපිට ගන්න තියෙන දේ තමයි මොනවා හරි දෙයක් අපේ රටේ මිනිස්සුන්ට දෙයක් කවුරු හරි
1: රටේ
0: මිනිස්සු ඔක්කොම එකට හිට ගන්නවා තමයි. ඉතින් ඒක ශ්‍රී ලාංකික
1: අපේකම.
0: ඒක ඔතෙන්දි විතරක් නෙමෙයි, රටේ විපතක් වෙච්ච වෙලාවට උනත් අපි දැක්කනේ. ඉතින් දිත්වා වෙලාවේදී වගේ රට ඇතුලේ මොනක් හරි කලබගෑනියක් වෙච්ච වෙලාවෙලදී අපේ මිනිස්සු ඒක
1: තමන්ගේද අඳුරන කෙනෙක්ද ඥාතියෙක්ද
0: එහෙම බලන්නේ. සල්ලි තියෙන කෙනෙක්ද සල්ලි නැති කෙනෙක්ද බලන්නේ. තමන්ට වාසියක් තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා බලන්නේ.
1: විශේෂයෙන් මිනිස්සෙක්ද සතෙක්ද කියලා බලන්නේත් නැහැ.
0: බලන්නේ ඒ තරම් එකමුතුකමක් උණු වෙන හිත් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒ නිසා තමයි කොච්චර කොහොම කිව්වත් ලෝකයේ ඇතුලේ හරි අර කියන ආගන්තුක සත්කාර දාන්න ඒ වගේම උණු වෙන හිත් තියෙන මිනිස්සු ඉන්න රටක් කියලා ලෝකයේ ඇතුලේ හැම රටකම පිළිගැනීමක් තියෙනවා, ප්‍රසිද්ධියක් තියෙනවා ශ්‍රී ලංකාව සම්බන්ධව. ඉතින් අභිමානෙ තියාගන්න ඕන අපි ඉස්සරහට.
1: ඒක
0: අපේ ලේවලින් මාපු එකක්, අපේ ජානවලින් මාපු එකක්, අපේ ඇඟේ තියෙනවා එක. හැම මිනිස්සෙකම ඇඟේ පොඩ්ඩක් හරි එක තියෙනවා. අවස පහයි විනාඩි 12යි වෙලාව. හිවිනි ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැය ඉන්නේ. මේ පැයත් පුළුවන්කම තියෙනවාට අසන සිඳු අහන්න මැසේජ් එකක් එවන්න අපේ WhatsApp නම්බර් එකට
1: 0703 93 5 93 7 තාමත් මැසේජ් එකක් එවුව නැත්නම් ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නකොට ඔබට පුළුවන්කම තියෙනවා කට්ටියක් එකතු කරගෙනම මේ පැත්තට එන්න.

0: பே மொழிவு மத கிரீம சுரேகி முமாக தொண்டு
1: மார்க பாவிதேதே ஜங்கம துரகதனே பாவிச்சினு கரான்
0: சுப கவனாக பரிசமின் கிகினேன்
2: அவசு பகை வினாடி தான் சேய் விலாவ
3: සංවර්ධන ලොතරැය්‍ය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: හවස 5:18යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: அவசப்பாய் விடாடு விசி தேக்காய் விலாவ ஹெவினின் டிரைவ் வைக்க இன்ன விலாவ விஜய் நிஷ்பாதன கேம வேல ரசவாத் கண்ண நிஷ்பாதன பேல ஒப்ப மிலதி கண்ண கெதர குசிய தியன்ன மோன விஜய லுனு மிதிஸ்கூல் டிக துணப்பாட்டிக்க தகோட கஹாக்கூல் டிக மே தேவாட்டிக்க கண்ண விஜய் நமாத்தைக்க ஹோயாகி கேம வேல ரச கண்ண கியனைக்க ரச கண்வ கண்ண வாக்கியனைக்க மேஜிக் எகக் நோவே
1: தின் கேம டிக ரசட குணட ஹதா கண்ணவனங் ஒயாய்கத்து கரு கண்ண மோன குலுபடு சன்னாவ வென்னோனே விஜய நிஷ்பாதனை ஏதுலு ஒரு புலாங்க பதினோ கேம டிக வினஸ் விதிகட் ஹதா கண்ணத் விஜய நிஷ்பாதன் வழி மிலதிக்க நதெங்கோ அதானோ இந்தியாப பெட்டியக்க விஜய நமிங் எனக்கு ரத்து இந்தியாப வகையும் சுது இந்தியா සුදු ඉදියා පොආට කැමති විදිහට හදාගන්න පුළුවන්කමදින ඒ වගේම ඇලෙන්න බැරි වෙන නැතු නූඩ්ල්ස් එකක් හදාගන්නවා කියන කෙනෙක් ගොඩක් අය දින ප්‍රශ්නේ එතකොට ඒ විදිහට හොඳට හදාගන්න පුළුවන් නූඩ්ල්ස් එකක් තමයි විජය නමින් ඔයාලට ලැබෙන්නේ ඔයාලට පුළුවන්කමදින අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය නමත් එක්ක මේ හැමදේම ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න
0: සමහර වෙලාවට අපි ළඟට එන මේ අපෙන් මුදලක් ඉල්ලගෙන කියන්නේ මේ අපි කියන්නේ යාචකයන් විදියට එන සියලු දෙනා ඇත්තටම යාචකයන් නෙවෙයිනේ.
1: ඔව්
0: ඔව්. දැන් ඔය පුරුද්දට යාචකයෝ විදියට ඉන්න පිරිසක් ඉන්නවනේ.
1: හරි.
0: දැන් කඩවත එක්සිට් වෙන තැන. නුවර පාරට යන හයිවේ එකේ කඩවත එක්සිට් එකෙන් එක්සිට් වුණාට පස්සේ මේ වගේ අත්දැකීමක්. මේ වගේ තව ඇති ඕන තරම්. ඔව්. එතනින් යනකොට මේ ඉන්න හැමදාම කියන්නේ අපි උදේ 8:00 මාට වැඩට ඇවිල්ලා 4:00 මාට ඔෆ් වෙන වගේ.
1: ඔව් ඒගොල්ලෝ තින්නවා.
0: ඒ වගේ උදේ ඇවිල්ලා හවස ඔෆ් වෙලා යන යාචක පිරිසක් ඉන්නවා.
1: ඉන්නවා.
0: යාළුවෝ කවදාවත් උවාල හොඳ වෙන්නේ නැහැ.
1: හ්ම්
0: හ්ම් හ්ම්. අත එල්ලගෙන ඉන්න එක.
1: හරි.
0: ගහලා තියෙන ප්ලාස්ටර්.
1: අහහ.
0: කවදාවත් ඒ ප්ලාස්ටර් ගැලවෙන්නේ නැහැ.
1: රයිට්.
0: ඊට පස්සේ එක ඇහැකට ප්ලාස්ටරයක් ගහලා කියන්නේ අර ඇහැ
1: වහගෙන
0: වහගෙන ඉන්නේනේ. හ්ම් හ්ම්. ඒ ප්ලාස්ටරේ කවදාවත් ඉවත් වෙන්නේ නැහැ.
1: අහහ.
0: ඉතින් එහෙම පිරිසක් ඉන්නවා.
1: කියන්නේ මේක එකාදිගෙන් බලලා බිස්නස් එකක් කරගත්ත අය.
0: බිස්නස් කරගත්ත අය ඉන්නවා.
1: ඔව්.
0: ඉතින් එතකොට මේ සමහර වෙලාවට ඒ හේතුව නිසා ඇත්තටම මුදලක් හොයාගන්න නැතුව කැම ටිකක් කන්න නැතුව
1: ඉන්න අසරණ වෙලා ඉන්න.
0: ඔව්, ජොබ් එකක් කරගන්න රැකියාවක් කරලා කීයක් කරේ හොයාගන්න බැරුව කාගෙන් හරි යැපෙන්න බලාගෙන ඉන්න ඇත්තම
1: මිනිස්සු
0: පිරිසටත් ලොකු හානියක් වෙලා තියෙනවා.
1: ඔව්.
0: එහෙම ඒ වගේ අය නිසා
1: දැන් මේක හැමෝම දන්න කතාවක් නේ. ඒ අයත් ඉන්නෝ කියලා මේ අය අතරේ.
0: ඔව් ඉන්න අතරේ. ඒක නිසා කවුරුත් මුදලක් දෙන්න සමහරවිට උනන්දු වෙන්නේ නැහැ.
1: ඔව්.
0: හැබැයි මේ ඒ අපි එහෙම හිතුවට සෑහෙන්න පිරිසක් මේක වෘත්තියක් විදියට ජීවනෝපායක් විදියට කරගෙන යන පිරිසක් ඉන්නවා.
1: මොකද
0: හැමෝම දෙන්නේ නැහැ කියලා හිතුවට දෙන බොහෝ පිරිසකුත්
1: ඉන්නවා.
0: ඉතින් ඒ පිරිස ඇති එයාලට. ඉතින් එහෙම ජීවත් වෙන්න. ඉතින් එහෙම නැතුව පොඩ්ඩක් හිතනවා නම් මේකෙන් මිදිලා
1: හරි
0: තමන්ට අතපය තියනවා නම් හයිය හක්තිය තියනවා නම් චුට්ටක් මොනවා හරි දෙයක් කරලා කීයක් හරි උපයන්න උනන්දු වෙන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම්
1: ඔව්
0: ඒක හරි වටිනවා.
1: හැබැයි
0: ඉතින් ඒක හිතනවා කියන එක
1: හිතන්න නැති එකනේ ප්‍රශ්නේ.
0: ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැති දෙයක්.
1: අපි
0: කොච්චර කිව්වත් ඒකට පුරුදුච්ච මොන්සේ ඒ විදිහම තමයි.
1: ඔව්.
0: හැබැයි ඒ ඔය අතරේ සමහර වෙලාවට පොඩි ලාභයකට
1: ලොතරැයියක්
0: විකුණන්න එන මනුස්සෙක් ළඟට ඇවිල්ලා ලොතරැයියක් ඉස්සරහට මේ අත දික් කරලා දෙන්න වෙන විකුණ ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්.
1: කෝච්චියේදි
0: බස් එකේදී එහෙම නැත්නම් යන්නේ යන තැනකදී
1: මාත්‍ය
0: ගන්න වාසනාව කියලා
1: බයිසිකලෙ ඉන්නත් පුළුවන් නැත්නම් පයින් විකුණනවා වෙන්නත් පුළුවන්.
0: ඔව් සෑහෙන දුක් ඉඳලා ටිකට් 1000ක් 2000ක් විකුණ ගන්න උත්සාහ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ළඟට ආවහම සමහර වෙලාවට අපි අර මේ හොරෙක්ට දීලා යන රුපියල් 20 රුපියල් 40 අර තමන්ගේ වාසනාව වරගා බලන්න වියදම් කරන්න සමහර වෙලාවට ලෝභ වෙන වෙලාවල්
1: තියෙනවා.
0: ඒ මොන්සෙට අර ටිකට් එකක් අරන් එන මොන්සෙට උදව්වක් වෙන්න 40ක් දීලා.
1: ඔව්.
0: ටිකට් එකක් අරගෙන අපි ගෙදර ගිහිල්ලා ඔකට ඇදුනොත් ජයග්‍රහණයක්.
1: එපා කියනවයි.
0: ඔව්. කොහමද?
1: මම එපා කියනවයි.
0: ආ මම එපා කියනවයි. ඔහේ ඔහේ එපා කියන්නේ. ඔය පාගියන්නේ මට මේ සල්ලි දෙනුනට මට ඕනේ නැහැ කියලා කියන්නේ. හරි?
1: හරි. හරි.
0: ඉතින් ඒ නිසා මේ ඒකට ලෝභ වෙන්න එපා.
1: හා
0: මං කියන්නේ.
1: අපත යන්නේ නැහැ නේ.
0: අපත යන්නේ නැහැ. ඔය වැය කරන රුපියල් 40 අද අඩුම තරමේ ඔයාලා වාසනාව එදා දවසේ නැති වුණත්
1: ඒ
0: රුපියල් 40 අපත යන්නේ.
1: ඒක
0: රටේ සංවර්ධනයට හරි
1: එක පැත්තකින් දායක වෙනවා.
0: ඉවහල් වෙනවා. ඉතින් එහෙම නැතු අපි අර සමහර තැන්වලදී නිකරුනේ මේ මේ මේ ඇත්තටම යාචකයෙක් ගොවන කෙනෙක්ට රුපියල් 20 30 40 දීලා යන එකේ. ඔව්. ඔය වගේ දෙයකට වියදම් කරලා ඒ මිනිස්සුගේ ජීවනෝපායත් පොඩ්ඩක් සවි කරගන්න දීලා
1: අපිටත්
0: වාසනාව ගලප ගන්න පුළුවන් නම් හරි වටිනවා.
1: ඔව් දවුවක් බලාපොරොත්තු වෙන ඇත්තමයත් ඉන්නවා. ඒක නාට දව කරාට කමක් නෑ. ඒ වගේම ආරත් පුලංකම තියෙන ආගේ වාසනාවත් ආගෙම කරගන්නනේ.
0: ඔව් ඒ පැත්තෙන් අපිට මේ විදිහට හිතන්නත් පුළුවන්. ඉතින් හදහන් නොතරය කරගෙන වාගේ වාසනාව වර්ගා බලන්න අද හවස වාඩ පුලුවන්කම තියෙනවා.
1: දැන් හදහන් නොතරයෙන් රටේ සංවර්ධනයට අතුරු දෙන්නෙක් වෙනවට හැකියාව තියෙනවා කියලා අපි මතක් කරන්නේ. එහෙම කියන්නේ ආගේ පුංචි රුපියල් 40න් රණවිරු සමාජ සේවා එතකොට ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දයේ සංවර්ධනයට අතුරු දෙන්නෙක් වෙනවට හැකියාව තියෙනවා. ඒ නිසා ඔයා හිතන්න එපා ආගේ පුංචි රුපියල් 40 අපත යනවයි කියලා. ඒක අද ඔයාට වාසනාව ගෙනල්ලා දුන්නේ නැති වුණාට ඒක රටේ සංවර්ධනයටත් එක අතකින් දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිසා ආට පුලුවන්කම තියෙනවා. හදහන් නොතරය වැඩි වැඩියෙන් මිලදී ගන්න. මොකද හදහන් නොතරයෙන් දස ලක්ෂපතියන් මේ වෙනකොට 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ නිසා කොයි වෙලේ ඔයාගේ වාසනාව ඔයාගෙම වේද කියලා කියන්න බැහැ. ඒ නිසා ළඟම ලොතරැයි කූඩුවෙන් ගන්න හදහන ලොතරැයි.
0: 5:28 වෙලාව.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: හවස 5:35 වෙලාව.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස් වන රසවත්ම රසය.
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
5: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: பாய் வினாடி தீசா தான் விழா வாஹிபின் டிரைவர் கின்னே படி தருவேக்கே இன்ன அம்மகனே
1: ஹரி
0: ஏ அம்மா தினவா ஆப்பிள் கேடி தேக்க தருவாட ஆப்பிள் கேடி தேக்க தருவாட தீல இரேலா
1: ஓ
0: பஹனா புதா தேன் கேடி தேக்கம கனவாத கேலா ஹனா ஈட்ட பஸ்ஸே மே புதா கேனோ ஐயே கேலா නෑ මටත් ගෙඩියක් දෙනවද එහෙම කියලා අහනවා
1: දෙකම දීලා අහනවා
0: දෙකම දීලා අහනවා
1: ඕකේ
0: ඒ කියන්නේ මේ අම්මට ඕනුණා පුතා අම්මට කොච්චර ආදරේද කියලා බලන්න
1: අහහ
0: ඒකයි ගෙඩි දෙකක් දීලා
1: ඔව්
0: පුතා දැන් ඇපල් ගෙඩි දෙකම කනවද
1: හ්ම්
0: කියලා ඇහුවේ
1: ඔව්
0: ඊට පස්සේ ඇයි නෑ මටත් එකක් දෙනවද
1: කියලා
0: එහෙම අහනවනේ
1: ඔව් ඔව්
0: එහෙම අහනවා එහෙම වුණාට පස්සේ මේ දරුවා
1: හරි
0: කසරේටම එක ඇපල් ගෙඩියකින් කොටසක් කෑවා
1: හ්ම්
0: ඊට පස්සේ අම්මා හිතුවා හා එහෙනම් අනිත් ගෙඩිය මට දෙන්න වෙන්නේ නැති මේ කෑල්ලක් කෑවේ කියලා.
1: රයිට්.
0: මේ ළමයා අනිත් ඇපල් ගෙඩියනොත්
1: කෑල්ලක් කෑවා.
0: කොටසක් කෑවා.
1: ඕකේ.
0: අම්මට දුක හිතුණා.
1: හ්ම්.
0: අම්මට හිතුණා මේ දරුවා හරි ආත්මාර්ථකාමී.
1: හරි.
0: මට එක ගෙඩියක් දෙන්න කියලා කිව්වා.
1: අහහ.
0: ඒක දුන්නෙත් නැහැ.
1: දෙකම කෑල්ල කෑවා.
0: ගෙඩි දෙකෙන්ම කොටස කොටස කෑවා.
1: අහහ.
0: කියලා අම්මා අඬන්න ගත්තා.
1: ඔව්.
0: අනේ මට මෙහෙම දරුවෙක් ඉන්නේ. බලන්නකෝ. හරිම කනගාටුයි කියලා යා වරි වෙන්න පටන් ගත්තා.
1: අහ දුක් වෙන්න පටන් ගත්තා.
0: ටික වෙලාවකට පස්සේ මේ දරුවගෙන් ගිහිල්ලා එක ඇපල් ගෙඩියක් අම්මට දෙනවා. දුන්නට පස්සේ මේ අම්මා හනවා ඇයි පුතා ඔයා මට මේ එක ගෙඩියක් දෙනව නම් ඔයයි මේ ගෙඩි දෙකම කෑවේ.
1: ඔව් කෑල කෑල.
0: නෑ අම්මා මම බැලුවේ මේ ඇපල් ගෙඩි දෙකෙන් මොන ගෙඩියද
1: වැඩිපුර රස
0: ගෙඩිය මොකද්ද කියලා බැලුවේ.
1: ඕකේ
0: මේ ගෙඩිය තමයි අම්මා වැඩි රස. ඒකයි මං මේ ගෙඩිය ඔයාට දුන්නේ. සමහර වෙලාවල අපි කලබල වෙලා තීරණ ගන්නවා නේද? සමහර අයගේ එක එක ප්‍රතිචාරයන් එක්ක අපි කලබල වෙලා තීරණ ගන්නවා.
1: පළවෙනි දැකපු දෙයින් හරි පළවෙනි අහපු දෙයින් හරි
0: අපි තීරණ ගන්නවා. අපි එයාට දෙනවා එක එක නිර්වචන එක එක මෙෂර්මන්ට් දෙනවා.
1: මෙයා මේ විදිහට ඇති.
0: මෙයා හරි අමුතු කෙනෙක්. එහෙම කියලා දෙනවා.
1: ඔව්.
0: හැබැයි මේ පොඩ්ඩක් ආශ්‍රය කරාට පස්සේ
1: ඊයක
0: කතා බහ කරාට පස්සේ තරම් හොඳ කෙනෙක් සමහර වෙලාවට අපිට
1: නැති වෙන්නත් පුළුවන් හොයාගන්නත් බැරි වෙන්න පුළුවන්.
0: මීට කලින් හම්බෙලා නැති වෙන්නත්
1: පුළුවන්.
0: එහෙම මිනිස්සු අපිට ඉන්නවා. අපි ඒ නිසා මේ සමහර වෙලාවට අපිට මේ අපි ඉස්සරහට එන මිනිස්සු දිහා
1: හරි
0: අපි එක සැරේටම
1: ජජ් කරන්න හොඳ නැහැ.
0: තීරණ දෙන්න හොඳ නැහැ. මෙයා මෙහෙම කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක් කියලා අපි ගෙස් කරන්න හොඳ නැහැ. පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න.
1: පොඩ්ඩක්
0: කතා කරලා බලන්න. සමහර වෙලාවට අපි හිතනවට වඩා සෑහෙන්න හිත හොඳ සෑහෙන්න හොඳ මේ පළපු හොඳ පුරුදු තියෙන ආශ්‍රය කරන හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. සමහර වෙලට පොඩි දෙයකින් අපිට
1: අතහැරලා දාන්නේ ඒ වගේ මිනිස්සෙක් වෙන්න පුළුවන්.
0: අතහැරලා දාන්නේ සමහර වෙලට ඒ වටිනා කියන මිනිස්සෙක් වෙන්න පුළුවන්.
1: හැබැයි අපි ළඟට ගන්න සමහර වෙලාවට අතහැරලා දාන්න ඕන මිනිස්සෙක් වෙන්න පුළුවන්.
0: අතහැරලා දාන්න ඕන මිනිස්සු අපි සමහර වෙලට ලං කරගන්න වෙලාවල් තියෙනවා.
1: ඒ නිසා ආශ්‍රය කරලා බලන්න ඕනේ ටිකක්.
0: පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න ඕනේ, පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ මිනිස්සුන්ගේ ස්වභාවය නේද?
1: එක
0: සැරේට ජජ් කරන්න යන්න නැතුව. ඔව්. 5 විනාඩි 46 වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න. සිඳුවක් අහන්න කවුද ඉන්නේ කියලා. අපි බලමු.
1: බලන ද යන්නේ. ලක්ෂ්මන් ඉන්න මඩපාතේ දාන් තමරා නිශානි චේතනා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මාස් කෑගල ට්‍රාන්ස්පෝර්ට් එකෙන් අපිව සද්දෙටම අහගෙන යනවා කියලා තියෙනවා. ඩ්‍රයිවර් මහත්තයා චන්දන, ඉන්දිකා, එතකොට හංස, වජිරා, ලක්මාලි, සුභාෂ් වැනි ඉන්නවා. ඊට පස්සේ මම යන්න හදන්නේ අලව්වේ සුභාෂිනිය සහ ප්‍රභාෂ් එකතු කරගන්න. ගම්පහින් රත්නසිරි ඉන්නවා, මාතලේ කුමාරී ඉන්නවා, ඒ වගේම මුන්හේන ඉඳන් වසන්ත කුමාරී ඉන්නවා, එල්පිටියෙන් සමන් ඉන්නවා. ඉතින් මම මාතර ඉඳන් කින්ස්ලි මැසේජ් එකක් දාලා තිනවා. අපි මාතර භාෂාව කතා කරනවා කියලා කියනවා චමි.
0: කින්ස්ලි දෙක දාලා දෙන්නේ.
1: ඔව් මාතර කින්ස්ලි.
0: මම හිතන්නේ ඔය මාතර බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටු වෙන කින්ස්ලි වෙන්න ඇති.
1: හා
0: හා. මම අනුමාන කරනවා එයා වෙන්නේ නැති කියලා.
1: අපි බලමු එහෙනම්. ඒ කට්ටියම අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට.
0: ඔයා තමයි නේද කින්ස්ලි? ඔහේ මැසේජ් එකක් කිව්වේ. ඔහේද මැසේජ් එකක් කිව්වේ අපිට කින්ස්ලි.
1: එයා හනවලු ඇත්තෙයි කියලා.
0: Thank you කට්ටියටම. සුභාෂිකයන්, අලව සුභාෂිකයන්, මේ නෙට්වර්ක් එකක් නේ. කියන්නේ මේ
1: ඒ වගේ පේන්නේ මටත්.
0: කියන්නේ ඔක්කොම අයල් පිටින් අරයා මෙයා මෙයා මෙයා මෙයා
1: ගම්පහින් මෙයා
0: නෙට්වර්ක් එකක්
1: විදිහට මල්ලන් ඉන්නේ මං හිතන්නේ. ඒක බඩ වෙනම කතා කරන්න ඕනේ යාලත් එක්ක.
0: 5:42 වෙලාව. Thank you හැමෝටම. අපි යනවා සින්දුවක් අහන්න. ඊට පස්සේ හෙඩ්ලයින්ස් අහන්න තියෙනවා.
1: ඕකේ.
2: අඩා ලොන්ලි සොල්ලංගා.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අසාර්ථක වූ දුම්රිය වර්ජනය හිටපු මාර්ගස්ස සභාපති රේණුක රක්ෂිත බන්ධනාගාරයේ නවකවතිය ගැන අගමැතිනියගෙන් තීන්දුවක් ට්‍රම්ප්ගේ 100%ක තීරුබදු
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: Cool Drive එකට
2: ලක්කඩ Evening Drive
3: හවස 5:47යි

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
3: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දුරු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්.
6: 18 වංගුව
7: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
4: සම අනුග්‍රහය
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ஹாய் வினாடி பணம் சதராய் விழாவ விஜய் நிஷ்பாதன கது கரலா அதன கேமவேல கிராச அபி தன்னவா எக வினம ரசாக் தெங்க மாலு கரேகாக் மஸ்காரேகாக் கதனவனா மாலு கரி துணப்பா மஸ்காரி துணப்பா கேல வினம கண்ண தியனா அபி ஹோயா கண்ண மேகட ஓன கண்ண கலமநாட்டிக எகது கரகன் அபி மஹான்சி என்ன கியோதி மாலு நரக் வினகாங் அபிட ஹோயான் வினோ ஏகேனே மேகட தான ஓன கலமநாட்டிகாக் தியனவனே ஏடிக அபி ஹோயான் கியோதி ஏடிக ஹோயாகே நினகோட மாலு நரக் வேலா ரைட். ஏனிசா ஹரிம லேசி ஹரிம பஹசை காரபௌல ஜீவிதயக் கத கர அபி ஹமோடம மாலு கரேக கதா கண்ண ஓன்னங் குருந்து போத்த ஹோயான்னை கராபு நெட்ட ஹோயான்னை
1: ஓகே
0: இதகோட ஏதான அடும குடுமடிக ஹோயா கண்ண
1: காலையக் கரோ எதகோட மாலு கரே நெவே கேமமே பாவேனோ
0: ඊට පස්සේ මේ මාළු කන්න වෙන්නේ ඒ නිසා මේ ඔයාට පුළුවන් ඔය කාර්යබහුල ජීවිතයක් ගත ගන්න ඔයාට මාළු කර තුන පහයක මස් කර තුන පහයක ගෙදර ගෙන ඉඳ තියාගත්තොත් ඒ ඔයා හොයා ගන්න අමාරු කරන දේවල් ටික ඔක්කොම එකතු කළා තමයි මේ හදලා තියෙන්නේ.
1: ඒ නිසා බය වෙන දෙයක් නැහැ.
0: ඔව් ස්වභාවික රසය රැකෙන විදියට ස්වභාවික ගුණය ස්වභාවික සුවඳ මේ සියල්ල ඒ ආකාරයෙන්ම රැකෙන විදියට තමයි මේ නිෂ්පාදන සකස් කරලා තියෙන්නේ. අරගෙන පාවිච්චි කරන්න විතරයි වාඩ තියෙන්නේ. ඉතින් වෙළඳ පොලේ ගත්තට පස්සේ පුංචිම කඩේ ඉඳලා සුපිරිම වෙළඳසල දක්වා සුපර් මාකට් එක දක්වා ඕනම තැනකින් විජය නිෂ්පාදන ගන්න පුළුවන්කම තියෙනවා.
1: කැමතික රසට ගුණට ගෙදරයිට වගේම කාට හරි ආවට පස්සේ හදලා දෙන්න බලගින් අපේ ගෘහණියන්ගේ ප්‍රධාන මොගකීම කැමතික රස කරගන්න එක ගුණ කරගන්න එක. ඉතින් එවනුවෙන් තමයි විජේ නිෂ්පාදන ඔය ආදට එන්නේ. දැන් හැම ගෙදරකම කුසිය රසවත් කරන නිෂ්පාදන තමයි විජේ කියන නමෙන් අපිට ලැබෙන්නේ. අර පුලංකව තියෙනවා කැමතික රසට ගුණට හදාගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්නකොට විජේ කුළුබලට එකතු කරගන්නකොට අනිකුත් නිෂ්පාදන සියල්ලම ඉන්දියාප පිටි තෝස පිටි කුරකම් පිටි මේ ඇතුළු නිෂ්පාදන රසක් තියෙනවා විජේ නමින්. මේ දේවලුත් අර පුලංකව තියෙනවා ලැගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන්
0: වහින වැස්ස සම්බන්ධයෙන් එක එක විදිහේ සමහර වෙලාවට මේ කටකතාත් යනවා. කියන්නේ සමහර ප්‍රදේශවලට ජල ගැලීම් ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා.
1: හරි.
0: ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි සමහර කටකතා ව්‍යාජ ඒවත් මේ අස්සේ යනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන අනාවැකි වගේම ප්‍රවෘත්ති වලින් මාධ්‍ය ඔස්සේ ලබා දෙන මේ දේවල් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මට හුණා මේ කියනවා මිලිමීටර් 500කට වැඩි අංශාපතනයක් නැතිවීමේ තත්ත්වයන් තියෙනවා කියලා.
1: හරි.
0: ඉදිරියේදී ඉදිරි දින 10 කාල සීමාව තුළ
1: ඇසි
0: තත්ත්වේ වැඩිවීමක් කියලා.
1: ඉතින්
0: මේවයි සත්‍ය අසත්‍යතාවයන් සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගෙන අවදානම් ස්ථානවල ඉන්නවා නම් ඒවයින් ඉවත් වෙලා එවැගේම නායම් තත්ත්වයන් තියෙනවා නම් ඒවයි තර්ජන තියෙනවා නම් ඒවන් ඉවත් වෙලා කඩයුතු කරන්න ඔබට වගකීමක් තියෙනවා. ඉතින් ඒ අදාළ බලධාරීන්ගෙන් ලැබෙන උපදෙස් අනුව එවැගේම අදාළ අංශ වෙතින් ලබා දෙන නිවේදන අනුව
1: ක්‍රියාත්මක වෙන්න
0: සිද්ධ වෙනවා. එහෙම නැතුව බොරුවට කලබල වෙන්න එපා.
1: ඕකේ.
0: ඉතින් වැසි තත්ත්වයේ වැඩිවීමක් කොහොමනක් තියෙනවා මේ දවස්වල දිවෙනේ බොහෝ ප්‍රදේශවලට මුහුදු කලාපය තුළ ඇතිවලා තියෙන අඩුපීඩන තත්ත්වයක් එක්ක. ඉතින් ඒක පහුගිය දවසේ වැඩි වුණා. ටිකක් ඊට පස්සේ ක්‍රමයෙන් බැහැරව යනවා කියලා කිව්වා. කොහොමද ඉදිරියේදී ආයමත් වැඩිවීම තත්ත්වයන් තියෙනවා කියලත්
1: කියන කාලගුණේනේ අපිට කියන්න බෑ. ඒ නිසා වෙනස් වෙන්න පුළුවන්.
0: ඒ ගැන ලබා දෙන නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් අවධානයෙන් ඉඳලා කටයුතු කරන්න කියන එක තමයි අපිට දෙන්න පුළුවන්
1: උපදේශේ.
0: පාරිගාඩි 57 වෙලාව ඉවිනි ඩ්‍රයිව් එක.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6:00 විනාඩි 3යි.

0: Anda Radio ITN.
1: හවස 6 විනාඩි 6 වෙලාව ඔයා ඉවිනින් drive එක.

0: හමසහයවිනරි 10යි දැන්
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මොමදින් ඒසල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ Golden Voice
8: මම තමයි කෙල්ල මිෂා
9: මං අපේ මල්ලි ගෙතහම් මල්ලිට කතා කරන්න දැමම නිදාගන්න ඇනේ මල්ලි ඔට මොන හරි ඕනෙද
10: මොනාරකි
9: නෑ මංකට මොන හරි ඕන්නම් මට කියන්න කියලා
10: නිමන්ත
5: ප්‍රසාර නිර්මාණයක් මේෂා
9: නැවිට පම්බම් ඒ තැයිත ඔය ඇඩුව ඇති ඇ මොකක්ද මේක නැගටින් නැගටින් අට උඹට කියන්න දෙයකුත් තියෙනවා කමන උදේටම කියනවා දැන් ඔය ඔලු ගිඩි දෙන ප්‍රශ්න ටික ඇති ඒකයි
5: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
11: මල් මල් ගොන් ගොන්
12: ඔලෝ රිදිම් නැතුණා නම් තමයි පුදුමේ මොනවද මේ කරන වැඩ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න නැතුව ඔහොම බිබි පිසු නටන එකද කරන්න ඕනේ
13: ඌ ඇති ඇති අම්මේ
12: ඇති ඇති නෙවෙයි ඊරේ තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලා හිටියේ මොකද පොඩි පුතා ඔයා මේ හැසිරෙන විදිය
13: මේ මගේ ඔලුව රිදෙනවා මට පොඩ්ඩක් පාඩු ඉන්න දෙන්නකො
11: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
14: මල් බිඳුනි
13: අම්මයි
14: බේරුණා හද
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: Even in Raya with Chamit and Charu.
1: සහය විනාඩි 13යි වෙලාව ඊවෙනින් ඩ්‍රයිවර් අහගෙන ඉන්නකොට අර මතක් කරන්නේ නී විචරිෂ් මාදන ගැන මොන දැන් ඕනම කෑමක් කඩරසට හදාගන්න නම් අර නියම කොළබර ටික අවශ්‍ය කරනවනේ නේද කැලිමිරිස් වලුනද ගම්බිරිස් දෙක හද මේ ඕනම දෙයක් අර බලංකම තියෙන වාතිස් වසරක විශ්වාසයත් එක්ක මෙලදී ගන්න විජය කියලා නවින්ම දැන් විජය කියලා කිව්වහම අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමර තරගෙට යනවන විජය නිෂ්පාදනයට හැකියාව ලැබිලා තියෙනවා ඒ විශ්වාසයත් එක්ක අර බලංකම තියෙනවා ගෙදර අයට ආදරෙන් හදලා දෙන කෑම එක එහෙම නැත්නම් ගෙදරට ඉන්න කෙනාට හදලා දෙන ආදරණීය කෑම වේල රසට වගේම ගුණටත් දෙන්න ඔත් එකතු කරගන්න ළඟම මෙලසනේ සුපිරි වෙනසලෙන් මිලදී ගන්න අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන හවස 6 විනාඩි 14යි ඔහොම මේ විදිහට

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 6 විනාඩි 19යි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: How was the high in the day?
2: Atari in a bevagade. Ne, open the pulluan. Visamatin midden, GBT Kodayan.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 13 1 11 ෂණිගමතුම් 19:16.
5: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
6: ඉවිනින් ඩ්‍රයිව් එක හපියන්න හදන්නේ ආයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණගැහෙන බලාපොරොත්තුෙන් ගින්නනම් සුබ දවසක් ඔබට මම චමිත්
7: ගින්නනම් ආට සුබ දවසක් මම චාරු

0: Canada Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapari within Genwabita Harina, the Navanimavakin in a Domas and Tree Vikitimi Anthraka, Sadam Himikaru Kumana, Adamavatana, Bidwekaka Hatai, High Sea Hatanamea, Pansi Hatanamea.
3: Mamanan, them, Maram, relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
0: FM 93.5, FM 93.7, La Khanda.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනිය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: යුත්තකගේ නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: ප්‍රවෘත්ති සිරස්තල
7: මගේ ගමන අඩපණ කරන්න හැදූ දුම්රිය වර්ජනය අසාර්ථකයි. ගමන් වාර වෙනසකින් තොරවම. විනිසුරුවරුන්ගෙන් බදු අයකර ගැනීම නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්. ජනතාවගේ පහසුකම් වෙනුවෙන් උපරිමයෙන් මුදල් යොදවන බව ඇමති නලින්ද කියයි. මිලියන 170ක වියදමින් වවුනියාවට හෙද නිවාස සංකීර්ණයක්. හිටපු මාර්ගස්ස සභාපති රේණුක රක්ෂිත බන්ධනාගාරයේ. ට්‍රම්ප්ගේ 100ක තීරුබදු. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. විශ්වවිද්‍යාලවල නවකවාදය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විඳිත සිසුන් තුළ විශ්වාසයක් ඇතිවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශකාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවධාරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක පදේ සම්බන්ධ සිදුවීම් පිළිබඳ ගතියුතු ක්‍රියාමාර්ග ගැනද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. නවකවාදය පාලනය කිරීමට විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතිනවා. නවකවාදයට ලක්වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. දෙදහස් විසිදක වසරේ දේශීය ආදායම් සංශෝධන පන්තට අඩුව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය ගොනුකළ අයිතිවාසිකම් පෙස්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා. පෙස්සම්කාර විනිසුරු සංගම මෙම තීරණය අභියෝගයට ලක් කරමින් මුලින්ම අභ්‍යාචනාධිකරණය හමුවේ මෙත් පෙස්සමක් ගොනුකර තිබුණා. එම්පෙසම් විභාග කළ අභ්‍යාචනාධිකරණයේ පංචපුත්‍ර විනිසුරු මඩුල්ලක බහුතර විනිසුරුවන්ගේ තීන්දුවක් මගින් එම පෙස්සම් ප්‍රතික්ෂේප කිරීමට නියම කරුණා. ඊට එරෙහිව ගොනු කර තිබූ අභ්‍යාචනා පෙස්සම් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ. දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් කරන ආකාරයට දුම්රිය සාමාජිකාරිවරයා ඉවත් කරන නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා. සාමාජිකාරිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පැය 44ක වර්ජනයක් ආරම්භ කළා. කෙසේ වෙතත් අද පෙරරුවේ බොහෝ දුම්රිය ධාවනය කර තිබෙනවා. තදබදයකින් තොරව ගම්පහ දුම්රිය ස්ථානයේ මගින් ගමන් කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. බෙලියත දුම්රිය ස්ථානෙන් අලුයම 4:05 ගමන් ආරම්භ කරන සාගරිකා දුම්රියද සාමාන්‍ය පරිදි ධාවනය කර තිබෙනවා. දුම්රිය වර්ජනය පැවතියද කිසිදු කාර්යාල දුම්රියක් අවලංගු වී නැති බව ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා සඳහන් කළා.
8: ඊයේ අපි සඳහන් කළ පරිදිම අද දින වෘත්තීය ක්‍රියාමාර්ගයට අපේ සංගමයේ කිසිදු දායකත්වයක් දැක්වුවේ නැහැ. ඒ නිසා අද උදෑසන සෑම මාර්ගයකින්ම කොළඹට පැමිණීමට තිබූ කාර්යාල දුම්රිය සියල්ලම කොළඹ කරා ධාවනය වුණා. දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගුනේ නැහැ. යම් තාක්ෂණික දෝෂ නිසා දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදු වුණත් ඒ සඳහාද දුම්රිය රියදුරන් නිල කිරීම කටයුතු සිදු කර තිබුණා. එම නිසා දුම්රිය රියදුරන්ගේ කිසිදු හිඟයක් මේ වන විට නැහැ. දුම්රිය ධාවනයත් සාමාන්‍ය පරිදි සිදු වෙනවා. මගේ ජනතාවට කියන්න තියෙන්නේ කිසිදු අපහසුතාවයක් නැහැ. දුම්රිය වෙනදා මෙන්ම සාමාන්‍ය පරිදි ධාවනය වෙනවා. ඔබ ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දුරගමන් සේවාවත් කිහිපයක් නැවතුණා. ඒටත් හේතුව මේ වර්ජණය නිසා සිදුවන දුම්රිය රියදුරු හිඟය නෙවෙයි, දුම්රියේ තාක්ෂණික දෝෂ කිහිපයක් නිසා තමයි ඒවා අවලංගු කිරීමට සිදු වුණේ. කාර්යාල දුම්රිය සියල්ලම ධාවනය වෙනවා අද සවස්ත් කිසිදු ගැටලුවකින් තොරව. වර්තමාන කාලය තුල සිදු කරන ලද අසාර්ථකම වර්ජණය
7: සමස්ත ලංකා දුම්රිය ස්ථානපතිවරුන්ගේ සංගමේ සභාපති ප්‍රභා ජයසූරිය මහතා පැවසුවේ වැඩ වර්ජණය අසාර්ථක බවයි. මේ අතර වර්ජනය කිසිසේත් අනුමත නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නා.
0: වැඩ කරන ජනතාවට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න තිබෙන අයිති අපි සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. නමුත් එම ක්‍රියාමාර්ග සාධාරණ වෙන්න ඕන, යුක්තිසහගත වෙන්න ඕන. ඒ වගේම තමයි ඕනෑම සේවාවක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන්නට පෙර ක්‍රියාවලියක් තිබෙනවා. ඒවා සාකච්ඡා කරන එක, ලිඛිතව දැනුම් දෙන එක, එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ තමයි අවසන් එක තමයි අපි කියනවා. අපි වැඩ කරන ජනතාවගේ අවසන් ආයුධය තමයි වැඩ වර්ජනය කියලා කියන්නේ. සමාජයක් ඉස්සරහම ඉල්ලීම් සාධාරණ කරන්නට පුළුවන් වෙන්න ඕන වෘත්තීය සමිති ව්‍යාපාරවලට. එහෙම නැවුනොත් වෘත්තීය සමිති ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තැනකට පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි වෘත්තීය සමිති නායකෝ මේ ආණ්ඩුව කියලා කියන්නේ වෘත්තීය සමිති නායකින්ගෙන් වැඩ කරන ජනතාවගේ ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක්. ඉතින් පසුගිය කාලයක් තිස්සේම විශේෂයෙන්ම අපි කම්කරු අමාත්‍යංශය විදුල බල මණ්ඩලයේ වැඩ වර්ජන වෙන වෙලාවේ අපේ රටේ පෞද්ගලික අංශයේ විවිධ ආයතනවල කාර්මික ආරවුල් පැන නැගිච්ච හැම අවස්ථාවකදීම අපි එම කාර්මික ආරවුල් සමතේකට පත් කිරීම සඳහා මැදිහත් වෙච්ච අමාත්‍යංශයක්. වෙනත් කාලවල වඩා සාපේක්ෂ මේ කිසිදු වෘත්තීය සමිතියක් මේ වනතුරු කම්කරු අමාත්‍යංශයට කිසිදු දැනුම් දීමක් කරලා නැහැ, අපෙන් ඉල්ලීමක් කරලා නැහැ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් ඉහළ නිලධාරියෙක් ඉවත් කරන්න කියලා නම් මේ අරගල කරන්නේ, මං හිතනවා ඒක සාධාරණ නැහැ. ඊට පෙර ඔවුන්ට තිබෙන ඔහු පිළිබඳව ගැටලු තිබෙනවා, ඔහු පිළිබඳව චෝදනා තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කළා, ඒවට අදාළ විමර්ශන කරන්න කියන මැදිහත් වීම සිදු කරලා ඒවා ඔස්සේ කෙනෙක්ව ඉවත් කරනවා මිසක කිසි ආකාරයකට කටයුතු කරන එක කිසිසේත් මනුමත කරන්න බැහැ. ඒ නිසා මේ හුදු දේශපාලන උවණාවනත දේශපාලන හස්තයන් බවට පත් වෙලා මෙවැනි වැඩ වර්ජන දියත් කිරීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
7: දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතාද වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
6: කාර්යාල දුම්රිය සියල්ල ධාවනය කිරීමට කටයුතු කළා. පොල් ගහවෙල රඹුක් කළ, ඒ වගේම මහව ගණිවත්ත කුරුණෑගල මීදිගම, ඊට පස්සේ අපි අවිසාවෙල්ල ලයින් එකේ අවිසාවෙල්ල කොස්කම වග හලාවත මීගම මුහුදුබඩ මාර්ගයේ බෙලියත්ත මාතර ගාල්ල හික්කඩු, ඒ වගේම අලුත්ජම කළුතර පානදුර. මෙන්න මේ සියලුම දුම්රිය ස්ථානවල ඉඳා ධාවනය කරන්න නියමිතව තිබූ දුම්රිය සියල්ල අද දින ධාවනය කළා. නියමිත වේලාවට එක දුම්රියක් පමණයි අවලංගුනේ. විශේෂයෙන් අද කාර්යාල දවසක් අපේ ප්‍රමුඛ අරමුණේ කිදී අපි අපේ ප්‍රමුඛ අරමුණට මෙහෙස මහන්සි වෙලා සියලුම දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම පොදු දෙපාර්තමේන්තුවල සේවකී එකතු වෙලා වැඩ කළා. විශේෂයෙන් උදෑසන දාවරවල සියල්ල ක්‍රියාත්මක කළා.
7: ගැටළු පවතී නම් සාකච්ඡා මාර්ගින් විසඳා ගත හැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.
9: මේකට ගොඩක් කුටි සම්පති එකතු වෙන්නේ නැහැ. පැහැදිලිවම කිව්වා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අයින් කරනවා කියන එක ලොකු කාර්යයක්. ඒක එහෙම එක එක කුටි සම්පති කියන පරිදි දුම්රිය සාමාන්‍ය අධිකාරීව අයින් කරන්න බෑ, ඉවත් කරන්න බෑ. ඒක මොන හරි ගැටළු තියෙනවා නම් අපි සාකච්ඡා කරන්න බෑ. නමුත් ස්ට්‍රයික් කරා කියලා එහෙම අයින් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් අනිත් ඉල්ලීම ඉටු කරලා තියෙනවා. ඒත් එක්කම කුටි සම්පතිශාල ප්‍රමාණයක් ඒ කුටි සම්පති අරගෙන එක්ක එකතු වෙන්නේ නැහැ. ඒක කීපයක් තමයි එකතු වෙන්නේ. ස්ට්‍රයික් එක කෝල් කරන්න කවුද ගත්තොත් එහෙම ඕගොල්ලෝ නම් වශයෙන් බලන්න මොන වෘත්තීය සමිතියද කෝල් කරලා තියෙන ප්‍රධාන වශයෙන් කියලා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයක් තියෙනවා කෝල් කරලා. ඒතර ඒගොල්ලෝ මීට කලින් සති දෙක තුනකට කලින් මොකද කරේ? පැහැදිලිවම 22කට විරුද්ධව එකතු කරා වෘත්තීය සමිතියක තුලා අස්සන් ලේකණයක්. 22කට විරුද්ධව අස්සන් කරපු වෘත්තීය සමිතිය. ඒතර ඒගොල්ලෝගේ හැම වෙලේම සටන් පාඩිය තියෙන්නේ 22කට විරුද්ධව. ඒතර මේ වෘත්තීය සමිතිය අරගෙන ගිහලා හේතු කරන්නේ ඒගොල්ලෝ 22කට විරුද්ධව. ඒගොල්ලෝ හිතනවා ජනතාව පිළිගන්නේ කියලා ගොඩක් වෘත්තිකයන් මේ 22කට විරුද්ධයි කියන එක එළිය හංගවන්න. ඒ කියන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පැහැදිලිවම කරන වෘත්තීය ආරගලය. ඊට පස්සෙත් බලන්න තවත් අනිත් වෘත්තීය සමිතියට නම් කිව්වොත් එහෙම ශ්‍රී ලංකා පොදු ජන දුම්රිය සේවක සංගමය. පොදු ජන කියපු ගමන් දන්නවා මොකද වෘත්තීය සමිතිය කියලා. මොකටද ස්ට්‍රයික් කරන්න කියන එක. ඊළඟට දුම්රිය සමගි සේවක සංගමය. සමගි කියපු ගමන් දන්නවා කවුද වෘත්තීය සමිතිය, කවුද කන්ට්‍රෝල් කරන්නේ, මොකටද ස්ට්‍රයික් කරන්න කියලා. ඒතර පැහැදිලිවම මේක දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන වෘත්තීය සමිතිය ආරගලයක්.
7: වර්ජිනී හිතුන් රජයට අහිමි වන මුදල වර්ජිනී නිත වෘත්තීය සමිතිවලින් අයකර ගත යුතු බවයි මගින් පවසන්නේ.
10: ටිකට් නිකුත් නැහැ, කවුන්ටර් ඔක්කොම වහලා.
11: දීදගෙන කරන්නේ නැහැ, රස්සාවට යන්නේ නැහැ, රජයේ රස්සා කරන්නේ නැතුන අපි.
12: ගන්නේ නැහැ ඔය යනවා.
13: අපෝ ප්‍රවේශ පත්‍ර කොච්චර අලාභයක්ද දුම්රිය සේවාවට නේ. ඉතින් ඒ අලාභ ඉතින්
12: මේ රටට ලැබෙන්න තියෙන මුදල්නේ
10: තියෙනවා තරම් තියෙනවා දැන් වෙනද විදියට මම පියාවා
12: මේකනම් සාර්ථක වෙන්නේ නැහැ නිකන් අපි නිකන් ටිකට් ගන්න නැතුව අදහවනේ ටිකට් ගන්න නැතුව ආවා කියන්නේ ආණ්ඩුවට පාඩුවක් නෙමෙයි මේක ආණ්ඩුවට පාඩුවක් කළා ආණ්ඩුව රිද්දන්න බෑනේ ඒක හැමදාම වෘත්තීය සමිතිය ස්ට්‍රයික් කරනවා ස්ට්‍රයික් කළා එනේන ආණ්ඩුව වටන්නේ ට්‍රයි කරන්නේ
13: අසාධාරණ මේක ආණ්ඩුව ට්‍රේන් ඔක්කොම පරක් වෙයි
10: මේ වගේ වෙලාවකදී රජය අපහසුතාවලපත් කිරීම සම්බන්ධයෙන් කනගාටු පළ කරනවා රාජ්‍ය ආයතන වලට පැමිණ අපි තමයි හැම දෙයකින්ම අපහසුතාවලපත් වෙන්නේ
12: දුම්රිය වර්ජනය තියෙනවා කියලා කිව්වා. නමුත් දුම්රිය දහවණේ නෑ කිව්වා. ප්‍රමාද වෙලා තමයි දහවණේ කියලා කිව්වා. ටිකට් කවුන්ටර වහලා ටිකට් ගන්න එපා කියලා ඉන්න කට්ටිය කියනවා. ටිකට් දෙන්නේ නෑ කියලා. ඒක වර්ජනයෙන් වෙන්නේ අර මිනිස්සු රත්යදුණු විතරයි තියෙන්නේ. මිනිස්සු ප්‍රමාද රස්සාවට වෙලාවට යන්න හම්බෙන්නේ නෑ. හැමදාම ඉතින් මේක මොකක් හරි ක්‍රියාවක් කරනවා නේද?
14: රජයේ සේවකයෝ දැනගන්න ඕනේ මීට වඩා මේ රජියත් එක්ක ජනදිනු කරනකොට මේ පොතර ජනදිනු කරන මේවා මේ ස්ට්‍රයික් කලින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි අත්‍තරම. දැන් මේ ඇවිල්ලා රජයේ පාඩුවන්
10: අන්නතර
14: අපහසුර පත් වෙනවා හැමදාම කරන දෙයක් නෙමෙයි සාර්ථක ක්‍රමයක් නෙමෙයි මේ ස්ට්‍රයික් කරන එක
10: ස්ට්‍රයික්ද අපි දන්නේ නැහැ බලන්නකෝ හැමදාම ඕම තමයි ස්ට්‍රයික් මාධ්‍යනය තමයි ඔක්කොම බට කන්නේ
13: වගේ යන දේ හැමදාම දුකේ තමයි
7: ජනතාවගේ යටතර පහසුකම් වර්ධනය වෙනුවෙන් උපරිම මුදල් ලබා දීමට රජය ක්‍රියා කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පෞනියා දිස්ත්‍රික් මහරෝහලේ හෙද නිල නිවාස සංකීර්ණ ඇකිදි කිරීමේ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. වැයකෙන මුදල් රුපියල් මිලියන 170 ඉක්මවනවා. හෙද නිල නිවාස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පෞනියා රෝහලේ කටයුතු වලට බාධා එල්ලුණා. හෙද කාර්ය මණ්ඩලයේ 48 දිනකු සඳහා නිවාසික පහසුකම් සැපිය හැකි පරිදි නව හෙද නිල නිවාස සංකීර්ණ ඉදි කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ලබන මාසයේ ජූනි මාසයේ වන විට ඒ අවසන් කිරීමයි සැලැස්ම. මේ අතර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමා කරගත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රුපියල් මිලියන 56ක වේදමින් ධර්මීන් මුලතු තැපැල් කාර්යාලයේ ඉදිකර තිබෙනවා. පොදුගුරේ රිපෝ නව තැපැල් කාර්යාලයේ ඉදිකිරීමද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා. වැයකෙන මුදල් රුපියල් මිලියන 32ක් මුලතු සහ කයිතරි නව තැපැල් කාර්යාලය ලබන 18 සහ 19 වන දිනවල ජනතා අයිතිට පත් කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජාතික ගමනාගමන කොමිසම් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ රේණුක පෙරේරා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 1991 අංක 37 දරණේ ජාතික ගමනාගමන කොමිසම් සභා පනතේ විධි විධානවලට සහ 2014 වසරේ සැප්තැම්බර් 19 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයේ නිරීක්ෂණයන්ට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සඳහා මගී ප්‍රවාහන අවසරපත් 56ක් නිත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රේණුක පෙරේරා මහතා අත්නඟුඩු ගත්තේ අල්ලසෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින්. වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව අදාළ බසත් සඳහා අවසරපත් නිකුත් කිරීමෙන් රජයට අයුතු සහගත පාඩුවක් සහ බාහිර පාර්ශවයකට අයුතු සහගත වාසියක් සිදුකර දෝෂණ නැමැති වරද සිදුකිරීමේ චෝදනාවයි ඔහුට එල්ල වුණේ. සැකකරු ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපතිරා ලෙස කටයුතු කරමින් සිටියදී එම දෝෂණ නැමැති වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා. දෝෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවා තිබුණා. විත්තිකරුවන් දෙදෙනාට අධිකරණයේ හමුවේ පෙනී සිටියා. වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින් රිපනාඳු මහතා සඳහන් කළේ නඩුකරයේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ඇතැම් ප්‍රකාශවල සම්පූර්ණ ප්‍රකාශ පිටපත් ලබා දී නොමැති බවයි. විත්තිකාර යෝජිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ අල්ලස් කොමිසම මගින් ලබා දී ඇති ඇතැම් ලේඛන අපැහැදිලි බවත් එවයේ නිසි පිටපත් ලබා දීමට පියවර ගන්නා ලෙසයි. ඇතැම් ලේඛන මහාධිකරණයේ බහරේ පවතින බවත් ඒවා ලබා දිය නොහැකි අතර අල්ලස් කොමිසම සතු ලේඛන පමණක් ලබා දිය හැකි බව කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රොවිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළා. අද වන විට රට තුළ නීතිය නිසලස ක්‍රියාත්මක වන බව අමාත්‍ය සමත විද්‍යාරත්න මහතා සඳහන් කළා.

0: වූ එම ව්‍යාපෘති වැබලි හා ප්‍රජායටතල පහසුකම් අමාත්‍යංශයේ මූලිකත්වයෙන් කඩිනමින් ආරම්භ කෙරුණා.
1: කබරගල ගෙවල් ටික ලස්සනට හැදුවා. ඒවට අපේ නිලධාරි මහන්සුණ හමුදා සුවිශාල මහන්සියක් වුණා. අපේ මන්ත්‍රීවරුත් නිරන්තරයෙන් ගිහිල්ලා කැප වෙලා වැඩ කරා. වෙන ආණ්ඩුවක් ආවනම් මේවා මෙහෙම කරන්න වෙන්නේ නැහැ. පඩි වැඩි වෙන්නේ නැහැ. අලුතෙන් රස්සාම් වෙන්නේ නැහැ. ගෙවල් මේ විදිහට හැදෙන්නේ නැහැ. පාරවල් තොටවල් හදන්න විදියක් නැහැ. හොරකම් වංචා කළාන. නීතිය හොඳින් ක්‍රියාත්මක වෙන හින්දා තමයි රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ නීතියක් තිබ්බේ නැත්නම් මේ වගේ සංවර්ධනයකුත් නැහැ. ඇයි සල්ලි කොච්චර විනාශ වෙයිද? දැන් මෙතන නිකන් හිතන්න දැන් අපි දේශපාලන වශයෙන් උනුත් වෙන ආණ්ඩු වගේ නෙවෙයි. අපි මේ ඇමතිකම් ඔය මන්ත්‍රීකම් කියන ඒවා අපිනේ ලොකුවට ආභරණ හැටියට කරට අරන්නේ. සැබෑ විදියට මේ රට ගොඩ නැගෙමින් තියෙනවා. එතන මම ඔබ තමුන් වහන්සේ ඉල්ලන්නේ අවුරුදු දෙකක් යනකොට ජනාධිපතිතුමා මේ ජාතික ජන බලවේග ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. තව අපිට විශාල සිහිනයක් බලාපොරොත්තුවක් තියෙනවා වැඩ කොටසක් කරාන. ඒ නිසා දැන් අද මේ ආරම්භ කරපු කාර්යය එයින් එකක් පමණයි. මුල වෙනවා. ගෙවල් ටිකේ පදිංචි කරන්න බලාපොරොත්තු වෙනවා.
0: දිටුව අපතාව හේතුව නව නිවාස නිවාස අහිමි වී තවදුරටත් කොළින් නිවාසවල සිටින පුද්ගලයින්ට රුපියල් 25,000ක මාසික දීමනාව දෙසැම්බර් දක්වා ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. බාලාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරුම් මහතා චක්කලේකේ නිකුත් කර තිබෙනවා. උපරිම මාස 12ක් දක්වා මෙම ගෙවීම සිදු කරන ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. මේ අතර දිට්වා හේතුවෙන් ඉඩම් හා නිවාස අහිමි වූ තවත් පිරිසක් වෙනුවෙන් දෙහිඅත්ත කණ්ඩිය මාමනාගම් පුනරුද්ගම නමගම්මානයේ ඉදිකිරීම් ආරම්භ වුණා. ඒ නියෝජ්‍ය මාධ්‍ය වසන්ත පියතිස්ස මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු රත්නත්තේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආයතනික ආචාර ධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක් අරලියකහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතනවල පිහිටු අභ්‍යන්තර කටයුතු ඒකක 244ක් වෙනුවෙන් වැඩිමනු සංවිධාන කර තිබුණා. රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය අවිවස්ථාපිත මණ්ඩල පළාත් දෙපාර්තමේන්තුවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඊට එක් වී සිටියා. මේ අතර නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා පත් කළ කමිටුව දෙවන වටත් රැස් වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අනුමසර ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් සකස් කරන ලෙස එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම වැළැක්වීම වෙරළ තීරය ආරක්ෂා කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කරගනිමින් ඉඩම් ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම වෙනුවෙන් මෙම කමිටුව පත් කර තිබෙනවා. එලිනු දේශකුණු විපර්යාසයට මුහුණ දීම සඳහා සැලසුම් සහගත විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. ඒ සඳහා රජයේ දේශපාලන පක්ෂ සහ ජනතාව එක්ව පොදු ඉලක්කයක් සහිතව කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ. දිට්වා සුරුකුණ රටේ විපතට පවුල් 100කට නිවාස ලබා දීමේ අරමුණින් වැඩසටහනක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තලදී පැවැත්වුණා. එල්නෝ තත්ත්වයේ සුළුවෙන් තැකිය නොහැකි බවයි එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.
2: රටේ එක් ප්‍රදේශයකට බල ප්‍රදේශ ගණනාවකට නියඟය, තවත් වෙලාවක මහා දැවැන්ත ගංවතුර නායයන් කඳු කඩා වැටීම්, ඒ නායයන් තුල ඒ දෙකම ක්‍රියාත්මක වුණයින් පස්සේ ලබන වසරේ තවත් මහා භයානක නියඟයක්, මේ නදි වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳව කාලගුණ විපර්යාස පිළිබඳව විශේෂඥ මේ එල්නීනෝ ලානීනා එන්සෝ ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් කියන ඒ තත්ත්වයන් නිසා අපේ රටට රටේ ජනතාවට එල්ල විය හැකි බරපතල අභියෝග බලපෑම් රැසක් පිළිබඳව කරුණු පහදල දෙන විනාශයක් සිදුනහම සහන ලබාදීමට පමණක් සීමා වුණු යාන්ත්‍රණයක් වෙනුවට ඛේදවාචකයක් සිදුවන්නට පෙර ඒ ඛේදවාචකය තුළින් එල්ල විය හැකි බලපෑම අවම කිරීමේ ඒ කාලගුණික දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන්නට පුළුවන්. අපි ඒකට කියනවා ක්ලයිමට් රෙසිලියන්ට් කියලා. එවන් වැඩපිළිවෙලකට අපි අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. එල් නීනෝ ලා නීනා තත්ත්වය අපි සුළුවට සලකන්න හොඳ නැහැ.
0: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් තරුණ තරුණියන් ආකර්ෂණය කරගැනීමේ වැඩසටහනක් ආරම්භ වුණා. 40 දිනක පුහුණු කිරීමේ පළමු වැඩසටහන පැවැතුනේ අමියපුස්ස සිංහ රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී. අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
3: construction assistance ඉදිකිරීම් සහකාරව ඒ නමට ඕපට්ටියට පුහුණුවක් තියෙනවා. ඒ නමට

0: අයිඩීටියක් හම්බ වෙනවා. ඒ නමට ඔයාලට රස්සාවක් හම්බ වෙනවා. ඒ රස්සාව අපි රාජ්‍ය සේවයේ වැඩ කරන අනිත් අයට වගේම ඔයාලට ස්ථිර පඩියක් හම්බ වෙනවා. ඒ පඩියට පෞද්ගලික අංශයේ වැඩ කරන ETF PPF නම් වෙන්නේ ETF PPF හම්බ වෙනවා. ඔබ මේකේ කාලයක් තිස්සේ වැඩ කරපුවාම ETF PPF එකතු වෙනවා. ඔබ කවදාකරි අවුරුදු 55න් පස්සේ ඒ අරමුදල ගන්න පුළුවන්. වැඩ කරන ගමන් පුහුණු වෙවි NVQ සහතිකයක් ගන්න පුළුවන්. එතකොට ඔබේ තනතුර ඉහළට යනවා. ඔබේ NVQ සහතිකය අරගෙන පුහුණුවක් අරගෙන පුහුණු සමීකයක් විදියට ඔබ තාක්ෂණික ශිල්පියෙක් වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා පිටරට හොඳ රස්සාවකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉදිකිරීම සමාගම් රස්සාවකට යන්න පුළුවන්. සමහරට ඒ සහතිකය අරගෙන රජයේ හෝ රජයේ අනුබද්ධ ආයතනයකට යන්න පුළුවන්. ඒ නිසා මෙතන ගමනක් තියෙනවා. සමහරට බිඳුවේ ඉඳලා පටන් ගන්න වෙන්නේ. එහෙම තමයි ජීවිතය ඉස්සරහට යන්නේ. ඒ හින්දා මම කියන්නේ මේ ශේෂ්ත්‍රයට ඒ තරම් අභිමානයක් නැහැ. දැන් අපි අභිමානයක් උත් කරමු. මේ ශේෂ්ත්‍රයට ගෞරවයක් නැහැ. ඒ ගෞරවයක් අපි උත් කරන්න ලෑසි. මේ ශේෂ්ත්‍රයේ හොඳ ආදායමක් තියෙනවා. ඒකට වටිනාකමක් නැහැ. ඒ වටිනාකම අපි උත් කරන්න ලෑසි. ඔබට අවස්ථාවක් තියෙනවා. ඉහළට යන්න පුළුවන්. පාරවල් කීපයක යන්න පුළුවන්.
1: පසුගිය කාලේ පුරා විෂ මද්‍රව්‍ය සඳහා තිබූ දේශපාලන අනුග්‍රහය මේ වන විට මුළුමනින්ම අවසන් වී ඇති බව ජාතික සමගිය සහ සංහිඳියා පිළිබඳ කාර්යාලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා. ඒ රටමේකර ජාතික මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය හමුවකට එක්වෙමින්
2: පවුල් අතර සමාජයේ ගම්පුරහ ඒ ගැටුම් ඇතිවෙන මූලික කාරණයක් බවට පත් වෙලා තියෙනවා මේ විෂ මද්‍රව්‍ය භාවිතය. නගරයේද ගමද හැම තැනම මේ උවදුර පැතිරිලා තිනවා. ඒ වගේම උගත් නූගත් විවිධ තරාතිරමේ පුද්ගලයන් මේ සඳහා ඇබ්බැහි වෙලා තිනවා. අපිට අද හැකි වෙලා තිනවා ජාතික ක්‍රමෝපායික සැලැස්ම. මේ රට මේකට කියන සාමූහිකය ඇතුලේ සෑදුණු එකක්. එතකොට මේක නිකන් කෙටි කාලීන කාර්යයක් නෙමෙයි. මද්‍රව්‍ය තෙක් දුරට මේ රට පුරහා පැතිරෙන්නට මූලික වුණා යම්කිසි සමාජ දේශපාලනික රැකවරණයක්. ඒ දේශපාලනිකව රැකවරණයක් තිබුණා නම් අන්නේ රැකවරණය අවසන් වෙලා තියෙනවා.
1: අන්තර්ජාතික ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ දිලානි අලුත්ගේ මහත්මියද එහිදී අදහස් පළ කළා.
3: විශේෂයෙන්ම මෙතෙන්දී අපි ප්‍රතිකාර පුනරුත්ථාපනය සම්බන්ධයෙන් කතා කරනකොට සාමාන්‍යයෙන් කෙනෙක් මද්‍රව්‍යයක් භාවිත කර පළමු අවස්ථාවේ හෝ දෙවැනි අවස්ථාවේ මධ්‍යස්ථානයකට මෙතන මද්‍රව්‍ය ප්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යාම අත්‍යවශ්‍යයි කියලා අපි පිළිගන්නේ නැහැ. නේවාසික නොවන ප්‍රතිකාර අද සමාජය ඇතුලේ ගොඩක් ක්‍රියාත්මකයි. හැබැයි අවාසනාවකට අපේ ප්‍රජාව ඒ පිළිබඳව දැනුවත් භාවයේ අඩුයි.
1: වසර තුනකට පසුව පළමු වරට ඇමරිකාව පොලී අනුපාතිකයේ ඉහළ දමා තිබෙනවා. උද්දමනයේ ඉහළ මට්ටමෙන් පැවතීම හේතුවෙන් ඊට අනුකූලව පියවරගත් බවයි ඇමරිකා ෆෙඩරල් සංචිතය සඳහන් කළේ. පොලී අනුපාත අඩුකරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් ෆෙඩරල් සංචිතයේ ඒකමතික තීරණයක් අනුව පොලී අනුපාතය 3.5 සහ 3.75 සිට 3.75 සහ 4 දක්වා ඉහළ දමා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉහළ පොලි අනුපාතිකයේ හේතුවෙන් ණය, නිවාස ණය සහ ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලින්ට වැඩි වියදමක් දැරීමට සිදුවන බවයි වාර්තා වන්නේ. ඉන්ධන මිල ඉහළ යාමද ඇමරිකාවේ උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබෙනවා. මේ අතර රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීම සඳහා ඉදිරිපත් කළ පනතිරුම් පතක් ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා. රුසියාවෙන් තෙල් සහ ගෑස් විශාල ලෙස මිලදී ගන්නා රටවලට 100% දක්වා අමතර තීරු බදු පැනවීමට ඉන් ජනාධිපතිවරයාට බලය හිමි වෙනවා. ලෝක සමස්ත මල්ල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමවල 13 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත් වුණා. ඔහු තවදුරටත් හෙල්ලවිසි ක්‍රීමේ ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානයේ පසුවනවා. අල්ටිමේට් ශූරතාවලියේ ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් ඉදිරියට පැමිණීමට හැකිව තිබෙනවා. සැප්තැම්බර් මාසයේ පළමුවෙනිදා යාවත් කාලින කළ ශ්‍රේණිගත කිරීමවල රුමේෂ් තරංග පසුවේ 25 වන ස්ථානයේ. මේ අතර අගෝස්තු මාසයේ ICC හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා මැද පෙරපිටකරු සොනල් දිනෝෂ නම් කර තිබෙනවා. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ ඉන්දිය කණ්ඩායමට එරෙහි පැවති තරගාවලියේදී විශිෂ්ට පිටිහන මිගිනිත වීමයි ඊට හේතුව. ඉනිම් හතරක් තුළ ශතක තුනක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 420ක් රැස් කිරීමට ඔහු සමත් වුණා.
4: ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: මගේ ගමන අඩපණ කරන්න හැදූ දුම්රිය වර්ජනය අසාර්ථකයි. ගමන් වාර වෙනසකින් තොරවම මිනිසුරුවරුන්ගේ බදු අයකර ගැනීම නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්. ජනතාවගේ පහසුකම් වෙනුවෙන් උපරිමයෙන් මුදල් යොදවන බව ඇමති නලින්ද කියයි. මිලියන 170ක වියදමින් වවුනියාවට හෙද නිවාස සංකීර්ණයක්. හිටපු මාර්ගස්ස සභාපති රේණුක රක්ෂිත බන්ධනාගාරයේ. ට්‍රම්ප්ගේ 100%ක තීරු බදු. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වනවා. ලලිත හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි.
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: කෙල්ලට දේවාලදී මොකක් හරි කරදරයක් වෙලා ඇලන් බොස් කියන්නනවා කියවනු තාත්ත කෙනෙක් විදිහට මට ඒක බලන් ඉන්න බෑ බං. ඒක මොඩු වුණත් මගේ තාත්තා.
1: දෙයියන්ගෙම පිහිටයි.
4: මටත් හැබැයි කලින් ලොකු සැකයක් තිබ්බා සිත්මල් පූජා භාණ්ඩ ගෙනින ඔය ලොරිවල ඔය ට්‍රාන්ස්පෝර්ට්වල ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝර්ට් වෙනවා කියලා. හැබැයි කිසිම එවිඩන්ස් එකක් නැති හින්දා ඒක නිකම්ම නිකන් සැකයක් විතරක් වුණා.
5: සාක්ෂි තියෙනවා සර්. සාක්ෂි හොයාගෙන මම පාර හොයාගෙන තියෙනවා.
1: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN

0: பிளவராத்திரி ஹதாய்
1: NLP ஹதஹன ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: ප්‍රේමේ අනන්ත විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානෙට රුපියල් 40ක් හොදට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සුභ සන්ධ්‍යාවක් අල්බෝවන්. ආදරය දැනෙන ජීවිතයට ආදරේ වටිනාකම දැනෙන ආදරයට ආදරය කරන දවසක් ගෙවියමින් තියෙද්දී අපි අදත් ඔබව හමු වෙනවා සඳ දිය දහර සමග. රචනාවේ වනතුරු මේ ගීතවත් අර්ථවත් පැය දෙකක කාලය අපිත් එක්ක ගත කරන්න එන්න කියලා අපිට කියනවා. FM 93.5 FM 93.7 ලකන ඔබට අහන්න පුළුවන් www.lakanaradio.lk වෙබ්පඩවෙන් අහන්න පුළුවන්කම තියෙනවා. කියන්න කොයි විදිහට කිව්වත් අහන්න සිහි බුද්ධියෙන් අහන්න ඕනි කියලා කියන කතාව අපි දන්නා තාම කුඩා කාලේ ඉඳන් දන්නා වචන කිහිපයක්. කොයි තරම් වචන දරගෙන හිටියත් හැබැයි තියෙන ඔබගේ අර්ථය අපේ ජීවිතවල තියනවාද කියලා තියෙනවා. සමහර වෙලාවට කවුරු හරි දෙයක් අපිට කන්ට කරලා කිව්වහම එහෙම ඇත්තද මම දැනගෙන හිටියේ නැණි හිමත කියලා අපි මෙමතිය පල කරලා සමහර වෙලාවට ඒ ඇහුව ප්‍රවෘතිය එහෙම නැත්නම් ඒ කතාව දෙගුණ තෙගුණ වෙලා අපේ අතින් තව කෙනෙකුට යන. ඉතින් ওই විදිහට තමයි සමහර කතා තව තව කතන්දර බවට පත් වෙන්නේ. දැන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලත් ගොඩාක් ඉන්නවා සමහර වෙලාවට මේ විදිහේ මේ පැත්තට මේ සකස් වෙච්ච කතන්දර කලාව මම හිතන්නේ අපිට කොහොමත් කතන්දර අහන්න කැමති කට්ටිය අපි. ඒ හින්දාම වෙන්නේ නැති මේ විදිහට මේ හැකියාව වැඩි වර්ධනය වෙලා තියෙන හැබැයි සමහර වෙලාවට ඒක තවත් කෙනෙකුගේ ජීවිතයට ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරන කතාවක මූල ආරම්භය වෙන්නත් පුළුවන්කම තියෙනවා.
1: ඔව් අපි කතන්දර අහන කතන්දර කියන කතන්දර මත පවතින ජාතියක් මොනිකා. එනේ අපේ පුරාවෘත්තය ගත්තාම අපි සිංහෙක්ගෙන් පැවතෙනවා කියන කතාවත් කතන්දරයි. අපි දන්නේ ඒක ඇත්ත නැත්ත නමුත් අපි ඒ කතන්දරය මත පිහිටා සිටිමින් අපි කීර්තිමත් යුගයකට අයිති කීර්තිමත් ප්‍රජාවකට අයිති කියලා විශ්වාස කරමින් ඒ නිසාම ජාතීන් අතර ලොකුවට පේන්න ගැටලු ඇති කරගන්න තරමට මේ කතන්දරය අපේ ජීවිතේ බලපාලා තියෙනවා. ඊට පස්සේ අපිත් කතන්දර වලින් අපේ ජීවිත පුරව ගන්නවා. සමහර කතන්දර කොච්චර පුරව ගන්නවද කියනවා නම් මොනිකා අපි ඒ කතන්දර වෙනුවෙන් අපේ මුළු ජීවිතයම පරිත්‍යාග කරනවා. දැන් අපි ඒ වගේම තමයි අපේට අතීත මුතුන් මිත්තන් ගැන කියවෙන දේවල්. එතකොට ඒ කතන්දර අපි අපේ මුළු ජීවිතයම කරගෙන අපි කතන්දර මත රඳා පවතිමින් අපි අපේ අනාගත ජීවිතයම තීරණය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම දැන් මිනිස්සු සංචාරකයාවත් අහන්නේ මේ කතන්දරේනේ මොකද්ද මේකට උනේ. එතකොට අපි උනත් මොකක් හරි අරමන්න ගියාමත් මොන හරි දෙයක් බලන්න ගියාමත් අපිටත් ඕනේ මේ කතන්දරේ දැනගන්න. ඒ සමහර මිනිසුන්ගේ ජීවිත ඇතුලේ තියෙන කතන්දර ඒවා අනිත් අයට රසවත් කතාවක් වුණාට ඒ අයට ඒක ඉතාම දුක හිතෙන දරා ගන්න බැරි කතාවක් කියන එකත් අමතක කරන්න එපා. කතන්දරයක් විදිහට හැදිලා ගියත් ඒ කතාව ඇතුලේ විඳවෙන මිනිස්සු ඉන්නවා. ඒ අයට බැඳිච්ච අය ඒ කතාව නිසා විඳවෙනවා. එහෙනම් ඔබ කතන්දරයක චරිතයක් වෙන්න පුළුවන්. ඔබ වෙන කතාවක්

0: සමක ලකන හටිනොප අද සඳදේ ධරමනවල අනුග්‍රහක දායකත්වලා පදන කවද කියරත් මත කරන්නනේ ජවිත සිහිනයට වාසන වශරවාදය ගැන ජාතිකල උතරයි මටල සමකින් ඩෝමාසන් ක්‍රවී කිටම යන්ත්‍රය ඔබට මිලදී ගැනීම අවස්ථාවල පාතින මාක්ස් පෙන් හල්ඩිංස් පොත්ගලික සමාකව තමයි අනුග්‍රහක දායකත්වලා පාතින්නේ සංතතිය දහර වෙනුව.
1: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: සෞන්දර්ය ආත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර සමග ලකනහගෙන ඔබ ඉන්නේ අද සඳ දිය දහර තුළින් අප අහන බින්දින ඊළඟ ගීතයටයි මේ යන්නේ කලින් අපි අහුව ගීතය ඇතුලේ මේ සිටු පවුලක කුමරියේ ඔබ ගැන බිය තිබුණා කියලා අහුණද සිටු පවුලක කුමරියක් ගැන තමයි කියුවේ දැන් අපි අහන ගීතය විශාරද ගුණදාස කපුගේ මේ ගීතය ගායනා කරන්නේ සිටු කුමාරියේ නුඹට සීතලා ගුණයි
2: වේල් පටින් මිදුණු දාට වැහි පිණි අපලයි මොකද ඒ අය මේ මැදුරුවල ජීවත් වෙන අයට මේ සාමාන්‍ය මිනිස්සු අත්විඳින ජීවිතය ගොඩක් ඈතයි මොනික ඒ කියන්නේ කම්කරු පන්තියේ දහදිය හෙළලා ජීවිකාව සර කරගන්න මිනිස්සු දහදිය මත තමන්ගේ ජීවිතය පවත්වගෙන යන මිනිස්සුන්ට දහදියේ තියෙන වටිනාකම එහි තියෙන සුවඳ දැනෙනකොට මේ පන්තිය අයට ඒවා සුවඳක් නෙමෙයි ඒවා අපුලයි ඒවා ඈත් කරනවා එකයි මේ කියන්නේ මෙතනත් අර ස්වභාව සෞන්දර්ය ස්වභාවික පරිසරය ගන්න මේ සීතල අගුණයි මොකද ඒගොල්ලන්ට සීතල වරොත්තු දෙන්නේ නැහැ ඒගොල්ලෝ ඒ සීතලෙන් මිදෙන්න පක්‍රම තමන්ගේ ගේ ඇතුලේ සුරක්ෂිතතාවය ඇති කරගෙන තියෙන නිසා ඒගොල්ලෝ එළියට බහින්න ඕනේ නැහැ හැබැයි එහෙම නැති මිනිස්සු සීතලේ ගැහෙනවා ඒතර ඒගොල්ලන්ගේ ශරීරයමයි ඒ සීතලට වරොත්තු දෙන්න හදාගන්නවෙන්නේ වේල්පටින් තමයි ඒව ආරක්ෂා වෙන්නේ ඒකෙන් නැති වුණාම ඔබට මේ වැහි පින්න අපලක් වෙනවා මොකද ඒවට පොරොත්තු දෙන හැකියාවක් නැහැ අර මං කලින් දවසකත් කතා කරන්නේ මේ මල්පැලයි ගැන මේ මල්පැලය ඒතර වල්පැලවලට මොනිකා එහෙම ඒවා නැහැ වල්පැල සීතල වැස්ස ගම් වතුර ඉඩෝරේ සියල්ල දරාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන జాතිය ඒවට කවුරුත් ආරක්ෂාවක් දෙන්නේ නැහැ ඒ හින්දා ඒ කියන්නේ වහින වෙලාවට අයියෙන් වහිනට වතුර වැඩි කියලා ගෙට ගන්නේ නැහැ වල්පැලේ මල්පැල ගන්නවා ඉඩෝරේට වෙනම වතුර දානවනේ මල්පැල හදාගන්න වැස්ස නැතුණත් කොහොමරි වතුර දාන්න වල්පැලේට වතුර දාන්න කවුරුත් නැහැ එයාලා ඒ වතුර කොහොමරි හොයාගෙන මේ හැම දෙයක් ඇතුළේම ආරක්ෂිතව ඉන්න සිද්ධ වෙලා තියෙනවා මේ හැම කතාවක් තමයි කියන්නේ එනිසා ඔහු කියන ඔහුගේ தත්ත්වය දැන් අර කලින් ගීතේ අඩුකුලේ ඉපදිච්ච තරුණයාගේ ආමන්ත්‍රණ එහෙම නැත්නම් ඒ තරුණයාගේ හදේ සංවාදය තමයි මේ අරන් එන්නේ එහෙම නැත්නම් ඔහුට දැනෙච්ච දේ ඔහු කියන කුලී ගෙදර වහල කැඩිය සිංහල උළු බිඳි නිල් තරුල හිලි හීන රටින් ගලා හැලෙන්නේ කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ කුලී ගෙදරක ඉන්නේ සිංහල උළුත් දාලා තියෙන්නේ සිංහල කියන වචනේ තියෙනවා නමුත් ඉතින් මේ ඔහුට තියෙන්නේ නිල් තරු එලි තියෙන හීනක් විතරයි ඒක රටින් ගෙන දෙයක් එහට ඔහුට තියෙනවා මේ ආශාවල් හැබැයි ඒක සැබෑ කරගන්න බෑ හීන විතරයි කනකරන් සන්තක වී ජීවිත සින්න වී පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ ඔහුට කසාදයක් ගැන හිතන්නවත් බෑ මොකද ඔහුට දෙන්න කිසිම දෙයක් නැහැ තියෙන ඒවත් ඔක්කොම උගස් කරලා ලෙඩට දුකට බෙහෙත් කරලා තියෙන්නේ අම්මා ඉන්නේ අසනීපෙන් අම්මයි අම්මව බලා ගන්න වෙනවා ඇයට මේ කිසිම දුකක් තේරෙන්නේ මේ වල්පැල විඳින දුක් කන්දරාව මල්පැලවට කොහෙත්ම තේරෙන්නේ නැහැ
1: ඒක තේරුම් ගන්න දෙන එකත් හරිම දුෂ්කර වැඩක්
2: මොකද ඒකල ඒ අද්දකීම දන්නේ නැහැ ඉතින් ඒ අද්දකීම දන්නේ නැති එකේ ඒ අසීරුතාවට තමයි ඔහු මුහුණ දෙන්නේ ඒකයි ඔහු අහන්නේ කුමාරියේ නොඹට කොහොම ඒක කියන්නේ
1: සංගීතපති මහචාර්ය සනත් නන්දසිරි ගායන ගීතයක් අපි ළඟට අහන්නේ සඳදිය දහරතුලින් මේ ගීතය ලියන අශෝක රජන්දරන සිංහයන් සනත් නන්දසිරිම සංගීතස් කොට ගීතය ගායනා කරන්නේ කලින් ඇහුව ගීතයේදී අපිට අහුණානේ ප්‍රමාතුර නුඹේ හිතට අගහිග නරකයි කියලා මේ ප්‍රමාතුර හැඟුම් ගැනයි කියන්නේ ප්‍රමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම් හද සන්තානේ සදා සරණ අයචනාසසෝ
2: ඔමනිත මේ ප්‍රේමාතුර ප්‍රේමයෙන් ආතුර වීම ගැන විශාදුන්දස් කපුගේ මිට කලින් ගයනවා ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනිමන්සලේ දිනක ඔබමා අමුත්තන් වී දලිත හමු වේවි කඳුල නුඹ නාඩන් කියලා. ඒතර මේ ප්‍රේමයෙන් ආතුර වෙන් ප්‍රේමයෙන් ලෙඩවීම කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ ලෙඩවීමේ යහපත් අයහපත් පැත්ත දෙකම තියෙනවා. යහපත් පැත්තක් කියන්න අමාරුයි නමුත් ඒ ආතුර වීමෙන් ඉල්ලන්නේ ඇයවම ප්‍රාර්ථනා කිරීමක් සහ එහි තියෙන්න පුළුවන් අර ප්‍රේමය ගැන ඇතිවෙන සුන්දර සංකල්පන ඇතිවීම පටන් ගන්න කලින් නමුත් ප්‍රේමය සබඳතාව ඇතිවීමෙන් පස්සේ ඒ ප්‍රේමයේ බිඳීම නිසා ඇතිවෙන ආතුර තත්ත්වය සිද්ධ වෙන්නේ ජීවිතේ නැතිවීම ඔය දැන් ඔය කළු කුමාර සංකල්පය වගේ දේවල් එන්නේ ඒ වගේ තැන්වලට තමයි ප්‍රේමය ගැන තියෙන කතාබහ ඇතුලේ ඉතින් ඔක්කියන්නේ ඇගේ මෙත් කැලුමුයි මේ පෙමාතුර හැඟමුයි හද සන්තානයේ සදා සරණ ආයාචන සුසුමා. එම ප්‍රේමේ ඉල්ලමින් යන පේ කලින් ගීතය කිවේ ප්‍රේමාතුර නුඹේ හිතට අගහිල නරකයි. ඇයට මේ ප්‍රේමය විතරයි දැයින්නේ. ඇයට මේ ප්‍රේමය ගැන හිතාගෙන මන්දිරයෙන් පැලට අඩිය තිබ්බට පස්සේ ඉස්සරහ දොරින් අගහිඟ එනකොට ප්‍රේමය පස්ස පැත්තේ දොරින් පලා යනවා කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා ඒක එකව මතක් කරනවා. ඔබ මේ ගාන ඔබට මේ ඔබගේ සමනල සිතකින් බලන ජීවිතයේ දිහා අද්දකේ අඩු ජීවිතයක ඉන්න ඔබට මම මේ කියන යථාර්ථය තේරෙන්න. හු ඉන්නේ යථාර්ථය හිටගෙන. මේ ඉන්නේ ඒ වගේ යථාර්ථයේ නැතුව මේ සුන්දර පැත්ත විතරක් දකින. රාගික පැත්ත ශුංගාරාත්මක ප්‍රේමේ පමණක් දකින කෙනෙක්ගේ හැඟි පෙම්වතෙක්ගේ හැඟි නුරාගික පැතුම් පිපාසිත සිතුම් ඔහුට මේ ඇයව ඇය කේන්ද කරගැනීම හටගත්ත ප්‍රේමය ඇතුළේ තියෙන මේ ශාරීරික හැඟීම් සතප්පවන සිදුවීමක් විතරයි. ඉතින් ඒ එක කොටසක් ඒ මිනිසුත් ඉන්නවා. ඒ අතර ඒ බඳු හැඟීම් අනිත් අයට ඒගොල්ලෝ මෙමෙ මොනවාද ඒ හැඟීම් දැනීම නැති මිනිසු නෙමෙයි. ඒගොල්ලන්ටත් ඒ හැඟීම් දැනෙනවා. නමුත් ඊට බාධා වෙන සමාජ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒකයි අර කලින් ගීතේ තරුණයා කියන පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ කියලා. ඔවුන්ට ඒ කියන්නේ මේ බලන්න මේ පන්තිය කියන එක මේ මුදල කියන එක මිනිස්සුන්ගේ ජීවිත ආශාවන් වලට කොච්චර බලපෑම් කරනවා. ඔවුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට බඩගින්න අපිට බඩගින්න ප්‍රේමය වගේ හැඟීම් ඇති වෙනවනේ මොනික එක නවත්තන්න බෑනේ. ඒවා ඇති වෙනකොට ඒ අදාළ දේ හම්බ වෙන්න බෑ මිනිස්සුන්ට ජීවත් වෙන්න. ඒකට ඒවට පවා බාධා කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අර පෙම්වතා ඒවා හංග ගන්නවනේ. මේ පෙම්වතා උත්කර්ෂයෙන් එක කියනවා. ඔව් කියනවා මුදා නිදි දැහෙන් එබී ලෙන්ඩොරින් අරාජික පරාදීසේ සොයා එමි සිටින්. මෙරා රාජත්වයට නැති පරාදීසයක් සොයාගෙන ඉන්නවා ලෙන්ඩොරින් එළියට ඇවිල්ලා. ඊට පස්සෙ ඔහු කියනවා අරා සිරි යහන් නිදා වැතිරෙමින් සරා සලෙල සිතුවිලි ගඟ ගිලී නැහැවෙමින් සුරා මල් පැනින් පොඟා යුගලවන්. සුරා තමන්ගේ දෙතොල පොඟව ගන්නේ සුරාවේ. සුරාව කියන මල් පැණි. එතකොට මම දැක්ක මේ අද සමාජ මාධ්‍ය ජාලයේ ගිය පෝස්ට් එක නම් මතක නැතුණානේ. සංජය අප්ප දාලා තිබ්බා මත්අඩංගුවට පත් වෙන්න බොහෝතකට පෙර කියලා. අත්අඩංගුවට නෙමෙයි මත්වල අත්අඩංගුවට පත් වෙන්න ගන්නේ කියලා. ඒ වගේ මේ එහෙම වෙලා ඔහු හොයන්නේ පිනා පසිඳුරන් සතපෙමේ සොඳුරු සිහිනේ. හැබැයි එහෙම පසිඳුරන් පිනවෙමින් අර විදිය සුරාවෙන් මත් වෙමින් සොඳුරු සිහිනේක වැතිරෙන්න පුළුවන් මිනිසුනුත් මේ මොහොතේ මේ ලෝකේ ජීවත් වෙනවා. තව කොටසකට එතෙන්ට යන්න බැරි වෙන්න තරමටම සමාජ ආර්ථික සංස්කෘතික පීඩණයෙන් ඒ අය පීඩාවට පත් වෙනින් තමන්ගේ හැඟීම් හකුලගෙන ජීවත් වෙන මිනිසුන් කොටසකුත් මේ මොහොතේ මේ මිහිතලේම ජීවත් වෙනවා.

0: දහර
1: සගතෙවන් මහචර සනත් නන්දසිරි ගායන ගීතයක් අපි ඊළඟට අහන්නේ සදදිය දහර තුලින් මේ ගීතය ලියන්නේ අචර රජන්දරණ සිංහයන් සනත් නන්දසිරිම සංගීතත් කොට ගීතේ ගායනා කරන්නේ කලින් ඇහුව ගීතේදී අපිට ඇහුණානේ පෙමාතුර නුඹේ හිතට අගහිග නරකයි කියලා මේ පෙමාතුර හැඟුම් ගැනයි කියන්නේ පෙමාතුර හැඟුම් ඇගේ net කැලොම් හද సంతානේ සදා සරණ අයචනාසසු
2: ඔබනි තමයි පෙමාතුර ප්‍රේමයෙන් ආතුර වීම ගැන විශාද වෘදස් කපුගේ මිට කලින් ගයනවා ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනිමන්සලේ දිනක ඔබ මා අමුත්තන් වී දලිත හමු වේවි කඳුල නුඹ නාඩන් කියලා. එතකොට මේ ප්‍රේමයෙන් ආතුරෙන් ප්‍රේමයෙන් ලෙඩවීම කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ ලෙඩවීමේ ඒ ආතුර වීමෙන් ඉල්ලන්නේ අයම ප්‍රාර්ථනා කිරීමක් සහ එහි තියෙන්න පුළුවන් අර ප්‍රේමය ගැන ඇතිවෙන සුන්දර සංකල්පනා ඇතිවීම පටන් ගන්න කලින්. නමුත් ප්‍රේමයේ සබඳතාව ඇතිවීමෙන් පස්සේ ඒ ප්‍රේමයේ බිඳීම නිසා ඇතිවෙන ආතුර තත්ත්වයෙන් සිද්ධ වෙන්නේ ජීවිතේ නැතිවීම. ඔය දැන් ඔය කලු කුමාර සංකල්පය වගේ දේවල් එන්නේ ඒ වගේ තැන්වලට තමයි. මේ ප්‍රේමය ගැන තියෙන කතාබහ ඇතුලේ. ඉතින් ඔක් කියන්නේ ඇගේ net කැලුමුයි මේ පෙමාතුර හැඟුමුයි හද సంతානේ සදා සරණ ආයාචන සුසුමා. මේ ප්‍රේමයේ ඉල්ලමින් යන්නේ. හැබැයි කලින් ගීතේ කිව්වේ පෙමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි. ඇයට මේ ප්‍රේමය විතරයි දැනෙන්නේ. ඇයට මේ ප්‍රේමය ගැන හිතාගෙන ආව මන්දිරෙන් පැලට අඩිය තිබ්බට පස්සේ ඉස්සරහ දොරින් අගහිඟ එනකොට ප්‍රේමයේ පස්සපැත්ත දොරින් පලා යනවා කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා ඒක එකව මතක් කරනවා. ජීවිතයේ දිහා අධ්‍යක්ෂයේ අඩු ජීවිතයක ඉන්න ඔබට මම මේ කියන යථාර්ථය තේරෙන්න. ඔහු ඉන්නේ යථාර්ථයේ හිටගෙන. මේ ඉන්නේ ඒ වගේ යථාර්ථයේ නැතුව මේ සුන්දර පැත්ත විතරක් දකින. රාගික පැත්ත, ශුංගාරාත්මක ප්‍රේමයේ පමණක් දකින කෙනෙක්ගේ හැඟි, පෙම්වතෙක්ගේ හැඟි, නුරාගික පැතුම්, පිපාසිත සිතුම් ඔහුට මේ ඇයව ඇය කේන්ද්‍ර කරගැනීම හටගත්ත ප්‍රේමය ඇතුලේ තියෙන මේ ශාරීරික හැඟීම් සතප්පවන සිදුවීමක් විතරයි. ඉතින් ඒ එක කොටසක්. ඒ මිනිසුත් ඉන්නවා. හැඟීම් දැනීම් නැති මිනිසු නෙමෙයි. ඒගොල්ලන්ටත් ඒ හැඟීම් දැනෙනවා. නමුත් ඊට බාධා වෙන සමාජ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒකයි අර කලින් ගීතේ තරුණයා කියන්නේ පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ කියලා. බලන්න මේ පන්තිය කියන එක, මේ මුදල කියන එක මිනිස්සුන්ගේ ජීවිත ආශාවන් වලට කොච්චර බලපෑම් කරනවද? ඔවුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට බඩගින්න, අපිට බඩගින්න ප්‍රේමය වගේ හැඟීම් ඇති වෙනවනේ මොනික එක නවත්තන්න බෑනේ. ඒවා ඇති වෙනකොට ඒ අදාළ දේ හම්බ වෙන්න බෑ මිනිස්සුන්ට ජීවත් වෙන්න. ඒකට ඒවට පවා බාධා කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අර පෙම්වතා ඒවා හංග ගන්නවනේ. මේ පෙම්වතා උත්කර්ෂයෙන් එක කියනවා. ඔව් කියනවා මුදා නිදි දැහෙන් එබී ලෙන්ඩොරින් අරාජික පරාදීසේ සොයා එමි සිටින්. මෙරා රාජත්වයට නැති පරාදීසයක් සොයාගෙන එනවා ලෙන්ඩොරින් එළියට ඇවිල්ලා. ඊට පස්සේ ඔහු කියනවා අරා සිරි යහන් නිදා වැතිරෙමින් සරා සලෙල සිතුවිලි ගඟ ගිලී නැහැවෙමින් සුරා මල් පැනින් පොඟා යුගලවන්. සුරා තමන්ගේ දෙතොල පොඟව ගන්නේ සුරාවේ. සුරාව කියන මල් පැණි. එතකොට මම දැක්ක මේ පෝස්ට් එක සංජය ඇපා දාලා තිබ්බා මත්අඩංගුවට පත් වෙන්න බොහෝතකට පෙර කියලා. අත්අඩංගුවට නෙමෙයි මත්වල අත්අඩංගුවට පත් වෙන්න කලින් කියලා. ඉතින් ඒ වගේ මේ එහෙම වෙලා ඔහු හොයන්නේ පිනා පසිඳුරන් සතපෙමි සොඳුරු සිහිනේ. හැබැයි එහෙම පසිඳුරන් පිනවෙමින් අර විදිය සුරාවෙන් මත් වෙමින් සොඳුරු සිහිනේක වැතිරෙන්න පුළුවන් මිනිසුනුත් මේ මොහොතේ මේ ලෝකේ ජීවත් වෙනවා. තව කොටසකට එතෙන්ට යන්න බැරි වෙන්න තරමටම සමාජ ආර්ථික සංස්කෘතික පීඩණයෙන් ඒ අය පීඩාවට පත් වෙනින් තමන්ගේ හැඟීම් හකුලගෙන ජීවත් වෙන මිනිසුන් කොටසකුත් මේ මොහොතේ මේ මිහිතලේම ජීවත් වෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: නොසලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Manaviya Premi, Saundaryatmaka Viyamana,
1: Santhiyatara. Manaviya Premi, Saundaryatmaka Viyamana. සන්තතිය තහර අතර නහකෙන එන්නේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා චුවිතය සිහිනයට වාසනාව ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රිදී සම්මානයකින් පෙදම් ලැබුවා. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව ඛ්‍යාතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහා වන රීති සම්මානය දෙනා කරනු ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016-2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දෙනා කරනු ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැත්තුනක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි, ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රීය

0: අචරි හන්ස බලරෙටි ගහපල සමක චිත්‍රපට ගීතයක් තමයි අහන්න යන්නේ. විරාමයට කලින් ඇහුවේ සංගීත පොන් පාචාර්ය සනතන්ද සිරි ගැයුව පෙමාතොර හැඟුම් ගීතය. මේ ගීතේ එක තැනකදී අපිට ඇහුණ යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින් කියලා පඬිත් අමරදේවයන් ගැන ගීතයක් තමයි අපි ඊළඟට අහන්නේ. මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවය තමයි ගීතය. අචර අජන්ත රණසිංහයන් තමයි මේ ගීතය ලිව්වේ. අචර ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට ජනක සහ මංජු චිත්‍රපටය වෙනුවෙන් 1978 වසරේදී තමයි ජනක සහ මංජු චිත්‍රපටය තිරගත වෙන්නේ. K.W. පෙරේරා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. මේ චිත්‍රපටය තුළ ඇතුළත් සියලුම ගීත වගේ අදටත් ජනප්‍රිය. ලෝකේ ජීවත්වන්න ලස්සන ඕනෑවේ, සුන්දක් දැනේවි හදෙහි අතර ලෝකේ, මේ ගීයදා, සීත මූසම් ගීත නාදෙන්, කෝමා පැතු ඔබේ ආදරේ වගේ ගීත සියලක්ම අදටත් අතිශයින්ම ජනප්‍රියයි.
1: ඒ වගේම මොනිකා, මේකේ දැන් කෝමා පෙතු ඔබේ ආදරේ කියන්නේ ටීඑම් ජයරත්න, ඒකත් ජයන්ත දස් කියන විදිහට යන්නේ. ඊළඟට සුවදක් දැනේවි හදෙහි ආදර ලෝකේ, ඒක කියන්නේ ක්ලාරන්ස්ගේ කටහඬින්. ඊළඟට ගායකයෝ තුන් දෙනෙක් මේ එකම ගායකයාගේ හඬ නියෝජනය කරන එක විශේෂත්වයක්.
0: ඒ වගේම සංගීතවේදීන් ගත්තහමත් කේමදාස මාස්ටර්ත් ඉන්නවා, ක්ලාරන්ස් විජේවර්ධනත් ඉන්නවා මේ චිත්‍රපටේ. දැන් එතකොට මේ හරිම මේ මම හිතන්නේ සියල්ල හොඳින් සිතා මතා සැලසුම් කරලා හරිම ගැළපෙන විදිහට තෝරා බැරක්නේ කරපු චිත්‍රපටයක්. මම හිතන්නේ සාර්ථකත්වයේ.
1: ඒ වගේම මනික මට හිතන්නේ දැන් සාමාන්‍යයෙන් අපි එක කටහඬයිනේ වොයිස් එක වෙනුවෙන් පාවිච්චි කරන්නේ කෙනා වෙනුවෙන්. හැබැයි මේකෙදී අර කටහඬවල් තුනක් එකතු කර ගැනීම, ඒ කියන්නේ විවිධ ගීත තුනම විවිධ තැන්වල තියෙන ගීත තුනක්, හැබැයි කටහඬවල් තුනම නියෝජනය වෙනවා අර එකම නළුවා වෙනුවෙන් කියන එක. ඒක මන් දන්නේ ඒක ටිකක් මොකක් මොන වගේ හේතුවක් හින්දා ඒ අත්හදා බැලීම කළාද කියලා. නමුත් එහෙ දැන් සාමාන්‍යයෙන් අපි දකින අනිච්චිතපටවල දෙහෙම වෙන්නේ නැහැනේ හුඟක් වෙලාවට.
0: අපි අහමු එහෙනම් මේ ගීතය, මේ ගී එදා ඇගේ හඬින් මායසෝරා.
1: මේක ඉතා ජනප්‍රිය වෙච්ච සහ ටිකක් වෙනස් විදිහේ ගීතයක්. මොකද මේ ගීතේ අපි පදමාලාව බලද්දී මොනිකා චිත්‍රපට ගීත අපිට කේවලව චිත්‍රපටයෙන් එළියට අනන රස විඳින්න හැකියාව තියෙනවා. නමුත් මේ ගීතේ දෙවැනි අන්තරා කොටසේදී ඒ චිත්‍රපටයේ අදාළ කොටස සැඟවිලා තියෙනවා. ඒ නිසා මට මතක හිටියේ මේ චරිත නිරූපණය කරන උපාලි අත්තනායක, ඔහුත් ඉතා ජනප්‍රිය ගීපද රචකයෙක්, විශේෂයෙන් විජය කුමාරතුංග වෙනුවෙන් ගීපද රචනා ගණනාවක් සිදු කළා තියෙනවා. ඔහු මට මතක තියෙනවා මම පොඩි කාලේදී අපේ අම්මලා වැඩි අපිට චිත්‍රපට බලන්න ගිහන් ගියේ නෑ මොනිකා, පොඩි ළමයට හොඳ නෑ කියලා. එක සැරයක් මට මතකයි අම්මයි තාත්තා නෙමෙයි හිටියේ, අපේ බාප්පලා හරි කවුරු හරි ඇවිල්ලා අපේ මල්ලිලව එක්කගෙන ගියා. මල්ලි අයියාවයි අර සොයිසා කියලා චිත්‍රපටියක් මාව එක්කන් ගියේ නෑ. ඒකක් විනෝදාත්මක චිත්‍රපටයක්. මට ඒ නිසා හරි දුක්ඛ හිතෙනවා. මං ඇඬුවා මාව එක්කන් ගියේ නෑ කොහොම අම්මා මාව එක්කගෙන ගියා බලන්න ලොකු තාත්තා කියලා චිත්‍රපටියක්. අන්න ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවේ පාලි අත්තනායක. එන්න ලොකු තාත්තේ එන්න මා සොයා කියලා ගීතයක් අතුලත් වුණා මට මතකයි. මේ ගීතය ගැන කතා කරන්න, මේ ගීතයේ චිත්‍රපටියට තියෙන මේ තාත්තට දරුවා වහිමි වෙලා තිනවා කුඩා කාලෙම. ඔහු ඒ දරුවාව හොයාගෙන යන ගමන තමයි තියෙන්නේ. ඇයි ඔහු අර පන්ති පරතරයක් හෝ යම්කිසි සිදුවීමක් නිසා මේ අම්මාගේ විවාහයට, ඒ කියන්නේ මෙයාගේ බිරිඳගේ පාර්ශවයේ එකට කැමැත්තක් දක්වන්නේ නැති හින්දා ඔවුන් දෙදෙනා වෙන් වෙන්නේ. එකයි ඔහු කියන්නේ ඇගේ පිළිරුව සිත ඇඳි ජීවමාන වී හිඳි මම හඬගා විමසමී එපමණ දෝ මට හිමි කියලා. ඒ කියන්නේ ඇයව අමතක කරන්න බෑ, හැබැයි ඇයට ප්‍රේමය කිරීම නිසාම ඔවුන් දෙදෙනා ඈතට වෙලා ඉන්නවා. ඒ අතර දෙවෙනි කොටසින් කියනවා, ඒ කියන්නේ ඔහුට භාර්යාවත් අහිමි වෙලා ඔහුගේ දරුවත් අහිමි වෙලා. පළවෙනි අන්තරා කොටස භාර්යාව ගැන කියනත් දෙවෙනි අන්තරා කොටස කියනවා ලොව සුවහස් දරුවනේ දරු සෙනෙහස මට දැනේ. හැම දරුවනගෙන මට දරුසෙන දැනෙනවා, හැබැයි මට ඈත ඉඳන් අතමනා මට අඬගසනිය පුතේ කියන්නේ ඔහු ගාව එහෙ දරුවා නෑ. මේ ඔහු ගයන්නේ නැලවිල්ල මේ ගී එදා ඇගේ හනින් මා ඇසුරාවය කියන්නේ ඒක හින්දා. මේ වගේ අවස්ථාත් අපිට සමාජයේ මුණ දෙන්න තියෙනවා මොනිකා. සමහරලට විදේශගත වෙලා ඉන්න සමහර පියවරුන්ට තමන්ගේ දරුවව ජීවිතේ කවදාක්වත් බලන්න හම්බෙච්ච නැති අය ඉන්න පුළුවන්. දුරට නැවත එන්න අවකාශ නැති වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. යුද බිමට ගියා අය, ඊළඟ විවිධ වෘත්තීන් වලට ඉන්න අය, එමෙත සමාජයේ විසින්ම පවුල් වල තියෙන අර වගේ ගැටලු හින්දා මේ විදිහට දෙපැත්තට කරපු මිනිසුත් ඉන්න පුළුවන්. තමන්ගේ භාර්යාව තමන්ගේ දරුවා දකින්න නොමැතිව. ඉතින් මේ ගයන්නේ චිත්තපටයකට ඇතුළත් වුණා.

0: අපි සදදිය ධාරතුර හනුවයි ළඟට රුවන් හිටිය රචි ගැන ගීතයක් ප්‍රේක්ෂණ අනුරාධ ගයෝ ගීතයක්ටම අපි කලින් හොවේ ගීතේ දී එක තැනක කියනවනේ හිත කීරි ගැහෙන හැටිනම් ඒ හැඟුම කෙලෙස පවසම් කියලා. රුවන්ගේ ගීතයේදී එක තැනක මෙහෙම ඇහෙනවා, හිත කීරි ගැහිලාම රිදුනා
1: රැවටුණු තරම් ඔබ හින්දමං කවුරුත්ම දන්නේ නැහැ. එක කාලෙක ඉතාම ජනප්‍රියත්වයට පත්වෙච්ච ගීතයක් වුණා මේ ගීතේ. මොකද මේ ගීතේ තියෙන සමහර කාරණා මීට කලින් කියවිලාම නැතිද කියලා හිතන හින්දා. මොකද ඔහු පැහැදිලිවම කියනවා ඔබ හින්දමං රැවටුණා. කවුරුත් දන්නේ අපි ජීවිතේ පුරාම රැවටෙනවා මොනිකා. ඒක නවත්තන්න බෑ. සමහර මිනිස්සු හිතලා අපිව වර්ණනා කරලා ඕනකමින්ම රවට්ටනවා. සමහර ඒවා අපි නොදැන අපි ඒවට අහු වෙලා රැවටෙනවා. ඉතින් මේ දෙකෙන්ම අපිව රැවටෙනවා. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේ මේ රැවටීම ඇතුළේ ඉන්න එක. ඒ නිසා අපිට හිතන්න පුළුවන් මේ ජීවිතය හරි සුන්දරයි, මේ ප්‍රේමයන් හොඳයි, මේ අය අපිට ඇත්තට ආදරය කරනවා. එහෙම වුණාම අපි ජීවිතේ දෙසරයක් නොහිත හුඟක් දේවල් කැප කරනවා. දැන් මෙතන පුරුෂ පාර්ශවයේ දෘෂ්ටි කෝණයෙන් මේ ගීතේ ගැයෙන්නේ. දැන් මේකේ ස්ත්‍රී පාර්ශවයේ ගැයුණා නම් මීට වැඩිය බොහෝ දේවල් ඇතුළත් වෙන්න තිබුණා. මෙතන තියෙන්නේ වැරදි කරලා ඔයා හැමදාම මට වැරදිකාරයා කියා වෙන් වී ගියත් විදවා එදා අමනාප නෑ උනේ කිසිදා කියලා ඔහු කියන්නේ. ඒතර උඩ තියෙන මේ හදවත් රිදුමක්නේ තියෙන්නේ මෙතන. ඒක එකතකට වාසනාවන්තයි කියන්න පුළුවන්. දැන් මෙතන ගෑනු ළමෙක් හිටියානම් ඇගේ පාරිශුද්ධත්වය නැති වෙන්න පුළුවන්.
0: පවුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒතර ඇත්තම කිව්වොත් ඇගේ සම්පූර්ණ අනාගතයටම ගැටලු ඇති කරන තත්ත්වයක්. මොකද මේ අපි මනින දෘෂ්ටි අපි දකින දෘෂ්ටීන් අනුව මනින මිමි අනුවනේ මේ දේවල් තීරණය වෙන්නේ.
1: මොකද ඊට පස්සේ ඒ ප්‍රේමයේ කිසියම් සලකුණක් ඇයගේ ශරීරයේ ඉතුරු කරලා ගිහිල්ලා නම් ඒ දරුවා හදාගෙන ජීවත් වෙන එකේ ඉඳන්ම ඇයට අනාගත ලෝකයෙන් ප්‍රශ්න කරනවා. මොකද එබඳු තත්ත්වයන් වලට මූණ දෙන ගෑනු ළමයි වෙනුවෙන් නීති රීති සම්පාදනය වෙලා නැහැ මොනික. මොකද උපැන්න සාතිකේ පවා මවගේ නම පියාගේ නම අහනවා විතරක් නෙමෙයි විවාහකද කියලාත් අහනවා. එතකොට ඒව අහන එක ඇතුලේ මේ දරුව අසරණ වෙන හැටි. එතකොට එබඳු දරුවන් මේ ලෝකෙට බිහි කිරීම පිළිබඳව මව්වරුන් විදිහට ඔවුන් අසරණ වෙන හැටි. පියවරුන්ට මේ වගේ දුක් වේදනාවන් ටිකක් හිත කීරි ගැහිලා රිදෙනවා හැරුණාම තව මොනවද තව දෙන්න පුළුවන්? මොකද ඒවැ වැඩි අවධානමට ලක් වෙන්නේ කාන්තාව. එතකොට ඒ බඳු කාන්තාවන්ට තියෙන සුරක්ෂිත භාවයක් මේ රටේ නැහැ. ඊට පස්සේ ඒ දරුවා ගෑණියෙක් ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් ඒ දරුවා මූණ දෙන හැටි සමාජයේදී ඒ දරුවා කොන් වෙන තරම් වාට තාත්තා කෙනෙක් ඉන්නවද, අම්මට මෙහෙම වුණා නේද, මේ වගේ ගැටලු ඇති වෙනවා. ඉතින් මේ ප්‍රේමය කියන්නේ ඊටාම සුරංගන සංකල්පයක් නෙමෙයි. අර මිට කලින් ගීතේ තීක්ෂණක කියද්දිත් ඒ සිහිනයකට නුඹ ඈත ඉඳන් ඇවිල්ලා මනමාලා කතා කියන තරම්ම ප්‍රතිඵල සරල නෑ මොනික. ඒක ඊට වැඩිය දරුණුයි. එනිසා රවට්ටන්න හිතනවනම් ප්‍රේමයේදී ඒ ඔබේ අනාගතය ගැන විතරක් නෙමේ අනිකාගේ අනාගතය ගැනත් හිතන්න. එහෙම නැති වුණොත් ඒ රැවටීම් හින්දා මුළු ජීවිත කාලයක්ම විඳවන මිනිස්සු සහ එක සාප. සාපයන් මේ වාතලයට උදාහරිනවා. කවුරු නැතත් සබහා දහම ඒ නඩු අහනවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: සඳදිය දහර තුළින් ඊළඟට අහන්නින් අබේවර්ධන බාලසූරිය ගායනා කරන ගීතයක්. මේ ගීතය ලියන්නේ ඇශ්වර්ය අජන්ත රණසිංහන් වික්‍රත්නායකයන්ගේ සංගීතය. කලින් ගීතයේදී අපිට අහුණානේ ඔබ දන්නේ නෑ නේද මේවා කියලා අරුවන්ගේ හඳින්. මේ ගීතයේදී ඇහෙනවා ඔබ දන්නේ නෑ මා කීවේ නෑ දිනක මතදා දෛවයෝගයකින් ඔබ හමු වී නම්.
2: ඔපනික බොහෝ දේවල් අපි දන්නේ නෑ තමයි. ඉස්සල ගීතයේදීත් කිව්වේ මට යන්න බෑ මතක හැරදා ඔය වාගේ දුර ඈත පියඹා. ඔහු විදින වේදනාව ඔබ දන්නේ නෑ කියන එක ගැන ඔහු දන්නවා. ඒකන අතහැරලා යන කෙනාට අතහැරලා යන කෙනා තමයි වාසනාවන්ත. ඉතිරි වෙන කෙනා නෙමෙයි. මැරෙන මිනිසා වාසනාවන්තයි. ඒ මරණය බලාගෙන ඒක විඳවමින් ඒ තත්ත්වයේ තුල ජීවත් වෙන කෙනා තමයි අර දුක දරන්න ඕන. දැහැම පැත්තකම දෙපැත්තක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕන. ඉතින් ඒ නිසා වේදනාව ඉතිරි වෙච්ච කෙනා විදිහට තමයි ඔහු කියන්නේ ඔබ දන්නේ නෑ කියලා. මෙතනදිත් ඒකම කියනවා බැඳි ආදරේ සංගවා හිතේ නොකියා මෙමා වුණා. ඔබ දන්නේ නෑ මා කීවේ නෑ හඬනා හැඟුම් පෙන්නාලයි. ඉතින් මේ වෙන්නේ අපිට සමහර වෙලාවට අපි ආදරය කරන කාලෙදි මොනිකා සමහර දේවල් අපි කියන්නේ නැහැ. මේ ආදරේ කියන්නේ මම මේක ලඝු කරන්න කැමති නෑ මොනිකා සරල ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක් සම්බන්ධයෙන් කියලා. දැන් මේක කියනවනේ මේ දෛවයෝගයකින් ඔබ හමු වී නම් කියලා. අපිට මිනිස්සු මුණ ගැහෙන විදිය ගැන අපිට තේරෙන්නේ නැහැ. සමහර මිනිස්සු ජීවිතේදී ඔය පාරපයින්කොට ඇඟේ හැප්පිච්ච මිනිහෙකුත් සමහර වෙලාවට ජීවිතේ ඉතා තීරණාත්මක කෙනෙක් අනාගතේ වෙනවා කියලා අපි එමුහොත හිතන්නේ නැහැ. එයා එන විදි දන්නේ නැහැ. ඒකළු සමාජ මාධ්‍ය ජාල හරහා එන්න පුළුවන්. වැරදි නම්බර එකකින් ආව කෝල් එකක් වෙන්න පුළුවන්. වැරදි ලියුමක් වෙන්න පුළුවන්. මේ ආකාරයේ මිනිස්සු අපේ ජීවිතවලට එනවා. ඒ එන ජීවිතය ඇතුළතදී සමහරලාට අපි ඇත්තම සිතුවිලි අපි නොකිය ඉන්න තැන් එන්න පුළුවන්. අර ගොළු හදවත නවකතාවෙත් අවසානයේ කියන්නේ ඇයි දම්මි මේක කිව්වේ නැත්තේ කියලා. අච්චර දුර දිග යනකම් ඒ සංගවා ගත් එකේ ප්‍රතිඵල අවසානයේ තනියෙන් සුගත්ත විඳින්න උනානේ. ඒකට මොකද කරන්නේ? ඒ පසුතැවීම විතරයි දම්මිට හැමදාම ඉතුරු වෙන්නේ. ඔබට මේ මොහොතේ ඔබේ ළඟ ඉන්න කෙනාට ඇත්තටම ආදරේ නම් ඒක කියන්න දෙසරයක් හිතන්න එපා. මොකද හෙට එළි වෙනකොට හෝ ඊළඟ මොහොතේ අපි ජීවත් වෙනවද කියන්න අපි දන්නේ නැහැ. අපි යන පාර ඇතුලේ අපි කොහොම ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. හින්දා ඉරනම ලෙසින් වෙන්වීමකින් හෙට හෝ ඔබත් යාවී කියලා කියන්නෙම ඒකම තමයි.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Punchi Vyapara, Loku Artikekata. Suluha Madhya Parimana Vyapara, Nayasaha Molipasukam Pulul Kirimaharaha, Kuda Vyapara Shakti Matkirima Rajay Aramunai. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
0: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
0: දෙකියා සුරැකීම මගතොට
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
0: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV ධනරේ තහනිය නුතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: FM 93.5 FM 93.7 La Khanna Radio ITN. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
8: සංසතිය තරහර.
9: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසතිය තරහර සමග ඔබ අපි මේ සුන්දර හමුවීම ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංස බාලරෙටි කහපොළ සමග පළමු පැය අවසන් ගීතයේ විදිහට අභිවර්ධන බාලසූරිය ගායනා කළ ගීතයක් ඇහුවේ දිනක මතුදා දෛවයෝ කියන ඔබව හමුවේ නම් කියලා. දැන් අපි අහන්නේ ආචාර්ය වික්‍රත්නායකයන් ගායනා කරන ගීතයක්. ඉතින් අර ගීතයේදී දෛවයෝගේ ඇහුව ගමන් ඔබට මතක් වෙන ගීතය මහජන සුනිලාරි රත්නයන්ගේ කී පද ආචාර්ය වික්‍රත්නායකයන් සංගීතත් කොට ගීතය ගායනා කරන්නේ. දෛවයෝගේ කින් නොවේ තෝ හමෝනේ අප හමෝනේ.
10: මේකට පාදක වෙච්ච කතාව නම් මං හිතන්නේ අපේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා මේ ගැන කියලා කතා කරලා තියෙන හින්දා මහාචාර්ය සුනිලාරිටත් නැන් ඔහුගේ ගීතාවලියට පදනම් වෙච්ච අත්දැකීම් සමූහය අතරේ ඔහු කතා කරන්නේ මේ ගීතය ගැන විතරයි. වෙන ගීත ගැන කියන්නේ පළමෙන්නේ නැහැ. ඒ නිසා මේ ගීතය අත්දැකීම හැමෝම දන්නවා. සරසවියේදී ඇතිවෙච්ච ප්‍රේමය. මෙහි අපූර්ව යෙදුමක් තියෙනවා මොනිකා. මොකද දැන් මේක කියනවා දෛවයෝගී කියන්නේ. අප හමුවන්නේ දෛවයෙන් කියන එක මේ ගීපද රචකයා පිළිගන්නවා. ඒ නිසා තමයි දෛවයේ සරදම් ලබන්න සිද්ධ වුණා කියන එක ඔහු පිළිගන්නේ. මේ දෙකම දෛවයේ හින්දා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක. උද එහෙම නැත්තම් එහෙම අය හම්බ වෙන්න නියමිතද කියලා අපිට පුදුම හිතෙනවනේ. ඒව ඔක්කොම හැබැයි හිතන්නේ එවෙලේ නෙමෙයි පස්සේදී. ඒ ඔහු කියනවා මෙතනදී අපූර්ව යෙදුමක් ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරු තුමියයි යෞවනයේ කියලා. දැන් මේක විශ්වවිද්‍යාලයක මම ඉන්න හින්දා මට මේ වචනය පුරුදු වචනයක්. ප්‍රේමයේ ඇදුරුතුමිය බවට තමයි ඒ පෙම්වතියව අභිෂේක ගන්වලා තියෙන්නේ. ඒකට හේතුව ප්‍රේමයේ මේ යවුන ප්‍රේමයේ පිළිබඳ ඔහුගේ අත්දැකීම, පළමු අත්දැකීම ඔහුට ලබා දෙන්නේ ඇය. එකයි අදුරුතුමිය වෙන්නේ. අකුරු කියවන අපිට දැන් පළවෙනියටම අකුරු කියපෙක්කිනානේ අපේ පළවෙනිම ගුරුතුමිය වෙන්නේ. ඒකම තමයි මේ කියන්නේ. ඒක ගුරුතුමියට එහාට ගිහිල්ලා මේ අදුරුතුමිය වෙලා. ඒ විතරක් නෙමේ, ඇය ගේන්නේ ඒ ආදරේ පළමු පාඩම කියා දෙන අතරම ශෝකයේ ඍදු වේදනාවේ කඳුළු සයුරේ පාඩමත් එකතු කරගෙන ඇවිල්ලා. ඒක ඉගෙන ගන්න ඔහු පස්සේ. හැබැයි ඒ අතරම ඔහු ඒ ආදරයට වෛර කරන්නේ නෑ මොනිකා. ඒ පෙම්වතා කියන නඳුන් නුයනයි ස්නේහයේ ඔබ සඳුන් සිරලයි ජීවිතේ. ඒ ගත කරපු ජීවිතය ඇතුළේ තිබ්බ සතුට ඔහු විඳිනවා. එහෙන් තමයි ඔහු කියන්නේ සොම්නසේ ආනන්දේ හසරල් තරංගයේ උල්පතයි. ඒත් අපේ ජීවිතේට ප්‍රේමය අරන් එන අය කාලෙකදී මේ ගේන්නේ මේ අන්තිබන්තරා කොටසේ තියෙන කතන්දරේ. හැබැයි හැර ගියාට පස්සේ තමයි අර ශෝකයේ ඍදු වේදනාවන් දැනෙන්නේ. එහෙම ගෙනාව කියලා ඒ අය අපේ ජීවිතයට ගෙනපු සතුට අපි අමතක කරන්න තරම් කුහක වෙන්න හොඳ නැහැ. මට මතක් වුණා මොනික මේ වැදගත් වචනේ මං කියන්නේ අදුරුතුමියයි කියන එක. මම දන්නේ නැ මේ වචනේ යෙදිච්ච වෙනත් ගීත තියෙනවද කියලා. නමුත් නලමුදු සුවඳ, අවසන් නලමුදු සුවඳ මට මතක හැටියට ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්පයට අනුව නිර්මාණය වෙච්ච කලාමංගල ශ්‍රජාවාදනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසනවේදන අධිනාශයෙන් පැවැත්වුණු එහි අමරදේව සම්මානයට හිමිකම් කියපු ගායකයාට උන්ට ඔවුන්ට ප්‍රකට ගීතෙකුයි ඊට පස්සේ ගයන්න හම්බ වෙනවා. තමන්ගේම නිර්මාණයක් ගයන්න එහි ගීත රචනා කරන්නේ අධ්‍යනාංශයෙන් අධ්‍යයන විශ්වවිද්‍යාලයේ දරුවෝ විවිධ අධ්‍යනාංශවල. ඒ සංගීත අධ්‍යක්ෂණයට තමයි අපි විශ්වවිද්‍යාල දරුවොත් කරනවා. නැත්තම් පිටතයටත් අවස්ථාව ලැබෙනවා. ඒකෙදී අපේ අධ්‍යනාංශ සිංහල අධ්‍යනාංශයේම දරුවෙක් චාමිකර ජයසිංහ ඔහු ලියනවා ගීතයක්. ඒ ගීතයේ වචන තිබෙන්නේ මෙන්න මෙහෙම. සොඳුරු ඇදුරුතුමියනි මම් තාමත් හඳ බලනවා. ප්‍රකීර්ති වචන ටික මතක නැහැ. ඉලාන්තර කොටස කියනවා අවදි වෙලා හිඳුනු මැනවි සඳ ගෙවදී පුර පොයට පුර පස සඳ අවපස වී දුකින් දියව යයි හිමිහිට. සොඳුරු ඇදුරුතුමියනි කිමද අපවෙන් කළ සඳ දෙතැනක. ඔහු මේ ගීය ලියනවා. මේක ගයන්නේ ප්‍රදීප් මුතුකුඩාරච්චි. ඔහුත් අද වෙනකොට ශ්‍රේෂ්ඨයේ ජනප්‍රිය වෙච්ච ගායකයෙක් වගේම ගීත පරේෂකෙක්, සම්මානයට ලක් වෙච්ච ජනගීය සම්බන්ධයෙන් විශිෂ්ටත්වයට පත් වෙච්ච කෙනෙක්,
11: සහාය බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට, ඒ වගේම පාසල් ගුරුවරයෙක් විදිහට කටයුතු
10: කරනවා. තේහින්දයි මට මේ විශේෂ
11: චාමිකර ජයසිංහ මේ සිසුවෙක් කියලා ගොහම ආදරෙන්ට ඔහුත් දක්ෂ සිංහල ගුරුවරයෙක්, ඒ වගේම වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් බවටත් පත්වලා ඉන්නවා.
10: මේ අය හැමෝගේම පදනම වැටිච්ච තැනක් තමයි නලමුදු සුවඳ කියන්නේ. ඒ වගේම මේ අදුරුතුමිය කියන වචනය මං දැකපු තවත් ගීයක් හින්දායි ඒ ගීයත් මම මෙතෙන්ට ඔප්පුටා ගත්තා.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අතරින් අහගෙන ඉන්නේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝබිතක අනුග්‍රහක දායකත්වයෙන් ලබා දෙමින් රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ඒ විතරක්ද යතුරු පැති රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර
2: සඳදිය දහර තුළින් අපි නීලා වික්‍රමසිංහ ගායන ගීතයක් ඊළඟට අහන්නේ අචල අජන්ත රණසිංහන්මයි මේ ගීතය ලියන්නේ තදා අජන්ත රණසිංහන්ගේ ගීත මම හිතන්නේ විශාල ප්‍රමාණයක් අතලත් වන සඳදිය දහරට රූකාන්ත ගුණතිලක සංගීතවත් කළේ මේ ගීතය කලින් ගීතයේදී අචල රත්නායකයන්ගේ හඬින් අපිට ඇහුණා දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමු වුණේ කියලා මේ ගීතයේදී නම් කියන්නේ අප හමු නොවන හේමන්තේ නටුවෙන් මල් පිපිදේ.
3: ඔ අපි හමු වෙන්නේ වසන්තයේදී. හැබැයි අපි හමු නොවන කාලය කියන්නේ එක හේමන්ත කාලයක්. ඇයි කියන්නේ අපි හමු නොවන හේමන්තේ කාලයේ පවා නටුවෙන් මල් පිපිදෙනවා. හැබැයි මම ඉන්නේ වසන්ත සමය ආලින්දේ නැවතිලා. ඇය එතනින් එහාට ගිහිල්ලා නැහැ. ඇය ඉන්නේ ඕන් හමු වෙච්ච වසන්තේ. තාම උන් හමු නොවන හේමන්තට ඇය ගිහිල්ලා නැහැ. මේ මතකයන් ඇතුළේ නැවතිලා තිනවා. ඉතින් ඒ හින්දා මොහු කියන වරුසාවේ හිම වරුසාවේ සිහින රටේ හමු වී නොයන තුරායේ ගිම්හානේ තනවල් පළසේ වැතිරි. මං හිතන්නේ මේකේ ඍතු ඔක්කොම කතා කරනවා. සීත කාලෙත් කියලා හිම වරුසාවේ සිහින රටක ඉන්නේ. සිහිනෙන් දකින රටක තමයි ඔහු ඉන්නේ. මේ ජීවිතේට මේක ඇත්තටම හිම වරුසාවක් වැඩිච කාලයක් වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රේමයට හිමිකම් කියන කෙනා තමන්ට හමු නොවීම නිසා අපේ ඇතුළාන්තයේ හිම වැටෙනවා වගේ සීතලයට ගල් ගැසීමට පත්වෙච්ච කාලයක් වෙන්නත් පුළුවන්. ඉතින් නොයන තුරායේ ගිම්හානේ බයයි ඇය ගිම්හානේ නවට එකින්ද එන්න එපා කියන ප්‍රාර්ථනා නොයන තුරුම ඇය තන පළසේ වැතිරිලා ඉන්නවා. ඒ බලන් ඉන්නේ ඒ ප්‍රේමය ගැන හිතමින්. ඊට පස්සේ ආයිමත් කියන පුරවරේ මා නිහඬ රැයේ ඔබ පිය මන් සොයලා සිටු මැදුරේ පියවිලි අතුරා එමි පිය මන් ඔසවා. දැන් මෙතනත් අපිට නොතේරෙන විදිහට තේරෙනවා කිසියම් අර සාධකයක් ඕන් දෙපැත්තට කරලා තියෙනවා. මොකද සිටු මැදුර ඇවිල්ලා තියෙන්නේ. සිටු මැදුරු එනවා නම් ඒක ගැන කියද්දී සිටු මැදුරක ඉන්න අය හිමි විය යුත්තේම සිටු මැදුරක ඉන්න අයකටමනේ. එහෙම තමයි අර
2: සමාන පන්ති
3: අප්‍රකාශිත නීතිය ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. ටීම් ජයරත්නයන් ගයනවානේ මේ අයුරින් අපි සංසාරයේ කියන ගීතේ සාලිය මාලා පෙම්බැඳි දා ඔබ සිටු කුමරිය වී ඉන්න ඇති ඒ සිටු කුලයේ කුමරෙකු වී මම ඇගේ අත ඉල්ලපුවම ඔබ මේ විදිහට හිනෙහෙන්නේ නැති කියලා කියනවා. එතකොට ඒ සමාන සිටු කුලයකම ඉපදුනා කියන එකම තමයි එතනත් කියන්න උත්සාහ කරන්නේ. මොකද එහෙම වෙන්නේ අහම්බ. ඒ වගේ ඒවා වෙන්න පුළුවන් අර මන්දිරය දොරටු අතහැරලා පැලටාව හෝ පැලේ හිටපු කෙනෙක් මන්දිරයට ගත්තා වගේ දේවල් වෙන්නේ නවකතා චිත්‍රපටි කවි ගීත කෙටි කතාවල විතරයි. සත්‍ය ලෝකේ වෙන්නේ නැහැ. සත්‍ය ලෝකේ අන්තිම මොහොතේ හරි ආපහු හිටපු මන්දිරේම නවතින එක තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද ඇය එතෙන්ට කියන ඔබගේ නමින් අමතා හඬ හා කතා කරමි. මට කතා කරන්න බෑ. මම ඇයි ඉන්නේ සිටු මැදුරේනේ. සිටු මැදුරේ කාත් කවුරුත් නැහැ. දෝංකාරේ ඇහෙනවා. ඇගේ ජීවිතේ තනි වෙලා තියෙන තැන ඔබගේ නමින් අමත පමනේ දෝංකාරයත් එක්කලම ඒ හඬත් එක්ක ඇය කතා කරනවා. මේවායේ මේ තියෙන මේ අපි කතා කරමු මේ මල් පැල පවතින තැන්වල තියෙන දේවල් වල මිල කියන්නේ වටිනාකමකින් ඒව හරිම ඉහළයි. හැබැයි ඒව ඇතුලේ මිනිසු ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය හැමදාම ඉන්නේ තනි වෙලා කියන එකයි මේ කියන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය තහර
1: සඳදිය තහර නීලා වික්‍රමසිංහ ගායනා කළ ඒ ගීතයේදී අපිට මිටියාවතක් හමුණානේ. මිටියාවතේ නැවතී මොහොතක් බලා හිඳිමි කියලයි ඇයි කියුවේ. අපි යනවා වජිරසුනිල් ආරියරත්නයන් ලියලා එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කරලා ආචාර්ය නන්දා මාලනිය ගායනා කරන ගීතයක් අහන්න නවාතැන්වල ඔබයි. අතන තිබුණේ මිටියාවතේ නැවතී මොහොතක් බලා හිඳිමි කියලා. මේ මිටියාවත නම් අපිට මුණ නොගැහෙන මිටියාවතක් ලංකාවේ ඉන්න අපිට. හිම මිදෙන මිටියාවතේ සදා උණුසුම් නවාතැන ඔබ.
2: නන්දා මාලනිය දැන් සම්මුඛින සිටිද්දී අපිට කතා කරන්න දේවල් ගොඩාක් අපි පහුගිය කාලේ හුඟක් කතා කරලා තිබුණා මොනිකා. ඒ අතර මේ මට කියන්න ඕන වුණේ මොනිකා, මේ ඇයත් ජවාතරපුර විශ්වවිද්‍යාලයත් අතර තිබ්බ සමීප සබඳතාවකට හේතු වෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නම තමයි. ඒ නිසා නොඑක්වර ඇයව හමුවන්න මම වාසනාවන්ත වුණා. ඇය ගායන ගී අහන්න අපිට අපේ කාලේදී සත්‍ය ගීතය හෝ පවන හෝ එක පුද්ගල ප්‍රසංග අපිට නරඹන්න හම්බුනේ. නමුත් ශ්වේතරාත්‍රියත් රම්‍ය තීර්ථයක් නරඹන්න මම වාසනාවන්ත වුණා. ඒ නිසා ඒ ගීතාවලිය රසවිඳපු සජීවීව රසවිඳපු ප්‍රේක්ෂිකාවක් ශ්‍රාවිකාවක් බවට පත් වෙන්න ලැබීම මම හිතන අපිට වාසනාවක් නෝ. මොකද මේ යුග ඉවර වෙමින් යනවා. මේ මහා ගස් එකින් එක වැටෙමින් පවතිනවා. නැවත කවුරුවත් එබඳු ගස් හිටවල නැහැ. ඒ නිසා අපිට පස්සෙන පරම්පරාවට වැඩෙන්න වෙන්නේ මොකක් හෝ ගහක් යට විතර. ඉතින් මේ ජීවිත කතන්දර ඇතුලේ අපි පියාද ආරම්භ කරේ සඳදී දහර කතන්දර කියලා. මේ අතර ඔවුන්ගේ ජීවිත කතන්දර වලින් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා මොනිකා. ජීවිතේට මූණ දුන්නු තැන තියෙන නිර්භීත භව, අභීත භව ගැහැණියක් විදිහට ඇගේ තියුණු දැක්ම සහ අර නිර්භීත බව කියන එක තමයි හැමෝම කතා කරේ. හැමෝටම කතා කරන්න තිබුණා. අනිත් එක තමයි ගීතාවලියේ තියෙන සුවිශේෂත්වය. ඇයි ගීත සංඛ්‍යාව වැඩි විවිධ අධ්‍යක්ෂීම් ගයන්නට ඇයට හැකි වුණ විවිධ සංගීත අධ්‍යක්ෂකවරුන් සහ විවිධ ගීපද රචකයන්ගේ ගීපද ගීතනවලට තමන්ගේ හඬ මුසු කරන්නත් ඇය වාසනාවන්ත වුණා. ඉතින් මේ ගීතය ගැන කතා කරද්දී මේ ගීතයේදී ඉස්සෙල් කලින් ගීතයේදී මිටියාවතේ නැවතී ඇය බලන් ඉන්නේ අර තාම වසන්තයේ ඉන්නේ. අනිත් ඒවට නොගිහින් මේ සියල්ල අමතක කරලා ඔහු නැති වුණා කියන එක හිතන්නේ නැතුව. නමුත් සංගීතය ඇතුලේ පොඩි තියෙන්නේ අර ඒ ශෝකී ස්වරය ඉක්මවන තත්ත්වයක් තිබුණේ. දැන් මෙතන මොනිකා මේ සමාන පද සහ විරුද්ධ පද කියන දෙකම පාවිච්චි වෙනවා ගේ පද රචකයාගේ අතේ. දැන් රූපකයේ වෙනවන ඔබගේ සිනාව තමයි නවාතැන්පල වෙන්නේ. ඔබේ සිනාවක් වගේ කියන්නේ කෙලින්ම ඔබේ සිනාව තමයි මම නැවතිලා තියෙන්නේ. ඒකත් ජීවිතයේ දිගුවන්දනා ගමනේ. මේ හිනාව නොදකින්න මම ඔබ ළඟ නැවතෙන්නේ නැති වෙනවා. මිනිස්සු ආදරය කරන වේවල් තියෙනවනේ. මිනිස්සු සමහර අයගේ හිනාවට වශී වෙනවනේ. ඒ හිනාවට ආදර කරනවා. එහෙම තැනක් තමයි මේ කියන්නේ. එතනින් පස්සේ කියනවා ආලයේ වන බිඟුන් බමනා ස්නේහේ ජල තරඟ බිඳිනා නිල්ල දිලෙනා නිම්නේ ගරා නොවැටෙන නවාතනම. මන මේ වචනය ඉතාම වැදගත් මොනිකා. මේ ලස්සන සුන්දර අපිට සැප පහසුව සතුට ගේන තැන්වල ශක්තිමත්ව පවතින නවාතැන් දුක් කරදර වේදනාවන් එනකොට ගරා වැටෙනවා. ඇය කියන්නේ එහෙම ගරා වැටෙන තැනක් නෙමෙයි. අපි හොයාගන්න ඕනේ දුකේදී සැපේදීත් අපි ළඟ ශක්තිමත්ව ඉන්න කෙනෙක් මිසක් සැපේදී හොඳට ගරා වැටෙන්නේ නැතිද දුකේදී ගරා වැටෙන නවාතැන් නෙමෙයි. ඇය කියන්නේ ඒකයි. ඊළඟට ඇය කියනවා සාමයේ මද පවන රඳන. උඟ සබදතා ඇතුලේ මේ සාමය නැහැ. අවසානයේ බත් මුට්ටි පිඟන් කටු වලින්ම යන්නේ කාලයක් තමන් ආදරය කරපු කෙනාද කියලා හිතන්න තරම්වත් අපිට ස්පාස්ුවක් ලැබිලා නැහැ. එහෙම තියෙද්දි තමයි ඇය කියන්නේ හිම මිදෙන මිටියාවත. හිම මිදෙන මිටියාවතක් කියන්නේ ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. එතන නවාතැනක් හදලා තිනෝ සදාකාලික උණුසුමක් ලැබෙන. එහෙනම් අර අමාරු තැන්වල අසීරු තැන්වලදීත් ඔබේ අත අල්ලගන්න කෙනා තමයි ජීවිතේ ඔබට වඩාත්ම ආදරය කරන්නේ. එහෙම අතහරින්න එපා. හැමදේම තියෙන දවසේ අල්ලගන්න අතට වඩා වටින්නේ ඔබ බින්දුවටම වැටිච්ච වෙලේ ඔබේ අත අල්ලගත්ත අතම තමයි.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: සඳ දිය තහර දයාවේ සඳ සිසිල ලැබනා කියලා කිව්වා මංජලා දිලෘක්ෂි කණිගේ දැක අහන්නේ සඳේ සිසිල මට එපා
2: මොනික මට මෙතනදී වෙනම කාරණාවක් තමයි මම කතා කරන්නේ මොකද මම දැන් කියවන්නේ ජවතරපුර විශ්වවිද්‍යාලයටත් නන්දාමාලියටත් අතර තියෙන සබඳතාව ගැන ඒ නිසාම නලමුදු සුවඳ කියන කලා මංගල්‍යය සිංහල අධිනාශයෙන් තමයි සංවිධානය කළේ මම මීට කලින් ගීතකටත් අපි ඒක කතා කරා මෙහි විශේෂත්වය වුණේ මේ සම්මාන නම් කළේ ඒ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන්ගේ නමින් එනිසා හොඳම ගායකයාට හිමි සම්මානය අමරදේවයන්ගේ නමින් නාම ගන්නනකොට මහචර සුනිලාරි රත්නයන් තමයි ඒ සංකල්පය එකතු කරන්නේ ගායිකාවගේ සම්මානයේ නාම ගැන්වේ ආචාර්ය නන්දාමාලිනියගේ නමින් ඊට පස්සේ ගේපද රචකයා මහකවසේකරගේ නමින් කවියා විමලරත්න කුමාරගමගේ නමින් චිත්‍ර ශිල්පියා ජෝර්ජ් කිට්ගේ නමින් මේ ආදී වශයෙන් තමයි අපි සම්මාන නම් කළේ. ඉතින් මේ ගීතේ ගයන මංජුලා දිල්රුක්ෂි 2002 වසරේ නලමුදු සුවඳ කලා මංගල්‍යයේ ආචාර්ය නන්දා මාලනී සම්මානයට හිමිකම් ලැබමින් හොඳම ගායිකාව වෙච්ච ඇය ගැයුවේ වෛද්‍ය විද්‍යා පීඨයේ නිරෝෂා ජයවර්ධන කියන සිසුවිය ලියෝ සොඳ ශිල්ප සොයමින් මග ලකුණු බලමි පියාණෙනි කියන ගීතය අර අලුත් ගීතයන්නේ නව ගීතය ප්‍රකට ගීතයකට ඇය ගැයුවේ ආදරේ මන්දිරේ කියන ගීතය අර කලින් ගීතයේදී වෛද්‍ය ශිෂ්‍යාව රචනා කරපු ගීතය සංගීතවත් කළේ නවරත්න ගමගේ. එතේ මීට අමතරව 2007 වසරේ මට මතක හිටියට මේ නලමුදු සුවඳ කලා මංගල්‍යය අවසන් වෙන්නේ එතකන් මගේ කණ්ඩායම හිටපු සුරේකා නිර්මාණි ළඟට පස්සේ කණ්ඩායම දේදුරු සමන්වලි වගේ විශාල සිසුවෙන් පිරිසක් නන්දාමාලනී සම්මානයට හිමිකම් කිව්වා. ඉතින් මේ ගීතයේදීත් මංජුලා දිලෘක්ෂි ගයන්නේ ඒ සඳට මලට වැඩියෙන්මම ඔබට ආදරේ. මේ අනිත් හැම දෙයකටම වඩා මේ ආදරේ වටිනාකම ඇයට දැනෙනවා. මොකද ඒ තරම් අනිත් කිසි දෙයක් ඇයට වටින්නේ නැහැ කියන එක. ඒ හින්දායි අය කියන්නේ ඔබේ ළඟින් ඉන්නයි මම පෙරුම් පුරන්නේ. මම ඔබ වෙනුවෙන් හෙට දවසේ ජීවත් වෙනවා. මං ජීවත් වෙන්නේ හිතන්නේ ඔබ හින්දා. ඔබ එක හිතකින් පෙම් කරන්න මගේ හදවත නොරිඳා. එක හිතින්ම පෙම් කරන්න ඒ බඳු ඔබට

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදියද හර සමග ඔබ අවසන් අර්ධයට අපි වෙලා ඉන්නේ ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සන්නිවේද අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රෙටි ගහපල තත් ගෞරවනීය සහභාගීත්වය. අපි විරාමයට කලින් ඇහුව ගීතය මංජුල දිල්රක්ෂි ගායනා කළේ සන්දේශ සිලමට එපා ගීතය. අපි දැන් අහන්න යනවා එච්.ආර්. ජෝතිපාල ඇන්ජලින් ගුණතිලක සමග ගායනා කරන ගීතයක්. මේ ගීතය 1902 වසරේ තිරගත වුණු නැවත හමුවෙමු චිත්‍රපටයට ඇතුළත් වුණේ දයසෙන ගුණසිංහ ගීත ලියන සරත් දස්සනායකයන්ගේ සංගීතය. කලින් ගීතයේදී අපිට හුණන පෙර සංසාරේදී හමු වී ඇති මෙලෙසින් අප දෙන්නා කියලා මේ ගීතේ කියනවා. පෙර සසරේ පැතුම ලෙසේ එන සුහදේ ලං වී මාව
1: සෙනෙහස පෑවා යලි හමු වූවා නිම්න දිවාරේ භවය සරා. දැන් මේ සෙනෙහස පාමින් වෙන්වෙමින් හමුවෙමින් යවන ගමනක් තමයි නිමක් නැති වාරයක් ගානේ භවය සාරණි. දැන් මෙහෙමනම් ගියා කියලා අපිට හම්බ වෙන සාක්ෂිය තියෙන්නේ සිද්ධාර්ථ බෝධිසත්වයේ යශෝදරා දේවියයි තමයි. නමුත් ඕනම ආදරයකදී ඒ කියන දෙදෙනා තමයි පරමදර්ශී සංකල්පේ වෙලා තින්නේ කියන එක නොකිය කියන අවස්ථාව තමයි මේ ගීත ඇතුලේ අපිට ඇහෙන්නේ. මෙතනද කියනවා පෙම්වතිය කියන නින්දේ උන් හද సంతානේ. ඉතින් නින්දේ ඉඳලා තියෙන්නේ හදවත సంతානෙම නිදාගෙන ඉඳලා තියෙනවා. සමහර කාලවලදී අපිත් එහෙම ඉන්නවා. සමහර සමාජ ප්‍රශ්නවලදී අපි කතා කරන්නේ නැහැ. සමහර සිදුවීම් වලදී අපි නිහඬ වෙලා ඉන්න කියලා තියෙනවා. දැන් මෙතන කියන්නේ පෙම් ගීතේ යලි නින්නාද්දෙමින් එනවා කියලානේ. ඒකට හේතුව මොනිකා මේ රට මේ පවතින සමාජ තත්ත්වය තුලින් අපිට කියන්නේම යෝජනා කරන්න කට වහගෙන ඉන්න කියලා. කතා කරපු මිනිස්සු දේශද්‍රෝහී වෙන තත්යකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට සමහර දේවල් කතා කරන ඒවා දැන් මට වග කියන්න පුළුවන් මොනික මං කියන දේ ගැන විතරයි. ඔබ වටහා ගන්න දෙයට නෙමෙයි. ඉතින් වටහා ගන්න විදිහ අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ අය වටහාගෙන අර්ථකථන දෙන විදිහ ඇතුලේ අපි සමාජයට ලොකු වැරද්දක් කරා වගේ හැඟීමක් වෙන්න පුළුවන්. පස්සේ ඇගේ ජීවිතයේදී මේ පෙම් ගීතේ නින්නාද වීමත් එකයි අය කියන්නේ පෙර සසරේ පැතුම ලෙසේ එන සුහදේ ලං වීම ආවෙත්. අය විශ්වාස කරනවා මේ සියල්ල සයිලන්ට් වෙලා නිහඬ වෙලා තියෙද්දිත් නැවත නැවතත් තමන්ගේ හදවත ඔහොම ඉල්ලා සිටින්නේ හේතුව තමයි මේක පෙර සංසාරේ පැතුම. එහෙම අවස්ථා අපිට තියෙනවා. සාමාන්‍ය කතාවේදී කියනවා නැවත නැවතත් ඔබ එන්නේ එකම ගහක් ගාවට නම් කැරකිලා කැරකිලා, ඒ කියන්නේ ඔබ කැලේ අතරමං වෙලා කියලා. හැබැයි සබඳතාවලදී අතරමං වෙලා වෙන්නත් පුළුවන්. විවිධ සබඳතාවලට ගිහිලා ආපහු ඒකේ නාම හොයාගෙන ඉන්නේ ඒකේ. ඒ වගේම ඒ අය මේ විදිහට අපි නොදැනවත්මම අපිට ජීවිතේ වෙදිච්ච බැඳුමක් වෙන්න ඇති. මේක දෙවෙනි අන්තරා කොටසේදී දීනුවන් කැලොම් තරු දිනා වචන ටික කියනකොට ඇන්ජලින්ගේ කටහඬින් ඒ ගෑන ආකාරය ඇහෙනවා වගේ. ඒක දේව මන්දිරයේ පෙම්ලොවේ දීපයන් දිලේ ආදරේ. දේව මන්දිරයේ මොකද දෙවිගොල්ලෝ අතර ඉන්නේ මේ ප්‍රේමණීය සබඳතා ඇති යුගලනේ අපිට හම්බ වෙන්නේ. ඒක ලෞකිකයි. ඒ නිසාම ඔවුන් එතෙන්ට ගෙනෙනවා. මොකද දෙව්ලොව සත්සර නංවන මා හදේසිනි ජීවේ ඔබ ප්‍රිය. දෙව්ලෝකයේ පවා සත්සර නංවන තැනට ඇහෙන තරම් මේ ප්‍රේමය ඉතාම සුරක්ෂිතයි. ඔවුන් දෙදෙනා අතර මේක මේ ප්‍රේමය නොබිඳෙන එකක් බව කියන්න උත්සාහ කරලා තියෙනවා.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன සන්දදිය දහර
1: විශරද නිහල් ගම්හෙවා ලියා සංගීතවත් කළ ගීතයක් මේ රොයි පිරිස් ගායනා කරන්නේ. කලින් ගීතයේදී අපිට හුණානේ රාවයින් ඔබේ පෙම්සිනා පාවයයි ලයේ වේදනා කියලා. මේ ගීතය මා දැසි වේදනා ඔබ දැසි පෙම්සිනා
2: එනමුදු මගේ හදේ නැත වෛර චේතනා. මේ යෝන්ගී ගායක මණ්ඩුල්ල විසින් අපට තිරණය කරනු ලැබූ ගීතාවලිය ඇතුළේම තියෙන ඒ යෞවන හැඟීම් අතරේ තියෙන ඉතා සොඳුරු දෙයක් තමයි මොනිකා මේ සමාජගත කරන්නේ මගේ හදේ වෛර චේතනාවක් නෑ කියලා. හැම ගීතයකම මේ බඳු දේවල් කියවෙනවා. ඉතින් ඔබ ගිය ලෝකයේ ඔබට තියෙන පෙම්සිනාව. ඔබ සතුටුයි. ඔබ මාව අතහැරලා යන්නේ ඒ ලෝකයේ සතුටක් තියෙන නිසා. කිසියම් කෙනෙක් කිසියක් දෙයක් අතහරින්නේ ඊට වැඩිය හොඳ දෙයක් හම්බුනහමනේ මොනිකා. අපි බෑග් එකක් අතහැරලා තව බෑග් එකක් ගන්නෙම්. තිබ්බ ෆෝන් එක වෙනුවට අලුත් ෆෝන් එකක් ගන්නෙම්. මොකද ඒක වැඩ නොකරනම ඉඳම නෙමෙයිනේ. වැඩ නොකරනවා කියන්නේ ඒක කිසියම් දුර්වලතාවයක් කියලා. ඒ යථාර්ථයේ ඔහු දකිනවා. මට තියෙන වේදනාව. හැබැයි මම මේකට වෛර කරන්නේ නැහැ. මොකද අර ඉස්සලා ගීතෙකත් ඇහුවා වගේ මේ මතකය රාමු කරලා ඔහුගේ හිතේ තියෙනවා. පෙරදා ඔබෙන් මෙමා ලැබූ නුහුරු කල්පනා. අර ඇදුරුතුමියයි ප්‍රේමයේ කියනකට කියප වෙන වචනය. සාගරයේ සේදා ආදරේ ගොඩ කළා. මේ නුහුරු හැඟීම හදවතට දැනෙනකොට සාගරයක් රැලි ගහනවා වගේ තමයි සිතුවිලි එන්න ගන්නෙ. ප්‍රේමය හා බද්ධ වෙච්ච කන බොන දකින හැමදේම හිතන පතන අඳින පළඳින සියල්ලම මේ ප්‍රේමයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ මතකයේ සිහිපත් කරමින් ඔහු හඬා වැළපෙනවා. මොකද ඉතින් මොකද තවදුරටත් ඒක අයිති නෑ කියලා ඔහු දන්නවනේ. හැබැයි අවසන් අන්තරා කොටසේ බලන්න මා ගයන ගීතේ රාවි ගුවනින් ඇසේ මේ විදිහම ගීතයක් ගැයුවා. මේ ගී එදා මා ඇගේ හඬින් ඇසූ රාවයයි කියලා. එතනින්ින් මට මතක වෙන්නේ ඔහු ගුවන් විදුලියට හෝ මෙහෙම ප්‍රචාරය වෙන්න තමයි ගීතේ ගයන්නේ චිත්‍රපටි අවස්ථාවේදී. මේකත් කියන ගුවනින් ඇසේ කියලා කියන්නේම මේ විකාශන මේ අපි කතා කරන මාධ්‍යමයි මේ කියන්නේ. එතකොට මේ කියනවා මේකේ ඒ සූසුසුම් තුලින් ඔය දැස තෙත්කලේ මම මේ අතීතයේ මතක් කරනකොට ඔයාට දුකක් වෙන්න පුළුවන්. හැබැයි මම මේක ගයන්නේ ඔබව රිදවන්න නෙමෙයි. අපි සමහර වෙලාවට අතීත දේවල් මතක් කරනවා මොනිකා හොඳටම දැනගෙන රිදෙන බව දැනගෙන ඒ රිද්දන්නම. මම මෙතනදී කියන්නේ ඔහු හිත හදා ගන්න කරන දෙයක් විතරයි. ඔබව රිදවන්න නෙමෙයි කියන එක මතක තියාගන්න. එහෙනම් අපි උත්සාහ කරමු සතුටෙන් සිනා වෙලා ඉන්න. මිනිසුන්ගේ ජීවිත ඇතුළ වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වෙච්ච හින්දා සිද්ධ වෙච්ච සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒව නැවත උලුප්පා දක්වමින් ඒ අයව නැවත නැවතත් රිදවන්න එපා.

0: දරුයාත්මක වියමන සඳ දිය දහර.
1: අද සඳ දිය දහර තුළ අප අහන විදින අවසන් ගීතයයි මේ ටීම් ජයරත්නයන් ගැන ගීතයක්. කොළරතාරි මිෂන්ගේ ගීපද එච්.එම්. ජයවර්ධනන්ගේ සංගීතය. කලින් ගීතය අපි එහුව රොයි පීරිස් ගැන කළ ගීතය මා දැසි වේදනා. මේ ගීතය මා දෑස අවුරා ඔබ දෑස සතපා සහසක් නුවන් දැල්වෙලා.
2: ඔබ මෙතනදිත් කියන්න හේතුව තමයි ලෝකේ ඍදු නෙත්වස ස්නේහී හසරැල් සලා මාසොයා පැමිණෙන්න සොඳුරි. ලෝකේ ඍදු නෙත්වලට අපි අහසු වෙලා ඉවරයි. ඒ හින්දම අර කියන්නේ මේ කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් කියලා. ඒක කියනවනේ අප වෙන් වීලා ඉමු සිත් බෙදලා මුළු ලෝකේ බලාගිනි. ඒ කියන්නේ මේ ඇස් බලන් ඉන්නවා මේවා අපිට ආශිර්වාද කරන ඇස්ම නෙමේ අපි වටේ තියෙන්නේ. අපි පොඩි වැරද්දක් හොයන අපි කියනවා ඔබ බය වෙන්න එපා ඔබේ වැරදි හොයන්න උත්සාහ කරනවත් යන්න එපා මොකද ඔබේ වටේ ඉන්න අය ඔබේ වැරදි ටික ඔබට හොයලා දෙනවා. එයා ඉන්නෙම වැරදි හොයන්න. අපි දැන් සාමාන්‍ය අපි කියනවා අපි ලිපියක් ලිව්වහම ප්‍රූෆ් රීඩර්ස්ලා අපේ අක්ෂර වින්‍යාස ඔක්කොම වැරදි ටික හොයලා දෙනවනේ. ඉතින් ලෝකේ වැඩියෙන් ඉන්නේ ප්‍රූෆ් රීඩර්ස්ලා මිසක් ආටිකල්ස් ලිපි ලියන අය නෙමෙයි. ඕන් ලියන්න දන්නේ නැහැ. ඕන් ඉන්නේ වැරදි හොයන්න. ඕන් ඕන්ගේ ජීවිතය හදාගන්නේ නැහැ. අනිත් අය හදන ජීවිතයකට හැදෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔහුට කියන්න තියෙන්නේ මේ ඔහුට ඒ මාර්ගය වහලා තියෙන්නේ. ඒ ඔහු ඉල්ලනවා මාව හොයාගෙන එන්න. රෑ හඳේ කඳුලක් වෙලා හරි ඔබ මගේ ළඟට එන්න. මොකද මේක පහසු නෑ. මේ තමන් කැමති හෝ තමන්ව සුවපත් කරන අය අහල පහලක නැති මිනිසුන් විඳින වේදනාව මේ වැරදි හොයන අයට තේරෙන්නේ නෑ. ඒකයි කිව්වේ මා දැස අවුරලා ඔබේ දැස සංගමලා තියෙනවා සහසක් නුවන් දැල්ලා නැවත නැවතත් කියන්නේ මේ වටේ ඉන ඇස් අපි දිහා බලන් ඉන්නවා. මේ කුරිරු ලෝකෙන් පාවී හම රෑයා වෙන්න පවණක් වෙලා මේ ලෝකේ කුරිරු බව දැනෙන්නේ මේ හින්දා. මේ කුරිරු ලෝකයක් කියන්නේ වෙන්නේ ඒ අයට අපි හිතන දේ හිත තේරෙන්නේ නැහැ. ඕන හිතන දේ අපිට තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. මොකද අපි ඉන්න තැන විනයිනේ. අපිට ආදරේ ඕන කරන මිනිස්සයාට ඒ වෙනුවට වෙන දේවල් ගැන දින වැඩක් නැහැ. ඒ කියන්නේ ජීවිතේ යාවත් කාලීන කරන දේවල් හෝ ඒව වැඩක් නැහැ. ඇහු ඉන්නේ රෑ සීත අඳුරක පාළුවේ පාළු කුටියක ඉන්නේ. එහෙනම් ඔහුගේ අවසාන ප්‍රාර්ථනාව වෙන්නේ දැවටෙන්න සුවඳක් කළා. මේ වගේ අවසන් ප්‍රාර්ථනා ගොනු කරගත්ත මිනිස්සු ඉන්නවා ඇති මේ ප්‍රේමේ පාළුවේ තනිකම. මොකද අන්තිම මොහොතේවත් තමන්ව නිවන්න පුළුවන් කෙනෙක් ළඟ ඉන්න කැමැත්ත උන්ට තියෙනවා. මොකද උන්ට අනිත් හැමදේම ලැබිලා ඇති. හැබැයි කවදාකවත් ආදරයක් නොලැබිලා ඇති. ඒ නිසා නැවතත් ඔබට කියන්නේ මේ සඳ දිය දහර ගලන්නේම ඒ ආදරය ගැන ඔබට කියන්නේ. ඒ ආදරය නිකම්ම නිකං පුත්කලන් දෙදෙනෙක් අතර තියෙන ආදරයට වඩා එහා ගිය ආදරයක්. ඒ නිසා ආදරය කරන්න වෛරය වෙනුවට ආදරයම ලෝකෙ සුවපත් කරන්න වපුරන්න.
1: සමුගැනීම සටහන් කරන්නේ නැවත තවත් සොඳුරේ සවකදී සඳ දිය දහර තුළ ඔබව හමු වෙන බලාපොරොත්තුවත් එක්ක. ප්‍රාර්ථනාවේ ඔබට සුබ රාත්‍රියක්.

0: సమానుగ్రహాయ
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය, මගේ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය.

0: ಬಂದಿದ್ದಾನೆ. ಸಿದ್ಧದೇವನು ಕುತುಬಾನೆ.
1: ಸತ್ಯಂತೆಯೇ ರಾತ್ರಿ ಸುಮಧುರ ಧರ್ಮ ದೇಶನಯ ಸಿನಸುರಾತ ರಾತ್ರಿ ನವೇಟ
2: ಮಿನಿ ಸತ್ ಕಮಗನ ಬನ ಪದೈನ್ ಮೋಹಯ ದುರಲನ್.
1: ಸಸರ ಮಕ ಪಿನ್ಪುರನ ಒಬ ಸಿತ ನಿವನ ಬುದು ಬನ ದಾಯಕತ್ವಯ ಸದಹಾ ವಿಮಸನ್ನ ಬಿಂದುವೈ ಹತ್ಸಿಯ ಹತ್ತೆ ಹತೈ ದೆಸಿಯ ಹತ್ತೆ ತುನೈ ಹಾರಸಿಯ ಪನಸ್ ಹತರ.
0: ಸಂವರೆಯ ಅಧ್ಯಕ್ಷನೆಯ ಪ್ರಿಯಂತ ಪ್ರನಾಂದು
3: මේ ගම්පලාත්වල මිනිස්සු හරි සරලයි නේද? පෞගේ දවස් ටිකේ මම වැවගාව ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා මාත් එක්ක ගොඩාක් කතා කරා. මේ මිනිස්සු හිත මාර පියෝ. කතා කරද්දි තේරෙනවා මේ මිනිස්සුන්ගේ අසරණ බව. මහත්තයා
4: දැන් හොටලෙට යන්න. මං ගෙදර යන්න.
3: මේ මං වාව ඇරලවනවා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. Channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

0: ලකන රේඩියෝ ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN
2: ලවරාත්‍රි 10යි ලක්හඬ අහගෙන ඉන්නේ ඔබ ජීවිතේ හීන කියන්නේ අපි හැබෑ කරගන්න ඕනේ දේවල් ඒක සමහරුන්ට හිතෙනවා ඒක ෂුඩ් එකද නැත්නම් මස්ට් එකද කියලා. හැබැයි අපි ඒක කියන්නේ මස්ට් එකක් කියලා. මොකද අපි හීන හැබෑ කරගත්තට පස්සේ ඒ හීනවල හැබෑ කරගත්ත එකේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නේ අපිම විතරක් නෙමෙයි අපේ ආදරණීයකුත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා හීන දිනන එක අතාරින්නවා. ඔයාගේ හීන පොඩ්ඩක් හරි අමාරු නොත් මෙන්න මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්න. මේ මොකද්ද මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: අයිපෝවන් වාසනාව වෙනුවෙන් ඔබ විශ්වාස කරන හොඳම තැන ජාතික ලොතරැයි මණ්ඩලය අදත් සූදානම් ඒ වාසනාවන්ත විශ්වාසය වෙනුවෙන් ඔබව දිනවන්න ලොතරැයි වර්ග 8කින් මේ සුබ අඩහෝරාවේ මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවර්ණය. අද ජයගමන ආරම්භ කරන්න කලින් අපි අලවි ජාලය වෙත විශේෂ දැනුම් දීම සිදු කරන්නයි මේ සූදානම. ලොතරැයි අලවි ජාලය අලවි සහායකින්ගේ පාසල් අධ්‍යාපනයේ හදාරන එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ජනාධිපති අරමුදල මගින් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන අතර මේ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ දායකත්වය ලබා දෙන බව සතුටින් මතක් කර සිටිනවා. මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට ලබා ගත හැකි අතර ඒවා කඩිනමින් සම්පූර්ණ කර මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වන ලෙස NLB අපි සිහිපත් කරනවා. හොඳයි. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ තවත් විශේෂ අවස්ථාවක් පිළිබඳ ඔබට මතක් කරන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන අද දින කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් සමාගමෙහි නුවරඑළිය ශාඛා කාර්යාල රැස්වීම ශාලාවේදී පැවැත්වුණා. එම අවස්ථාවට කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් සමාගමෙහි කළමනාකරු තාරක හංසක තහවගේ මහතා ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී වුණා. අද ඔබේ වාසනාව සටහන් පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. දැන් හඳුනාගන්නේ අධීක්ෂණය කරන විද්වත් අධීක්ෂණ මණ්ඩලය. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන SH උදයකුමාර මහත්මා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරීෆ් මහත්මා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහත්මා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී සී දන්ත නාරායන මහත්මිය. එහෙනම් අදත් ඔබට ජයපතමින් මුලින්ම දිනුම් අදිනවා NLB ජය. ඔබේ අතේ මිටි මුදල් ගැවසෙනවා නම් හැමදාමත් ඔබ සතුටින්. ඔබ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 581 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරනවා. අද NLB ජය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ I ජයංක 4191. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 350 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 8772 දෙනෙක් බිහි කරනවා.
1: Winning English letter is I, winning numbers are 491.
0: අද NLB ජයන් රුපියල් 105 ත්‍යාගලාභී අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ MA චන්ද්‍රසේන සූර්ය වැව. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 40 දෙනෙක් අද අපි බිහි කළා. ඒ අනුව සමස්ත ජයග්‍රහකින් 79,132 දෙනෙක් අතරේ රුපියල් 68,61,480 මුදලක් අද අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1622 වතාවටත් ඔබ දිනවන්න දැන් සූදානම්. අද ජයග්‍රහී ලග්න සංකේතය මේෂ. හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 25. හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 27. තුන්වන ජයග්‍රහී අංකය අංක 62. හඳහන අවසන් ජයග්‍රහී අංකය අංක 2. අපේ රටේ උදව් අවශ්‍ය සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයි 2026 වසරට සුපිරි ත්‍යාග 12ක් 110 ප්‍රථම ත්‍යාගලාභින් 180 දෙනෙක් බිහි කරනවා.
1: Winning zodiac sign is Aries. Winning numbers are 25, 27, 62, and 2.
0: අද හඳහනේ ඔබේ සුබඵල ගලපා රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභී අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ සුරංග රුද්‍රිගු ජයල. ඒ අනුව සමස්ත ජයග්‍රහකින් 1,36,233 දෙනෙක් අතරේ රුපියල් 92,29,360 මුදලක් අද අපි බෙදා දුන්නා. මේ ළඟට හඳහනේ ඔබව දිනවන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 34,64,385,60. ඔබව කෝටිපතියෙක් බවට පත්කරන සත් දිනම ජය නියත ගොවිසිතේ 4,555 වන දිනුම් වාරය දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. අද පළමු ජයග්‍රහී අංකය අංක 36. අද ගොවිසිත දෙවන ජයග්‍රහී අංකය අංක 8. අද ගොවිසිත තුන්වන ජයග්‍රහී අංකය අංක 69. අද ගොවිසිත අවසන් ජයග්‍රහී අංකය අංක 9. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාග 2ක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 80 දෙනෙක්, රුපියල් 250,000 ත්‍යාගලාභින් 1037 දෙනෙක් බිහි කරනවා.
1: Winning English letter is Y. Winning numbers are 36, 8, 69 and 9.
0: ගොවිසිතේ ඉංග්‍රීසි අක්ෂරයේ සහජායංක තුනක් කලපාගෙන රුපියල් 250,000 ත්‍යාග ලාභින් 4 දිනක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැප්ප තලවි කරන්නේ රංජිත් මල්ලවාරච්චි කළුවාරිප්පු අශෝක මලින්ද සිල්වා කහට ගස්දිගලිය එන් මදිවන්නන් කිලිනොච්චිය රේණුකා මල්කාන්ති වැලිවේරිය. යනු සමස්ත ජයග්‍රහකින් 1,24,512 දෙනෙක් අතරේ රුපියල් 84,96,960 මුදලක් අද අපි ගොවිසිතෙන් බෙදා දුන්නා. ගොවිසිතේ ඔබව දිනවන මීළඟ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,36,22,255,96. දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ඔබ ගන්නම ඕන තෑගි වැඩි වුණ ලොතරැයියෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපාගෙන රුපියල් 25,000 තෑගි රැසක් මදි නොකියන දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබේ සුබ සිහින දිනවන්න අපි ආරම්භ කරනවා 429 වෙනි දිනුම් වාරය. අද සුබ ලග්න සංකේතය මකර. අද පළමු සුබ අංකය අංක 14. අද දෙවන සුබ අංකය අංක 37. අවසන් සුබ අංකය අංක 22. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 8,539. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියේ 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 331 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,699 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
1: Zodiac sign is Capricorn. Winning numbers are 14, 37 and 22.
0: Rupiah laksha pahak ho electric yathrupediya dinagat jayagrahakin thun denek adapi subadavasak lotharayin bihi karanawa. Me vasanawanta lotharayepa talavi karanne SJ Chandrasiri Mahanuwara, S Kokulawadiri Chulipuram, Sunil Rodrigo Handala. E wagema rupiah 50,000 tyagalabin 5 denekut adapi bihi kala. Pravartana tyagankye galapa ganimen rupiah 25,000 tyagalabin 42 denekut adapi bihi kala. E anu samasta jayagrahakin 1,11,094 දෙනෙක් අතරේ 1,597,901 මුදලක් සුබ දවසක් ලොතරැයියෙන් අද අපි බෙදා දුන්නා. තවත් තැගි වැඩි වුණ වාසි වැඩි වුණ ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න අනුෂි සමගින් ඩේමියන් සූදානම්.
1: මීළඟට මෙගා පවර්.
2: ඔබේ ජීවිතේ ලොකුම හීන හැබෑ කරන රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගි දෙකෙන් අනතුරුව අපි දැන් සූදානම් රුපියල් කෝටි 30 ඉක්මවා ගිය අති දැවැන්ත මෙගා සුපිරි තෑගක් ඔබේ කරන් දෙමිය. ඒ මෙගා සුපිරි තෑග විතරක් නෙමෙයි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර් රථයත් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරනවා. ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2661 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S. සුපිරි අංකය අංක 25. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 14. ජයග්‍රහී දෙවන අංකය අංක 72. තුන්වන උඹට වාසනාව කරනවා අංක 43. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 35. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභීන් 6 දෙනෙක් 20 ලක්ෂ පතියන් 68 දෙනෙක් අපි රට බිහි කරනවා.
3: Today mega powers winning English letter is S. Super number is 25 and the winning numbers are 14, 72, 43 and number 35.
2: අද mega power වෙතින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා WASJ කුමාරතුංග මැල්සිරිපුර රනිල් ශමින්ද කුලියාපිටිය සහ සුමේද කිරිමැටියාන බෝය බලාන PNLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,24,221 දෙනෙක් අතරේ රුපියල් 77,880 මුදලක් අපි බෙදා දෙනවා. නිසැකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගේ රුපියල් 30,66,12,082 පව සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,43,00,000 ඉක්මවා ගිය දැවැන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2,343 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O. වාසනාවන්ත පළමු අංකය අංක 13. දෙවන උඹට වාසනාව දෙන අංක 56. ජයග්‍රහී තුන්වන අංකය අංක 79. අද ධන නිධානය අවසන් වාසනාවන් සංඛ්‍යා අංක 82 අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ රේඛාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පදින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් තිදෙනෙක් අපි බිහි කළ දෙනවා.
3: Today ධන නිධානයේ winning English letter is O and the winning numbers are 13, 56, 79 and number 82.
2: අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් තිදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ සුනන්ද බාලගේ නුවර එළිය පීසෙනරත් බණ්ඩාර සීගිරිය සහ විශාන්ති කහතුඩුව අපේ එන්එල්බී අලවිනියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 92,233 දෙනෙක් අතරේ රුපියල් 57,48,240 මුදලක් අපි අද බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවැන්ත නිධානයන් දිනා දුන් ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,46,57,255. ලොතරැයි ලොව රජ කිරුළ පැළඳි මහජන සම්පතේ 6,313 වන දිනුම් වාරයයි මේ ඇරඹ වෙන්නේ. අද අපි සුපිරි තෑගි විදිහට අරගෙන අවිල තියෙන රුපියල් 2,33,00,000 වගේ මුදල. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 0.2.93 අපේ රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් වගේම 125 බැගින් දෙනු වාසනාවන්තින් 283 දෙනෙක් අපි බිහි කරනවා.
3: Today මහජන සම්පතස් winning English letter is U and the winning numbers are 020939.
2: අද මහජන සම්පතෙන් රුපියල් 125ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්නට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මහරගම එන්එල්බී අලෙවි නියෝජිත සිසිර රාජපක්ෂේ විතරක් නෙමෙයි ලක්ෂපතියන් 23 දෙනෙක් අපි අද බිහි කරනවා මහජන සම්පතෙන්. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ එන්එල්බී අලෙවි නියෝජිත වරුන්. යුපී ජාලියගොඩ මඩවල උල්පත සන්ධ්‍යා වීරසිංහ මාතලේ එස්පී තුසිත හක්මන කේකේ සරත් කුමාර හීගොඩ මදුෂිකා ගමගේ තෙලිජ්ජවිල එස්.එච්.එන් උදේනි රාජගිරිය ඩීපී කුමාර හොරණ කේජීඑම් සේනාරත්න පොල්ගහවෙල ප්‍රභාෂණී නාමල්දෙනිය වත්තේගම පීවීඩී තිලකරත්න බදුල්ල කේ ප්‍රදාස් චාවකච්චේරි අනුර ලක්ෂ්මන් මුත්තෙට්ටුවේගම ප්‍රියන්ති මානෙල් බාඳුරාගොඩ ටීඑෆ් ඩේන් කොටිකාවත්ත රෝහණ පියදිගම මාතලේ සුනිල් රොඩ්‍රිගෝ හැඳල ප්‍රමිලා උදේනි පිළියන්දල කුමාරි හාමි පිටවල නැදිමාල M.A. කිත්සිරි කිරිල්ලවල H.M.K. ඩිංගිරි බණ්ඩා ගල්නෑව සමන්ත අබේරත්න හංගල්ල H.G.U. පුෂ්පකුමාර බලස්මුල සහ තවත් ලක්ෂපතියෙක් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 269,741 දෙනෙක් අතරේ රුපියල් 2,19,37,040 මුදලක් අපි බෙදා දෙනවා. දිනක ජය නියත මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,38,59,920. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 888 වන දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 0.939. අද සම්පත draw number 888. Today's winning English letter is U and the winning numbers are 0939. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පිළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් තිදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරන්නේ GH නවීන්ද්‍ර මනම්පිටිය LDC කුසුමාවති කන්තලේ සහ විජේසේනගේ රත්නසිරි සීපුකුලම අපේ එන්.එල්.බී අලෙවි නියෝජිත වරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 49 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද සම්පතෙන් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,21,65,201 මුදලක් අපි බෙදා දෙනවා. වාසනාවන්තින් 9,63,839 දෙනෙක් අතරේ රුපියල් 8,27,39,060 අති දවැන්ත මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවර්ධනයෙන්. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය
2: NLB.

FM 93.5, FM 93.7, La Khanda Radio ITN. Lowak Sana Sana O.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබාදහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන්නේ

උත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देशनाव देश ज्ञानन वहन से गंपुल मीतलाव कोहमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणे कुमरे शांत स्वामी वहन से
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරු කර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

පාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරුව

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්.

දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත

සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ශීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

ආරක්ෂාව සැලසෙන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කර ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 93.7 හතෙන් ලක්කන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි දෙකයි.
1: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයේ නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ